0: සුබදසනක වෙලාව දැසන පහයි විනාඩි 34යි. අද සැප්තැම්බර් මාසේ 19 වෙනිදා සෙනසුරාදා දවස. අද දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනය.
1: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.

0: FM 93.7 La Kana Radio ITN
1: Vilavu Desana Pahai Vinadi Hatalyai.

වාසනාවන්ත සුන්දර උදෑසනක්. අද සැප්තැම්බර් මාසයේ 19 වෙනිදා සෙනසුරාදා දවස. අද දවසේ ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. ටිකට් කවුන්ටරේ වහලා දෙදින වර්ජනයෙන් දුම්රියට කෝටි 5ක පාඩුවක්. වර්ජනය අවසන්. පාතාලයකට හොර පාස්පෝර්ට් හැදුවයි ආගමන සහකාර පාලකවරයෙක් දැලේ. පාවෙයි දිය ජනනී ඉබ්බන් කටුව වැවේ. උසාවියෙන් තරු ගැල වූ පොලිස් ලොක්කෝ 3 දෙනා තනතුරු වලින් ඉවතට. අධිකරණයට අපහාස කළාද? විමල්ට එරෙහිව පරීක්ෂණයක්. උසාවියෙන් පොලිස්පතිට නියෝග. බස් මෝටර් රථ ගැටි දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති මරුට. විසි 22 ශ්‍රේෂ්ඨාධිකරණ මතය එන සඳුදා කතානායකට. විල්පත්තුවේ කුඹුගස් 500ක් ගිනි තියලා. විල්පත්තුවේ කුඹුගස් ගිනි තැබීම අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්. බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට. 50කට වැඩි පිරිසක් රෝහලේ. පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන් ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම නිෂ්ප්‍රභ කරයි. සූර්පිට කඩුවක් අරන් ගිරුල්ලේ යකා නටලා SI අත්අඩංගුවට. වෙලාව උදෑසන 6:05. ඔබ ලක්කාඩ සමග

0: වෙලාව උදෑසන 6යි විනාඩි 8යි.
1: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ Golden Voice
6: අපි සොයන්නේ
4: සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
5: ලක්හඬ Golden Voice
4: දෙන්නේ මාරාන්තිකයි.
2: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
5: ඩෙංගු මාරාන්තිකයි. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
7: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
5: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනට තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබ කෝටිපතියෙකු වන්න.

0: ලංකාදීප පුවත්පතේ තොරතුරු ඉදිරිපත් කරන වගේම ලක්කඩ ප්‍රවෘත්ති අංශය ගෙනෙන තොරතුරුත් ඔබට සමීප කරන්න සූදානම්. ලෝකෙන් තාක්ෂණික මෙවලම් ගෙනවිත් පරිභෝජනය කරන රටක් වෙනුවට ලෝකයට නව තාක්ෂණික විසඳුම් ලබා දෙන නවෝත්පාදක ජාතියක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම රජයේ ඉලක්කයේ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය සඳහන් කරනවා. ඒ ජාතික විද්‍යා පදනමේ 2026 විද්‍යා ප්‍රචාරණ සම්මාන උළෙලට එක්වෙමින් අගමැතිතුමිය මේ විදිහට කිව්වා.
1: කෘතිම බුද්ධිය එහෙම නැත්නම් AI තාක්ෂණය කියන්නේ අපි ජීවත් වන, වැඩ කරන, sannivedanaya කරන සහ අභියෝග වලට මුහුණ දෙන ආකාරය සීග්‍රයෙන් වෙනස් කරමින් පවතින තම තාක්ෂණයක්. එය මානව ඉතිහාසයේ අපි මුහුණ දෙන දැවැන්තම තාක්ෂණික පරිවර්තනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. පෙර තාක්ෂණික පරිවර්තනයන් වලට වඩා මේකේ වෙනස, මේක ඉතාමත්ම සීග්‍රයෙන් සිද්ධ වෙන්නේ. එච්චට සීග්‍රයෙන් සිද්ධ වෙන්නේ මම දන්නේ ලෝකේ කවුරුවත් ඉන්නවද කියලා තාම ඒක ගැන හරියට දිගපළල ගැන අවබෝධයක් තියෙන, ඒකේ සීමාවන් මොනවද කියලා හරියට හඳුනාගත්ත අපිට අවශ්‍ය වෙනවා ලංකාවේ තවදුරටත් අපි හැම තාක්ෂණික පරිවර්තනයකදීම ලෝකේ සංවර්ධනය සඳහා වෙච්ච තාක්ෂණික විප්ලවයන් තුල අපි හිටියේ පිටිපස්සෙන්. අපි ෆොලෝවර්ස් ලවුනේ. අපිට අවශ්‍යයි අනුගත වෙන පුරවැසියන් වෙනුවට මේ එන්න නියමිත තාක්ෂණික පරිවර්තනයේ කොටස්කරුවන් බවට පත් වෙන්න. එතන නායකත්වය ගන්න, එතන ඉදිරියෙන් ඉන්න අපිට හැකියාව තියෙනවා, අපිට පුළුවන්කම තියෙනවා. අපේ ඉලක්කය වෙන්නේ ලෝකයේ තාක්ෂණික මෙවලම් පරිභෝජනය කරන රටක් වෙනුවට ලෝකයට නව තාක්ෂණික විසඳුම් ලබා දෙන නවෝත්පාදක ජාතියක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: සත්‍යයක ලක්හඬ.

0: අසන්නේ.
1: ඇයි කියන්නකෝ නංගි කතා කරන්නේත්? එයා මැරිලද?
2: සත්‍ය කරන්නේ බබුතේ, පොඩක් කට වහගෙන ඉන්නකෝ.
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
3: ඉතින් කමුද කොහමද ALU අවුරුදු ගානක් නෙවුව මෙහෙම ඉවසගෙන හිටියේ? මුත් එක ජීවත් උනේ. තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඔකව මරාගෙන මැරෙනවා.
4: මටත් එන්නවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට හැර හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයියෝ දීලා නැහැ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය.

එයාබස් ගනුදුනුවේ සැකකරුවෙකු ලෙස ඉදිරිපත් කළ නාමල් රාජපක්ෂ මහතා අධිකරණයේ විසින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශයක් කර අධිකරණයට අපහාසයක් කර ඇද්ද යන්න පිළිබඳව විමර්ශනයක් කර කරුණු වාර්තා කරන්නයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝධරගම් මහතා පොලිස්පතිවරයාට ඊයේ නියෝග කළා තියෙනවා. දැන් මේ පිළිබඳව තොරතුරු වැඩිදුර විස්තර ඇතුළු පිටු තුළ වාර්තා වෙනවා. එහිදී සඳහන් වෙන්නේ නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව පසුගිය 12 වෙනි දින අනුරාධපුරයේ පැවති ප්‍රසිද්ධ දේශපාලන රැස්වීමකදී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් කර ඇද්ද යන්න පිළිබඳව විමර්ශනයක් කළ යුතු බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මේ නියෝගය නිකුත් කළා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අනුරපුර ඉදිකිරුණු බැටරි බලශක්ති ගබඩාව ජනපති අතින් ජාතික පද්ධතියට එකතු කළ ආකාරය ඡායාරූප සහිතව ලංකාදීප වාර්තා කරනවා. අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් පැය 40ක බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීම ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ සිදු වුණා කියලා තමයි තොරතුරු සමීප කරලා තියෙන්නේ. වෙලාව උදෑසන 6යි විනාඩි 27යි. ඔබ ලක්කන්න සමග ඊයේ රාත්‍රී බලන්න නොහැකි වුණු ලොතරැයිපත් මේ වෙලාවේ බලන්න පුළුවන්. මේ ගීතයෙන් පසුව මහජන සම්පත, ඒ වගේම ජය ලොතරැයි, මෙගා පව, ධන නිධානයේ හඳහන, ගොවිසෙත, සුබ දවසක්. ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණා නම් ලොතරැයි ටික සොයාගන්න මේ ගීතයෙන් පසුව ප්‍රතිඵල කියන්නම්.

0: වෙලා උදෑසන 6යි විනාඩි 30යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තර.
2: සම අනුග්‍රහය. යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා.
3: සහයෝගීතා අනුග්‍රහය.
4: කොටු දෙකට

පොරොන්දුනා වගේම කියන්න සූදානම් වන්නේ ඊයේ රාත්‍රියේ දිනුම් මැදින් ලද ලොතරැයි ප්‍රතිඵල මහජන සම්පත ලොතරැයි මුලින්ම අතර ගන්න 6314 වන වාරයේද කියලා බලන්න. J අක්ෂරයේ අංක 359.81 මහජන සම්පත 6314 වන වාරයේ J අක්ෂරයේ අංක 359.81 ජයග්‍රහී වාසනාවන්ත අංක සටහනේ සටහන් නොනේ. ගොවිසෙත 4556 වන වාරයේදී I අක්ෂරයේ අංක 2 අංක 2443 සහ 69යි සටහන් නොනේ. 4556 වන වාරයේදී ගොවිසෙත ලොතරැයිය I අක්ෂරයේ අංක 2 24 අංක 43 සහ අංක 69 දකින්න ලැබුණා. මෙගපව 2662 වාරයේදී X අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරයේ බවට පත් වෙද්දී සුපිරි අංක වුණ අංක 12 අංක 10 අංක 14 17 සහ 19යි සටහන් නොනේ. මෙගපව ලොතරැයි 2662 වාරයේදී X අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරයේ බවට පත් වුණා. සුපිරි අංක 12 අංක 10 14 17 සහ 19 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. ධන නිධානයේ 2344 වන වාරයේදී H අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරයේ බවට පත් වුණේ අංක 41 අංක 60 අංක 74 සහ අංක 79යි ඔබට වාසනාව උදා කළේ. 2344 වන වාරයේ ධන නිධානයේ H අක්ෂරයේ අංක 41 60 74 සහ 79 වාසනාවන්ත අංක සටහනේ දකින්න ලැබුණේ. හඳහන 1623 වන වාරයේදී කටක ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුණේ අංක 8 19 32 42. හඳහන 1623 වන වාරයේදී කටක ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුණා අංක 8 19 32 42 වාසනාවන්ත අංක ලෙස හඳුනා ගනිද්දී අද සම්පත ලොතරැයි අතට ගන්න 889 වන වාරයේදී කියලා බලන්න 81.81 9.81 J අක්ෂරය තමයි රටාව ලෙස හඳුනාගත්තේ. අද සම්පත 889 වන වාරයේදී 81.81 9.81 J අක්ෂරය රටාව ලෙස හඳුනාගත්තා. ජය ලොතරැයියේ 582 වන වාරයේදී P අක්ෂරය අංක 6.44. ජය ලොතරැයියේ 582 වන වාරයේ P අක්ෂරය අංක 6.44 තමයි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. සුබ දවසක් ලොතරැයිය 430 වන වාරයේදී සිංහල ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුණේ අංක 22 49 අංක 60 වාසනාවන්ත අංක වෙද්දී ප්‍රවර්ධන අංකය වුණා 0.6යි 62. සුබ දවසක් ලොතරැයිය 430 වන වාරයේදී සිංහල ලග්නය ජයග්‍රහී ලග්නය බවට පත් වුණා අංක 22 49 අංක 60 වාසනාවන්ත අංක ලෙස හඳුනා ගනිද්දී ප්‍රවර්ධන අංකය 0.6යි 62 විදියට සඳහන් වුණේ. සුබ දවසක් ලොතරැයිය ජය ලොතරැයිය අද සම්පත අඳහන ධන නිධානයේ මෙගාපව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රී දිනුම් අදිනලද ලොතරැයි ප්‍රතිඵල ඔන්නෝය ආකාරයට සිදුුනේ. මේ වන විට වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති. වෙලාව උදැසන 6:35.

0: 다시마 바 아누트나이 다시마 하다
1: 락한데
0: 락한데 라디오 ITN
2: NLP 하드하네 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න
3: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලිමක් නැතුවත් ලස්සන එකනේ සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ
0: Uncle Roofing Ceiling Sheet FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: Satyag Lakhana

0: රුපියල් මිලියන 230කට අධික වියදමකින් කිල්නොච්චේ දිස්ත්‍රික් මහරෝලේ සිව්මහල් වෛද්‍ය නිලධාරී නිල නිවාස සංකීර්ණ ඉදිකිරීම ආරම්භ කරනවා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී මෙන්න මේ වගේ කතාවක් කිව්වේ.
1: දැන් අපි ඇවිල්ලා ඉන්නේ කිල්නොච්චේ දිස්ත්‍රික් මහරෝහලට. අපි වෛද්‍ය නිල නිවාස සංකීර්ණයේ තට්ටු 4කින් සමන්විත ඒ පළමු කොටස ඉදිකිරීම සඳහා පළාත් සභාව රුපියල් මිලියන 184ක් වියදම් කළා තිබෙනවා. ඒ වගේම මේ දෙවන කොටස හැටියට මේ සම්පූර්ණ නිල නිවාස සංකීර්ණය ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා කෙටි කාලයක් තුළදී. ඒ වගේම තවත් රුපියල් මිලියන 150ක් පමණ වැය කරලා ඔබටත් ඖෂධ ගබඩාවක් ඉදිකිරීමට දැන් ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතී. මේ ආකාරයට බැලුවහම නව පත්වීම් ලබා දීමට අදාළ

0: වෙලාව උදෑසන 6:40.
1: සතියක ලක්හඬ.

රහමානින් කියන්නේ දැන් විශාල ගහක් 1500කට විතර ජීවත් වෙන්න අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතය ලබා දෙනවාය කියලා. දැන් පරිසරයට ආදරය කරන සබහාදාමට ආදරය කරන කෙනෙකුට මේ කතාව ගොඩක් දුක හිතෙන හිතරිදෙන කතාවක් බවට පත් වෙන්න පුළුවන්. විල්පත්තුවේ කුඹුග්ගස් ගිනි තැබීම කුඹුග්ගස් 500ක් පමණ ගිනි තබලා තියෙනවා. විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිම් කලාපයේ වනාත විල්ලුව පරණ එළුවන් කුළුම නෙළුම්වැව ප්‍රදේශයේ කුඹුග්ගස් 500ක් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් වහම් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පරිසර අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දීලා තියෙනවා. මේ සිද්ධිය ලංකාදීප පුවත්පත මුල්පුවතින් පසුගිය 9 වෙනි බදාදා අනාවරණය කරලා තියෙන ඉතින් අතිශය සංවේදී පරිසර පද්ධතියක ජලමූලාශ්‍ර රැකදෙන මෙවැනි ස්වභාවික වෘක්ෂලතා විනාශ වීම සමස්ත පරිසර පද්ධතියටම එල්ලවන බරපතල තර්ජනයක් බව තමයි පරිසර අමාත්‍යංශය සඳහන් කරන්නේ. මේ සිදුවීම කිසියම් පාර්ශ්වයක් විසින් හිතාමතා කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ පරිසර සංහාරයක් බවට අනාවරණය වූහොත් ඊට සම්බන්ධ සියලු වගකීම්වලට එරෙහිව පවතින නීතිය රාමුව යටතේ උපරිම දඬුවම් පැනවීමට කටයුතු කරන බව තමයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

දඬුවම් කවුරු දුන්නත් නොදුන්නත් සොබාදහම මේ වෙනුවෙන් දඬුවම් දෙනවා. මොකද සොබාදහමත් එක්ක සෙල්ලම් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ගහක තිබෙන වටිනාකම, ඇලක දොලක තිබෙන වටිනාකම අවබෝධ කරගන්න මං හිතන්නේ ලැබපු අධ්‍යාපනයේ මදි අය මෙවැනි ක්‍රියාකාරකම් කරනවයි කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ.

0: නවීන රාජ්‍ය සේවයක් ගොඩනගා ගත යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරනවා. ඒ වැඩ කරමු රට හදමු විධිමත් කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ගොඩනගමු යන මෑයින් පැවති සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ 27 වන වාර්ෂික සමුළුවට එක්වෙමින් මෙන්න මේ වගේ කතාවක් කිව්වා.
1: ජනාධිපති වෙනකම්ම මේ රටේ බලයට ගෙනල්ලා තියෙන්නේ ප්‍රභු පන්තියේ කවුරු හරි. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ මුළු ඉතිහාසෙම ප්‍රභු නොවන පන්තියේ ආණ්ඩුවක් ඇති කරගෙන තියෙන්නේ. අපේ වෘත් සමිතිවල අරමුණ වෙලා තිබ්බේ හැමදාම රාජ්‍ය බලය ගන්න එක. අනිත් ඔක්කොම අපිට තිබ්බේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි ඌමනාවල්. ලංගම බේරගන්න අරගලෙත් ප්‍රධාන වුණාට ඊට උඩින් අපිට තිබුණේ රාජ්‍ය බලය අත්පත් කරගන්න එක. රාජ්‍ය බලය ලබා ගන්න නැතුව අපේ පන්තියේ ඌමනාවන් සම්පූර්ණ කරන්න බෑම තමයි. අපිට දැන් ආණ්ඩු බලයක් තියෙනවා. අපිට ජනතාව ආණ්ඩු බලය මෙහෙම දෙනකොට අපි එනකොට පරණ කාලයක් තිස්සේ රජය අපිට තියෙනවා. ඒක පරණයි, ඒක ආකල්ප පරණයි, ඒකේ සංස්කෘතිය පරණයි, වැඩ කලාව පරණයි. ආකල්පවල තියෙන්නේ පුජ්ජලිකත්වය, උසස් වීම, නිලබරිවාදය. කියන්නේ පරණ රජය. එහෙනම් අලුත් ආණ්ඩුවට පරණ රජයක් හම් වෙනවා. එහෙනම් දැන් අපිට තියෙනවා අරගලයක්. ආණ්ඩු බලය ගත්තා. හරි. එහෙනම් ආණ්ඩු බලය එකක් ආරක්ෂා කරගන්න ඕන, රැකගන්න ඕන. රැක ගනිමින් මේ පරණ රජය අලුත් රජයක් බවට පරිවර්තනය කරගන්න ඕන.

0: සතියක ලක්හඩ
1: Morning News Alert. වෙලාව උදෑසන 6යි විනාඩි 50යි. ඔබ ලක්කඩත් එක්ක ඉන්නේ පතරවල විස්තර වගේම ලක්කඩ ප්‍රවෘත්ති අංශය සුවබලන තොරතුරු ඔබට සමීප කරන වෙලාව. අනතුරු හේතුවෙන් දළ ජාතික නිෂ්පාදිතයට අහිමිවන මුදල රුපියල් බිලියන 1850කට අධික බව අමාත්‍ය විමල් රත්නායක මහත්තයා සඳහන් කරනවා. ඒ ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන ආරක්ෂක ස්ථාන බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට අදාළ ගිවිසුම් ගතවීමේ අවස්ථාවට එක්වෙමින් බිමල් මහත්තයා මෙන්න මේ වගේ කතාවක් කිව්වා.
2: ජනතාව විසින් අවුරුද්දකට කලින් ගොඩනගලා තිබෙන්නේ ජනතාව පරිස්සම් කරන ආණ්ඩුව. දැන් සමහරව හිතනවා ආණ්ඩුව මේ පොලිසිය මහතුරු මේ දඩගන්නේ ආණ්ඩු දුවන්නේ. දැන් පොලිස් පැතුමා කිව්වේ බිලියන් 5යි ආදායම්. රට නැති වෙන ප්‍රමාණය බිලියන් 1850කටත් වැඩි. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතවල වටිනාකමක් අපිට ගණනය කරන්න බෑනේ. ඒවා අසීමිතයිනි. වංගුවකට මාරක වංගුවක් කියලා නම හැදෙන්න මිනිසු කී දෙනෙක් මැරෙන්න ඕන. ඇක්සිඩන්ට් නම් මං හිතන්නේ 40-50ක් අවුරුදු ගාණක් තුල. ඒ ස්ථාන සකස් කරොත් අර රැක සිටින ස්ථිර මරණය අඩු කරන්න පුළුවන්. දියුණු නගරයක් කියලා කියන්නේ ධනවතුන් ලොකු වාහනවල යන නගරයක් නෙමෙයි, ධනවතුන් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන නගරයක්. අපි අවස්ථා හතරකදී ගැසට් දික් කර අපි අවස්ථා දුන්නා වාහනේ සීට් බෙල්ට් හයි කරලා නැතිව එන වාහනවල අයිතිකරුවන්ට සීට් බෙල්ට් හයි කරගන්න. එහෙම හයි කරගත්තාට පමණයි අදරෑ 12න් පස්සේ අධිවේගී මාර්ගවල නීත්‍යානුකූලව ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. විශාල පිරිස් මැරිච්ච හැම බස් අනතුරකදී ඒ හැම බස් එකකම දවැන්ත කාර්මික දෝෂ තිබිච්චේ. ඒ නිසා තමයි අපි දැන් අනිවාර්ය කරලා තිබෙන්නේ මගී ප්‍රවාහනය කරන හැම වාහනයක් අනිවාර්යයෙන්ම මාසසුනකට සැරයක් යෝග්‍යතාවය පිළිබඳ පරීක්ෂණයක් කරලා සහතිකයක් අතේ තියෙන්න ඕනේ. ඒ නිසා මයි කාර් මයි පැට්‍රල් කියලා ගෙදර මිදුලෙන්නම් කරගත්තට කමක් නැහැ. පාරර නම් එන්න හිතන්න එපා. දැන් අපි මෙට්‍රෝ පටන් ගන්න තියෙනවා. මෙට්‍රෝ බස් එක ස්ටාර්ට් කරන්නේ ඇල්කොහොල් ටෙස්ට් එක කරලා. බස් එකේම තියෙනවා පොඩි ගැජට් එකක්. එයා ඒකට මේව කරන්න ඕනේ, මේ හුස්ම ගන්න ඕනේ. එතකොට තත්පර ගානින් එයා බීලා නැත්තම් ඕන්නන නැත්තම් ස්ටාර්ට් වෙන්නේ නැහැ.
1: මේ වෙලාවේදී අදහස් දක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ අනතුරු වැඩිම ස්ථාන 712ක් හඳුනාගෙන එම ස්ථානවල අඩුපාඩු සැකසීම දැන් සිදුවෙන බව තමයි ඔහු සඳහන් කළේ.
3: ප්‍රියන්තුරු වලට හේතු ඉස්සර ගොඩක් අපි බැලුවේ මද්ද මත්පැන් පානය කළා කියන එක. නමුත් දැන් විෂ මද්ද්‍රව්‍ය පානය කිරීම තමයි වැඩියෙන්ම නිරීක්ෂණය වෙන්නේ. මේකට අපි ක්‍රමවේද කීපයක් අනුගමනය කරනවා. දැනට තියෙන බරපතල රියනතුරු වෙන සෑම අවස්ථාවකම අපි මද්ද්‍රව්‍ය පරීක්ෂණයට දානවා. අපි විශ්වාස කරන්නේ දඩවලින් මේ නීතිය හදන්න පුළුවන් කියලා. දඩවලින් නෙමෙයි හදන්න පුළුවන් ආකල්පමය වෙනසක් තුළින්. ඒ නිසා දරුවාගෙන් පටන් අරගෙන ඉදිරියට මේ වෙනස්කම් කළ යුතුයි.

0: සතියක ලක්හඩ
1: Morning News Alert. ශ්‍රේෂ්ඨාධිකරණයේ දී තිබූ නියෝගයකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු වහම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයකට අනුව ඔවුන් දරූ තනතුරු වලින් ඉවත් කරලා තියෙනවා කියලා තමයි පොලිස් මූලස්ථානයේ සඳහන් කරන්නේ. එම තනතුරු වලින් ඉවත් කරන ලද මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනා විශේෂ රාජකාරී පදනම් මත පොලිස් මූලස්ථානයට කැඳවා ඇතයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරනවා. මේ නියෝගයේ සඳහන් විශේෂ පොලිස් පණිවිඩය පෙරේදා නිකුත් කළා තියෙන්නේ. පොලිස්පතිවරයාගේ නියෝගය අනුව පොලිස් මූලස්ථානයට කැඳවලා තියෙන්නේ බණ්ඩාරවෙල කොට්ටාසේ බාරව සිටි මයුර පෙරේරා, අධිවේගී මාර්ග කොට්ටාසේ බාරව සිටි AJYB ක්‍රිෂාන්ත සහ පොලිස් දුක්ගෙනවිලි කොට්ටාසේ අධ්‍යක්ෂ සන්තුරුද හිබූ PGS ගුණතිලක යන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනා කියලා තමයි සඳහන් වෙන්නේ. මීට වසර 15කට පෙර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු ලෙස සිටියම නිලධාරීන් අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව සහකාර පොලිස් අධිකාරී ධූරවලට උසස් කිරීමෙන් පොලිස් කොමිසමේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දුව කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරවල කටයුතු කරන එම නිලධාරීන් තිදෙනාගේ උසස් වීම බලශූන්‍ය කරන ලෙසද පසුගියදා දන්වලා තියෙනවා. වෙලාව උදැසන 6යි විනාඩි 55යි. Around the world. ලෝක ප්‍රවෘත්ති පිළිබඳව සොයා බලද්දී යුරෝපා සංගමයේ හවුල් සමාජිකත්වයට කැනඩාව, යුරෝපා සංගමයේ පළමු හවුල් සමාජිකයා ලෙස කැනඩාව සම්බන්ධ කර ගැනීමට යුරෝපා සංගමය කැමැත්ත පළ කරලා තියෙනවා. මෙය කැනඩා අග්‍රාමාත්‍ය මාක් කානි ප්‍රමුඛ රජයේ දැඩි පැසසුමට හේතුවක් බව තමයි සඳහන් කරලා තියෙන්නේ. වෙලාව දැසන 6යි විනාඩි 56යි.
2: Sports Roundup.
1: රුමේෂ් තරංග ඡායාරූපයක් සහිතව වාර්තා කරන දැන් මේ දවස්වල වැඩියෙන් කතා කරපු ඔහු පිළිබඳව ජපානයේ නගෝයා නුවරදී අද නිල වශයෙන් ආරම්භ වන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් අපේක්ෂාව බවට පත්ව සිටින හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග පත්‍රිකේ අද රාත්‍රියේදී දිවයිනින් පිටත් යාමට නියමිතයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ සමගම ක්‍රීඩිකාවන් 24 දෙනෙකුගේ සම්බන්ධිත සංචාරක ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා කණ්ඩායමද ජපානයේ බලා පිටත්වීම ආරම්භ කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. මල්ල ක්‍රීඩා තරගාවලිය මේ මාසේ 23 වෙනිදා සිට 29 වෙනිදා දක්වා පැවැත්වෙනවා. දැන් රුමේෂ් පිළිබඳව කතා කරද්දී 2036 වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසු තමන් ක්‍රීඩා දිවියට සමුදෙන බව ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග සඳහන් කරනවා. දැන් ඔහු මේ බව සඳහන් කළේ රුමේෂ් තරංගගේ ජීවිත කතාව පිළිබඳව ලියවුණු අධිෂ්ඨානයේ රන් සලකුණ රුමේෂ් ග්‍රන්ථයේ එළිදැක්වීමේ අවස්ථාවට එක්වමින් මෙන්න මේ වගේ කතාවක් රුමේෂ් කිව්වා.
3: උඹලගේ සියවසේ ක්‍රීඩකයා රුමේෂ්. මේ සියවසට ආයෙත් රුමේෂ් වගේ ක්‍රීඩකෙක් බිහි වෙන්නේ නැහැ. 28ට තව අවුරුදු දෙකක් තියෙනවා.
4: කිසිම වෙනසක් කරන්නේ නැහැ. ආපු විදියටම කරගෙන යනවා. 2028 මගේ බලාපොරොත්තු තියෙන්නේ අර්ෂද් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ.
3: මොකද කොච්චර දුරක්ද?
4: මීටර 92.97ක්. අනිවාර්යෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තුව. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
2: Cartoons.
1: ලංකාදීප පත්‍රයේ අද වාර්තා කරන පංකජ රුවින්දගේ සරදම් කාටුනය 6-5ක් ගත්ත පක්ෂයට වෙච්ච දේ දැක්කද කියලා ප්‍රශ්නයක් අහනවා. ලෝකේ ප්‍රථම අගමැතිනිය බීකර උපපක්ෂයට වෙච්ච දේ දැක්කද? එහෙම තමයි ප්‍රශ්න කරන්නේ. පංකජ රුවින්දගේ සරදම් කාටුන්නේ සමගින් සතියක පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ්. ශිව සහ පාර්වති අතර ආදරය ඇති කරන්න කටයුතු කළේ මල්සරා. මල්සරාගේ ඒ නාමය නැති වෙලා අනංගය බවට පත් වෙන්නේ බොහෝ අංග නැති කරගෙන ආදරය වෙනුවෙන් මේ ඉල්ලීමක්.

0: FM 93.5, FM 93.7, Luck Honda, Radio ITN.
1: සුබ දසනක් උදැසන 7 විනාඩි 2යි.
2: සතියක Luck Honda.
0: Beyond the borders, beyond the headlines.
3: ලෝකය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. එහෙම වෙනස් වෙන ලෝකය, එහෙම නැත්නම් මේ අපි ජීවත් වෙන පෘථිවිය තමන්ගේ වටේ කැරගෙන ගමන් සූර්යයා වටෙත් කැරකෙනවා. ඒ කියන්නේ භ්‍රමණය වෙන ගමන් පරිභ්‍රමණයක් වෙනවා. එහෙම කැරකෙන ලෝකයක් වෙනස් නොවි තියෙන්නේ කොහොමද? එහෙම ලෝකය කැරකෙනවා නම් අපිටත් පුළුවන් පොඩ්ඩක් අපේ වටේ කැරකිලා ලෝකේ කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න. ඉතින් අදත් අපි මේ සූදානම පසුගිය සතියේ කොහොමද ලෝක ප්‍රවෘත්ති වාර්තා වුනේ කියලා ඔබට කියන්න. ඉතින් අදත් අපිත් එක්ක ඉන්නවා ප්‍රවීණ විදෙස් පුවත් විශ්ලේෂක චන්දන මාරසිංහ. අයිබෝවන්.
4: ඔව් අයිබෝවන් සියත්.
3: මේ වෙද්දි ලෝකය ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මැද පෙරදිග තත්ත්වය ගත්තොත් යුදමය තත්ත්වයක්, ඒ වගේම ආර්ථිකමය වශයෙන් සම්බාධක සහ ප්‍රශ්න ඇති වෙලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ ගැන කොහොමද ලෝක ප්‍රවෘත්තිවල වාර්තා වෙන්නේ?
4: ඇතරම මැදපරිදි ගත්තොත් එහෙම වරින් වර ගැටුම් ඇති වුණා. ප්‍රධාන වශයෙන්ම ඉරානය සහ ඇමරිකාව එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. පැතකාලිනු ගත්තොත් එහෙම එක්තරා අවස්ථාවක දැවන්ත ප්‍රහාර මාලාවක් එල්ල වුණා. දැන් ආපහු එක ටිකක් යටපත් වෙලා තියෙනවා. කොහොම වෙතත් තවමත් උණුසුම්කාරී වාතාවරණයක් මැදපරිදිග තියෙනවා. මේකට හේතුව සෞදිය, ඊට පස්සේ හූතිවරුන්, මේ සියල්ලෝම එකට එකතු වෙලා විවිධාකාරයෙන් එකිනෙකාට තර්ජනය කර ගැනීම නිසා. හැබැයි දැන් බොහෝ වෙලාවට මේ රටවල් දෙකටම, විශේෂයෙන්ම ඉරානය සහ ඇමරිකාව කියන රටවල් දෙකටම අවශ්‍ය වෙලා තියෙනවා මේ කියන කාරණේ යම් ආකාරයකට සමදෙට පත් කරගන්න. මොකද ඇමරිකා ජනාධිපතිවරයා කිව්වා ඉතාම කඩනමින් යුද්ධය අවසන් කරන්න දැන් අවසන් එකඟතාවක් ලබා ගැනීමට සූදානම් වෙනවා. ඒ සම්බන්ධයෙන් ඉරානය සමග ඍජුව සාකච්ඡා කරලා තියෙනවා කියලා. ඒත් එක්කම ඉරාන විදේශ අමාත්‍යවරයා චීනය සමග කතා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් යම් ආකාරයක ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වෙන්නේ නොදී ඒක මැඩපවත්වා ගන්න. ඔය විදිහට රටවල් දෙකම විවිධ පාර්ශවවලින් සාකච්ඡා කරනවා. ඒ අතරතුර ලබන සතියේදී ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල රැස්වීම, ඒ රැස්වීමට එන්න ඉරාන ජනාධිපතිවරයාට වගේම විදේශ අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයන්ට අවසර ලබා දෙන්නත් ඇමරිකාව තීරණය කළා. ඒ වගේම ඔවුන්ට අනුව ඇමරිකාවට ඇවිල්ලා කටයුතු වලට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට රටවල් දෙක යම් ආකාරයක මේ යුද්ධය අවසන් කිරීමේ තත්ත්වයකට එළඹෙන්න උත්සාහ කළත් යම් යම් හදිසි තත්ත්වයන් මත ප්‍රහාර එල්ලවීමේ තත්ත්වකුත් තියෙනවා. විශේෂයෙන්ම හෝමු සමුද්‍ර සන්ධි ආශ්‍රිත නෞකා ගමනාගමනය පිළිබඳ කතා කරද්දී, වගේම මැද පෙරදිග කලාපයේ පිහිටලා තියෙන ඇමරිකා මධ්‍යස්ථාන ගැන කතා කරද්දී එකිනෙකා ප්‍රහාර එල්ල කර ගැනීමේ අවධානාවක් තවමත් තියෙනවා. කොහොම වෙතත් සාමක්‍රියාවලිය, එහෙම නැත්නම් යුද්ධය නතර කර ගැනීම සම්බන්ධිනුත් මේ දෙපාර්ශ්වයේ සිදු කරන යම් යම් ක්‍රියාකාරකම් සහ ප්‍රකාශවලින් ඔවුන්ටත් දැන් මේක නතර කර ගැනීම අවශ්‍යතාවක් නිර්මාණය වෙමින් තිබෙනවා කියලා පෙනියනවා.
3: අපිට ලෝක ප්‍රවෘත්ති බලද්දි තවත් ගන්න පුළුවන් දෙයක් තමයි ඇමරිකාව සහ මේ ඉරානය අතර තියෙන ගැටුම. හැබැයි මේ තත්ත්වය නිසා ඇමරිකාව සහ ඉරානයට මොන වගේ බලපෑමක් වෙන්න පුළුවන්ද?
4: ඔව්, ඇත්තටම ගත්තොත් මේ වෙද්දිත් සෑහෙන බලපෑමක් ඉල්ලලා තියෙනවා. මොකද ඇමරිකාව සඳහන් කරලා තියෙනවා ඉරානයට යන්න සහ ඉරානයෙන් එන්න උත්සාහ කරපු නෞකා 103ක් වළක්වලා තියෙනවා කියලා. ඇත්තට මේ වෙළඳාම, මේ වෙළඳාම නිසා ඊට පස්සේ ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමට ඇමරිකාව කටයුතු කළා. උන් සඳහන් කළා මීට පෙර මේ දක්වා රටකට පනවපු ඉහළම සම්බාධක පැනවීමට අවධානය යොමු කරලා තියෙනවා කියලා. ඒ නිසාම ඉරානයේ මුදල් ඒකකයේ තවදුරටත් දුර්වල වෙලා තියෙනවා. උද්දමනේ තාම ඉහළ මට්ටමට ගිහිල්ලා තියෙනවා. ජනතාව දැඩි පීඩාවට පත් වෙලා තියෙනවා කියලා තමයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. එහෙම බැලුවොත් ඉරානයට ආර්ථික වශයෙන් අර්බුද ගණනාවක් මතු වෙලා තියෙනවා. ඒක ඉරානයට විතරක් නෙමෙයි, ඇමරිකාවටත් එහෙමයි. ඇමරිකා කොංග්‍රස් ආයවැය කාර්යාලය කියනවා මේ යුද්ධය නිසා ප්‍රධාන මිසයිල් ආරක්ෂක පද්ධතිය අඩු වෙලා තියෙනවා කියලා. එතකොට මේ කියන අව්‍යාවිද්‍ය යළි ස්ථාපිත කරන්න ඇමරිකා ඩොලර් බිලියන 38ක වීදමක් දරන්න සිද්ධ වෙනවා කියලා තියෙනවා. මේ පෙන්ටගන් වාර්තාව කනුව තමයි මේක සඳහන් වන්නේ මිසයිල් අඩුවීමක් පිළිබඳව. හැබැයි මේ පෙන්ටගන් වාර්තාව දවල මන්දිරේ ප්‍රතික්ෂේප කළා තියෙනවා. එහෙම මිසයිල් හෝ අවි ආයුධ හිඟයක් ප්‍රශ්නයක් මතුවෙලා නැහැ කියන කාරණේ වුන් ප්‍රතික්ෂේප කළාට වාර්තාවක් නිකුත්වෙලා තියෙන ජම්මාකාරයක ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා කෙනෙකට හේතුව හදිස් අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ගැටලු මතු නොවන විදිහට අලුතින් නිෂ්පාදන කටයුතු සිදු කරන්න සැලැස්මක් හදලා තියෙනවා කියලත් ඔවුන් කියනවා. දැන් මේ යුද්ධය නිසා විවිධාකාරී විවිධ පාර්ශ්වවලින් වියදම් වැඩි වෙලා තියෙනවා. පෙබ්‍රවාරි 28 ඉඳලා පහුගිය ජූනි මාසේ 30 වෙනකම් ඇමරිකාව යුද්ධයට ඩොලර් බිලියන 33කට වැඩි මුදලක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම අපි අර කලින් සඳහන් කළා වගේම ඉරානය මැද පෙරදිග තියෙන ඇමරිකා මධ්‍යස්ථාන වල ප්‍රහාර එල්ල කරනවා. ඒ එල්ල කරපු ප්‍රහාර නිසා F-15 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා, F-35 වර්ගයේ ප්‍රහාරක යානා වගේම ඩ්‍රෝන යානා ගණනාවක් විනාශ වෙලා තියෙනවා. ගොඩනැගිලි ගණනාවක් විනාශ වෙලා තියෙනවා. යටතල පහසුකම් විනාශ වෙලා තියෙනවා. මේ හින්දම කුවේට්, බහරෙන්, කටාර්, එක්සතර බෙමිල් රාජ්‍ය, සෞදිය වගේ මේ රටවල තියෙන ඇමරිකා මධ්‍යස්ථානවලට ඉරානය ප්‍රහාර එල්ල කරනවා. ඒ නිසාම යම් ආකාරයක ප්‍රශ්න මතුවෙලා තියෙනවා. ඒ හින්දම අපිට දැනට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ ඇතරම ප්‍රසිද්ධිය ප්‍රකාශ කිරීමට ඇතරම් ඔවුන් කැමැත්තක් දැක්වුවේ නැතත් මේ රටවල දෙකටම යම් ආකාරයක සැලකිලි මට්ටමේ දැඩි බලපෑම් ආර්ථික වශයෙන් එල්ල වෙලා තියෙනවා.
2: මේ තමයි නවතම තත්ත්වය. ඉතින් අපි නැවතත් විරාමයකින් පසුව හමු වෙනවා.

0: ලකනහගෙනන්න උදේ 7:13.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් ඈ කිදලා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: Beyond the Borders, Beyond the Headlines.
1: විරාම නතුරුව නැවතත් අපි වැඩසටහන සමග අභ්‍යවකාශ ගවේෂණය ගනිද්දී දැන් බොහෝ කලක සිටන් මේ අභ්‍යවකාශ ගවේෂණය සිද්ධ වෙනවා. දැන් මේ වෙද්දී පොඩි පෝතක් වාර්තා වෙනවා. ඇමරිකාව අභ්‍යවකාශයේ ආයුධ ස්ථානගත කරලා තියෙනවා කියලා. මේ ගැන මොකක්ද වාර්තාවන නවතම තත්ත්වය?
2: ඔව්, එතරම් මේ කාලයක ඉඳලා මතවාද තිබුණා අභ්‍යවකාශ බලකායක් ස්ථාපිත කිරීම සහ අභ්‍යවකාශයේ අවියවද ස්ථාපිත කිරීම පිළිබඳව යම් යම් මත පළ වෙලා තිබුණා. හැබැයි මෑතකදී ඇමරිකාවෙන් නිල වශයෙන්ම යම් ආකාරයක ප්‍රකාශන දෙකක් තලා තියෙනවා. ඒක පිළිදරව් වෙලා තියෙනවා. ඇමරිකාව අභ්‍යවකාශයේ ආයුධ ස්ථානගත කරලා තියෙනවා කියලා. අපිට ඒක ප්‍රකාශයකට එහා ගිය තහවුරු කළ සාධකයක් බවට පරිවර්තන වෙමින් තියෙනවා. මොකද ඇමරිකා ආරක්ෂක බලධාරීන් කියනවා හමුදාවට එල්ලවන ඕනෑම ප්‍රහාරයකට භූමිය එමත්නම් ඇමරිකා භූමියෙන් එපිට ඉහළ ආකාශයේ අභ්‍යවකාශයේ ඕනෑම තැනක සිට ඔවුන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නවා කියලා. ඒ නිසාම දැන් ආයුධ ස්ථානගත කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. හැබැයි මොන වගේ ආයුධද, කොච්චර ප්‍රමාණයක්ද, ඒවයි බලය කොයි වගේද කියන කාරණා පිළිබඳව නිශ්චිතව සඳහන් කළා නැහැ. දැනට සඳහන් වෙලා තියෙන්නේ ඇමරිකාව අභ්‍යවකාශයේ ආයුධ ස්ථානගත කරලා තියෙනවා කියන කාරණේ. බොහෝ වෙලාවට දැන් සාමාන්‍යයෙන් චන්ද්‍රිකා පණිවිඩ තොරතුරු හොමාරු සිද්ධ වෙනවා, සන්නිවේදන කටයුතු සිද්ධ වෙනවා, සහනවිකුත් ගමන් බිමන් සිද්ධ වෙනවා, විවිධ අභ්‍යවකාශ චාරිකා සිද්ධ වෙනවා. මේවට යම් ආකාරයක බලපෑමක් සිදු විය හැකියි කියලා අවධානමක් මතු වෙලා තියෙනවා. මොකද මේ ආයුධ ස්ථානගත කිරීම හරහා. එතකොට දැන් චීනය සහ රුසියා වගේ රටවල් දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා මේක අනවශ්‍ය යුද බියක්, එහෙම නැත්නම් අනවශ්‍ය අවිතරංගයක් ඇතිවීමට හේතුවක් විය හැකි කියලා. හැබැයි චීනය තමන්ගේ හමුදාව නවීකරණය කරමින් ඉන්නවා. උනුත් අභ්‍යවකාශ තරංගයක නිරත වෙලා ඉන්නවා. රුසියාවත් ඒ මට්ටමේම ඉන්නවා. දැන් මේ රටවල් සියල්ලම පාහේ තමන්ගේ ආරක්ෂාව අවියවද තරංගය ඉහළනන්වා ගැනීමට විවිධ කටයුතු කරනවා. විද්‍යාත්මක වශයෙන් සහ අනිකුත් සියලු පාර්ශ්වවලින්. කොහොම වෙතත් දැන් ඇමරිකාව මේ විදිහට අභ්‍යවකාශයේ ආයුධ ස්ථානගත කරා කියලා කියන්නේ බොහෝ විට දැනටත් චීනය රුසියාව එවැනි ක්‍රියාකාරකම් වල නිරත වෙලා ඉන්නට පුළුවන්. මෙවුනොත් ඉදිරියට තමන්ගේ මතය නිල වශයෙන්ම ප්‍රකාශ කරන්නත් හැකියාව තියෙනවා. මොකද මේ තරඟයෙන් පරදින්නට මේ පාර්ශ්ව කැමති නැහැ. එහෙනම් ඔවුන් තම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොළොව වගේම අභ්‍යවකාශයත් කක්ෂගත කිරීමවලදී තමන්ගේ අවියවද ස්ථානගත කරන්න නැත්නම් රහසිගතව ගබඩා කරන්න උත්සාහ කරාවි. ඒ කියන්නේ දැන් චීනය කියපු විදිහටම ඉදිරියේදී තවත් අනවශ්‍ය අවිතරගයක් ඇතිවීමට ඉඩකඩ තියෙනවා.
1: ලෝකයේ වෙනස් වුණත් වෙනස් නොවී තියෙන තව එක දෙයක් තමයි මේ තරඟය කියන එක. හොඳයි, ඉතින් අපි කතා කළේ ඒ අභ්‍යවකාශයේ කොහොමද මේ අවිස්ථානගත කරලා තියෙන්නේ කියන එක පිළිබඳව. අපි නැවතත් විරාමයකින් අනතුරුව හමුවෙමු.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි.
2: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
3: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
2: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
3: වාසිනාම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
2: ඈ?
1: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ පිටිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: ඇල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇල්ටි මොබිටෙල් ෆයිබර්.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලඛන මොනින් ඒසල්
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
6: ලක්හඬ Golden Voice.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ජයන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය.
1: ඉදිරිසිංහ ආරච්චිලාගේ අනුරාධා ඉදිරිසිංහ, මොකද සර් මේ පොඩ්ඩක් ඉන්නකෝ සර්.
2: තමුන්ගේ බොසාගෙන් අහනවා අපිව තනියෙන් හම්බ වෙනවද නැත්නම් මං ඒක පොලිසියත් එක්ක ඇවිල්ලා කරගන්නද කියලා.
0: සංවරය.
3: වාට තේරෙන්නේ නැහැ මං ඉන්න තත්ත්වේ. අද උදේ වම්මිනි ගියා, බඩේ අජීර්ණයක් කියලා බේරුනේ. හැමදාම ඕක කරන්න බෑනේ අනේ.
4: කියන්නේ හරියටම හරිද?
3: හරියටම හරි තමා. අය බලන්න දෙයක් නැහැ.
4: වත් මට පොඩක් ඒක අල්දියා කියන්න එපා.
3: වේල පහ කියන කලින් දැනන් හිටියද?
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය.
5: සිංහ ලග්නය වාසනාවන්ත අංක 22 49 සහ 60 විශේෂාංකය 0.6622 තමයි විශේෂාංකය. NLB ජයලොතරයියේ P ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6474 P6474. අද සම්බත ලොතරයි අංක රටාව 81.81 9.81J. හඳහන ලොතරයියේ කටක ලග්නය වාසනාවන්ත අංක 8.19 32 සහ 42. කටක ලග්නය වාසනාවන්ත අංක 8.19 32 සහ 42. දළ නිධානේ ලොතරයියේ H ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 41 60 74 සහ 79. H ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 41 60 74 සහ 79. මෙගාපවල ලොතරයියේ X ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකය අංක 12 වාසනාවන්ත අංක 10 14 17 සහ 19. X ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකය අංක 12 වාසනාවන්ත අංක 10 14 17 සහ 19. ගොවිසෙත ලොතරයියේ I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2 24 43 සහ 69. I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2 24 43 සහ 69. මහජන සම්පත ලොතරයියේ J ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක පිළිවෙලින් 3 5 9 0 8 1. ජේන් විසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3 5 9 0 8 1. අද සුපිරිතයාගේ ගණනාවක් තියෙනවා වැඩි වැඩියෙන්. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලට ගන්න.

0: Matters. Beyond the headlines.
1: විරාමයෙන් අනතුරු අපි නැවතත් වැඩසටහන සමග. මේ වයස් සීමාවල් ගත්තට පස්සේ ලෝකේ බොහෝ වෙලාවට කතා වෙන දෙයක් තමයි මේ වෙද්දී වයස් ගත වැඩි කට්ටිය බහුතරයක් ඉන්නවා, ඉන්න ප්‍රතිශතය වැඩි මෙහෙම කියලා. මේ වෙද්දී ජපානයේ පොතක් වාර්තා වෙනවා වයස අවුරුදු 100ට වැඩි ප්‍රමාණය කොච්චරක් ඉන්නවද මෙහෙමයි කියලා කතාවක් වාර්තා වෙනවා. මොකද්ද මේ ගැන නවතම තත්ත්වය?
2: ඔව්, ඇත්තටම පළවෙනි වතාවට ජපානයේ අවුරුදු 100 එහෙම නැත්නම් 100ට වැඩි වැඩිහිටි සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගිහලා තියෙනවා. මේ පළවෙනි වතාව තමයි මේ තත්ත්වය වාර්තා වෙන්නේ. හරියටම කිව්වොත් එහෙම 107677ක් වෙද්දී වැඩිහිටි ජනගහණය ජපානයේ, හරියටම ගත්තොත් එහෙම 107677ක් ජපානයේ වයස අවුරුදු 100 ඉක්මව වැඩිහිටි ජනගහණය වාර්තා වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ වැඩිහිටි ජනගහණයෙන් 88%ක්ම කාන්තාවන්. වයසින් වැඩිම කාන්තාවගේ වයස ගත්තොත් එහෙම අවුරුදු 114යි කියෝතෝවල ජීවත් වෙන්නේ. වගේම වයසින් වැඩිම පිරිමියාගේ වයස අවුරුදු 112යි කුමවටෝවල ජීවත් වෙන්නේ. දැන් ඔන්න මේක පළවෙනි වතාවට තමයි ජපානයේ මේට පෙරත් සඳහන් කළා උන්ගේ වැඩිහිටි ජනගහණය වර්ධනය වෙමින් යනවා කියලා. මේ පළමු වතාවට ලක්ෂයක් නවා තියෙනවා කියලා වාර්තාවක් සඳහන් වෙනවා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය හැබැයි කියන්නේ සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලීව සිටීම, තමන්ගේ ජනතාව සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලීව සිටීම සතරට කාරණයක් කියලා තමයි මේ වාර්තාවත් එක්කම සඳහන් කරලා තියෙන්නේ. දැන් මේ විදිහට දීර්ඝායුෂ ලබන්න ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා කියලා උන් කියනවා. එකක් තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව සහ ක්‍රියාශීලී ජීවන රටාව. දැන් අපි ගත්තොත් එහෙම උන්ගේ ප්‍රධාන ආහාර විදිහට සැලකෙන්නේ මාළු, එළවලු වගේම සහ එතකොට වැඩිහිටියන් දිනපතා ඇවිදීම කරනවා, පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරනවා, පාපෙදි පාවිච්චි කරනවා සහ ශරීරයේ නම්ශීලීකරණ ව්‍යායාම සිදු කරනවා. ඒ නිසාම මේ විදිහට වැඩිහිටි ජනගහණය නිරෝගිමත් විදිහට දීර්ඝාෂ ලැබනවා කියලා ජපානයේ ප්‍රකාශ කරනවා.

0: පාදකයන්. ඒවගේම දැන් ඒ පැත්තෙන් එහෙම වෙද්දී ජපානයේ උපත් අනුපාතය අඩු වෙමින් පවතිනවා. වැඩිහිටි ජනගහනය වැඩි වෙද්දී උපත් අනුපාතය අඩු වීමේ ප්‍රශ්නයකට ඔවුන් මුහුණ දීලා තියෙනවා. මේ තමන්ගේ ඉදිරි කටයුතුවල විශේෂයෙන්ම මේ තරුණ හැකියාවන් පිළිබඳව කතා කරද්දී යම් ගැටලුවක් මතුවෙන නිසාම ජපානය උපත් අනුපාතය වැඩි කරන්න විවිධ සැලසුම් සහ සහනාධාර ක්‍රමවේද හඳුන්වා දීලා තියෙනවා. කොහොම වෙතත් ඔවුන් තම සතුටින් ප්‍රකාශ කරනවා තමන්ගේ වැඩිහිටියන් ක්‍රියාශීලීව සිටීම වඩත් සතුටුදායක සහ හොඳ සුබවාදී කාරණයක් කියලා.
1: හොඳයි, ඉතින් එහෙම තමයි. කොහොමද අපි සෞඛ්‍ය ආරක්ෂිතව හොඳින් ඉන්නේ කියන එක ගැන දැන් ඔවුන්ගේ උපත් අනුපාතය කොහොම වෙතත් ඒ වයස්ගත පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නම් අපි සතුටු වෙන්න ඕනේ. ඉතින් ඔබටත් පුළුවන් ඔවුන්ගේ රටාවන් අනුගමනය කරන්න සෞඛ්‍යදායී ඉන්න. අපි නැවතත් විරාමයකින් අනතුරුව හමු වෙනවා.

0: Beyond the Borders, Beyond the Headlines.
1: ක්‍රීඩාව කියන්නේ අපේ ජීවිතයට ඕන දෙයක්. ඉතින් අපි දැන් කතා කරන්න හදන්නේ, ඔබට කියන්න හදන්නේ ක්‍රීඩාව පිළිබඳ පොතක්. මේක වර්තාවෙන් ඇත්තරම මේ 2029 ඉස්සරහට තියෙන අවුරුද්දකට තමයි මේ තමයි ලෝක ශූරතා මළර ක්‍රීඩා තරගාවලිය පිළිබඳව. මේක පළවෙනි වතාවර තමයි කෙන්‍යාව අප්‍රිකානු රටක පැවැත්වෙන්නේ. මොකක්ද මේ ගැන තියෙන අපිට ආරංචි?
2: ඔව්, ඇත්තරම 2029 ලෝක මළර ක්‍රීඩා ශූරතා තරගාවලිය කෙන්‍යාවේදී පවත්වන්න සූදානම් වෙනවා. අබ අර කලිකිය වගේ අප්‍රිකා රටක මේ තරගාවලිය පවත්වන පළවෙනි වතාව. එතකොට නයිරෝබි වල කස්රාණි ක්‍රීඩාංගණයේ තමයි තියෙන්නේ මේ ක්‍රීඩාංගණයේ 48,000කට අවශ්‍ය පහසුකම් තියෙනවා කියලා වුන් කියනවා. ලන්ඩන් සහ රෝම නගර එක්ක තරඟ කරලා තමයි නයිරෝබි නගරය මේ විදිහේ ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ. දැන් කෙන්‍යා ක්‍රීඩකයන් ඇත්තටම මල්ල ක්‍රීඩාවලට ඉතාම ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළ තියෙන පිරිසක්. අපි ගත්තොත් එහෙම ඔවුන් ලෝක ශූරතා තරගාවලිය වලදී රන් පදක්කම් 72ක් දිනාගෙන තිනවා. ඒ වගේම ඔලිම්පික් තරගවලදී රන් පදක්කම් 38ක් දිනාගෙන තිනවා. කෙන්‍යාවට මේ සත්කාරකත්වය ලැබෙන්න ප්‍රධාන හේතුවක් බවට ඒකපත් වුණා. ඒ වගේම 2017 දී ලෝක වයස් අවුරුදු 18න් පහළ තරගාවලිය වගේම 2021 දී අවුරුදු 20න් පහළ තරගාවලියත් කෙන්‍යාවේදී තිබ්බා. මෙන්න මේ අත්දැකීම් ඔවුන් උපයෝගී කරගෙන තියෙනවා තමන්ගේ 2029 ඉලක්කේ ජය ගන්න. දැන් ඇත්තටම ඔවුන් ඉල්ලීමක් කළේ 2025 අවුරුද්දේ මේ සත්කාරකත්වය තමන් ලබා දෙන්න කියලා. හැබැයි යටතල වහස්කම් ප්‍රමාණවත් නොවීම සහ අනිකුත් සියලු කාරණා විවිධ කාරණා පදනම් කරගෙන ඒක ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා මේ ප්‍රතික්ෂේප වීම පදනම් කරගෙන කෙන්‍යාව තමන්ගේ තියෙන අවශ්‍යතා, කුසලතා සහ තමන්ට කළ හැකි දේවල් පිළිබඳව විශ්වාසය තහවුරු කරලා යළි ඉල්ලීමක් කරලා ඔවුන් මේ සත්කාරකත්වය ලබා ගත 2029 දී. එතකොට ලබන වසරේ අප්‍රිකා කුසලන්න පාපන් තරගාවලියක් තියෙනවා. මේ අතරතුර තමයි ඔවුන් මේ සියලු කටයුතු සඳහා සූදානම් වෙන්නේ. දැන් මත විමසුමක් කරලා තියෙනවා කෙන්‍යා ජාතිකයන් අතරින්. ඔවුන් කියලා තියෙනවා මේ මල්ල ක්‍රීඩාවලට උනන්දුවක් දක්වනවා කියලා. කෙන්‍යා ජාතිකයන්ගෙන් 68% පිරිසක්, ඒ කියන්නේ අතිශාල බහුතරයක් මල්ල ක්‍රීඩාවලට උනන්දුවක් දක්වනවා. මේ සියලු කාරණා පදනම් කරගෙන කෙන්‍යාව පළම වතාවට අප්‍රිකා රටක් මේ ජයග්‍රහණය අත්පත් කරගත්තා. 2029 දී ලෝක මල්ල ක්‍රීඩා ශූරතා තරගාවලිය දැන් කෙන්‍යාවේ පවත්වනවා. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසනවා කියලා තමයි කෙන්‍යා බලධාරීන් සඳහන් කරන්නේ.
0: Beyond the Borders, Beyond the Headlines.

0: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
5: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
6: සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
5: සතියක ලක්හඬ
7: Beyond the borders, beyond the headlines.
8: පසුගිය සතියේ සමුළුවක් පැවැත්ුණා. ඒක නම තමයි BRICS. මේක පැවැත්ුණ ඉන්දියාවේ බොහොම වැදගත් සමුළුවක්. මොකක්ද මේ BRICS සමුළුව කියන්නේ?
9: ඔව්, ඇත්තටම අපි දැන් එක BRICS කියලා හඳුන්වනවා ලෝකයේ ප්‍රධාන නැගියන වෙළඳපොළ වගේම සංවර්ධනයේ බිමින් පවතින රටවල් 11ක එකතුවක් තමයි දැන් BRICS කියලා කියන්නේ. අපි ගත්තොත් එහෙම බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඉරානය සහ සෞදි අරාබිය ඇතුළු රටවල් තමයි මෙහි ඉන්නේ. 2006 පිහිටුවා ගත්තා. ඒතකම පළමු රාජ්‍යනායක සමුළුව 2009 රුසියාවේදී තිබ්බේ. එතකොට මේ කණ්ඩායම හැඳින්වුවේ BRICS කියලා. BRIC දැන් එක්සගුරක් එකතුලා තියෙන BRICS වෙනවා. BRIC කියලා තමයි මුලින් හැදින්වුවේ. 2011 දකුණු අප්‍රිකාව සම්බන්ධ වුණා. එතින් පස්සේ මේගොල්ලෝ BRICS BRICS කියලා හඳුනන්න පටන් ගත්තා. දැන් ඉන්දියාවේ තමයි පෞගේ සති සමුළුව තිබුණේ. අතර ගතොත් එම ගෝලීය දලදේශීය නිෂ්පාදයෙන් 40%ක දායකත්වයක් සපයන මේ රටවල් කිහිපය. කියන්නේ ලෝකයට සැලකිය යුතු ආර්ථික වශයෙන් දායකත්වයක් ලබා දෙන රටවල් ගණනාවක්. ඒ වගේම අපි ගත්තොත් එම ඉන්දියාව, රුසියාව, චීනය වගේ රටවල් ගත්තොත් එහෙම තාම ඉස්සරහට වේගයෙන් එන රටවල්. එහින්දා ලෝකය ගත්තොත් එහෙම ආර්ථික සහ දේශපාලනික වෙනත් ආකාරයෙන් ගත්තොත් එහෙම නොයෙකුත් බලපෑමක් එල්ල කළ හැකි සහ ප්‍රධාන සාධකයක් ලබා දී හැකි සමුළුවක් විදිහට මේ BRICS හඳුන්වනවා.
8: මේ ඉන්දියාවේදී පැවැත්වුණු සමුළුවේදී BRICS සමුළුවේදී මොන වගේ කරුණු කාරණාද කතා වෙලා තියෙන්නේ, සාකච්ඡා වෙලා තියෙන්නේ?
9: ඔව්, ඇත්තටම මේ එක එක ඔවුන්ගේ එකිනෙක රටවලට අදාළ කාරණා පිළිබඳව වගේම ජාත්‍යන්තර වශයෙන්, ද්විපාර්ශ්වික වශයෙන්, කලාපීය වශයෙන් වැදගත් වෙන කරුණු ගණනාවක් කතා කරලා තියෙනවා. අතර ප්‍රධාන දෙයක් තමයි නවදිල්ලි ප්‍රකාශනය සම්මත කර ගැනීම. දැන් මේ නවදිල්ලි ප්‍රකාශනය තුළින් ඔවුන් ඇත්තටම ඉදිරිපත් කළ ඉල්ලීමක් මැද පෙරදිග සාමය ඇති කරගන්න කියන කාරණය ප්‍රධාන වශයෙන්ම ඔවුන් ඉල්ලීමක් ඉදිරිපත් කළ තියෙනවා. වගේම ගෝලීය වෙළඳ යුද්ධය විවේචනය කරලා තියෙනවා. හැබැයි විශේෂ කාරණයක් තමයි මේ සමුළුවේදී ඉරානය, ඊශ්‍රායලය, ඇමරිකා යුද්ධයක් ගැන කතා බහ කළාට ඔවුන් කිසිදු කෙනෙක් විවේචනය ලක් කළා නැහැ. ඉතින් ගත්තොත් එහෙම මේ පාර්ශ්ව දෙකටම අයිති කට්ටිය ඉන්නවා. ගත්තොත් එහෙම දැන් ඉරානය ගත්තොත් එක පාර්ශ්වයක, සෞදිය ගත්තොත් තවත් පාර්ශ්වයක. එතකොට දැන් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් පවා මේ අතර ඉන්නවා. ඉන්දියාව ඊශ්‍රායලෙත් එක්ක හිතවත්කම් පවත්වනවා. ඊට පස්සේ අපි ගත්තේ රුසියාව සහ චීනය ඉරානය සමග හිතවත්කම් පවත්වනවා. ඒ නිසාම මේ සමුළුව අතරතුර කිසිවෙකුටවත් ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල කර ගැනීමක් සිද්ධ වුණේ නැහැ. ඒගේ නම් වශයෙන් සඳහන් කළ අප ඇමරිකාව හෝ ඊස්ට්‍රයිලය හෝ නම් වශයෙන් සඳහන් කළ චෝදනාල්ල කර ගැනීමක් සිද්ධ වුණේ නැහැ. මොකද ඒ නිසාම කැපී පෙනෙන දෙයක් තමයි මේ සමුළුව ඇතුළින් රටවලත් යම් ආකාරයක අදහස් අතින් පරස්පර විරුද්ධතා තියෙන්න පුළුවන්. ඒක පදනම් කරගෙන විය හැකි ඔවුන් ප්‍රසිද්ධියේ යම් ආකාරයක විවේචනයක් එල්ල කළේ නැහැ. ගෝලීය වෙළඳ යුද්ධය විවේචනයක ගැන ප්‍රකාශයට පත් කළ අතන ගෝලීය වෙළඳ යුද්ධය සම්බන්ධයෙන් ගත්තොත් එහෙනම් ඇමරිකාව ඒකේ ප්‍රධාන හවුල්කරුවෙක් බවට පත් වෙලා ඉන්නවා. හැබැයි වෙළඳ යුද්ධය ගැන කතා කරාට ඔවුන් ප්‍රධාන වශයෙන් චෝදනාවක් එල්ල කළා නැහැ. විශේෂයෙන් මේ ඒකපාර්ශ්වික තීරුබදු අය කිරීම සම්බන්ධයෙන් කතා බහට ලක් කළාට එතනත් අර කීප විදිහට සාමාන්‍ය මට්ටමින් තමයි නෝන් අදහස් පළ කරලා තියෙන්නේ. දැන් ඇත්තටම බටහිර බලවතුන්ගේ ආධිපත්‍යයට නතුව තියෙන කාරණා ගණනාවක් තියෙනවා. විශේෂ ආර්ථිකය ගත්තත් එහෙම දේශපාලනය ගත්තත් ඊට ප්‍රතිවිරුද්ධ විදිහට නැගී සිටින බලවතුන් කීපයක් විදිහට තමයි උන් කටයුතු කරන්නේ. හැබැයි අගමැති මෝදි විශේෂයෙන්ම සඳහන් කළා මේ කණ්ඩායම බටහිර විරෝධී කණ්ඩායමක් නෙමෙයි කියලා. බ්‍රික්ස් සමුළුව කියන්නේ කාටවත් විරුද්ධව නැගී සිටින කණ්ඩායමක් නෙමෙයි කියලා ඉන්දියා අගමැතිවරයා අවධාරණය කළා. මේ යම් ආකාරයක තියෙන ගැටලු තියෙනවා නම් ඒවා සාමාන්‍ය මට්ටමින් ඒ වගේම සාමකාමී විදිහට සාකච්ඡා මට්ටමින් විසඳාගත යුතුයි කියන කාරණේ තමයි සමුළුවේදී වැඩිපුරම අවධානය යොමු වුණේ. වගේම චීන ජනාධිපතිවරයා සටන් විරාමයක් මැදපෙරදිග සටන් විරාමයක් ඇති කරන්න කියලා ප්‍රධාන වශයෙන් කතා කළා. ඒත් එක්කම දැන් පලස්තීනය පිළිබඳව ඔවුන් අදහස් පළ කරලා තියෙනවා. දැන් 2020 ඉන්දියාව සහ චීනය අතර තියෙන මතභේදයක් හටගත්තා. ඒ සියල්ල සමතේට පත් කරගෙන මේ විවිධ කලාපවල තියෙන ගැටුම් සාමකාමී විදිහට විසඳ ගන්න ඕන කියන ප්‍රකාශනයක් තමයි උන් ඇතරම සම්මත කරගත්තේ. ආර්ථික කටයුතු පිළිබඳව සාකච්ඡා කළ තැන එක රටවල අදහස් පළ කරලා තියෙනවා. මේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙළක් විදිහටත් මේ සමුළුව පවත්වනට ඔවුන් කටයුතු කළා.
8: ඉතින් මේ විදිහට තමයි පසුගිය සතියේ ලෝක ප්‍රවෘත්ති වාර්තා වුණේ කියලා අපි අපිට කිව්වේ. ඉතින් නැවතත් හමු වුණ බලාපොරොත්තුෙන් අපි අදට සමු ගන්නවා. බෙහෙවින්ම ස්තුතියි චන්දන මාරසිංහ. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්න. ඔබට සුවදායි සතියන්තයක්.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: ෆයිබර් එක ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: සතියක ලක්හඩ.
2: අයිබෝන් වාසනාවන්ත උදෑසනක් උදේ 8 විනාඩි 3යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
5: සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට ආන්නයි
8: සම අනුග්‍රහ.

0: අපි මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසන්න. SLT මොබිටෙල් ෆයිබර්.
1: විනාඩි 4යි සයිබර්ජන් ඇතුළු අපි කතා කරන්නේ අලුත් තාක්ෂණය ගැන, ඩිජිටල් පරිවර්තනය ගැන. ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනීය යුගයක් වෙනුවෙන් අරගෙන යන ගමනට සමස්ත ජනතාව කොහොමද සූදානම් කරන්නේ, මේ කාරණා පිළිබඳව තමයි දිගින් දිගටම වසර කිහිපයක් දැන් අපි සයිබර්ජන් පිළිබඳව කතා කරමින් ඉන්නේ. රනිල්, ලංකාවේ බොහෝ වෙලාවට අපි තාක්ෂණය භාවිත කරද්දී රැවටෙන, වරද්දා ගන්න, එහෙම නැත්නම් අපි ප්‍රශ්න කන්දරාවක ගිලෙන අවස්ථා ඕන තරම් අපි දැකලා තියෙනවා. සමහර වෙලාවට පුංචි පුංචි දේවල්, මේ පුංචි අතපසු වීම නිසා අපිට අපේ සමස්ත සාමාන්‍ය ජීවිතයේ කඩාවැටෙන දේ ඕන තරම් දකින්න හම්බ වෙනවා. සමහර වෙලාවට මේ අන්තර්ජාලය ඇතුළු ඩිජිටල් යුගයට අවතීර්ණ වීම ඇතුළේ සමහර මිනිස්සු ජීවිත වලින් පවා සමුගත්තා. මේ හරියට පාවිච්චි කරන්න දන්නේ නැතිකම නිසා. උඩ මතක නැංග අපි මේ සයිබර්ජන් පටන් ගන්න ගලින් කිව්වේ පිහිය රත්තරන් කියලා එනගන්න බෑනේ. පිහිය රත්තරන් කියලා එනගන්න බැරි නම් අපි කොහොමද ආරක්ෂිතව මේ අලුත් තාක්ෂණය පාවිච්චි කරන්නේ? ඒ පිළිබඳවයි අද අපි කතා කරන්න මාතෘකා කරගත්තේ. අපිට ගොඩාක් කාරණා පිළිබඳව කතා කරන්න තියෙන, විශේෂයෙන් AI තාක්ෂණයේ දියුණු වීම, ඒත් එක්කම මේ ගත වෙන කාල පරාසය තුළ අපි AI සම්බන්ධයෙන් කතා කරමු. මොකද AI වීක් එක සම්බන්ධයෙන් එතකොට ඒ වෙනුවෙන් තියෙන වැඩ පිළිවෙල, මේ සියල්ල පිළිබඳව අපි කතා කරන්න ඕනේ. සමස්තයක් විදිහට ඔබ මේ වෙනකොට IT ෆීල්ඩ් එකේ ඉන්න දැවැන්තයෙක් වෙන්න පුළුවන්. ඔබට යම් අත්දැකීමක් තියෙන වෙන්න පුළුවන් ඔබට. එහෙම නැත්නම් මේ අන්තර්ජාලය ඇතුළු ඩිජිටල් යුගය ඇතුළේ ඔබ අසමන වෙච්ච අවස්ථා ඕන තරම් තියෙන වෙන්නත් පුළුවන්. මේ සියලු අත්දැකීම් අපිට බෙදා ගන්න, ෂෙයා කරගන්න, දන්න දේ කියන්න, නොදන්න දේ එකතු කරගන්න තියෙන ප්ලැට්ෆෝම් එක ඇතුළේ අපි කතා කරමු. ඔබට පුළුවන් 0.7, 0.3, 93.5, 93.7 කියන නම්බරයකට පොඩි මැසේජ් එකක් තියන්න. 0.7, 0.3, 93.5, 93.7 කියන නම්බරයකට පොඩි මැසේජ් එකක් දෙන්න. ඔබ මේ සංවාදයේ කොටස්කරුවෙක් වෙන්න කියලා අපි ඉතාම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. අපි අද කතා කරන්න මාතෘකා කරගත්තේ ආරක්ෂිතව කොහොමද අපි අන්තර්ජාලය ඇතුළු මේ ඩිජිටල් යුගය ඇතුළේ ජීවත් වෙන්නේ, අපේ ආරක්ෂාව අපි තහවුරු කරගෙන කොහොමද ඉස්සරහට අපි යන්න ඕනේ කියන කාරණාව පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඔබටත් ඔබේ අදහස් ටික එකතු කරලා මේ සංවාදය තවදවත් විධිමත් කරන්න, එහෙම නැත්නම් මෙහි කොටස්කරුව වෙන්න පුළුවන් කියන කාරණාවත් මතක් කරන්න ඕනේ.
2: අපේ මේ කතාවට ආරම්භයක් ගන්න මේ අද දවසේ අපේ සම්ප්‍රදායිකයව දුරකථන ඔස්සේ සම්බන්ධ කරගෙන ඔබත් එක්ක කතා කරන්න සූදානම්. අපිට මේ වෙලාවේ ඉන්නවා ප්‍රවීණ පරිගණක ඉංජිනේරු ඉන්දික ගමගේ මහත්මයා. එතුමත් එක්ක කොහොමද මේ කතාව ඉස්සරහට අරගෙන යන්නේ කියලා අපි කතා කරමු මදුශංක. විශේෂයෙන්ම කොහොමද ආරක්ෂිතව අන්තර්ජාලය භාවිතා කරන්නේ, ආරක්ෂිත උපක්‍රම මොනවද, එහෙමත් නැත්නම් මේ ඩිජිටල් කරණයේදී ඉදිරියට යනකොට අපි මොනවද දැනගන්න ඕනේ කියන කාරණා පිළිබඳව අපි කතා කරන්න සූදානම්.
1: අයිබෝන් සුබෝදසනක් ඉන්දික මහත්මයා.
3: අයිබෝන් සුබෝදසනක් වේවා.
1: බොහොම කාර්යබහුල වෙලාවක වුණත් මේ කතා බහට හොඳ ප්‍රවිෂ්ටයක් එකතු කරන්න ඔබතුමා සම්බන්ධ වීම ඉතාම වටිනවා. දැන් අපි පහුගිය කාල පරාසය තුළ විවිධ අවස්ථාවලදී මේ පිළිබඳව කතා කළා, ආරක්ෂිතයිද? ඉස්සෙල්ලම අපිට පැහැදිලි කරගන්න තියෙන කාරණේ තමයි මේ අන්තර්ජාලය පරිශීලනය කිරීම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ ඩිජිටල් යුගය තුළ වෙන්න පුළුවන් ඉන්දික මහත්මයා, අපි ඇත්තටම ආරක්ෂිතයිද? එහෙම නැත්නම් අපි මේ ටිකක් වැඩිපුර මහන්සිලා ආරක්ෂිත විය යුතුද? අපි එදෙනින් කතාව පටන් ගමු.
3: අපි දැන් අපි එක එක යුගවන් පහු කරලා තියෙනවානේ. අපි අර සවානාව අනාන්තර වලින් මිනිස්සු පළවෙනියෙන් පරිණාමය වෙච්ච දවසේ ඉඳන් එක එක යුගවල එක එක අවස්ථාවල් වලදී අපිට එක එක જાතිය මේ ආරක්ෂක තර්ජන ඇවිල්ලා තියෙනවා. ඒවා එක එක ආකාරයි නේද? අපිට ගෙද හිතන්න හොරෙක්. හොරෙක් පැනපු විදිහ එදා ආපු විදිහයි දැන් ආපු විදිහයි වෙනස්. ඒවා එක එක සංකීර්ණ වෙලා හොරක් දියුනෙනවා. ඉතින් මිනිස් සමාජයේ දියුනනකොට මේ මිනිස්සුමනේ අනිත් අය මේ සතුරු පාර්ශව වෙන්නේ. එක්කෝ දැන් ආක්‍රමණය කියලා ගත්තොත් ඒත් එහෙමයි. දැන් මේකේ ගත්තහම දැන් මේ ඉන්නේ ඇවිල්ලා ප්‍රවෘත්ති තාක්ෂණයේ ඉහළම යුගයකට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට අපේ රටත් ඒ සඳහා සූදානම් වෙමින් ඉන්නේ. අවශ්‍ය කටයුතු ගොඩක් දේවල්, ඒ කියන්නේ යටිතල පහසුකම් වල අවශ්‍ය දේවල් ගොඩාක් ඒවා දැන් හරි ගස්සලා තියෙන්නේ. එතකොට අපිට තියෙන ආරක්ෂා වෙන්න විදි දෙකක්. එකක් තමයි දැන් රජය මගින් අලුතින් ඩිජිටල් මේ විවිධ පද්ධතීන් හඳුන්වා දෙනවා, වැඩකටයුතු ලෙහෙසි කරගන්න දේවල් අපිට හරි ගස්සලා දෙනවා. එතකොට ඒත් එක්කම පුද්ගලිකාංශේනුත් අපිට ඒ වගේ දේවල් ලැබෙනවා. එතකොට මේ දේවල් අපි පාවිච්චි කරද්දී කොහොමද අපි ආරක්ෂිතව ඉන්නේ කියලා සරලවම කිව්වොත් අපේ සල්ලි ටික අපේ බැංකු account එක කොහොමද අපි පහසුවෙන් තියාගන්නේ කියන එක, කියන්නේ පහසුවෙන් ආරක්ෂිතව තියාගන්නේ කියන එක. මුදල් ගනුදෙනුවලදී ඉස්සර පින් පොකට් ගහපු එක නේද, දැන් පින් පොකට් ගහන විදිය වෙනස් වෙලා තියෙනවා. එතකොට ඒක කොහොමද ඒගොල්ලෝ ගහන්නේ? ඒ වගේම කොහොමද මේ පින් පොකට් ගහනකින් අපි බේරෙන්නේ? එතෙන් සිට මෙතන එහා පැත්තටම ගියපු කාරණාව තමයි දැන් කාලේ යුද්ධයක් ගත්තහම යුද්ධයක් ඔය වගේ වෙලා තියෙනවා. ඔකෙදී ලොකුම කාරණා පින් පොකට් කාර්යය දක්සිට ආක්‍රමණිකයා දක්වා අවස්ථාවන් සියල්ලටම අපිට මුහුණ දෙන්න වෙනවා. සමහරක් වෙලාවට මේක තියෙන නරකම දේ තමයි අපි දන්නේම නැතුව විරුද්ධ පාර්ශවයක සොල්දාදුවෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු අපේ රටට එල්ල වෙන තර්ජනයක ඉදිරිබල මේ සටන් කරන්න බැරිනම් අපේ රටටම විරුද්ධව අපිම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ගෙදර අපේම කෙනෙක්ට විරුද්ධව කටයුතු කරලා තියෙන මම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ යාළුවෙක්ගේ හොඳම යාළුවෙක්ගේ මගේ අනාරක්ෂිතභාවය නිසා හොඳම යාළුවෙක්ට මම එයාගේ මේ බැංකුව හොරකම් කරන්න, බැංකුව account එකේ සල්ලි හොරකම් කරන්න මම හොරෙට උදව් වෙලා තියෙන වෙන්න පුළුවන්. මේක අපි මම දන්නේ නැති වුණ දේවල් උනේ කියලා වැඩක් නැහැනේ නේද? අපි ඒ සඳහා එකක් තමයි සූදානම් වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තහම අපි ආරක්ෂිතව ඉන්න ඕනේ. එතකොට අපිට මේක තියෙනවා මේ පාර්ශව දෙකක් තමයි. පුද්ගලිකව අපිට එල්ල වෙන ප්‍රහාර තියෙනවා, අපිට සමාජයක් විදිහට රටක් විදිහට අපිට එල්ල වෙන ප්‍රහාර තියෙනවා. මේ දෙකෙන්ම අපිට ආරක්ෂිත වෙන්න නම් අපි දැනුවත්භාවයෙන් ඉන්න ඕනේ. ඩිජිටල් පරිවර්තනයකදී වගේම සයිබර් ආරක්ෂාවේදී වැදගත්ම දේ ඇවිල්ලා තාක්ෂණික මෙවලම් හෝ තාක්ෂණික එක එක ප්‍රොසෙස් නෙවෙයි. වැදගත්ම දේ තමයි ඇවිල්ලා ඒකට සම්බන්ධ වෙන මිනිස්සය. ඒ කියන්නේ හියුමන් ෆැක්ටර් එක තමයි මේකේ වැදගත්ම කෑල්ල. ඒකේ අදාළ කරන හියුමන් එලමන්ට් එක මොකද්ද? ඒ එලමන්ට් එක හරහා තමයි දැන් හැක් කරන්න දැන්. ඉස්සර අපි දැකලා තියෙනවා නේද? ඔය මැට්‍රික්ස් අපි මතකනේ වලට. කොහොමද ඒ කියන්නේ එක එක කෝඩ් ගහනවා නේද? අර කළු පාට තිරේ කොළ පාට අකුරු වැටෙනවා. ඊට පස්සේ අර කණ්ණාඩි දෙකක් දාගත්ත කොල්ලෙක් ඇවිල්ලා චිත්‍රපටවල යන්නේ එහෙමනේ. මේ ඒ ජාතිය වැඩ ඇත්තටම ඒ චිත්‍රපටි වල තමයි තියෙන්නේ. දැන් කාලේ ඉතින් තත්ත්වය වෙනස් ගොඩක් ඒවා. එතකොට අපිට සමහරක් වෙලාවට දැන් කාලේ තියෙන්නේ මෙන්න මේක දැන් සිස්ටම් එකක් හැක් කරන්න නම් මේ හුඟක් සිස්ටම් ගොඩක් දැන් ආරක්ෂිතයි. අපේ සිස්ටම් එකක් හැක් කරන්න සමහරක් වෙලාවට ඒ ආරක්ෂිත එක ඇතුළෙනුත් ගිහිල්ලා මේක කරන්න AI bot කෙනෙක්ට බාර දීලා එයා යනවා යන්න ඕන කරලා දෙන්නකෝ කියලා නිකන් මැසේජ් එකක් දාලා. එතකොට AI bot වැඩේ කරලා තියනවා වෙන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. එතකොට සයිබර් සිකියුරිටි වල ආරක්ෂාර්ථයෙන් ලොකුම තර්ජනයක් තමයි එක පැත්තකින් ඇවිල්ලා AI tools තියෙනවා. හැබැයි ওই මොන tools තිබ්බත් මොකක් වුණත් අපි හරියට අපේ කටයුතු ටික අපි කරගෙන තිබ්බොත් මේක අර 160ක් තියෙන කැලේ ආරක්ෂා කරගත්තොත් ගොඩක් දේවල් ආරක්ෂා කරගන්න පුළුවන්. සිස්ටම් ආය හදන්න පුළුවන්. මිනිසුන්ට දේවල් වුණාම පස්සේ ඒක අනිත් පැත්තට එන්න බෑ. ඒකයි වෙන ප්‍රශ්නේ වෙන්නේ.
1: දිගින් දිගටම ඉන්දිකම හත්තේ දැන් අපි දන්නවා ලංකාවේ අපි මේ දැනුවත් කිරීම ඕනෑ තරම් කරලා තියෙන හැබැයි දවස ගානේ මේ අන්තර්ජාලය හරහා වංචාවන් ඕනෑ තරම් මේ සමාජය තුළ වාර්තා වෙනවා. එක එක විදිහට එනවා. සමහර වෙලාවට මේ පන්සල හදන්න ආධාර එකතු කරන විදිහට එනවා. ඊට පස්සේ ඒ වැඩේ ගැන අපි සමාජයට කිව්වට පස්සේ පොලිස් ට්‍රැෆික් ෆයින් එකක් විදිහට මේ ආය පොඩි සිස්ටම් එකක් හදාගන්නවා. ඊට පස්සේ ඔන්ලයින් ණය දෙන ක්‍රමයක් හදාගන්නවා. මොකක් හරි වංචාවක් ව්‍යාපාරමක් මේ ඩිජිටල් පරිවර්තනීය යුගය ඇතුලේ කරගෙන යනවා. මේකට බොහෝ වෙලාවට මිනිස්සු රැවටෙනවා. අවසානයේදී තමන් පාඩු විඳගෙන තමන්ට වෙන්න තියෙන හානිය වුණාට පස්සේ සමහර විට මේ කතාව අහගෙන නිහඬව මට වෙච්ච දේම තමයි මේ කියන්නේ කියලා හිතේ විතරක් තියාගෙන ඉන්න කාටවත් නොකිය. ඇත්තටම දවස ගානේ මිනිස්සු මේ විදිහට මේ හසු වෙන්නේ ඇයි? නොදැනුවත් භාවයේද? එහෙම නැත්නම් එහෙම හසු කර ගැනීම සඳහා මේ වෙලාවේ තියෙන උපක්‍රම මොනවද ඔබතුමන්ලට නිරීක්ෂණය වෙලා තියෙන?
3: ඇත්තටම මේක වෙන්නේ අපි ඇයි ඇම ගන්න මාළු කියනකො
1: කෑමක් කියලා හිතනවා බඩගින්න නිවා ගන්න පුළුවන් කියලා
3: හිතනවා කෑමක් කියලා හිතලා ඒක කනවා ඒක හින්දා අපි ඒකට ඇම කියලා කියන්නේ ඒක ඇමක් දාන්න කෙනෙක් දැන් තව කෙනෙක් අල්ල ගන්න මිනිස්සුන්ට ඇම දාලා තමයි අල්ල ගන්න ඒකයි අපි වඩ ෆිෂින් කියලා කියන්නේ එතකොට මේක ඇතුලේ දැන් එක එක දේවල් අපිට පාවිච්චි කරනවා ඇම විදිහට පාවිච්චි කරන්නේ අපේ හැඟීම් ඒක හරහා තමයි පළවෙනි නින්නේ හිතන්නකො දැන් සමහරක් වෛරස් වර්ග හරිද සමහරක් තොරතුරු වෙන එහෙම ඒවා එන්නේ එහෙම තමයි උදාහරණයක් මම කියන්නම් දැන් හිතන්නකො දැන් ඔය ඇමරිකාවේ එකපාරක් ඔය වෙන ලෝක ප්‍රසිද්ධ ජාවාරම මේ එකපාරක් වුණ දෙයක් තමයි මේ මිනිස්සු කට්ටියට කෝල් කරනවා කෝල් කෝල් කරන්නේ වැඩි හිටියේ අය තනියෙන් ඉන්න අය තෝරලා කෝල් කරන්නේ දුන්න මේ තනියෙන් ඉන්න අයව තෝරලා ගන්නේ ඒගොල්ලොන්ගේ සෝෂල් මීඩියා බලලා සෝෂල් බලලා ඒගොල්ලොන්ගේ තනියෙන් ඉන්න කට්ටිය කවුද කියලා වැඩි හිටියව තෝර ගන්නවා හැබැයි ඒ වගේම සල්ලි තියන අය කියලා හොයාගන්න පුළුවන් එතකොට තනියෙන් ඉන්න ගොඩක් අයගේ එතකොට කතා කරනවා බැංකුවෙන් විදියට බැංකුත් හොයාගන්න පුළුවන් ඔය සෝෂල් මීඩියා වල හරියට හොයාගෙන හොයාගෙන ජීවත් එහෙම තමයි කියන්නේ අපි ඕගොල්ලෝගේ විස්තර අනවශ්‍ය විදිහට සෝෂල් මීඩියා වල දාන්න එපා
2: කියලා.
3: ඔව් සෝෂල් මීඩියා වල දාපුවාම ඔයාගේ දිනචරියාව ඔයා කරන කියන දේවල් ඔයා හිතන පතන විදිය මේකේවල් ගැන හිතා ගන්න පුළුවන් එහා පැත්තින් එක්කනට. කෙනෙක්ගේ දේවල් බලපුවාම ඒගොල්ලෝගේ චිත්‍රයක් ඇඳෙනවා අනිත් පැත්තේ. එතකොට මෙන්න මේ චිත්‍රය ඇඳෙන එක තමයි මේ පාවිච්චි කරගන්නේ අරගොල්ලොන්ගේ ඒව ටික ස්ථිර කරගන්නවා කෑල්ලෙන් කෑල්ල. ඒක අර මැද තියෙන හිස්ටන් ටික ෆිල් කරගන්න ඒගොල්ලොම කෝල් කරනවා. නම්බර් එක හොයාගෙන කෝල් කරනවා. කෝල් කරලා කියනවා දැන් සමහරක් වෙලාවට අපිට එන බිල් තියෙනවානේ. අපි හිතමු ක්‍රෙඩිට් කාඩ් බිල් එක වගේ එකක් බලලා ඉවරලා එළියට දාලා තිබ්බම කුණුබක් කිය පොඩ්ඩක් අහසට කෝවහම අපිට හම්බ වෙනවා ක්‍රෙඩිට් කාඩ් බිල් එක. මේ බිල් එකේ තියෙනවා මොකද්ද? නම්බර් එකේ අග කෑල්ල. එතකොට ඒ කෑල්ල තමයි අරගොල්ලෝ කියන්නේ මෙන්න මේ නම්බර් එකකින් ඉවරන ඔයාගේ කාඩ් එක නේද, ඔයාගේ ඐඩෙන්ටි කාඩ් නම්බර් එකේ මෙන්න මෙහෙම එකක් තියෙනවා නේද, හරි එතකොට කියන්න වෙරිෆයි කරන්න කියලා ඒවා ඒගොල්ලොන්ගෙන් අහගන්නවා ඉස්සෙල්ලාම, හරි වෙරිෆිකේෂන් එක හරි කියලා. එහෙම තියෙනවා මොකක්වත් කියන්නේ නැහැ. ඊට පස්සේ ආය දවසක කතා කරනවා, හරි දැන් ඔයාගේ මෙන්න මෙහෙම එකක් වෙලා තියෙනවා, ඔයාගේ අකවුන්ට් එකේ මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් තියෙනවා, පොඩ්ඩක් ඔයාලා මෙන්න මෙහෙම බලන්න පුළුවන් කියලා. කම්පියුටර් එකේ ඔයාගේ ෆෝන් එකේ කොහොමද බලන්න කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා අනේ අපිට ඔබ බලන්න තේරෙන්නේ නැහැ කියලා.
2: ඔව්.
3: ආ හරි එහෙනම් අපේ ටෙක්නිකල් අංශයට යොමු කරන්නම් කියලා අරගොල්ලොන්ට යනවා. ඊට පස්සේ ලින්ක් එකක් එවලා ඒ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ ඒක හරහා මේ ඒ මේකට ලොග් වෙනවා. එතකොට ඒක ඇස්සේ ස්ක්‍රීන් සරල ස්ක්‍රීන් එක මේ කාස්ට් එකක් තමයි යූස් කරන්නේ. එතකොට ඒවා සිස්ටම් එකේ වෛරස් එකක් විදියට හරි වෙන දෙයක් විදියට හරි බ්ලොක් කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් මේගොල්ලෝ කරන්නේ මේකේ තියෙන සෙෂන් එකේ දේවල් ටික හැමෝම බලා ගන්නවා ලෙහෙට. බලා ගන්නවා විතරක් කමක් නැහැ. ඒගොල්ලෝනි කියනවා හරි දැන් ඔයා මෙන්න මේක මේ විදිහට ලොග් කරන්න, මෙන්න මෙතන මේ විදිහට ටයිප් කරන්න කියලා අර ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා. එතකොට ඒ ඉන්ස්ට්‍රක්ෂන් දෙන ඒවා ටික මේගොල්ලෝ කරනවා. එතකොට ඒ විදිහට අන්තිමට කරන්නේ යද්දි බැංක් account වලට අරවට මේවට ලොග් වෙලා අරගොල්ලෝගේ බැංක් account එකේ හරි දැන් ඔයාගේ account එක මෙන්න මේවලා දෙනවා, හරි ප්‍රශ්නයක් නැහැ කියලා එතනදී බලලා එයා යනවා. හැබැයි යනකොට යන්නේ password ඔක්කොම ටික අරගෙන විනාඩියක් යන කලින් account එක හීස් කරලා. ඔන්නෝක තමයි වෙනදී. මොකද ඒගොල්ලෝ මේ පැත්තෙන් ලොග් වෙනකොට අර පැත්තෙන් වෙරිෆිකේෂන් එකක් ඕන වෙනවා. ඒ වෙරිෆිකේෂන් එක එකම වෙලාවේදී අර ආපහු කරනවා. එයාට ඒක අදහසක් නැහැ දැන් එයානේ ලොග් වුණා කියලා හිතෙන්නේ. ඔන්න ඕක තමයි පාවිච්චි කරලා ඇමරිකාවේ කරලා තිබ්බ ලොකු මුදල් වංචාවක්. ඉතින් අපිටත් වෙනව නේද ওই જાතියව. අපිට උත්තර ලොකු ප්‍රොසෙස් එකේ තාම එන්න පටන් ගන්න නැහැ. හැබැයි ওই જાති කිට්ටිය වෙනවා. කතා කරලා කියනවා. හුඟක් වෙලාවට දැන් ඕකෙදි කම්පියුටර් සිස්ටම් එකක එකක්ම ඕන වෙන්නේ. සෝෂල් මීඩියා ටික බලලා ඒගොල්ලෝ කියනවා ආ හරි මෙන්න මෙහෙම මිනිස්සේ ඒකට ගැළපෙන විදිහට කෝල් එකක් දෙනවා. කෝල් එක දීලා කියනවා ආගේ මෙන්න මේකද නම්බර් එක මේක කොහොමද කරන්නේ කියලා. මොකද අපේ හුඟක් කට්ටියගේ ෆෝන් නම්බර්ස් උත් අපිට ඉන්ටර්නෙට් එක ඇතුලේ හොයාගන්න පුළුවන්. ඔයාගේ නම ගහවුවාම පේඩ් එකකවන්් එකක් විතරයි ඕනේ ට්‍රකෝල එක ටකෝලක සල්ලිගල කවන්් ඇත්න නම හල ය සෝෂල කවන්් එක දාල කරන නම්බර හගන්න පුුව හරිසරල සව් කරල තියෙනවාන එතකොට ඒක තමයි පාවිච්චන මෙතත් දෙකවෙන්න
1: දැන්න්න
3: දෙකේ ගිහිල්ල තමයි මේගොල්ලෝ හුඟක් වෙලාවල්වලට මේ දැන් අපේ අපේ තියෙන මේ දත්ත වල ආරක්ෂාව අපි නැති කරගන්න ඇත්තර මිනිමට මේ කිසින් වල මෙමයි ගිහිල්ල එතකොට ඊළඟකට වෙන එකක් තමයි මේ මේ ඇම වලදී පාවිච්චි කරන්න එකක් අපේ තත්ත්වය අනිත් පැත්තෙන් ගත්තහම අපි අපි අපේ තියෙන හැඟීම් කියන ඒවා අපි ගොඩාක් සත්ව කරුණාව දක්වනවාද එහෙම නැත්නම් අපි කොයි විදිහටද හිතන්නේ අපි මොකක් හෝ සම්බන්ධතාවයක් ගැන අපි කල්පනා කරගෙන ඉන්නවද එහෙම නැත්නම් දැන් ඔය සමහර කට්ටිය වැඩිහිටි කන්ටෙන්ට් බලවලට සෑහෙන කැමැති එතකොට ඒවා බලන්න පුළුවන් විදිහවල් තියෙනවා හුඟක් ඔය වයසක කට්ටිය අහුවෙන ප්‍රධාන හේතුවක් තමයි ඔය ප්‍රශ්නේ ඊට පස්සේ එහෙම නැත්නම් ඔය පිනට දහමට ලැබිකම අනිත් එක තමයි අපි ශ්‍රී ලාංකිකයන් විදිහට බොහෝම කැමැත්තෙන් අහුවෙන එකක් තමයි ප්‍රීතියක් දෙනවා කියපුවා නේද
1: නිකන් දෙනවා නම් දෙමළ පත්‍ර හැරි ගමක් නෑ කියලා මේ කතාවට කියන්නේ
3: ඔව් ප්‍රී ගේම්ස් ප්‍රී ඩේටා ප්‍රී ෆිල්ම්ස් ඔව ප්‍රී නම් ආය මොනවද කිසි ප්‍රශ්නයක් නැහැ ඒක යට තියෙන දේවල් රිවිව්ස් මොනවක් කල්පනා කරන්නේ නැහැ ඔගොල්ලෝ ෆෝන් ගොඩක් වෙලාවට හැක් වෙන්න බලපාන්නේ ඔය තියෙන ගේම්ස් ගේම්ස් වල ඇතුලේ තියෙන රිවිව්ස් බලන්න එතකොට ඔයාලට තේරෙනවා මේක පොයි වගේ එකක්ද කියන්නේ එතකොට ඔය ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න තියෙන සයිට් වල ගිහිල්ලා බලන්න ඒ වගේ ඇතුලේ ප්‍රශ්න තියෙනවා අපි සමහරක් සොෆ්ට්වෙයාර්ස් අපි ක්‍රැක් කරලා යූස් කරනවා එතකොට ඒකෙන් යනවා දැන් හුඟක් වෙලාවට තරුණ ප්‍රජාවන් මේ වැඩේ කරනවා මේවා ඕගොල්ලෝ ක්‍රැක් කරගන්න ඕනේ නෙමෙයි කවුරුන් හෝ මේක ක්‍රැක් කරලා දෙන්නේ යා මේ දවස් ගණන් මහන්සිලා ඕක කරලා දෙන්නේ මේ පිනට දහමට නම් නෙවෙයි ඔය වගේ හොර වැඩ දැන් හොර වැඩක් කරලා දෙන්නේ එතකොට මතක තියාගන්න ඒකෙන් වෙන්නේ අනිවාර්යෙන් අපිටත් ඩාක් සයිඩ් එකක් තියෙනවා අපේ තියෙන මොකක් හරි දෙයක් අනිවාර්යෙන් හොරකම් කරගෙන යන්න ඉඩ තියෙනවා මේක ඇතුලේ හරි
1: ඔව්
3: එතකොට මේකේ ඊළඟට වෙන එක තමයි ජාතියක තමයි ඔය විදිහටම අපි එනවා ඕක දැන් ඕක සාමාන්‍යයෙන් අපිට අහුවෙන දේ උවිත වඩා ඉහළ ගියපු එක තමයි මේක ඇතුලේ අපේ මයින්ඩ් එකත් එක්ක සෙල්ලම් කරන ඔය ප්‍රොපගැන්ඩා සෙල්ලම ඒ වගේ ඇල්ගොරිතම් ගැන හරියට ඇනලයිස් කරලා අපිව අල්ල ගන්න පටන් ගන්නවා එක එක දේවල් වලට සමාජයේ තියෙන දේවල් වල එක එක කටයුතු කරන්න දේශපාලනික වෙන්න පුළුවන් ව්‍යාපාරික වෙන්න පුළුවන් කුමන හෝ ආකාරයක දෙයකට එහෙම නැත්නම් මොකක් හරි සංවිධානයක් වෙනත් රටවල් ඒගොල්ලොන්ගේ තියෙන කටයුත්ත සඳහා අපිව පාවිච්චි කරන්න ඒගොල්ලෝ කරන දේවල් වෙන්න පුළුවන් හැබැයි මේවා ඇතුලේ අර අපි හිතන්නේ ඇල්ගොරිතම් එකකින් විතරක් කන්ට්‍රෝල් වෙනවා කියලා හැබැයි එහෙම නෙවෙයි ඊට එහා ගියපු දේවල් වලට අපේ මොළය ක්‍රමයෙන් හරවන එක කරනවා ඒක ඇතුළේ ඊට පස්සේ අපි ඇත්තටම රූකඩ දක්වාම හැලවීමේ කලාවක් තමයි ඔය තියෙන්නේ
1: දැන් ඔබතුමා හරි ලස්සන කතාවක් කිව්වා මේ කතාව අතරතුරේ දැන් අපි ගොඩාක් වෙලාවට ලංකාවේ තවමත් සිද්ධ වෙන දෙයක් තමයි අපේ අනන්‍යතාවය අපිට හුඟක් තැන්වලදී හෙලි කරන්න සිද්ධ වෙනවානේ දුරකථන සිම් කාඩ් පතක් ගන්න ගියත් අපි අපේ ID එකේ කොපි එකක් දෙන්න ඕනේ ඒ කොපි එක දුන්නට පස්සේ ඒක කොයි විදිහටද අවභාවිත වෙන්නේ කියලා අපි දන්නේ සමහර වෙලාවට මේ අත්දැකීම් මට තියෙනවා මම මිලදී ගත්ත මම භාවිත කරන දුරකථනඟයක් තියෙනවා වෙන්න පුළුවන් හැබැයි අපි අර කෝඩ් එක දාලා මේ සර්ච් කරලා බලපුවම අපේ නමින් රෙජිස්ටර් වෙච්ච තව සිම් හතරක් පහක් තියෙනවා එතකොට කෙනෙක් යම්කිසි අපරාධයක් සඳහා මේ දේවල් භාවිත කරන්න පුළුවන් එහෙම නැත්නම් අපි අපේ තොරතුරු ටික අරගෙන ඕන් වෙන අපචාර ක්‍රියාවක් දූෂණ ක්‍රියාවක් සිදු කරන්න පුළුවන් මේ වගේ තත්ත්වයන් පාලනය කළ යුතු නැද්ද ඉන්දික මතය කියන්නේ සමහර වෙලාවට අපි කිසිම සැකයක් නැහැනේ අපි පුරුදු වෙලා තියෙන සිස්ටම් එක තමයි කවුරු හරි කිව්වොත් මොකක් හරි ඔෆිස් එකකට ගිහලා ID කාඩ් එකේ කොපියක් දෙන්න කිව්වම අපි කොපි එකක් දීලා එනවා හැබැයි එතනින් එහාට මේක මොකද්ද වෙන්නේ කියන එක ගැන අපිට අවබෝධයකුත් නැහැ ඔය කියන විදිහට අපේ දුරකථන අංකය අපේ ID කාඩ් නම්බර් එක මේ දේවල් ටික ප්‍රමාණවත් නම් යම්කිසි කෙනෙක්ට අපිව හැක් කරන්න අපේ මුදල් ටික ඇද ගන්න අපිව යම්කිසි වංචාවකට හසු කරගන්න මේක හරි ඛේදවාචකයක් නේ එතකොට ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය හරහා මේ සම්බන්ධයෙන් ඔබතුමන්ලා විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා විශේෂයෙන් මේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයින් විදිහට මේකට මොකක් හරි විකල්පයක් තියෙනවද අපිට රටක් විදිහට ඉස්සරහට යද්දී
3: දැන් ඔය පළවෙනි එක තමයි අවිල්ල වෙතියපු අපි නමින් තියෙන ෆෝන් නම්බර්ස් වල ප්‍රශ්නෙට අපි TRC විදිහට ඇඩ්‍රස් කරමින් ඉන්නේ. ඒ කියන්නේ දැන් පුළුවන් එක ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් පහක් ගන්න. ප්‍රොවයිඩර් කොපියට අදාළව ඒගොල්ලෝ පහක් රෙජිස්ටර් කරනවා. ඒකයි වෙන වැඩේ. එක ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් පහක් පුළුවන්. එතකොට ඒ වගේ කීපයකට පුළුවන් ඊට පස්සේ කරගන්න. ඒකට තමයි ඔය කරන්නේ. එතකොට අපිට අපි කරන්න තමයි අර නම්බර් පෝටබිලිටි එක. මේකෙන් එහා එකට මාරු වෙනකොට හරි මේකෙන් එකින් එකට මාරු වෙද්දි නම්බර් එක අරගෙන මාරු වෙන්න පුළුවන්. ඒක ආය ආය රෙජිස්ටර් කර ගැනීම වුණාවක් නැහැ. ඒක ආය ආය රෙජිස්ටර් කර ගැනීම වුණාවක් නැත්තම් සිම් පහක් ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒතකොට දැන් මොකද දැන් ප්‍රොවයිඩර්ස් තුන්දෙනෙක් ඉන්නවා නේද? දැන් සිම් 15ක් ගන්න පුළුවන් නම්බර් එකට.
2: ඔව්.
3: ඉදිරි කාලයේදී ගන්න පුළුවන් සිම් තුනයි. තුනක් දක්වා මේක අඩු කරනවා. එතකොට එතනින් පස්සේ ආය රෙජිස්ටර් කරන්න බෑ. පළවෙනි එක. ඊළඟ එක තමයි අපි ඔය රෙජිස්ට්‍රේෂන් සිස්ටම් ගොඩක් ඒවා සමන්ත කරගන්න පුළුවන් වෙන තත්ත්වයට අපි හදමින් ඉන්නේ. තැන් තැන් වලට අපි ගිහිල්ලා අපේ ID කොපීස් දෙන එක ඇත්තටම ආරක්ෂිත නැහැ. මේක හැබැයි පටන් ගන්න ID කොපිය ඇවිල්ලා තව එකක් විතරයි. අපි ඔය ඔකර කියනවා අර ඔයා දැකලා තියෙනව නේද? අර මේ කෑලි වලින් හරි ගස්සන මේව එකක් තියෙනවා. මොසෙයික් කියලා මේ අර පසල් එකක් වගේ හරි හඳුන්වන්න චිත්‍ර තියෙන්නේ.
1: ඔව්.
3: ඒකේ අර චූටි කෑලි තියලා ඉන්නවා ඔක්කොම ඉවරලා ළඟට ගිහින් බැලුවොත් අපිට පේන්නේ පොඩි පොඩි කෑලි. හැබැයි ඈතට ගිහම සම්පූර්ණ චිත්‍රය පේනවා. ඒතකොට ඔයගේ ඔය තියෙන එක කෑල්ලක් තමයි අපේ මේව එක. සම්පූර්ණ ඔයාගේ චිත්‍රය හදාගන්න නම් ඔයාගෙන චිත්‍රය හදාගන්න එයාට ඕන වෙන එක කෑල්ලක් ඕක. ඇත්තටම චිත්‍රය හදාගන්නවටත් වඩා ඔයාව පාවිච්චි කරගන්න අවශ්‍ය කරන එක කෑල්ලක්. අපි ඔයාව ගැන චිත්‍රයේ මුලින්ම හදවන්න නැතුව හිටියොත් ඔයාගේ නම්බර් ගත්තා කියලා වැඩකුත්
1: නැහැ.
3: ඔව්. ඔය වෙන්නේ ඒකයි මං කියුවේ. අපි ඔගේ දෙපැත්තක් තියෙනවා. එකක් කරලා රජයේ පැත්තෙන් කෙරෙන්න ඕන කෑල්ල ටිකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රොසෙස් එක හදන්න ඕන, සිස්ටම් එක හදන්න ඕන. ඒක 140ක්. හැබැයි ඔගේ ලොකු කෑල්ල 160 තියෙන අපි ගාව.
1: මේකේ තව පොඩි ගැලක් තියෙනවා ඉන්නේ මත මේකට තව එකතු වෙන්න ඕනේ. ඔය පොඩි ගැලි ටික එකතු වෙලා නම් ලොකුම වැඩේ සිද්ධ වෙන්නේ අන්තිමට. අපිට කවුරු හරි කෙනෙක් කියනවා මේ ඔයාගේ පේමන්ට් එක දාන්න මට account number එක දෙන්න. හරි. අපි මොකක් හරි වැඩක් කළා දැන් අපිටත් තියෙනවා artist payment එකක් මොකක් හරි ගන්න තියෙනවා නම් ඒ අදාළ ආයතනයේ කියන ඔයාගේ මේ account number එක දෙන්නකෝ branch එකත් එක්කලා ඔය කොහොමද ටික අපි online transfer කරන්න ගිහලා තමයි ඉල්ලගන්නේ. මේ මෙහෙම කෙනෙක්ට අපේ තොරතුරු ටික ලබා දී මේ යම්කිසි අනාරක්ෂිත බවක් තියෙනවද ඇත්තටම?
3: ඔව්. ආසිතාවක් තියෙනවා. එතකොට අපි අපේ account එකට log වෙන්න පුළුවන් જાති එකක් මෙයාට අපිට අවස්ථාව දීලා තියෙන ඒ account එකේ පළවෙනි එක තමයි account number එක. දෙවෙනි එක තමයි අපි ගත්තාම මොකද්ද අපේ තියෙන password එක. Account number එකයි password එකයි ඕනේ. ඊට පස්සේ මොකද්ද ඕනේ? ඊට පස්සේ අපිට එන OTP එක ඕනේ. හරි. account number එක අපි දුන්නා කියන්නේ password එක අපේ දාලා තියෙන password එක කාටවත් guess කරන්න බැරි වෙන જાති එකක් සහ within විට අපි වෙනස් කරමින් යන්න ඕනේ. ඒ කියන්නේ බැංකුවකදී within විට password එක මාරු කිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි. සාමාන්‍ය මාසෙකට සැරයක් විතර ඔයා password එක මාරු කරන්න. වෙන જાති එක password එකක් දාන්න. pattern එකම මාරු කරන්න. ඒකට දාන්න එපා පාස්වර්ඩ් එකට ඔය බල්ලගේ එක ගෙදර එක අම්මා හොරතලයට කියන එක අම්මගේ නම ඊට පස්සේ ගත්තු බයික් එකේ නම්බර් එක ෆෝන් එකේ නම්බර් එක ඔය පාස්වර්ඩ් වලට පාවිච්චි කරන්න එපා.
1: يعني ගෙස් කරන්න පුළුවන් එකක් දාන්න එපා කියලා මේ කියන්නේ නේ.
3: ඔව් ඔයාගේ ජීවිතේ හා බැඳිච්ච කිසි දෙයක් දාන්න එපා පාස්වර්ඩ් එකට. ඒක තමයි වැදගත් දෙය. මොකද ඔයාගේ ජීවිතේ ඔයාගේ තියෙන සෝෂල් මීඩියා වල අරවල් මේවයි ඔයාගේ ජීවිතේ තියෙන දේවල් එළියට යනකොට පාස්වර්ඩ් එක එළියට එනවා නම් ඔයාගේ ජීවිතෙත් එක මැදිච්ච නැති එකක් වෙන්න ඕනේ. නේද? එහෙමනේ වෙන්න ඕනේ. ඒතකොට අපි එහෙම කරොත් අන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා අපි පාස්වර්ඩ් එක ආරක්ෂා කරගන්න. පාස්වර්ඩ් එක කොහොම හරි ගෙස් කරගෙන හරි මොකක් හරි සිස්ටම් එකක් දාලා මේ ට්‍රයි කරලා පාස්වර්ඩ් එක කඩාගෙන ඇතුළට ගියා කියන්නකෝ. හැබැයි OTP එක එනවා. OTP එක ඔයාගෙකට ආවේ නැතුව OTP බයිපාස් කරලා දෙයක් සිද්ධ කරලා නම් ඒක වැරද්ද තියෙන්නේ බැංකුව පැත්තේ. ඒකනම් බැංකුව ඔයාගේ සල්ලි ටික ගෙවන්න ඕනේ. හ්ම්. ඒ OTP එක ඇවිල්ලා ඔයා OTP එක දීලා තිබ්බොත් එයාට මොකද කරන්න. එහෙනම් ඉතින් ඉවරයි. කිසිම වෙලාවක ඔයාට බැංකුවෙන් එන මැසේජස් වෙන කාටවත් කියන්න එපා. බැංකුවේ කෙනෙක්ටවත් කියන්න එපා. ඒකයි වැදගත්ම දේ. OTP එකක් කියන්නේ one time password එකක්. ඒක එවන්නේ ඔයාගේ භාවිතයට. වෙන වෙන අයගේ භාවිතයට නෙවෙයි. ඒක තමයි වැදගත්ම දේ. එතකොට මේ OTP එක එන සිස්ටම් එක හැක් කරලා තිබ්බොත් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒක එතකොට බැංකුව ඔබ කියන්න ඕන එකක්. එතකොට ඒ පැත්තෙන් ඒකට අදාළ සිස්ටම් එක තියෙනවා. සහ බැංකු දැනට ලංකාවේ එහෙම වෙලා තිබ්බොත් බැංකුව එකට ගෙවනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනකට අදාළව ගත්තොත් අපිට මේ අපේ පැත්තේ තමයි අදාළ එක තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තහම ඔයාට කුමන හෝ ආකාරයකින් පාස්වර්ඩ් එක ගැන හින්ට් එකක් එළියට යයි කියලා හිතනවා නම් ඔයාලගේ තියෙන දේවල් අනිත් එක ඔයාගේ ගෙදර දේවල් පවා සියලු දේවල් ඔයාගේ දේවල් විස්තර සෝෂල් මීඩියා වලින් එළියට දාන එක හුඟක් හොඳ නැති වෙන්නේ ඔය ඔයාගේ බැංකු account එක ආරක්ෂා කර ගැනීමේදී නෙවෙයි. ඇත්තටම ඔයාව රූකඩයක් විදිහට නටවද්දි ප්‍රොපගැන්ඩා වලදී ඔයාව රූකඩයක් විදිහට නටවනවා. අපි ඔවර කියන්නේ සයිබර් ඔප්ස් කියලා. ඒ කියන්නේ මේ සයිබර් සයිකොලොජිකලි ඔපරේෂන් දුවන ඒවා තමයි. මේ එතකොට මේ සයිබර් සයිඔප්ස් ගත්තහම මේ මේක කියන්නේ මේ ඔයාගේ මනෝභාවය පාවිච්චි කරලා මනෝභාවය ක්‍රමයෙන් වෙනස් කිරීමේ වැඩක්. ඔයා ට්‍රැවල් කරන්න කැමති කෙනෙක් නම් ඔයාට ඊට පස්සේ පේන ඒකට අදාළ කන්ටෙන්ට් නේ ඔයාට පෙන්වන්නේ
1: අනිවාර්යයෙන්
3: සෝෂල් මීඩියා වල. එහෙම එතකොට ඔයාට ඒ පෙන්වන එකේ ඇතුලේ තියෙන්නේ ඔයා ට්‍රැවල් කරපු මීට කලින් ට්‍රැවල් කරපු තැන් තියෙන ඒ වගේ සමහරක් තැන් වල විනාශ වෙලා මෙහෙමයි මේ ආණ්ඩුව ඇවිල්ලා මේව විනාශ කරලා අන්න ඒ වගේ එකක් පෙන්වන්න පුළුවන්. එතකොට අන්න ඔයාලගේ ඔළුව ඇතුලේ මේ ආණ්ඩුවට විරුද්ධව හැබැයි බලද්දි ඒක හදලා තියෙන මොනවාගෙන්ද ඒ අය වලින් තාමත් ඔයා ඒ ගියපු තැන ඒ විදිහටම හොඳට තියෙනවා. ඒකට මොකුත් වෙලක් නැහැ. ආණ්ඩුව ගැන දන්නෙත් නැහැ. හැබැයි කවුරු හෝ ප්‍රොපගන්ඩා එකක් සම්මලා තියෙනවා. ඒක ඇතුලේ මොකද වෙලා තියෙන්නේ ඒ අය වලින් දේවල් වෙනස් කරලා හදලා. මම මේ මෑතකදී දැක්කා වීඩියෝ එකක්. මේක ඉන්ටර්නැෂනල් යන දුවන එකක්. ඒකේ තියෙනවා අපේ අගමැතිතුමියයි ජනාධිපතිතුමයි දෙන්නගේ කතා දෙකක් දාලා. ඔයා හොඳ හරියටම ළඟින්ම යන විදිහට තියෙන්නේ ඉංග්‍රීසියෙන් දෙන්නම කතා කරලා කියන එකකදී අපේ රටට මේ වෙලාවේ උදව් අවශ්‍යයි මෙහෙමයි කියලා තමයි තියෙන්නේ. ඒකෙදි එක්කෙනෙක් account number එකක්
1: තියෙනවා.
3: හොඳ හරියට පිළිවෙලටම ඩබ් කරලා අර තොල් හෙලවෙන විදිහටම ශබ්ද පිට වෙන විදිහට හදලා මේක මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදිහට යනවා. අන්තිමේට account number එක වැටෙනවා. අපේ account එකට දෙන්න කියලා කියන account number එක අන්තිමේට වැටෙනවා. ඉතින් මොකද වෙන්නේ? සෑහෙන මිනිස්සු ඉන්ටර්නැෂනලි මිනිස්සු කියන්නේ අපේ රට අමාරුවෙන් ඉන්නේ. අපි මේ අමාරුවෙන් රට හදමින් යන වෙලාවේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වුණා කියලා ওই දිට්ටගෙන් පස්සේ
1: ආවේ.
3: ඒක ලෝක මිනිස්සු දන්නා දිට්ටා කියලා කුණාටුවක් ආවා. ඒක හරි මෙහෙම එකක්. ලංකාව සෑහෙන අමාරුවෙන් මේක ගොඩ යනවා. ලංකාවේ ආණ්ඩුවේ කරප්ෂන් උත් නැහැ. ඉතින් ඒ හින්දා ආධාරයක් කරලා කමක් නැහැ කියලා ආධාර කරනවා. ඒක ඉලක්කේ ලාගේ ලංකාවේ නෙවෙයි. විදේශ රටවල් වල ඉන්න ලංකාවේ මිනිස්සු අනිකුත් අය. ඒක ලංකාව ගැන අනුකම්පාවෙන් මේගොල්ලෝ මොකද කරන්නේ?
1: යම් කිසි දායකත්වයක් ලබා දෙනවා. හැබැයි
3: මම දැක්කා ඒකේ FB එකේ ඒ ඇඩ් එක යටින් දාලා තියෙනවා. කමෙන්ට් දැක්ක ඊට පස්සේ Facebook එකේ කතා කරලා ඒක නැවතුවා. ඒ ඇඩ් එක යන එක. හැබැයි එතකොට කමෙන්ට් දාලා තිබ්බ යටි. මම දැම්මා කියලා.
1: දැන් මේ වගේ මේ මේ ඇටැක් සාමාන්‍යයෙන් එන්නේ ජාත්‍යන්තර මට්ටමින්ද? එහෙම නැත්නම් මේ මේ වෙලාවේ අපේ ලාංකිකයොත් සමහර වෙලාවට මේ වගේ උපරවැටි වල ඉන්නවද මේ මේ ඉන්දික මහත්තයා?
3: ඔව් නේද. මේක මේ ජාති ભેදයක් නෑ. ඊට පස්සේ රටවල් වල ભેදයක් නෑ. මේකේ කොහෙන් වුණත් සල්ලිනේ.
1: ඔව්.
3: account වලින් කොහෙන් ගියත් සල්ලි හැමතැනම ඇමවල් දදා බලනවා. ඔක තමයි කරන්නේ. ඊට පස්සේ මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන්න හදනවා. මිනිස්සුන්ගේ අනුකම්පාව මිනිස්සුන්ගේ හැඟීම් පාවිච්චි කර ගන්නවා. ඔයා මොකක් හරි ඇඩ් එකක් දැකලා දෙයක් කර සම්බන්ධයෙන් ආධාරයක් කරන්න හිතනවා නම් ඒක දෙතුන් පාරක් හිතන්න. ඔයා මේක ඇත්තටම ඕනේ විදිහට හොයලා බලන්න. ගක් කලාවට අපේ කට්ටිය කිසිදු හොයා බැලීමක් නැතුව නේද මම උදාහරණයක් කියන්නම් තාක් අපි අහලා තියෙනවා නේද මේ හදවත් රෝග වලට වැඩියෙන්ම බලපාන්නේ මේ මේදේ කියලා ඕක එන විදිය ගැන ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා කොහොමද එහෙම කියලා ඕක ඇවිල්ලා මේ ලොකු ප්‍රොපගන්ඩා වැඩක් නේ ඔය ප්‍රොපගන්ඩා ගැන මම කියන්නේ දේවල් කරපු විදිහවා කක් තමයි ෆැට් එක කියන එක නෙවෙයි දැන් මුලින්ම ප්‍රශ්නේ වෙන්නේ ඇමරිකාව ඇතුළ සීනි පරිභෝජනය ඉතාමත් වේගෙන් ඉහළ යනවා මේකත් එක්ක මේ හදවත් රෝගත් ඉහළ යනවා එතකොට දැන් මේ හදවත් රෝග සහ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සහ එක එක ජර්නල් එළියට එන්න පටන් ගන්න මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පත්‍රිකා එළියට එන්න පටන් ගන්නවා සීනි සහ හදවත් රෝග සම්බන්ධයෙන් අතර තියෙන සම්බන්ධය ගැන ඊට පස්සේ එතකොට අර සීන් සමාගම් වලට මොකද වෙන්නේ ඒගොල්ලෝ මේකට උත්සාහයක් කරනවා හරි අපි මේකේ මේ දැන් මේකට මොකද කරන්නේ දැන් ඒගොල්ලොන්ගේ මේවැකනේ වැටෙන්න යන්නේ
2: ඔව්
3: ඒන් හින්දා ඒගොල්ලෝ මොකද කරන්නේ ඒගොල්ලෝ යනවා හාවර්ඩ් එකට හාවර්ඩ් යුනිවර්සිටි එකේ මේකට සම්බන්ධ වෙච්ච පර්යේෂකින්ව ඒගොල්ලෝ සල්ලි වලට ගන්නවා ඒගොල්ලොන්ගේ පර්යේෂකේ 3 දෙනෙක් වල්ලගෙන ඒගොල්ලොන්ට සල්ලි දෙනවා මේ කට්ටිය ඊට පස්සේ මේ පරිශ්‍රණය ගිහිල්ලා අවුරුදු දෙකකට විතර පස්සේ ඔය සිද්ධියෙන් පස්සේ මොකද වෙන්නේ එක පාටම එළියට එනවා මේ ජර්නල් කීපයක්ම මේ ෆැට් එක මේ හදවත් රෝග සඳහා බලපානවා කියලා. ආන්න ඊට පස්සේ ඔක්කොම පරීක්ෂණ හැරෙනවා ඒ පැත්තට. එතකොට අර සීනි හදවත් රෝග වලට සම්බන්ධයි කියලා තිබ්බ කතන්දරේ ඒක එහෙම් පිටින්ම ගිහිල්ලා. මොකද ෆැට් එක විතරක් හදන සමාගම් නැතුණාට සීනි විතරක් හදන සමාගම් ඇත්තටම ලෝකේ
2: තියෙනවා. ඔව්.
3: පැත්තෙ ඉන්නේ අපි කන කන කෑම වලින්නේ. එක එක කෑම වලින්නේ. සීනි ඇවිල්ලා එහෙම නෙමෙයි සීනි විතරක්ම දාලා ඒ කියන්නේ ස්වීට් ආහාර හදනවනේ සෑහෙන්න. එතකොට ඒවත් එක්කම විච්ච නොකු නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙන හින්දා අන්න ඒකත් එක්ක තමයි ප්‍රශ්නේ පටන් ගන්න තිබ්බේ. දැන් හෙට අනිද්ද වෙනකොට තව જાතියෙයි ෆැට් එක අමතක කරන්න වෙනත් જાතියෙනවා. අත ඔළුව හැම වෙලෙම හිතාගෙන ඉන්නේ එක හතුරෙක් නේ හතුර ගොඩකට අපි ફોકસ කරගෙන ඉන්නේ නැහැ ඉතින් අපිට එතකොට ඉන්නේ එක්කෙනයි හදවත් රෝග වලට මගේ හදවත් රෝග වලට දැන් ඉන්නේ ෆැට් එක ඉස්සර දින්නේ සීනි තව ටික දවසක් යනකොට වෙන එක්කෙනෙක් මේක ප්‍රොපගන්ඩා එකේ වෙනස් වෙනවා ඔයා දන්නවද ඉස්සර දුම්වැටි පාවිච්චිය කාන්තාවෝ දුම්වැටි පාවිච්චි කරන කාන්තාවෝ නිකන් මේ පහත් විදියට සැලකුවේ
2: හරි
3: ඒක ඉල්ල 915 වගේ කාලය වෙනකොට හොඳේ මහලු කාලයක් නැහැ මේක ඇතුලේ මේ මේ මේ කාලෙදි මේගොල්ලෝ ඔය මේ එකක් කරනවා ඔය නූතන ප්‍රොපගන්ඩා වල මේ අර පියා කියලා හඳුන්වන එකක් ඉන්නවනේ එඩ්වඩ් බර්නස් කියලා එයාගේ වැඩක් ඕක එයා ඔය වෙලාවකදී කරනවා වැඩේ මේ සිගරට් බොන එක තියෙනවානේ මෙන්න මේ මේ සිගරට් බොන එකට දැන් සිගරට් සමාගම් විසින් කියනවා දැන් මේ දැන් හාප් සිගරට් බොන්න මැලි වෙනවා. ඒ කාන්තාව ජනගහනයේ භාගයක් කාන්තාවන්. ඒගොල්ලෝ සිගරට් බොන්න මැලි වෙනවා මොකද? මේවා හින්දා. මේ ඒක රජ්ජා සීදී දෙයක් හින්දා නිකන් අපරාධ මේ මේ ඒක අර
1: නොගැලපෙන දෙයක්.
3: නොගැලපෙන දෙයක් කියලා තමයි සමාජගත වෙලා තිබ්බේ. ඒක හින්දා. හරි ඒක පහත් වැඩක් තමයි සිගරට් එක බිව්වත් කියලා. හැබැයි මෙයා මේ වතාවක් දෙයක් කාන්තා නිදහස් ව්‍යාපාර තියෙන කාන්තා වෙන හත නගන ඉතල ඔන්න ඒගොල්ලොන්න මෙයාලා ෆන් කරනවා මෙයා ඒගොල්ලොත් එක කතා බහ කරනවා ඊට පස්සේ ඒගොල්ලොන්ගේ ඔළුවට මෙයා දානවා මොකද්ද සිගරට් පත්තු කරගෙන පාර යන්න කියලා අත්‍ය පෙළපාලියක් යනවා සිගරට් පත්තු කරගෙන ඔකට ෆ්‍රීඩම් ඔෆ් ලයිට් කියලා තියෙන්නේ නිදහසේ පන්දම කියලා තමයි ඔය යන්නේ ඉතින් මේ ඒකත් එක්ක මේ අවසාන

0: පුළුවන් මෙවලම පිටර තමයි ඊට පස්සේ සමාජගත කරන්නේ. ඔක කොහොම ඉදිර තමයි දේවල් වෙනස් වෙන්නේ. මම කියන්නේ දැන් මේක ඔය ඉස්සර ක්‍රියාවලිය එකයි. හරිද? මිනිහෙක් හොරකම් කරනවා නම් ඒකත් එකයි. ඔය වගේ දේවල් වෙළඳ ව්‍යාපාර වුමනා වලට වෙනස් කරනක ඒකත් එකයි. දැන් හිතන්න අපේ රටේ අවසන් රජතුමා හිටි එයාට විරුද්ධව සිංහල මිනිස්සු අතරම කන්ද උඩරට ප්‍රභූන් අතරම හැදුව මතවාදයක් සුද්දු.
1: ඔව්.
0: නේ ඒක හැදුවනේ මතවාදයක් කියලා හදලා දැන් මේ මිනිස්සුව අල්ලගෙන ගත්තට පස් කරා.
1: ඔව්.
0: හරි. හැබැයි ඒ වගේම හිතන්නකෝ දැන් ඊට පස්සේ නිදහස් අරගල වල හිටපු අපේ නායකයෝම ඒගොල්ලෝම ඒක අල්ලගෙන ගත්තට මිනිස්සු අල්ලගෙන ගත්තට පස් කරා. මාතලේ කරල්ල වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අතරින්ම මතුවෙච්ච කරල්ලක.
1: ඔව්.
0: නායකින්ව අසනීපරයිද්දි මෙන්න ඉන්නවා කියලා මේ අල්ලලා
1: පාවදුන්නා.
0: පාවදුන්නා. මේකට හැදෙන්නේ ඔළුව හැදෙන්න ඕනේ නේද කෙනෙක්ගේ? මුලදී ඒකට එකඟ වෙලා ඉඳලා ඒකට ඔළුවට මොනවා හරි කරුණ දානවා. පළවෙනියෙන්ම හම්බුනේ ඕගොල්ලොන්ට රජකම වගේ එකක් හම්බෙනවා. ඕගොල්ලොන්ට හොඳ පිළිගැනීමක් හම්බෙනවා. මේ ප්‍රභූන්ට ඉතින් පිළිගැනීමක් හම්බුනා. මේගොල්ලෝ හිටියොත් ඔයාලට මුකුත් තැනක් නැහැ. ඉස්සරහට එන්නේ ඕගොල්ලොන්ට මෙන්න මෙහෙම දෙයක්. අන්න ඒ වගේ දේවල් ඔයාගේ ඔළුවට දාපුවාම ඒගොල්ලෝ හිතනවා හරි. නැත්තම් ඔයාලට වරස් දාන මෙන්න මෙහෙම හම්බෙනවා. මේක කරොත්. එතකොට තමයි මෙන්න මේ ක්‍රියාවලිය පටන් ගන්න. ඒ ඒ ඒ කාලේ තේජාදී වුණා. දැනුත් අන්න ඒ වගේවත් දැන් කාලේ සිද්ධ වෙනවා. එතකොට ජෙඩ්ඩි ඒ කාලේ අර පාවිච්චි කරේ කට කතා වෙන්න පුළුවන්. නැත්තම් ගිහලා හොරාට කියන ඒවා වෙන්න පුළුවන් නේද? ඒ වගේ වෙන්න පුළුවන්. හැබැයි දැන් කාලේ පාවිච්චි කරන්නේ තාක්ෂණය.
1: වැඩේ ඒකයි සිද්ධ වෙන විදිහ පොඩ්ඩක් දියුණු වෙලා
0: තියෙනවා. ඒ කාලේ නම් මේ කාලේ දක්වා පාවිච්චි කරන ටූල් එක තමයි වෙනස් වෙලා තියෙන්නේ. අපි හොඳට මතක තියාගන්න. ඒ කාලේ ඒ තිබ්බ අනතුරු තාමත් ඒ විදිහටම තියෙනවා.
2: නිවාද අපි තවදුරටත් කතා කරමු. පුංචි විරාමයක් අරගෙන උතුමන් දුරකථනයේ රැඳී ඉඳිම අපි යන්න හදන විරාමයට ඊට කලින් අපි මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකා AIB 2026 සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳලා 30 දක්වා පැවැත්වෙන දෙවැන්ත ශ්‍රී ලංකා AIB එක සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ ජාතික වැඩසටහන පිළිබඳව අපි මතක් කරන්න ඕනේ. විශේෂයෙන් සැප්තැම්බර් 29 32 දින මොනාච් ඉම්පීරියල් කලම්බෝෙහිදී පැවැත්වීමට නියමිත AI සමුළු ඔස්සේ රටවල් 16කින් පැමිණෙන සම්පත්දායකයින් 60කට වැඩි පිරිසකගේ අදහස් හා දැනුම ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමි වෙනවා. ඉතින් ඒ වගේම මේ ප්‍රධාන කතිකයන් ලෙස පැමිණෙන සම්පත්දායකයන් අතරට ලෝක ප්‍රකට හුවාවි සහ අලිබබා සමාගම් නියෝජනය කරන ගෝලීය තාක්ෂණ ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයන් දෙදෙනෙකුද එක්වීමට නියමිතයි. එතකොට හුවාවි එන්ටර්ප්‍රයිසස් බිස්නස් සමූහයේ ගෝලීය මහජන උපයෝගිතා කර්මාන්ත විශේෂඥවරයා නදීම් අබ්දුල් රහීම් සහ චීනය අංකිකයේ ස්වාධීන ක්ලවුඩ් පද්ධතිය වන ස්ටෙක් හි සීඩෙක් නිර්මාතෘවරයා මෙන්ම අලිබබා සීස්ටෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ෆ්‍රෑන්ක් සැන් සහ AI සමුළුවේ ඔබේ ආසනය අද වෙන් කරවා ගැනීම සඳහා මොවුන්ගේ දේශන සම්බන්ධයෙන් ඔබගේ ආසන වෙන් කරවා ගැනීම සඳහා www.aiexpo.lk වෙත පිවිසෙන්න නැත්නම් පික්මී හෝ වන් ටිකට් හරහා ඔබේ ප්‍රවේශ පත්‍රය ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාව කේන්ද්ර ස්ථානයක් බවට පත් කරගත් AI තාක්ෂණික යොදා ගැනීම දැක බලා ගන්න සැප්තැම්බර් 29 සහ 30 දෙදින තුල උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා මොනාක් ඉම්පීරියල් කලම්බෝෙහිදී නොමිලේ පැවැත්වෙන AI ප්‍රදර්ශනයේ නැරඹීමේ අවස්ථාව කිසිසේත් මගේ හැර ගන්න එපා. ශ්‍රී ලංකා මොබිටෙල් ඔබට මේ මතක් කරන පණිවිඩයත් එක්ක අපි ගන්න පුංචි විරාමයක් උදේ 8 විනාඩි 42 වෙලාව.
1: රනිල් අද සම්පත ගැන පොඩ්ඩක් මතක් කරන්න. පුංචි රුපියල් 40කට වගේ ජීවිතේ වට අවශ්‍ය දේවල් මිලදී ගන්නනේ. අපි දකිනවනේ පොඩි පොඩි hina තේ වියදමට කීයක් හරි අතර තියෙනවා නම් ඒ කොයිතරම් වටිනවද. ඉතින් දකින දකින හැමතැනින්ම වැඩි වැඩියෙන් අද සම්පත උතරේ මිලදී ගන්න. අද සම්පත ඔබට වාසනාව අරගෙන යන පොන්ජු රුපියල් 40කින් මගේ ජීවිතයේ දිනදා අවශ්‍යතාවන් ටික ඉටු කරගෙන වට සතුරුින් ජීවත් වෙන්න පුළුවන් වට පිටව හදලා දෙන තමයි ජාතික උත්තරේ මණ්ඩලය මේ උත්තරේ හඳුන්වා දීලා තියෙන ඉතින් පොන්ජු රුපියල් 40ක් දීලා දකින දකින හැමදෙනීම වැඩි වැඩියෙන් අද සම්පත උත්තරේ මිලදී ගන්න උදේ 8 විනාඩි 43යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන උත්තරේ හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න
4: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ.

0: අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන සාධන අභිමානය රයිනෝ.
5: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිම් ෂීට්.
6: දැන් එතකොට තමුන් එදින්දා කුලි වැඩ තමයි කරන්නේ.
7: එහෙමයි.
8: එහෙම කියනවා බලන්න.
6: පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
7: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
6: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
7: වාසි නම මින කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
6: ඈ?
0: සංවර්ධන ලොතරැය්‍ය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ජලයිට් සමාජ ගවේෂණය.
1: ලක්කන සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: උත්තර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලෝකය බතා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ චෞර්ය උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිටිය.
2: Is the first ever hat trick of the DP World Women's T20 Asia Cup 2026, and Shomari Adabadu gets.
3: Well, there was just something in the air. The moment Patarage released that javelin, you could just tell it was monstrous. The world champion in 91 meter territory. What a year it's been for the Sri Lankan.
1: Krida Midia. Ekatu inna api Krida Pitiya samagin. ක්‍රීඩාවේ හද ගැස්ම ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා පිටිය
4: උදේ 8:52යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
5: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා 2026 පළමු කාර්තුවේදී 5.1% වර්ධනයක් 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
7: මෙය මුදල් කිව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: අපි ඉන්දික ගමගේ මහත්තයත් එක්කලා කතා කරමින් ඉන්නේ ලංකාව ඇතුළේ අපි ඩිජිටල් පරිවර්තනයේ යුගයකට ගමන් කරද්දී ආරක්ෂාව කොහොමද සකස් කරගන්නේ අපි සැලකිලිමත් විය යුතු කාරණා මොනවද කියන කාරණාව පිළිබඳවයි කතා කරමින් ඉන්නේ අනිල් යතරතුරේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිඩල් විශේෂ පණිවිඩයක් තියෙන අපිට මතක් කරන්නේ AI week එක සම්බන්ධයෙන්
8: ඔව් සැප්තැම්බර් 25 ඉඳලා 30 දක්වා පැවැත්වෙන දෙවන්ත ශ්‍රී ලංකා AI සතිය වෙනුවෙන් ප්‍රධාන පෙළේ ජාතික වැඩසටහන පිළිබඳව අපි මතක් කරන ඕනේ විශේෂයෙන් සැප්තැම්බර් 29 සහ 30 දින මොනාච් ඉම්පීරියල් කොලඹෝෙහිදී පැවැත්වෙන නිය කොලඹෝෙහිදී පැවැත්වීමට නියමිත AI සමුළු ඔස්සේ රටවල් 16කින් පැමිණෙන සම්පත්දායකයන් 60කට වැඩි පිරිසකගේ අදහස් සහ දැනුම ඔබට ලබා ගැනීමට මෙවර අවස්ථාව හිමි වෙනවා. ඉතින් ප්‍රධාන කතිකයන් විදිහට පැමිණෙන සම්පත්දායකයන් අතරට ලෝක ප්‍රකට හුවාවි සහ අලිබබා සමාගම් නියෝජනය කරන ගෝලීය තාක්ෂණ ශාස්ත්‍රයේ ප්‍රමුඛයන් දෙදෙනෙකුද එක් වෙන නියමිතයි. ඉතින් මේ පිළිබඳව අපි මතක් කරන්න ඕනේ විශේෂයෙන් හුවාවි එන්ටර්ප්‍රයිසස් බිස්නස් සමූහයේ ගෝලීය මහජන උපයෝගිතා කර්මාන්ත විශේෂඥවරයා පැමිණෙනවා නදීම් අබ්දුල් රහීම්. ඒ වගේම චීනි අංකකේ ස්වාධීන ක්ලවුඩ් පද්ධතිය වන ZTech හි නිර්මාතෘවරයා මෙන්ම අලිබබා ZTech සමාගමේ ප්‍රධාන විදාක නිලධාරීවරයා ෆ්‍රෑන්ක් සැන් AI සමුළුවේ ඔබේ අසනය මේ දේශන අහන්න අදම වෙන් කරගන්න කියන ආරාධනය අපි කරනවා. www.aiexpo.lk වෙත පිවිසිලා ඔබේ ආසනය වෙන් කරගන්න නැත්නම් පික්මී හෝ වන් ටිකට් හරහා ඔබේ ප්‍රවේශ පත්‍රය මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ලංකාව හා දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන AI තාක්ෂණික යොදා ගැනීම දෙක බලා ගන්න ඕන. ඔබට එන්න පුළුවන් සැප්තැම්බර් 29 30 දවස් දෙක තුළ උදේ 8 ඉඳලා රාත්‍රී 8 වෙනකම් මොනාච් ඉම්පීරියල් කොලඹ හෝටලේදී නොමිලේ පැවැත්වෙන AI ප්‍රදර්ශනය අරමන්න අලුත් දැනුම හොයන හැමෝටම හොඳම අවස්ථාවක් හිමි වෙනවා මේ දවස් දෙකේ.
4: එතකම අපි මතක් කරන්න ඕනේ මේ අද සම්පත ගැන දකින දකින හැමතැනීම වැඩි වැඩියෙන් අද සම්පත ලොතරේ ගන්න. අද සම්පත කියලා කියන්නේ පුංචි රුපියල් 40කට ඔයාගේ පොකට් එක සරු කරන ලොතරැයි. ඒ නිසා දකින හැමතැනීම වැඩි වැඩියෙන් මිලදී ගන්න ඕන ටිකට් පද තමයි අද සම්පත කියලා කියන්නේ ජාතික ලොතරේ මණ්ඩලයේ මතක් කිරීමක්. උදේ 8 විනාඩි 55යි.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පත්න ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 10,000 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: වෙලාව පෙරවරු නවයයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීරකාරීව සම්ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසිතත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර, සබරගමු සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වෙටෙන් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. සබරගමු පළාතේත්, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි හටගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඌව පළාතේ මෙන්ම මුලතිව්, මඩකලපු සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පස්වරු දෙකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙනවා. වැසි සමග ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවට දැනුම්
5: දෙන්නේ.
0: පාකිස්තානයේ ඉස්ලාම් පල්ලියක් ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයඹදිග පාකිස්තානයේ ඉස්ලාම් පල්ලියක් ඉලක්ක කරගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ලව තිබෙන්නේ. බෝම්බ ඇට වූ මෝටර් රථයක් යොදා ගනිමින් ප්‍රහාරය එල්ල කර තිබෙනවා. සිද්ධියෙන් පුද්ගලින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලින් 21 දෙනා අතරට පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සහ කුඩා දරුවෙකුද ඇතුළත්. ප්‍රහාර එල්ල කිරීමට ප්‍රථම තුවක්කුකරුවන් පොලිස් මුරපොලක් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක්ද සිදු කර තිබෙනවා. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සත්‍යයක ලක්හඩ
1: තත්පරෙන් තත්පරේ අප්ඩේට්වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: ශාස්තරය දන්න අයයි සූස්තරය දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.

0: ජාතියක ලක්හඩ.
1: ගතාගරමින් තාක්ෂණික ලෝකය තුළි අපි ගොයිතරන් සුරක්ෂිතයිද කියන කාරණය සම්බන්ධෙන් අපි ඉතාම ගෞරවයෙන් මේ කතා බහට සම්බන්ධ කරගත්තා ඉන්දික ගමගේ මහත්ම ප්‍රවීණ පරිකර ඉංජිනේරු. ඉතින් එතුමාව සම්බන්ධ කරගෙන අපි දුරකථන මාර්ග ඔස්සේ කතා බහ කරන අතරතුර ඔබට අවස්ථාව දීලා දෙනවා ඔබට තියෙන අත්දැකීම් ටික ෂෙයා කරගන්න මේ වැඩසටහන ඇතුළේ 0705 93 5 93 7 කියන දුරකථන අංක ඔස්සේ ඔබට පුළුවන් ඔබේ අදහස් යෝජනා මේ සියල්ල එකතු කරන්න. දැන් පහුගිය දවස්වල පොඩි කතා බහක් ඇති වෙන්න පටන් ගන්නවා. AI තාක්ෂණයේ දියුණු වීමත් එක්ක මිනිස්සු ගොඩාක් වෙලාවට මේ විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන කාරණා සම්බන්ධයෙන් මට රනිල් අවශ්‍යයි අපේ ඉන්දික ගමගේ මහත්තයත් එක්ක ටිකක් මේ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරගන්න. මේක මේ අන්තර්ජාලය තුළ ටිකක් සැරට ෂෙයා වෙච්ච කතන්දරයක්. AI හරහා දරුවන්ට එල්ල වෙන්න පුළුවන් අන්තර්ජාල අවදානම් ගැන පොලිසිය පවා අනුතුරු ඇඟවීමක් කළ තිබුණා. කෘත්‍රිම බුද්ධිය භාවිතයට අරගෙන දරුවන්ට එල්ල වෙන්න පුළුවන් ආකාරයේ අන්තර්ජාල තර්ජන සම්බන්ධයෙන් තමයි පොලිසිය මේ දැනුවත් කිරීම කළේ. විශේෂයෙන්ම දරුවන්ගේ ඡායාරූප භාවිත කරමින් විවිධ වීඩියෝ පට විශේෂයෙන් නිර්වත් ඡායාරූප නිර්මාණය කිරීම මේ වගේ බොහෝ කාරණා සමහර වෙලාවට මේ දරුවන්ගේ පෞද්ගලිකත්වයට ගෞරවයට චිත්තවේගී යහපැවැත්මට මානසික සෞඛ්‍යයට බරපතල බලපෑම් ඇති කරන්න පුළුවන් සිදුවීම් අපේ රට ඇතුළෙත් වාර්තා වුණා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? විශේෂයෙන් අන්තර්ජාලයේ පරිශීලනය කිරීමේදී අපිම තමයි සමහර තැන්වල රනිල් මේ තුරුම්පු ටික ඇදලා දීලා තියෙන්නේ. හරි. අපි දරුවන්ගේ ඡායාරූප අන්තර්ජාලයට උදාහරිද්දී යම් ආකාරයක සැලකිලිමත් බවක් තියෙනවද මේ කියන කාරණා සම්බන්ධයෙන් ටිකක් අවධානය යොමු කරනවා. මොකද දිගින් දිගටම අපිට අහන්න දකින්න ලැබෙන කාරණා නිසා. ඉන්දික මහත්තයා අපි මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරගමුකෝ.
2: ඔව්. දැන් අපිට අන්තර්ජාලය ඇතුලේ ළමයිට විතර නෙවෙයි අක්‍රම මේ ළමයින්ගේ මේ ප්‍රශ්නේ එන්නේ දෙමාපිය කරන දේවල් වලින්. එකක් වෙලා ඕගොල්ලෝ සෝෂල් මීඩියා වලට ළමයින්ගේ පින්තූර උදාහරින්දි ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒක තමයි මූලාශ්‍ර විදිහට පාවිච්චි කරන්නේ. අනිත් පැත්තෙන් ගත්තහම එහෙම උදාහරින්නේ නැතුවත් ඕගොල්ලොන්ගේ දැන් හිතන්න කෙනෙක් AI වලින් නිර්වත් වීඩියෝ එකක් හරි ගස්සනවා කියලා සාමාන්‍ය AI වලදී ඒක වැඩ කරන්නේ නැහැ. හැබැයි අපිට ඕවා තියෙනවා අන්සෙන්ස් මොඩල් කියලා අපි ඒවට කියන්නේ. يعني ඒ වගේ අර ඔය මේව හරි ගස්සද්දි ඔය තියෙනවා ethical දේවල් දාලා තියෙනවා. ඔව්. ඔය AI tools සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඒ වගේ ethical tools දාලා තියෙනවා. ඒ rules තියෙනවා මෙන්න මේව මෙහෙමයි කියලා. එකක් තමයි ඇවිල්ලා ඒ වගේ මේක අපිට break කරන්න පුළුවන්. normal කෙනෙක්ට හදන්න බෑ. හැබැයි ඔය සම්බන්ධයෙන් දන්න කියන කෙනෙක්ට පුළුවන් මේ rules break කරලා ඒවෙන් වැඩ කටයුතු ගන්න. ඒ වගේම මේ rules නැති model එකක් ඇති තරම් තියෙනවා. එතකොට අපිට ඔගොල්ලොන්ගේ සෝෂල් මීඩියා වල තියෙන ඒවා එකක් අර රූල් නැති ඒවට දාලා ඕන තරම් නිර්වචන ඡායාරූප ෆොටෝස් ඒ වගේ දේවල් ඇති තරම් හදා ගන්න පුළුවන්. හරි. අනිත් පැත්තෙන් ගත්තහම එතකොට දැන් එකක් තමයි දෙමාපිය විදිහට ඔගොල්ලෝ හිතන්න ඕනේ මේ අන්තර්ජාලය හෝ කොහේ හරි සරිසරියොත් ඔබගේ දරුවෙක්ගේ මේ පින්තූරයක් තියෙන එකක් ඒ ගැන දරුවට දොස් පවරන්න හදන්න ඕනේ නැහැ. ඒක හේතුවක් එකක් ඒක ඔබගේ පැත්තෙන් සිදුවිච්ච දෝෂයක් හින්දා තමයි ඒක එළියට යන්නේ. නමුත් ළමයි ගත්තහම ළමයින්ට අන්තර්ජාලය පාවිච්චි කරන්න ඕගොල්ලෝ ඉඩ දෙනවා. ඒක ඕගොල්ලොන්ගේ වැරද්දක්. ඒගොල්ලොන්ගේ ෆොටෝස් වගේ දේවල් අප්ලෝඩ් කරනවා නම් ඒක කරලා තියෙන්නේ ඔයා ළමයි. එතකොට ඒක ළමයි කිසිදු සම්බන්ධයක් නැතුව මේ වගේ අසභ්‍ය දර්ශන වලට ළමයින්ගේ පින්තූර පාවිච්චි කරනවා ගන්න පුළුවන්. ඕක විදි දෙකක් වෙනවා. එකක් තමයි තියෙන අසභ්‍ය වීඩියෝ එකට ළමයෙක්ගේ මූණ මේව කරන්න පුළුවන්. ඇත්තටම රඟපාන කෙනෙක් දාලා ඒක කරලා ඊට පස්සේ ඒකට ළමයෙක්ගේ මූණ බත් කරලා ඒ දේ කරන්න පුළුවන්. අපි ඒකට කියනවා මේ මුහුණු මාරු කරලා තාක්ෂණය කියලා පේස්වැප් කියලා කියන්නේ. ඩීප් ෆේක් වලින් මේ වගේ දේවල් කරගන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා මුලින්ම කිව්වේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමියගේ කතාවක් කියලා. ඒගොල්ලොන්ට ඒ જાති ඒවා කරද්දී ඔබේ දරුවට ඔය ජාතිකක් නොකර ඉඳී කියලා ඔයගොල්ලෝ හිතනවද? ඔවගේ ඒ දේවල් කරන කට්ටිය තමන්ගේ ෆුට් ප්‍රින්ට් ඔක්කොම මකනවා. ඒ කියන්නේ සාක්ෂි සියලු දේවල් මකලා තමයි කරන්නේ. ඉතින් පොලිසියට අල්ලන්නත් බැහැ ඒවා. එතකොට තියෙන්නේ අපි තමයි බේරෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තහම අන්තර්ජාලවලදී ඕගොල්ලොන්ගේ ළමයින්ගේ ෆොටෝස් හැදෙන්න බලපාන්න පුළුවන්කක් තමයි ඕගොල්ලොම අප්ලෝඩ් කරන ෆොටෝස්. කොහොමද ඕගොල්ලෝ අප්ලෝඩ් කරන්නේ? දැන් හිතන්න පහුගිය දවස්වල 70 දශකයේ ආවා නේද?
1: කවුරුන්
2: හෝ කාගේ හෝ උවමනාවකට හැම වෙලේම හිතන්න මේක කාගේ උවමනාවක්ද, මොකද්ද මේ දේවල් වෙන්නේ? මේ දේවල් දැන් ගොඩාක් වෙන දේවල් කාගේ හෝ ප්‍රොපගන්ඩා එකටත් ගලව තමයි වෙන්නේ. මං කියන්නේ ඒක කමර්ෂියලයක් කරන්න පුළුවන්, ලෝකල් පොලිටිෂියන් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් විදේශ පොලිටිෂියන් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් මානසික ව්‍යාධියක් තියෙන මිනිහෙක් වෙන්න පුළුවන්. කාගේ හෝ ප්‍රොපගන්ඩා එකක් නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. ඔවා නිකන් සිද්ධ වෙන්නේ නැහැ. නැත්නම් මේ AI එකක් විසින් අපි මේක ට්‍රෙන්ඩ් එකක් හඳුනා දෙනවා, දීලා මෙහෙම එකක් කරනවා කියලා AI වලින් ප්‍රොපගන්ඩා වෙන ටයිප් එකට තාම ලෝකේ AI දියුණු වෙලා නැහැ. හරි. එතකොට මේ අහුවෙන්නේ ඕගොල්ලෝ විසින්මයි. මේවට ඒ පින්තූර දෙන ඒවා දවසකදී ඔයාලා පින්තූරයක් හදලා දෙන්න කියද්දි ඔයාලගේ පින්තූරයක්ම එන්නේ නැතිද කියනවා. හොඳයි. ලංකාවේ ගොවියෙක්ගේ පින්තූරයක් මට දෙන්න කියලා කියද්දි ඔයාම ගොවිතැන් කරන පින්තූරයක් දෙන්න පුළුවන්. හරි. බලද්දී ඔයා කවදාවත් කුඹරකට ගිහිල්ලත් නැහැ. හැබැයි ඔයා කොමුගෝවිතන් කරන ෆොටෝ එකක් ඔයාට හම්බෙනවා ඔයාම කරන එක. මේක වෙන්නේ ඔයා දෙන ෆොටෝස් වලින්. මොකද මේ වගේ තමයි ආශ්‍රිතව තමයි ඒගොල්ලෝ නිර්මාණ කරන්නේ. එතකොට වර්ග දෙකක් තියෙනවා. එකක් ඔයගොල්ලෝ ඔය අප්ලෝඩ් කරන එක ඒ විදිහටම පාවිච්චි කරලා ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් කරමින් යන එක. එතකොට වෙනස්කම් කරමින් ගිහිල්ලා ආය දවසකදී ආපහු රීසෙට් කරනවා. ඒ වෙනස්කම් වලද ඔක රැන්ඩම්ලි චේන්ජින් වෙනස්කම් වෙන එක. අනිත් පැත්තෙන් ගත්තහම සින්තටික් මොඩල් වලදී සමහරක් වලට ඕක බලලා ඒ විදිහව නිර්මාණය කරන්න පටන් ගන්නවා. එතකොට ඒ මොඩල් එක බලලා ආයෙකක් නිර්මාණය වෙනවා. ඒ මොඩල් එක බලලා ආයෙකක් නිර්මාණය වෙනවා. එතකොට ඊළඟට නිර්මාණය වෙනකම් අපහු ඔයාලට වෙන්න පුළුවන්. මේක ඒ සම්භාවිතාවය ඇතුලේ ආයෙ හැදෙන එකක් වෙනවා. එතකොට මේක මේ කරගන්නෙම ඇත්තටම අපිම තමයි. මම ඒකයි කිව්වේ අපි මොනවද අප්ලෝඩ් කරන්නේ, අපි මොන ලින්ක්ද ක්ලික් කරන්නේ, අපි දෙයක් කරන්න කලින් ඇයි අපි ඒ දේ කරන්නේ කියන එක හිතන්න. මම අර මුලින් අර ෆැට් එක ගැන කතාවක් කිව්වේ. එහෙම දේවල් වෙද්දී ඔයා නිකන් සීන් කතාවක් කිව්වහම ඒක සයන්ස් එක කියලා හිතනවා. නේ? ඒක විද්‍යාවේ කතාවක්. හැබැයි දේවල් සම්බන්ධයෙන් හොයලා බලන්න අපිට හරියටම පාවිච්චි කරන්න පුළුවන්. හොයලා බලන්න, ඒ දේවල් දැනගන්න. අනිත් පැත්තෙන් ගත්තහම AI වලින් ළමයින්ට වෙන්න පුළුවන් හානිය තමයි ළමයින්ගේ නිර්මාණශීලීත්වයට හානි වෙන්න පුළුවන්. ඒ හරියට පාවිච්චි කරේ නැති වුණා. AI පාවිච්චි කරලා නිර්මාණශීලීත්වය වැඩි දියුණු කරගන්නත් පුළුවන්, ඒක මොට කරගන්නත් පුළුවන්. එතකොට ඒක කරගන්න දෙන්නේ ඔයාලම තමයි මේ දේවල් කරගන්නේ. වඩා හොඳ අධ්‍යයනයකින් දෙන්න ළමයින්ට. අනිත් පැත්තෙන් දේවල් සම්බන්ධයෙන් සර්ච් කරන්න ඉගෙන ගන්න ගොඩක් තියෙන විභවයක්. හැබැයි මේක ඇතුලේ තොරතුරු විවිධ ආකාරයෙන් වෙනස් වෙලා තියෙන පුළුවන්. AI බොට්ලා තොරතුරු ගන්න අන්තර්ජාලයෙන්. අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි වලට තියෙන බොට්ලට කියවන්න කියලා තියෙන එකයි අපිට කියවන්න තියෙන එකයි දෙකක්. සමහර වෙලාවට දෙකම එකක් වෙන්න පුළුවන්. හැබැයි දෙකක් කියන්නත් පුළුවන්. කෙනෙක් හැක් කරලා බොහොම මේ නමක් තියෙන පත්‍රයක දානවා, බොහොම වැරදි නිවුස් ටිකක් දාගෙන යනවා. කෑලි දානවා. දාපුවම අර මම මුලින් කියපු අර මොසැයික් මේ චිත්‍රයක් වගේ AI එක හදාගන්න සම්පූර්ණ චිත්‍රය හදාගත්තට පස්සේ එයා ඒ චිත්‍රය තමයි ඊට පස්සේ කියන්නේ. ඒ වගේම යූසර්ස්ලා ගොඩාක් යම් කිසි දෙයක් සම්බන්ධයෙන් මතයක් ඉදිරිපත් කිරීමක් කරනවා. මෙන්න මේක මෙහෙමයි මෙහෙමයි කියලා. එතකොට එයා සෙල්ෆ් ලර්නින් එකකුත් තියෙනවානේ. ඒක ඉගෙන ගන්නදි දැන් උදාහරණයක් විදිහට සිංහල ඉගෙන ගත්තොත් සිංහල මිනිස්සු පාවිච්චි කරන සිංහල වලින්ම තමයි වැඩි හරියක්. එතකොට ඒකම එයා පාවිච්චි කරලා අර විදිහට වෙන්නත් පුළුවන්. එතකොට AI එක ඒ දැනුම වෙනස් කර ගැනීමක් වෙන්න පුළුවන්. දැන් කාලේ මිනිස්සුන්ගේ ඔළු වෙනස් කරන, මිනිස්සුන්ගේ රූකඩ කරන මහලු තාක්ෂණික අර ඉංජිනේරින් ලෙවල් එකේ ඉවර දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලොගේ කපටි මොලයක් තිබ්බනම් ඇති දේවල් කොහොමද පාවිච්චි කරන්න කියලා. එන්නේ ඒකේ ඇතුළේ දේවල් මිනිස්සු වෙනස් කරනවා. එතකොට අපි AI එකක ලැබෙන තොරතුරු උනත් පළවෙනි අවවාදය තමයි ඒවා විශ්වාස කරන්න යන්න එපා ඒ විදිහටම. ඒවා විශ්වාස කරන්න ගියොත් ඇත්තටම මේ අපිට දවසකදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන විශේෂයෙන් අවධානයට ලක් කරන්න. මේ මොකද නැත්තම් වෙන්නේ අපි හිතනවා මේ මේක අනිත් කාරණ තමයි ළමයින්ගේ තොරතුරු මේ වැඩිවීම වෙන්න පුළුවන්. අපි උකට කියන තොරතුරු තරබාරෝ කියලා කියන්නේ. ඒ කියන්නේ අනවශ්‍ය ධර්මවලම ඔළුවට තොරතුරු ගිහිල්ලා ළමයින්ට දෙයක් හරියටම හිතා ගන්න බැරි දේවල් වෙන්න පුළුවන්. AI විතරක් නෙමෙයි අන්තර්ජාලයේ සැරිසරීම ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන් ඉතාමත් භයානක ප්‍රතිඵලයක්. මේ වගේ දේකදීත් අපි විශේෂයෙන් මේ මතක තියාගන්න ඕනේ අපි මේ මේ මේ දේවල් බලද්දි මෙන්න මේ විදිහට අනවශ්‍ය ධර්මකට දේවල් එනවා. අපිට ඒකෙන් හරි දේ වැරදි දේ සහ තීරණයක් ගැනීමේදී මුලයට සිදුවන අපහසුතාවයක් නම මොකද මුලයට අනවශ්‍ය ධර්ම තොරතුරු වැහි වැහැලා හින්දා තොරතුරු මදිකමත් තොරතුරු වැඩිකමත් දෙකම සෞඛ්‍යයට අහිත කරයි. ඒ හින්දා තමයි අපි එකට කියන්නේ තොරතුරු තරබාරෝ කියලා. අපි මේ දේවල් වලින් ඇත්තටම ගැලවෙන්න ගන්නවා නම් එකක් හරි සරල කාරණා ටිකක් තියෙනවා. ඔයා සෝෂල් මීඩියා වල ඔයාගේ මුළු ජීවිතේම දිගාරින්න එපා. ඔයාගේ ජීවිතේ තියෙන හැම පුද්ගලික ප්‍රශ්නයක්ම AI එක කතා කරන්න යන්නත් එපා. මොකද ඒක ඇතුලේ වෙන්නේ ඔයාගේ ජීවිතේට තමයි මේක ඇතුලේ මේ හානියක් සිද්ධ වෙන්නේ. අනිත් පැත්තෙන් එකක් තමයි ඔයාගේ ප්‍රයිවසි සීටින්ස් හැම වෙලේම කන්ට්‍රෝල් කරගන්න. හැමදේම පබ්ලික් දාලා තියන්න යන්න ඕනේ. පබ්ලික් තියෙන්න ඕනේ මොනවද? පබ්ලික් තියන්න ඕනේ නැත්නම් මොනවද කියන එක සෝෂල් මීඩියා වලදී ඔයාලා තීරණය කරන්න. එතකොට ඔයාලා දාගෙන ඉන්න ප්‍රොෆයිල් එකේ හැටියට ඒක වෙනස් වෙනවා. ඔක්කොටම බෙහෙතක් විදිහට ප්‍රොෆයිල් එක ලොක් කරගෙන ඉන්න එක විසඳුමක් නෙවෙයි. මොකද ඔයාලා යාළුව හරහා ඒ දේවල් තේරෙන්න පටන් ගන්නවා. ඔයාලා දෙයක් දැනගන්න ඕන නම් ඔයාලා යාළුවෝගේ යාළුවෙක් කියලා ඔයාලා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් කරන්න තමයි තියෙන්නේ. එතකොට ඔයා හිතනවා හරි මෙයා දන්න කෙනෙක් කියලා ඔයා එයාව ඇඩ් කරගන්න පුළුවන්. ඔයාව ඇඩ් කරගත යුතු කෙනෙක් කියලා එයාව හඟවන්න පුළුවන් මෙයාව. එයාට මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා. එයාට හොඳ මේවා එකක් තියෙනවා. ඔයා කැමති යাদী එක්කෙනෙක්. ඉතින් එයා ඇඩ් කරගන්න පුළුවන් ඒක හරහා ඔයාගේ පුද්ගලික ජීවිතයට එයාට එන්න ඉඩ කඩ ඔයගොල්ලෝ හදනවා. අනිත් එක තමයි සෝෂල් මීඩියා වල තියෙන දකින හැම එකක්ම මේ එකතු කරලා ඕගොල්ලෝ කතන්දර හදාගන්න යන්න එපා. ඔයාලගේ ඔළුවේ කියලි කියලි කියලි කියලි කරලා ඔයාලා චිත්‍රය ඔයාලා හදනවනේ. ඕක කරන්න යන්න එපා. ඒක තමයි වෙන්න පුළුවන් රටක් විදිහට අපිට වෙන්න පුළුවන් නරකම හානිය, සමාජයක් විදිහට වෙන්න පුළුවන් හානිය. ඉන්න හැම වෙලෙම ෆැක්ට්ස් මොනවද කියන එක චෙක් කරන්න, හරි දේ මොකද්ද කියන එක ඕගොල්ලෝ චෙක් කරන්න පුරුදු වෙන්න. ඒ වගේම එකක් තමයි දැන් AI කියන්නේ මේ දෙන හැම උත්තරයක්ම 100%ක් නෙවෙයි. එයා කරන දේවල් හැම එකක්ම හරියන්නේ නැහැ. එයා ගන්න තීන්දුව తీරන හැම එකක්ම හරිනේ නැහැ. මිනිස්සුන්ට වඩා යාට වේගින් හිතන්න පුළුවන් තමයි. මිනිස්සුන්ට වඩා නිවැරදිව තීරණ ගන්න පුළුවන් තමයි. හැබැයි හැම වෙලෙම එයා ගන්න තීරණ හෝ එයා විනිශ්චය කරන දේවල් 100%ක් නිවැරදි නෑ. ඒ හින්දා තමයි කියන්නේ AI කොච්චර දියුණු වුණත් නර්ස් කෙනෙක්ගේ රස්සාවක්, ගුරුවරයෙක්ගේ රස්සාවක්, ඒ වගේම විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ රස්සාවක් රීප්ලේස් වෙන්න කියලා. සාමාන්‍ය දොස්තර කෙනෙක්ගේ ජීවිතය රීප්ලේස් වෙන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ? ඉතින් එයාලා සාමාන්‍ය විදිහට තමයි කැල්කියුලේට් කරන්නේ. ඒතකොට සාමාන්‍ය කෙනෙක්ට වඩා හොඳට එයා වැඩේ කරනවා. හැබැයි විශේෂඥ වෛද්‍යවරයෙක් කටයුතු කරද්දී එයා ලැබපු අත්දැකීම්, එයාගේ සෙන්ස් එක, එයාලා මේව දැකපු කෙනෙක්ව දැකපුවාම එයාට තියෙන හැඟීම්, මේ හැම එකක්ම ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒකේදී ඒගොල්ලෝ ගන්න ඕන හොඳම ඩිසිෂන් එක ගන්න ඒගොල්ලෝ පාවිච්චි කරන එක වෙනවා. එයාලා තීරණ ගන්න AI පාවිච්චි කරන්න දෙතියනවා. හැබැයි එයාලා තීරණ ගන්න එයාලා. එයාලා තීරණ ගත්තොත් තමයි එයාලට විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට ඇත්තටම පවතින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේකෙන් මේ ඒක තමයි ඒක තියෙන. දැන් නර්ස් කෙනෙක්ට රීප්ලේස් කරන්න බැරි වෙන්නේ කොච්චර රොබෝරු ආවත් ලෙඩාගේ තත්ත්වයට ඒකට ගැළපෙන විදිහට වඩා හොඳින් කෙනෙක්ට අදාළ සාත්තු කටයුතු ටික කරන්න වෙන කෙනෙක්ට බෑ. මිනිස්සු එක්කම අරනවා.
1: කෙනකින් කෙනාට වෙනස් වෙන්න පුළුවන් ඒක.
2: ඔව් ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන් එකම විදිය කන්ඩිෂන් එක එකම විදිය පෙනුමක් ඉන්න කෙනෙක් වුණත් හරියට නිමු දෙන්නෙක් වෙනස් වගේ මේ ඒ වෙනස තියෙනවා අනිත් එක තමයි ඔයාලාගේ තියෙන රහස්‍ය තොරතුරු කිසි දෙයක් කිසිම වෙලාවක AI එක මේ හුවමාරු කරගන්න යන්න එපා අනිත් පැත්තෙන් තමයි ඔය AI සයිට් ඒ වගේ වෙන ලින්ක් වුණත් දැන් හිතන්නේ AI එකක එනවා සමහර දේවල් වල අපි හොයලා දෙන්න කියන්නේ ලින්ක් එනවා එයා හරි ගස්සන්නේ සමහරක් වෙලාවට බොරු කන්ටෙන්ට් එයාලට වෙලාවකට ඒගොල්ලෝ හදනවා වෙනම වැරදි කන්ටෙන්ට් ඒගොල්ලෝ ලව්වම අපව වෙරිෆයි කරගත්තම ඒගොල්ලෝ කියනවා ඒවා බොරු කියලා එතකොට ඒකත් එක්ක දැනගන්න ඕනේ අපි මේක කොහොමද අපි වෙරිෆයි කරගන්න දේවල් නැවත කරගන්නේ අනිත් පැත්තෙන් ගත්තහම අර එන ලින්ක් වගේ දේවල් වල ඇතුළේ සමහරක් වෙලාවට තියෙන්න පුළුවන් අර වැරදි දේවල් වලට ඉඩකඩ තියෙන ස්පෑම් වගේ දේවල් තියෙන වලට ලින්ක් මේක ඇතුලේ තියෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඕගොල්ලෝ ඒක ක්ලික් කරද්දී බොහොම පරිස්සම් වෙන්න. අනිත් එක ඔයාලට තියෙන දැන් ෆෝන් එක පාවිච්චි කරද්දී ඔයාලගේ අත්‍යවශ්‍යයක් තියෙන WhatsApp වගේ ඒවා ඇරුණාම අනිත් හැම එකම notification ටික අයින් කරන්න. එතකොට ෆෝන් එක ඔයාව control කරන වෙනුවට ඔයා ෆෝන් එක ඔයාට ඕන විදිහට control කරන්න. ඔයාට අනවශ්‍ය app දාගන්න එපා. free කියන හැම එකක්ම ඔබා ගන්න යන්න එපා. ඔයාගේ ෆෝන් එකේ battery වේගෙන් බලනවා නම් ඔයා ඒ ගැන කල්පනා කරන්න. ඔයාගේ තියෙන හැම එකකම 2-factor authentication එක දාන්න. හරි. ඒ වගේම ඔයගොල්ලෝගේ biometric එකත් ඔයගොල්ලෝගේ key එකක් විදිහට පාවිච්චි කරන්න. biometric එකක් කියක් විදිහට පාවිච්චි කරන එක ඉතාමත් හොඳයි. අනිත් පැත්තෙන් ගත්තහම දවසකට ඕගොල්ලෝ සෝෂල් මීඩියා වල ඉන්න ටයිම් එක ලිමිට් කරන්න. සෝෂල් මීඩියා යන්න ඕනේ නේද? ඔයාලට පොඩි ඉන්ටර්වල් එකක් දෙන්න මේ ඩිජිටල් ලෝකයෙන් පොඩි ඉන්ටර්වල් එකක් දෙන්න ඔයාලගේ මොළේට. එතකොට ඕගොල්ලෝ පොතක් පතක් බලන්න, යාළුවෙක් එක්ක ෆිසිකල් කතා කරන්න, පොඩක් රවුමක් යන්න නේද? සබදාහම දිහා බලන ඉන්න කුරුල්ලෙක් දිහා බලන්න, ගහක් කොළක් දිහා බලන්න, මලකට මලක් දිහා බලන්න, ඔයාට පුළුවන් පැලයකට සාත්තු කරන්න, පැලයක් හිටවන්න. මෙන්න මේවා ඇතුලේ ඔයාගේ මොළේට ඔයාගේ මිනිසියෙක් කියන එක ඔයාව මතක් කරලා ඔයාව අපහු රීසෙට් කරන්න පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තෙන් ඔයා නිකම්ම රොබෝ කෙනෙක් වගේ ස්ක්‍රෝල් කරන එක නවත්තන්න. ඇයි මම මේක බලන්නේ කියනක ඔයා හිතන්න. මම මේක බලනකින් මට ඇති වැඩේ මොකද්ද කියලා බලන්න. නිකම්ම හේ තියනකොට වීඩියෝ බලබලා ඒවට හිනහ වෙවි. අයියෝ මොන ජරාවක්ද මේක කිය ඒවට බැන බැන නේද? ඒ කාලේ වැඩ කරන්න එපා. ඒක ඇතුලේ ඕගොල්ලොන්ගේ මොළේ කුරුල් වෙන එක තමයි ඇත්තටම වෙන්නේ. ඒක ඔයාලගේ කාලයත් අනවශ්‍ය ලෙස මෙහෙම කරනවා. මොකද ඒක ඉතාමත් බරපතල ගැටලුවක් වෙනවා. එකක් අනිත් එක තමයි ඔය බොරු ගීතිකාවල් හදනවා. කවුරු හරි සෝෂල් මීඩියා එක හරි මොනවා හරි එක නිකන් ගීතිකාවක් හදනවා. ජාතිවාදී වගේ දේවල් හදනවා.
1: හොඳ හොඳ දැනගනා මම මේ ඔබතුමාගෙන් අහන්නම් කියලා හිතුව ප්‍රශ්නයක් ඉනිවන්තේ මට මේකට උත්තරයක් අවශ්‍යයි. සමහර වෙලාවට ජනාධිපතිතුමා මෙන්න මෙහෙම කිව්වා කියලා මේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන වල ලෝගෝ එකක් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තීම් එකක් පාවිච්චි කරනවා එහෙම නැත්නම් පත්‍රයක අකුරු ටික වෙනස් කරලා AI හරහා සමහරට මේක ජෙනරේට් කරනවා වෙන බල එහෙම නැත්නම් එඩිට් කරපු එකක් වෙන්න බල මේ වගේ ෆේක් න්ියුස් ඕන තරම් අපි සෝෂල් මීඩියා වල දකින්නවනේ. ඒකට අපි හිතනවා මේක මේ ආයතනය විසින් නිකුත් කරපු එකයි. කියන මේක ඇත්ත එකක් වෙන්නේද කියලා අපි ෂෙයා කරනවා. අපි ඒක විශ්වාස කරනවා. ඒ හරහා අපේ දේශපාලන චින්තනය වෙනස් කරගන්නවා. යම් ආකාරයක ජනතාව පෙළඹවන්න පුළුවන් ආණ්ඩුව එලවන්න එහෙම බලපෑමක් කරන්න පුළුවන්. එහෙම රැලි නිර්මාණය කරන්න පුළුවන්. මේ වගේ ෆේක් එකක් එනකොට ඒක වාර්ණය කරන්න. එහෙම නැත්නම් ඒක මේ මේ යම් ආකාරයක පාලනය කිරීමක් කරන්න මොකක් හරි නීති සම්පාදනයක් තියනවාද අපේ රට ඇතුලේ? මොකද අපි දකිනවා බොහෝ තැන්වල මෙහෙම බොරු නිවුස් එක ඉතාම ඉක්මනින් ව්‍යාප්ත වෙලා යනවා. ඒක එක පැත්තකින් පවතින රජයේ විදිහට රජයට යම් කිසි අසාධාරණයක් වෙනවා. සමහරවිට ඒක විපක්ෂ කණ්ඩායම් වලට වෙන්නත් පුළුවන්. කාගේ හරි බොරුවක් අදාළ නැති නොකියපු කතාවක් සමහරවිට මේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක ලෝගෝ එකක් පාවිච්චි කරලා ෂෙයා කරනවා. දැන් මේ ෂෙයා කිරීම එහෙම නැත්නම් මේක තහවුරු කර ගැනීමකින් තොරව බෙදා හදා ගැනීම මේක වරදක්ද ලංකාව ඇතුලේ? කොහොමද ඒ සඳහා තියෙන නීති ප්‍රතිපාදනය?
2: ඇත්තනම් මේකට අදාළව නීති ප්‍රතිපාදන හැදලා තිබ්බේ එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. එකක් තමයි කලින් තිබෙන සෝෂල් මීඩියා පනත.
1: ඔව්.
2: ඒකෙ තිබ්බේ මිනිස්සුන්ව නිකන් ඕන ඕන වෙලාවට අල්ලලා හිරේ දාන. ඉතින් ඒක බලාත්මක කරලා දුවන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා.
1: ඔව්.
2: ඒ හින්දා අපි පනත අලුතෙන් පනතක් ගෙනාවා. දැන් මේ පනත එමින් තියෙන්නේ. මේ පනත අපි සකස් කරේ කෙනෙක් බොරුවක් දැම්මහම බොරුව දැම්ම එකට අදාළව තමයි ෆැක්ට් චෙකින් එකකින් පස්සේ එකට අදාළව අදාළ කරන නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒකදී යාට දඬුවම් හම්බෙනවා. මේක බොරුවක් ෂෙයා කිරීම ඇතුලේ ඒකේ දඬුවම වෙනස් වෙනවා යාගේ තියෙන බිහේවියර්ස් අනුව. කලිනුත් එයා ඒ දේවල් කරලා තියෙනවා නම් එයා මේ වගේ දේවල් නිර්මාණය කරමින් කරන කෙනෙක් නම් එයාගේ දඬුවම වෙනස් වෙනවා. ෂෙයා කිරීම වැරද්දක් තමයි. හැබැයි ඊට වඩා ඒ දේවල් නිර්මාණය කිරීම ඉතාමත් දහනක වැරද්දක්. එතකොට ඒකට අදාළව දඬුවම් මේ ආකාරයෙන් වෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී දැන් මිනිසුන්ට නිදහස තියෙන්න ඕනේනේ. මිනිසුන්ට අදහස් ප්‍රකාශ කරන්න, රජේවල් විවේචනය කරන්න, දේශපාලඥයෝ විවේචනය කරන්න, සමාගම් විවේචනය කරන්න අයිතිය තියෙන්න ඕනේ. එතකොට ඒ අයිතියත් ආරක්ෂා කරගනිමින් මේක කරන්න අපි ඉදිරියේදී නිර්මාණය කරන සයිබර් සිකියුරිටි ඔතොරිටි එකත් අපි මේකෙදී ඇත්තටම පාවිච්චියට ගන්නවා. කොහොමද අපි මේක ඇතුලේ කරන්නේ? මේ දේවල් වෙනස් වෙන දේවල් අපි අවධානය කියලා මිනිස්සුන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කරනවා. අනිත් එක ෆැක්ට් චෙකර්ස්ලාගේ දේවල් ඔයගොල්ලෝ නිතර බලන්න. ඔයාලට වැරද්දක් කියලා දෙයක් තියෙනවා නම් ඔයාලා ඒක රිපෝට් කරන්න. අනිත් එක දේවල් සම්බන්ධ මම ඒක කිව්වේ. දකින්න ඕන දෙයක් ගැන දෙතුන් පාරක් හොයලා බලන්න. කිසි දෙයක් විශ්වාස කරන්න එපා. පළවෙනි නියාමය තමයි මේ ඩිජිටල් ඒජ් එකේ ඔයාලව අන්දන්න පුළුවන් ඉඩකඩ ඉතාමත් ඉහළයි. ඒ නිසා ඒ දේවල් විශ්වාස කරද්දී ඔයාට සැකයක් හිතුණු හැම වෙලේකම සැකේ වාසිය ඔයාගේ පැත්තට තියාගන්න. එහෙම තියාගෙන මොකද කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් හොයලා බලන්න. ඒක ඇතුලේ ඔයාලගේ සමාජය, මේ රට ආරක්ෂා කරගන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ රටේ ස්ටොක් මාකට් එක වත්තලා මේ රට ආපහු දැන් මේ ගොඩනගෙනමින් යන රට දැන් තියෙන්නේ දියුණු වෙන රටක්නේ. වේගෙන් දියුණු වෙන රටක් විදිහට ඊයේ පෙරේද කියනවා. මේක වේගෙන් දියුණු වෙලා තව ලබන අවුරුද්දකින් දෙකකින් මේක දියුණු රටක් බවට සංහාරම් වුණොත් මේකත් එක්ක දැන් මේකට උදව් කරපු සමහර රටවලුත් මේ වැඩේට මේ පොඩක් අපිත් එක්ක අවුල් වෙන්න පුළුවන්. අපි පවර්ෆුල් වෙන්න වෙන්න නේ අපි දුර්වල වෙද්දී උදව් කරපු කෙනෙක්ට උනත් ජලස් වෙන්න පුළුවන් නේද?
1: සාමාන්‍යයෙන් අර සමාජයේ කතාවකුත් තියෙනවා නේද මහත්තයා? අපි කැමති අනිත් මිනිහා දියුණු වෙනවට හැබැයි අපිට වඩා අඩුයින් කියලා.
2: අන්න හරි අන්න හරි. එන්න එහෙම වෙන්න පුළුවන් නේද? එහෙම වුණොත් මොකද වෙන්නේ?
1: ඉනිසා මේක මර්ධනය කරන්න, එහෙම නැත්නම් පාලනය කරන්න
3: නේද? පස්සේ තියන්න
1: වටල දාන්න බලමු.
2: අන්න හරි. ඒක වෙන්න පුළුවන්. අන්න එතකොට ඒ හින්දා අපි මේ අවධානයෙන් ඉන්න. මොකද අපි රටක්, ජාතියක් විදිහට අපි ගොඩනැගෙමින් ඉන්න වෙලාවක සමාජයේ දේවල් ඇති වෙන්න පුළුවන්. මුලක් වෙලාවට ජාතිවාදයේ සම්බන්ධ දේවල් උගලට ඔගොල්ලෝ සංවේදී වෙන්න, ආර්ථිකයේ සම්බන්ධ දේවල් වලදී, දේශපාලන සම්බන්ධ වලදී ඔගොල්ලෝ සංවේදී වෙන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් නැවත ඒවා ගැන ටිකක් හොයලා බලන්න. දෙයක් ෂෙයා කරන්න කලින් හතර පහ පාරක් කල්පනා කරන්න මේක හරිද වැරදිද කියලා හොයලා බලන්න. දහ පාරක්වත් තව තව තැන්වල වෙනත් නිවුස් සයිට් එකක එකක් දැක්කොත් ඔයා ඊට කලින් එයාගේ ඔෆිෂියල් සයිට් එකට ගිහිල්ලා බලන්න. ඒකේ තියෙනවද? නැත්නම් වෙනත් සයිට් එක දැන් හිතන්නකෝ ඒ සයිට් එකත් හැක් කරලා කියලා. අපි ගම මොකක් හෝ එක්ස් කියලා මාධ්‍ය ජාලයක් තියෙනවා. ඒ මාධ්‍ය ජාලයේ Facebook ගිණුම හැක් කරලා ඒකට දාලා වැරදි එකක් එහෙම වෙන්නත් පුළුවන්. එතකොට ඒක හරහත් යනවානේ. එතකොට මේක මේ මේ හැකර් ගෙව්වම නාව මිසක් අර ඇත්ත වමනාව නෙවෙයිනේ. එතකොට ඔයාලා බලන්න තවත් මාධ්‍ය ජාලවලත් දිහින් බලන්න. ඔක්කොම මාධ්‍ය ජාල එකපාර හැක් කරලා තිබ්බත් ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි එහෙම වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් අඩුයි. ඒ සම්භාවිතාව ඉතාමත් අඩුයි. හින්දා ඕගොල්ලොන්ට පුළුවන් තව channel දෙක තුනකට දිහින් බලන්න. එක channel එකකින් විතරක් ඕගොල්ලෝ තොරතුරු බලන්න යන්න එපා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. රටේ තියෙනවනේ ගොඩක් මාධ්‍ය ආයතන. මේ එකකින් දෙකකින් විතරක් බලන්න තුව පහකින් හයකින් බලන්න. එතකොට ඔයාලට සමහර අදහසක් ගන්න පුළුවන්කමක් ලැබේ. අනිත් එක තමයි මේ ඔය එතකොට ඔයගොල් මූලාශ්‍ර කියන එක කොහෙද තිබ්බේ ඒවා ටික සම්බන්ධයෙන් ඔයාලා හොයලා බලන්න. ඔය නිකන් අනිත් කාරණා තමයි වැදගත්ම එක. හැංගීම් වලට වහල් වෙන්න එපා. මේකෙදි තියෙන වැදගත්ම කැලලක් එක. ඔයාලට කෝපය, බය, ආදරය, දුක, ආසාව මේවා අවශ්‍යම જાතිය දෙයක් දැක්කම ඒවා ෂෙයා කරන්නත් එපා, ඒවා ක්ලික් කරන්න යන්නත් එපා, ඒවත් එක්ක මේ කටයුතු කරන්න යන්න එපා. ඔයගොල්ලෝ තර්කානුකූලව හිතන්න. මේ තොරතුරු පිටිපස්සේ ඉන්න පුළුවන් කවුද? මම අර ඉස්සෙල්ලා කිව්වේ උදාහරණයක් තිබ්බේ. ඒකේ විද්‍යාවත් මේක බයි කරලා තිබ්බ. සල්ලි දීලා බයි කරලා තිබ්බේ. විද්‍යාවත් එහෙම කරනවා නම් මේ අනිත් දේවල් මුදලට විකිණෙන්නේ නැතුව තියේද කියලා හිතන්න නේද? අපිට මෙන්න මේවා ගැන අපි ඒ ආකාරයෙන් පොඩ්ඩක් විශේෂයෙන් හිතන්න පටන් ගන්න ඕනේ. දැන් අපි මොකක් හරි එකක තිබ්බොත් මේකේ අකුරක් වගේ එහා මෙහා වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒක ඇතුළෙනුත් අපිට මේ සම්බන්ධයෙන් හරි අදහසක් ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාගේ යම් කිසි ඔයා නිතරම බලන දේවල් වලට අදාළව තමයි මේ ඔයාගේ වෝල් එක සකස් වෙන්නේ. එතකොට මේ වෝල් එකේ සකස් වී ඉන්න පොඩ වෙන වෙන තැන් වලට ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න. ඒ සකස් වීම වෙනස් කරගන්න. එතකොට ඔයාගේ ඉකෝ චේම්බර් එක කැඩෙන. ඔයා ඉන්නේ නිකන් ලිඳකට වගේ කොටු වෙන්න පටන් ගන්න ටික කාලයක් යන. ඔය ලිඳෙන් එළියට එන්න හැම වෙලේම සෝෂල් මීඩියා වල ඔයාව ලිඳකට දානවා. ඔය ලිඳෙන් එළියට එන්න. එළියට ඇවිල්ලා වෙන දිහාවල් වලට ඉක්ුත් බලන්න. එතකොට ආයෙත් ඔයාගේ ලිඳ වෙනස් වෙනවා. ආයෙ වෙන තැනකට ගිහින් බලන්න. එතකොට ඔයාලට තියෙන කන්ටෙන්ට් මේ දේවල් හරියට ගන්න පුළුවන්. ඊට පස්සේ මඩ ගහන ඒවා ආවේ ගෞසනය පේජස් ලව ඒගොල්ලෝ එක්ක ඕගොල්ලෝ යන්න එපා. තොරතුරු නිවැරදි තොරතුරු මේව කරන කීපයක්කින් තොරතුරු ගන්න. අපි හැඟීම් එක මේව කරනකොට ඔන්න ඔය ප්‍රශ්න ටික තියෙනවා. ගෝගොල්ලෝගේ හදිසිය නෑ හදිසිය තමයි ගොඩාක් ඒවට ප්‍රශ්න වෙන්නේ.
1: අපේ ඉන්දික මාතේ තව මේ ඉක්මන විරාමයක් ගමු. විරාමයෙන් පස්සේ අපේ වැඩසටහනේ අන්තිම ටික ඔබතුමාත් එක්ක කතා කරන්න මේ ලොකු විස්තරයක් සහ මේ කොහොමද සමාජ මාධ්‍ය ඇතුලේ අපි හිතනවා මේ අපිට ඕන දේ තමයි මේ වෙන්නේ. අපිට ඕන දේ තමයි සමාජ මාධ්‍ය ඇතුලේ පෙන්වන්නේ. එහෙම නැත්නම් අපේ සිතුම් පැතුම් වලට අනුව තමයි සමාජ මාධ්‍ය ක්‍රියා කරන්නේ කියලා අපි හිතන්නේ නැති සමහර වෙන වෙන අයගේ නේද? සැලසුම් එහෙම නැත්නම් වෙන වෙන අයගේ කැම්පේන් වල අපි කොටස්කාරයෝ වෙනවද කියන එක ගැන තමයි ඉන්දික මාතේ අවධාරණය කරන්නේ මේක ඇතුලේ. කියන්නේ අපේ සිතුම් පැතුම් අපිට නොදැනීම වුන් වෙනස් කරනවාද කියන කාරණේ. අපි මේ ගැන කතා කරමු පුංචි විරාමකින් පස්සේ. අපි කියන්නම් ඊයේ දවසේ දිනුම් මෙදපු ජාතික ලොතරැයි මාලේ ලොතරැයි වල ප්‍රතිඵල ඊයේ සිකුරාදා දවසේ NLB සුබ දවසක් ලොතරැයි සිංහ ලග්නේ වාසනාවන්ත අංක 22 49 සහ 60 සිංහ ලග්නේ 22 49 60 0.662 තමයි විශේෂ අංකය 0.662 විශේෂ අංකය NLB ජය ලොතරැයි 582 වෙනි දිනුම් වාරයේ P ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6474 P6474 අද සම්පත ලොතරැයි අංක රටාව 0.81 0.81 9.81J ඊට පස්සේ හඳහනේ කටක ලග්නේ වාසනාවන්ත අංක 8.19.32.42 8.19.32.42 ධන නිදානේ H ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 41.60.74 සහ 79 H ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 41.60.74 සහ 79 මෙගා පවල් උතරයේ X ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකය අංක 12 වාසනාවන්ත අංක 10.14.17 සහ 19 X ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකය අංක 12 වාසනාවන්ත අංක 10.14.17 සහ 19 ගොවිසිතේ I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2.24.43 සහ 69 I 2.24.43 සහ 69 මහජන සම්පතේ J ඉංග්‍රීසි අක්ෂරයේ වසනවන්ත අංක පිළිවෙලින් 3.59.81 J 3.59.81 අපි ගන්න පුංචි විරාමයක් උදේ 9:37 දැන්
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පත්තන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑ ගිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
5: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 0.11 2861 1
6: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
7: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
8: හැංගි හැංගි බැඳගෙන

0: ിലാണ്ട്സി
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් උදේ 9:40යි

0: අද සම්පත ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. දකින දකින හැමදෙරිම දැන් අද සෙනසුරාදා දවසේට ඉරිදා නේද, මාකට් යනවා, පොලට යනවා, ගෙදරට ඕන කරන බඩු ටික ගන්න යනවා, ගෙදර කට්ටිය හැමෝම යනවා හිට මෙහෙට. ඒ යන හැමතැනකදීම දකින දකින හැමතැනීම වැඩි වැඩියෙන් අද සම්පතල උතරයි මිලදී ගන්න. මොකද වාගේ ජීවිතේ තියෙන හොඟාක් දේවල් කරගන්න අතේ සල්ලි නැතුව ලතවිච්ච අවස්ථාව ඕනේ තරම් ඇති. අපිටත් එහෙම තියෙනවනේ. අනේ පොඩ්ඩක් අලුතෙන් ඇඳුම් ටිකක් ගන්න ඕනේ, ෂොපින් කරන්න ඕනේ, දැන් ඉතින් නත්තල් කාලේට සූදානම් වෙන්න ඕනේ. හම වැඩ ගොඩක් තියෙනවා. අතේ වියදමට දවස් වියදමට කීයක් හරි හොයාගන්න. වාට තියෙන චාන්ස් එකයි මිස් කරගන්නේ. අනිවාර්යෙන් පුංචි රුපියල් 40ක් වියදම් කළා. දකින හැම තැනින්ම දිනුම ෂුව අද සම්බද වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මතක් කරනවා.
1: ඒ වගේම අපි කියන්නේ AI සතිය ගැන ශ්‍රී ලංකා AI week 2026 වෙනුවෙන් පැවැත්වෙන මේ විශේෂ වැඩසටහන් මාලාව සැප්තැම්බර් 29-32 දින මොනාචින් PDL කොළඹෙහිදී පැවැති. AI ඔස්සේ AI සමුළු ඔස්සේ රටවල් 16කින් පැමිණෙන සම්පත්දායකයන් 60කට වැඩි පිරිසකගේ අදහස් සහ දැනුම ඔබට ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. මෙවර ප්‍රධාන කතිකයන් ලෙස පැමිණෙන සම්පත්දායකයන් වෙන්නේ ලෝක ප්‍රකට Huawei සහ Alibaba සමාගම නියෝජනය කරන ගෝලීය තාක්ෂණ ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයන් දෙදෙනෙක් එක්වීමට නියමිතයි. ඉතින් Huawei Enterprises Business සමූහයේ ගෝලීය මහජන උපයෝගිතා කර්මාන්ත විශේෂඥවරයා එනවා නදීම් අබු රහීම්. ඒ වගේම චීනයේ අංක එකේ ස්වාධීන ක්ලවුඩ් පද්ධතිය වන Z-Tech හි නිර්මාතෘවරයා වෙනම Alibaba Z-Tech සමාගම ප්‍රධාන විධායක නිලධාරීවරයා ෆ්‍රෑන්ක් සැන්. ඒ වගේම AI සමුළුවේ ඔබේ ආසනයේ මේ කතා ටික අහන්න ඉක්මනට වෙන් කරගන්න කියලා කියන්නේ මෙන්න මේ වෙබ්සයිට් එක හරහා. ඔබ දන්නවා ඔබ AI සම්මාන සඳහාත් ඇප්ලයි කරා මේ වෙබ්සයිට් එක හරහා ගිහිල්ලා www.aiexpo.lk වෙත පිවිසලා ඔබට ඔබේ ආසනය වෙන් කරගන්න පුළුවන්. නැත්නම් පික්මී හෝ වන් ටිකට් හරහාත් ඔබේ ප්‍රවේශ පත්‍රය මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන AI තාක්ෂණික යොදා ගැනීම දැක බලා ගන්න සැප්තැම්බර් 29-30 දෙදින තුල උදේ 8 ඉඳන් රෑ 8 වෙනකන් මොනාච් ඉම්පීරියල් කොළඹෝ හිදී නොමිලේ පැවැත්වෙන මේ AI ප්‍රදර්ශනයේ නැරඹීමේ අවස්ථාවත් ඔබට තියෙනවා කියලා අපි මතක් කරනවා.

0: වාට අදමම ටීන එන්න ඕනෙද?
1: නෑ මේ මට හිතන ඔයාට කෑම ටික කදල දෙන්න ඕනි කියලා.
0: නියමයිනේ. ඒත් වාහදනය කන්න පුළුවන් වේද? වාට සාමාන්‍යෙම වැඩ බෑනේ.
2: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
3: Now you are trying to be selfish. Don't be that. නැනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැම මොහොතකම මං ඔයාගේ බලාගෙන ඉන්නවා පුතේ.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත.

0: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: වැඩි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: උදේ 9 විනාඩි 50යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන
2: ඇසේ සුද ඇවිල්ලද දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
4: සුපිලිපන් රටක් පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: නවය විනාඩි 50යි අපි ඉන්දිකගමගේ මහන්තෙත් එක්කලා කතා කරමින් ඉන්නේ ඉදිරි කාලේ අපි කොහොමද පරිස්සම් වෙන්න ඕන කියලා රණිල්.
9: ඔව් අපි මේ වැඩසටහන අවසන් කරන අවසන් විනාඩි කිහිපෙන් ඉඳන් ඉන්දිකවන්තේ බොහොම කාර්යබහුල වෙලාවක ඉන්නේ. ඒකට හේතුව තමයි ඉන්දික මහත්තයලා මේ රටේ දැන් තාක්ෂණයේ සම්බන්ධයෙන් ඩිජිටල් කරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හදමින් වැරදි නිවැරදි කරමින් ඒවට අවශ්‍ය ප්‍රතිපාදන හදමින් යන ගමනක මේ බොහෝ කාර්යබහුල වෙලා ඉන්න වෙලාවක හැබැයි මේ දැනුම බෙදා දෙන්නත් එකතු වෙන අවසාන වශයෙන් මේ රටේ අන්තර්ජාලය එහෙම නැත්නම් ඩිජිටල් කරණය වෙද්දී සයිබර් ආරක්ෂණය කියන එක තහවුරු කරලා ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල කොතනටද ඔබතුමාලා අරන් යන්න තියෙන විශේෂණ එක දැන් කෙනෙක් අහන්න පුළුවන් ඉන්දික මහත්තයා මුලින්ම ආව වැඩසටහන අපේ මේ ඩෙන්ටි එහෙම නැත්නම් ඩිජිටල් හැඳුනුම්පත දැන් කොතනද තියෙන්නේ තාම ගේන්න බැරි වුණා නේද කියලා කෙනෙක් අනිත් පැත්තට අහන්න පුළුවන් ඒකටත් උත්තරයක් දෙන ගමන් මේක තහවුරු කරලා ස්ථාවරව රට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද ඩිජිටල් ආරක්ෂණය පැත්තෙන් ඉන්දිකමගේ මහත්තයා
10: ඇත්තටම කියනවා නම් අර මම එහෙම අර ප්‍රකාශ කරන්න කැමතිත් නැහැ පරණ තිබ්බ දේවල් වල අඩුපාඩු අපි ඒව හදන්න ආවේ අපි ඇත්තටම හදමින් ඉන්නේ පළවෙනි එක තමයි දැන් මේ ඩිජිටල් ID ගැන අහපු කාරණාව. ඩිජිටල් ID එකේ ඇත්ත ගැටලුව තියෙන්නේ අපි මේක මේ සිස්ටම් එක චේන්ජ් කරන්න හදන්නේ. ඩිජිටල් ID එක කියන්නේ මේකේ තියෙන කී පොයින්ට් එකක්. ඒතකොට මේ කී පොයින්ට් එක අපි දාද්දි මේ ඒකට අදාළ කරන අවශ්‍ය කරන නියම ඒක ගන්න වෙන ප්‍රශ්නයක් නැතුව ඒක දුවන්න අවශ්‍ය වෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් අපේ රටේ තිබෙනවා. කොටිම කියනවා අපේ ක්ලවුඩ් එකක්වත් අපේ තිබෙන්නේ නැහැ. ගවර්න්මන්ට් ක්ලවුඩ් එක වැටිලා ඒකේ දත්ත මේ ප්‍රශ්න වෙලා මේක තියෙන සිස්ටම් හැම එකක්ම හැක් වෙන්න පටන් ගන්න එන්න මෙහෙම තත්ත්වයක තියෙද්දි තමයි අපි ඕක කරන්න පටන් ගන්න. එතකොට අපි එක ප්‍රශ්නයක් හදලා ඉවරනකොට අපි හිතනවා හරි මෙච්චර කාලෙකින් කරන්න පුළුවන් කියලා. ඒ ප්‍රශ්නේ හදලා ඉවරලා ඔක්කොම ටික ආපහු බලනකොට ඊට වඩා තව ප්‍රශ්න ප්‍රමාණයක් අලුතෙන් හම්බෙනවා. හරියට මේක කැඩිච්ච පාරක් හදාගෙන ඉස්සරහට යනවා වගේ ගමනක්. අපි ඒ පාර ඉස්සරහ තිබ්බ වලවල් අනම්මනම් හින්දා පාලම් කැඩිලා හින්දා අපි දන්නේ නැහැ එතනින් එහාට මොනවද තියෙන්නේ. ඒ පාලම හදාගත්තට පස්සේ තමයි දන්නේ අපි එතනින් එහාට මොකද්ද මේ වෙලා තියෙන දේ කියලා. ඒකෝර ඒ ටිකත් අපි හදාගෙන යන්න ඕන. ඔන්න ඕක හින්දා තමයි මේ අපිට ඇත්තටම ඩිජිටල් ID එක පරක් වෙන්න බලපෑ. මොකද ඩිජිටල් ID එක හරියට හරි ගස්සන්න ඕන. ඒක එකක්. අනිත් පැත්තෙන් ඩිජිටල් ID එකේ මේ දේවල් කරද්දී සමහරක් වෙලාවල් වලට මේ සිස්ටම් එක විසින්ම තියෙන ප්‍රතිවිරෝධතාවයන් ආපහු හැදෙන්න පටන් ගන්නවා. මේක ඇතුලේ මේක තිබ්බ සිස්ටම් එක يعني ඒ කියන්නේ චේන්ජ් කරන්න සද්දී අපි චේන්ජ් වෙන්න තියෙන අකමැත්තෙන් සි. නැතු මේ වෙන දෙයක තියෙන අකමැත්තක් හින්දා නෙවෙයි. මොකක් හරි හොර සිතුවිල්ලක්වත් ඒ දේවල් හින්දා නෙවෙයි. අපි වෙනස් වෙන්න හදද්දී මේ වෙනස් වෙන්න හදන එකට තමයි මේක මේ වෙනස් වෙන්න තියෙන්නේ.
9: නෝ.
10: ඒකයි. එතකොට දැන් මේ වෙනස් වීම වලට දක්වන ප්‍රතිවිරෝධතාවයන් අපේ ඇඟේ හැමෙම තියෙනවා. අපි මේ ඩිජිටල් ඒජ් එකට යද්දිත් අපි පරණ කර හිටපු දේවල් වෙනස් කරන්න අපි අකමැති වෙන්න පුළුවන්. අපි වං උදාහරණයක් විදිහට කියනවනම් දැන් Facebook එකේ අපේ පුද්ගලික දේවල් දාන්න එපා කියන එක.
9: ඔව්.
10: අපි නැවත කියන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒක කියද්දි
11: අපිට මේක මේ සෑහෙන මේ අපිට ඒක අමාරු එක කරගෙන යන. ඒ වගේ තමයි මේ වගේ මේ ඇතුළේ තියෙන දේවලුත් මේ වෙනස් කරගෙන යද්දී. අපි දැනට මේ ඩිජිටල් කරණයට අදාළව හැදෙන පළවෙනි එක තමයි ඩිජිටල් ආර්ථික කොමිෂන් සභාව. මේ ඩිජිටල් ආර්ථික කොමිෂන් සභාවේ චේයාර්මන් වෙන්නේ ජනාධිපතිවරයා. හෝ රටේ ප්‍රධානියා. රටේ ප්‍රධානියා තමයි මේකේ එන්නේ. එතන ඒක යටතේ හැදෙනවා තව ආයතන දෙකක්. එකක් ඩිජිටල් එකක් සයිබර් ආරක්ෂණ අධිකාරිය, අනිත් එක ඩිජිටල් ආර්ථික අධිකාරිය. එතකොට මේ අධිකාරීන් දෙක යටතේ තමයි අනෙකුත් ආයතන සහ මේ ඩිජිටල් ආර්ථිකයට අදාළ කරන සියලු කටයුතු මෙහිමින් කටයුතු සිද්ධ වෙන්නේ. මෙන්න මේකට අදාළ කරන අනපනත් ටික අපි හරිගසල ඉවරයි. මේක කොහොමත් ඉදිරි මාසය අධ්‍යයනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒකට අවශ්‍ය කරන සංශෝධන සහ දේවල් වලට ඉඩකඩ නියම වුණාට පස්සේ මාස 3ක් විතර ගියාම කොහොමත් ලබන අවුරුදු ජනවාරි වගේ වෙනකොට මේ පනත් සියල්ල ඕකේ වෙලා මේ අවශ්‍ය කටයුතු සිද්ධ වෙයි. ඒක තමයි දැනට තියෙන රෝඩ් මැප් එක මේ ආරක්ෂණ කටයුතු වල. ඒ වගේම අපි අලුතෙන් ගෙනත් තියෙනවා සමාජ මාධ්‍ය ආරක්ෂණ පනතකුත්. ඒකේ ඇතුලේ සමාජ මාධ්‍ය ඇතුලේ ඕගොල්ලොන්ට මේ සිදුවෙන ප්‍රශ්න නම් දේවල් ඒව විසඳීම සඳහාත් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් නොවී ඒක තමයි වැදගත්ම දේ. ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කර ගනිමින් ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා වීක තමයි තියෙන්නේ. කෙනෙක් බොරු වපුරනවා නම් ඒක අනිත් කෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදයට කරන හානියක් විදිහට තමයි අපි දකින්නේ. කෙනෙක් ප්‍රොපගන්ඩා එකක් හසුරවනවා නම් ඒක මේ ප්‍රජාතන්ත්‍රවාදයට කරන හානියක් විදිහට තමයි අපි දකින්නේ. එතකොට ඒකට අපි විරුද්ධව තමයි මේ කටයුතු හරි ගස්සන්න. එහෙම නැතුව ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරගැනීම තමයි මෙහි ප්‍රධාන අභිමතාර්ථය වෙන්නේ.
9: හරි, බොහොම ස්තුතියි ඉන්දිකවත් ඔබතුමා කාර්යබහුල වේලාවක දුරකථන නිවුස් එවිටින් විට සම්බන්ධ වෙමින් මේ වැඩසටහනේ මූලික හරය රැකගෙන මේ රජයේ ගන්නා වූ ප්‍රතිපත්ති තීන්දුව තීරණ වලට ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ඒ වගේ වත්මන් තත්ත්වයේ මොකක්ද සහ රජයේ මේ ඩිජිටල් කරන වැඩපිළිවෙල කොතනට දරගෙන යන්නේ කියන එක නිවැරදි දැක්මක් එක් අරගෙන යන්නේ කියන එක ඔබතුමන් පැහැදිලි කරා. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක වැඩසටහනට සම්බන්ධ වුණාට. තවත් දවසක මැදිරියටම ඇවිල්ලා මේ වැඩසටහනේ ඉතුරු කොටස ඉතුරු සාකච්ඡාව ගෙනියන්න ඔබතුමාට අපි ආරාධනා කරනවා.
8: මේ දැන් ඒ සියල්ල එහෙම සිදු වෙනකොට මේ කතා බහ සමාජගත කරන්න අපිට ජාතිකල උතුරේ මණ්ඩලයේ ශක්තියක් වෙනවා. ඒකට අපි මතක් කරන්න ඕනේ අද සම්බත දකින දකින තැනින් වැඩි වැඩියෙන් අද සම්බත මිල දී කියන්නේ පුංචි රුපියල් 40කට වාගේ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක් වාට හදලා දෙනවා. ඒ නිසා දකින හැමදැනීම වැඩි වැඩියෙන් අද සම්බත උතුරේ මිල දී කියන්න කියලා අපි මතක් කරනවා.
9: ඒ වගේම AI සතිය වෙනුවෙන් ශ්‍රී ලංකා AI වීක් 2026 වෙනුවෙන් සැප්තැම්බර් 29 සිට 30 දක්වා පැවැත්වෙන AI ප්‍රදර්ශනය, එහෙම නැත්නම් මොනාච් ඉම්පීරියල් කලම්බෝ හිදී පැවැත්වෙන රටවල් 16ක සමුළුව පිළිබඳවත් අපි ඔබට මතක් කරා. වාවිසහල ලිබබා සමාගම් නියෝජනය කරන ගෝලීය තාක්ෂණ ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයන් දෙදෙනෙකු මේ සමුළුවේ දේශන සඳහා එක් වෙන නියමිතයි. ඒ වගේම ඔබට පුළුවන් AIExpo.lk වෙබ් අඩවිය හරහා ඔබේ ප්‍රවේශ පත්‍රය බෙන් කරවාගෙන මේ සමුළුවට සහභාගී වෙන්න උදේ 8 ඉඳන් රෑ 8 වෙනකන් 29:30 මොනාක් ඉම්පීරියල් කලම්බෝෙහිදී මේ සමුළුව සහ නොමිලේ ප්‍රදර්ශනය ඔබට දැක බලා ගන්න අවස්ථාව තියෙනවා.
8: එවනම් අපිට සමු ගන්න අවසරයි. යලි හෙට උදෑසන 7ට අපි මුණ ගැහෙනවා. මම මදුශංක,
9: මම රනිල්.
12: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
13: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
12: සයිබර් ජෙන්
14: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි.
12: සම්

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: වෙලාව පෙරවරු 10යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිද

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යෝසම් ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අන්තර්ජාලය හරහා සිදු කළ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකාරියක පරිගණක අපරාධ විමර්ශනාංශයේ වයඹ පළාත් ඒකකයේ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ටෙලිග්‍රෑම් සමූහය අරා අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් ලිපීමට හැකි බව පවසමින් ඇය රුපියල් 542,877 මුදලකින් රුපියල් 66,989 මුදලක් වංචා කර ඇති බවයි හෙළි වුණේ. වයස අවුරුදු 38ක් වන සැකකාරිය බටුවත්ත ප්‍රදේශයේ පදිංචි කාරණියක බවයි පොලිසිය පවසන්නේ. පරිගණක අපරාධ විමර්ශනාංශයේ වයඹ පළාත් ඒකකයේ මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඩෙන්මාර්කයේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. ග්‍රීන්ලන්තය ඇඳා ගන්නා බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය කාලය පුරා තර්ජනය කරනු ලැබුවා. ඒත් කිසි විටක ග්‍රීන්ලන්තය ඇමරිකාවට අයත් වීමට ඉඩ ලබා නොදෙන බවයි ඩෙන්මාර්කය හා ග්‍රීන්ලන්තය ප්‍රකාශ කළේ. කෙසේ වුවද මේ වන විට ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඩෙන්මාර්කයේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. බලහත්කාරයෙන් ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නා බවට ඇමරිකා ජනාධිපතිවරයා සිදු කළ තර්ජන හේතුවෙන් හටගත් රාජ්‍යතාන්ත්‍රික මතභේද විසඳමනුවේ මෙම එකඟතාවයට එළඹ තිබෙන්නේ. ඒ අනුව ඇමරිකාව සහ ඩෙන්මාර්කයේ ග්‍රීන්ලන්තය ආරක්ෂාව සම්බන්ධයෙන් ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ගිවිසුම හරහා ආරක්ෂා වාහනිකුත් සියලු අවශ්‍යතා සම්බන්ධයෙන් ස්ථිර පාලනයක් ඇමරිකාවට හිමිවන බවයි ඇමරිකා ජනාධිපතිවරයා පවසන්නේ. ගිවිසුම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ආක්ටික් සහ උතුරු අට්ලාන්තික් කලාපයේ ආරක්ෂාව මේ හරහා ශක්තිමත් කෙරෙන බවයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගුඩ් මෝනිං, සුබෝදසනක්. වෙලා උදේ 10:07.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105,50,000 සහ 25,000 මුදල්කාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
3: අම්මගේ දරාවද

මෝඩින් බෝදසනක් වෙලා උදේ දහයයි විනාඩි දහයයි දැන් ඔයා මේ සතියක ලක්හඩ උන්න හගෙනඉන්නේ වැඩ පුළුවන් දවල් එක වෙනකං මත් එකින්න අහගෙන විතරක් නෙමේ අහගෙන ඉන්නවා මේ පැතර මෙසේජ එකක් කියවන්නත් පුළුවන් 0703 93 5 93 7 ඔයා දැන් සතියන්තේ ආරම්භයේ නද සැප්තැම්බර් 19 සෙනසුරාද සතියන්තේ ආරම්භය සෙනසුරාද උදෑසන ඔයා දැන් මේ බුක් ෆෙයා යන්න ලිස්ට් එක හදලා ඉවරයිනේ බුක් ෆෙයා යන ලිස්ට් එක හදලා ඉවරයි දැන් ඉතින් තියෙන්නේ ඔයාට ලොතරැයියක් ඇදෙන්න තමයි. ඒ ඉතින් හදපු ලිස්ට් එකේ තියෙන ඔක්කොම පොත් ටික අනම්මනම් හැමදේම ගන්නත් එපා ස්ටේෂනරි ඒවා මේ හැමදේම ගන්නත් ඕනේ. එතකොට ඔයා දැන් ලිස්ට් එක හදලා ඉවරයි. ඔයාට තියෙන්නේ ලොතරැයියක් ඇදෙන්න විතරයි. හරි. කොහොම වුණත් ඔයාගේ වාසනාවත් ඒ වගේ වාසනාවක් ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් අපි අහමු සින්දුවක්. හරි. මෙසේජ් එකක් කියවන්න. අපි තව කතා කරමු. වෙලා උදේ 10යි විනාඩි 11යි.

0: FM 93.7 Lakhana Radio ITN.
1: වෙලා උදේ 10:15යි දැන් ඔයා මේ සතිය ගලක් හඳ හගෙන ඉන්නේ.

0: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. දනඩි තහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

උදේ 10යි විනාඩි 21යි දැන් වෙලා. ඔයා මේ සතිය ගලක් කඩාගෙන ඉන්නේ. ලේඩිස් ෆස්ට් අහලා දිනවනේ කාන්තාවන්ට පළමු තැන කියලා අපි කියනවනේ. කියවනට කිව්වට සමහර වෙලාවට මේක ක්‍රියාත්මක වෙනවා හරිම අඩුයි. ඒ කියන්නේ කාන්තාවකට අපි ඕනම තැනකදී මොන හරි බස් එකක වුණත් නැත්නම් අපි මොන හරි ලිෆ්ට් එකකට ගොඩ වෙන්න වගේ මොන හරි තැනකට තැනක් ඒගොල්ලන්ට පොලිමක් වුණත් වගේ දෙයක් තිබුණොත් මොන හරි අපි කියනවා ලේඩිස් ෆස්ට් මචං ලේඩිස් ෆස්ට් කියලා. හැබැයි මේ වෙද්දී ගොඩක් වෙලාවට වර්තමාන සමාජයේ වෙද්දී ලංකාවේ කාන්තාවන්ට තියෙන තැන ටික ටික අඩු වීගෙන යන එක එක පැති වලට කැරකෙනවා. ඒ කියන්නේ කාන්තාවන්ට කරන අපහාසාත්මක දේවල් වැඩි, එහෙම එහෙම තියෙනවානේ දැන් සමාජ මාධ්‍ය භාවිතයත් එක්ක ගොඩක් වෙලාවට මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. හරි. ඇයි දන්නවද මම මේ කතාව කිව්වේ? මම මේ කතාව කිව්වේ දැන් අපි ගොඩක් වෙලාවට කතා කරනවානේ කාන්තාවන්ට සම අයිතීන් දෙන්න ඕනේ. සම තැන ලබා දෙන්න ඕනේ කියලා කියනවා. එහෙම එකක් නෑ ඇත්තරම. ඇත්තරම අපි කාන්තාවන්ට ලබා දෙන්න ඕනේ සම තැනද? සම තැනද නැත්තම් නිසි තැනද? හරි. අපි කාන්තාවකට සම තැන නෙමෙයි අඩුම ගානේ නිසි තැන දෙන්න බැරුවවත් කොහොමද අපි කාන්තාවකට සම තැනක් දෙන්නේ, සම ස්ථානයක් දෙන්නේ? හරි, මම මේ කතාව කිව්වේ ඔයගොල්ලන්ට අද වගේ දවසක පොඩි විශේෂත්වයක් ඉදලා තියෙනවා. මේ කාන්තාවන්ට පිළිබඳ විශේෂත්වයක් තමයි මේක. ඒ කියන්නේ මේ 1893 අද වගේ දවසක කාන්තාවන්ට පළවෙනි පාරට, ලෝකේ පළවෙනි පාරට කාන්තා ඡන්ද අයිතිය දීලා තියෙනවා මේ රට තමයි මේ නව ශ්‍රීලන්තේ. පළවෙනි පාරට නව ශ්‍රීලන්තේ තමයි ලෝකේ පළවෙනි පාරට කාන්තාවන්ට ඡන්දය ලබා දීමේ අයිතිය දීලා තියෙන්නේ. හරි, ඒක නීතිගත කරලා තියෙන්නේ නව ශ්‍රීලන්තේ 1893. බලන්නනේ දැන් කොච්චර කාලයක්ද, දැන් නම් මේ වෙද්දි ගොඩක් අයිතිවාසිකම් කාන්තාවන්ට ලැබිලා තියෙනවා. හරි, ඒ නිසා අපි අර ලේඩිස් ෆස්ට් කියන එක ඔළුවේ තියාගන්න ඕනේ. මොකද අපි එළියට එන්නේ ගෑනු දරුවෙක් කියවා පිරිමි දරුවෙක් කියවා අපි මේ ලෝකෙ එළිය දකින්නේ කාන්තාවකගේ කුසින් එළියට ආවට පස්සේ තමයි. හරි, එහෙනම් අපි ලේඩිස් ෆස්ට් කියන එක මතක තියාගෙන කාන්තාවන්ට සම තැන නෙවෙයි නිසි තැනවත් දෙන්න මතක තියාගන්න ඕනේ. වෙලා උදේ 10:00 විනාඩි 23යි.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු වෙලා උදේ 10යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

වෙලවදේ 10යි විනාඩි 31යි දැන් සතිය ගලක් හඳහගෙන ඉන්නේ. අද 2026 අවුරුද්දේ සැප්තැම්බර් 19 සෙනසුරාදානි. අද අවුරුද්දේ 262 වන දිනේ කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද? අම්මට සිරි කියලා කියවෙනා නේද? එහෙම කියවෙනා නේ. ඇයි? එච්චර දවස් ගානක් ගෙවිලාද අපි මොනවද කළේ මෙච්චර කාල කියලා හිතෙන්න පුළුවන් එක්කෙනෙක්ට. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අවුරුද්ද නම් ඉතින් ඉවරයි. බොහොම අමාරුවෙන් ගෙවා ගත්තා කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම තමයි. එක එක්කෙනාට එක එක විදිහට තමයි තමන්ගේ ඉන්න තැන තමන් ඉන්න ස්ථානේ අපි කියනවා ලෙවල් එක කියලා ඉන්න මට්ටම ගැන හිතෙන්නේ. මම දැන් මගේ වැඩට ඉවරයි. හරි නැත්නම් මට තව මේ වගේ වැඩ තියෙනවා කියලා කට්ටියට හිතෙන්න පුළුවන්. කොහොම හරි තව දවස් 103යි තියෙන්නේ. හොඳේ මේ අවුරුද්ද ඉවර මේ ඉවර වෙන්න. එතකොට ඔයා මේ අවුරුද්දේ ප්ලෑන් කරගත්ත වැඩ ටික ඉවර කරාද? නෑ නේද? ඔයව ඔයාගෙන් තමයි යන්නේ. ඔයාගෙන් තමයි. ඔයා ඉවර කරේ නැත්තම් දැන්ම හදාගන්න ප්ලෑන් එකක්. දවස් 103කට ප්ලෑන් එකක් හදාගන්න. මම මේ ටික මේ දවස් වලට කරනවා. මේ ටික මෙහෙම කරනවා කියලා පොඩි ප්ලෑන් එකක් හදාගෙන ඔයාගේ ජීවිතේ ප්ලෑන් එකකට අරගෙන යන්න. හරි, මේ මෙසේජ් එක දාපු කට්ටිය මතක් කරන්න ඕනේ. කවුද මෙසේජ් එක දාලා තින්නේ කියලා බලමු. කවුද මේ? ගුඩ් මෝර්නින් මල්ලි, අපිත් අහන්නේ ලක්කට තමයි. අපිට සින්දුවක් ඉල්ලලා තියෙනවා යා. හරි, අපි පුරම උත්සාහ කරනවා ඔයාලට මේ සින්දුව දෙන්න. එයාගේ යාළුවෝ ටික සම්පත්, කමල්, කසුන් එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තින්නේ. හංවැල්ලෙන් වසන්ත කුමාරසිරි තමයි මෙසේජ් එකක් කියවලා තින්නේ. තව මෙසේජ් එකක් කියවලා තිනවා, ආයුබෝවන්, සුබ උදෑසනක්, ජයග්‍රාහි දවසක් වේවා. අපිටත් ඕනේ ලස්සන සින්දු ගොඩක් දෙන්න. හරි, එයාගේ අම්මා අශෝක, හස්බන්ඩ් කුමාර, ධෝනි, ඔෂී, තව මාවත් එකතු කර ගන්නවා කියලා තියෙනවා ආදරෙන්. ඊට පස්සේ මෙසේජ් එක ඉවලා තියෙන්නේ ප්‍රියංක තමයි මෙසේජ් එක ඉවලා තියෙන්නේ නුවරින්. තව කවුද? තව ගුඩ් මෝර්නින් මල්ලි, ලස්සන දවසක් වේවා. අදත් අපි ලස්සන සින්දු අහගෙන ඉන්නවා. නියමයි. හරි, ඉතින් එයාගේ පවුල හැමෝම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. එතකොට මෙසේජ් එක ඉවලා තියෙන්නේ මැනිකේ තමයි මෙසේජ් එක ඉවලා තියෙනවා. මැනිකේ, හරි, අපි මැනිකේවත් එකතු කරගන්නවා. හරි, එහෙනම් ඉතින් මේ කට්ටියයි මේ වෙද්දි මෙසේජ් එකක් දාලා තියෙන හැමෝම එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක්. එළවුවේ 10යි විනාඩි 33යි.

0: FM 93.7 Lakhana Radio ITN.
1: වෙලාව 10:36 සතියක ලක්හඬ හගෙන ඉන්නේ.

0: ලෝකය වටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ චෞර්ය උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිටිය.
1: Is the first ever hat trick of the DP World Women's T20 Asia Cup 2026, and Shomari Adabadu gets
2: well, there was just something in the air. The moment Patarage released that javelin, you could just tell it was monstrous. The world champion in 91 meter territory. What a year it's been for the Sri Lankan.
0: Krida Midia. Ekatu inna api Krida Pitiya samagin. ක්‍රීඩාවේ හද ගැස්ම ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.

0: වරුසාව සෙනසුරාදා රාත්‍රී 7ට ලක්හඩින්.
1: සතියක ලක්හඬ.

වෙලවුදේ 10යි විනාඩි 43යි. සතිය ගලක් කඩාගෙන ඉන්නේ. දවසක් මේ පුතෙක් තාත්තගෙන් අහනවලු, තාත්තේ මේ මම ලොකු වුණාට පස්සේ කවුරු වගේ වෙන්න ඕනේද? තාත්තා වගේද? අම්මා වගේද? නැත්නම් මට කියන්නකො වෙන්න චරිතයක්. මට කවුරු හරි වෙන්න පුළුවන් කෙනෙක්, වෙන්න ඕන කෙනෙක්, හොඳ කෙනෙක් කවුද වෙන්න හොඳ කියලා අහනවා. මේ තාත්තා කියනවා මේ ඉන්නකො මෙහෙම කියලා, වාඩි වෙන්න කියලා කතා කරලා. මෙහෙමයි මේ පුතේ, මෙහෙමයි අපිට එක එක කට්ටිය වෙන්න පුළුවන්. හැබැයි තමන්ට වෙන්න ඕනේ තමන්මයි. ඔයාගේ අම්මා තාත්තා මමත් තාත්තා මම වුණත් අම්මා මේ ඉන්නත් අම්මා වුණත් ඊට පස්සේ කවදාවත් ඔයා අපි දෙන්නගේ ඥාන තියනවා තමයි. හැබැයි කවදාවත් ඔයා අපි දෙන්න වගේ වෙන්න ඕනේ නැහැ. ඔයා වෙන්න කියලා කියනවා. ඊට පස්සේ මේ ළමයා අහනවා මේ හොඳ ප්‍රශ්නයක්. මේ අපි හිතමු මේ ළමයා මේ දවස්වල, ඒ කියන්නේ මේ සමාජයේ ජීවත් වෙන ළමයෙක්, මේ 2026 අවුරුද්ද ජීවත් වෙන ළමයෙක්. එතකොට මේ ළමයා අහනවා ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න විදිහට, මේ තාත්තේ මේ කියන්නේ මම වෙන්න ඕනේ ප්‍රසිද්ධ කෙනෙක්ද? කොහොම මං කැමති ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න, හැමෝම දන්න කෙනෙක් එහෙම කැමති වෙන්න, මං එහෙම වෙන්නද කියලා අහනවා. මේ තාත්තා කියන හොඳ කතාවක්, පුතේ මෙහෙමයි ප්‍රසිද්ධ මිනිස්සු නම් ඕන් තරම් ඉන්නවා. මෙහෙමයි මෙහෙමයි එක එක අම්මලින් කියාගත්ත, මම මෙහෙමයි මෙහෙමයි කියාගත්ත, මට මෙහෙම තියෙනවා, මට මෙහෙම තියෙනවා කියලා එක එක දේවල් තමන්ට හදාගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. පඳුරකට ගහුවොත් 100ක් 20ක් වෙයි. හැබැයි ඔයා වෙන්න ඕනේ ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි, ඔයා දුර්ලභ මිනිසෙක් වෙන්න. ඔයා මේ සමාජේ හොයාගන්න පුළුවන් දුර්ලභ මිනිසෙක් වෙන්න.

සමාජයේ හොයාගන්නගෙන හොයාගන්න ටිකක් අමාරුයි. හැබැයි දුර්ලභ මනුස්සයෙක් කෙනෙක් කියන්නේ මේකේ හොඳ කියමනක් තමයි මේ ඉංග්ලිෂ් පොයට්‍රි එක තියෙනවා දවසක් මේ ඉංග්ලිෂ් පොයට්‍රි එක තියෙනවා මොකක්ද දන්නවද මේ don't be a popular one don't be a popular one be a rare one කියලා කියන්නේ තමන් ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි දුර්ලභ මනුස්සයෙක් වෙන තරමටම අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න හරිම ලේසි කියලා තමයි මේ පොයට්‍රි එකේ දෙන්නේ. හරි. ඉතින් ඔයත් පොඩ්ඩක් හිතලා බලන්න මේ කතාව ගැන. ඔයා ප්‍රසිද්ධ කෙනෙක් වෙනවද නැත්නම් දුර්ලභ මනුස්සයෙක් වෙනවද? වෙලාව 10:00 විනාඩි 45.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: වෙලා උදේ 10යි විනාඩි 53යි. සතිය ගලක් කඩහගෙනින්නේ අපි පළවෙනි පැයේ අන්තිම ටිකේ ඉන්නේ. මෙසේජ් එකක් කියන්න මතක් කරන්න එපා. 0703 935 93.7

0: 7 Lakhanda Radio ITN
1: Velavu de 10 vinadi 57
2: Dashaka tunaka Lakhanda Abhimaniya samagi Navatama Radio Reality
3: Lakhanda Golden Voice
4: Api soyanne
2: සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා

0: රාත්‍රයේ නොමියෙන හඬ
1: ආරණ්‍ය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: සම්වරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු
2: බොන්න මොනහරි කෝල් මොනහරි
3: මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ සාවි
1: මේ ගම්පලාත්වල මිනිස්සු හරි සරලයි නේද? පෞගේ දවස් ටිකේ මම වැවගාවේ ඉන්නකොට මිනිස්සු ඇවිල්ලා මාත් එක්ක ගොඩාක් කතා කරා. මේ මිනිස්සු හිත මාර පියෝ. කතා කරද්දි තේරෙනවා මේ මිනිස්සුන්ගේ අසල නැ බව. මහත්තයා
4: දැන් හොටලෙට යන්නේ. මං ගෙදර
1: යන්නේ. මේ මං වාව ඇරලා වනවා.
5: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය

0: 93.7 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vilao Peravari Kolahai විලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනරේ තහනිය නුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වань

0: ලකඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් හුටුකෙන්න එපා. කොහොමකිෙනවත් අල්ලනවා. විකුණන නොල්ලු සැමට දැන්දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දමුල්ල පොලිස් අසමේ සිදු රියානතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වති වෙනවා. දමුල්ල හබරණ මාර්ගයේ හබරණ දෙස් සිට දමුල්ල දෙසට ධාවනය වූ බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණේ. කාර් රථයක මුහුණට මුහුණ ගැටී බස් රථය ඇදී ගොස් මාර්ගය අයිනේ නවතා තිබූ තවත් කාර් රථයක ගැටී අනතුර සිදුව තිබෙනවා. අනතුරින් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා දමුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38 වූ සීගිරිය ඉනාමඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා තුවාල ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. රුසියාවට සම්බාධක පැනවීමේ පනත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. පනතට අනුව රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100% දක්වා වූ තීරුබදු පැනවීමට ඇමරිකානු ජනාධිපතිවරයාට බලය හිමිවනවා. ජනාධිපති ට්‍රම්ප් මෙම අනුමැතිය ලබා දී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ බහුතර බලය හිමි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 262ට 159ක් ලෙස මෙම පනත සම්මත වීමෙන් දින දෙකකට පසුවයි. රුසියාව යුක්රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමයි මෙහි අරමුණ. යුක්රේනය වෙනුවෙන් පෙනී සිට මෑතකදී අභාව ප්‍රාප්ත වූ සෙනෙට් සභික ලින්සි ග්‍රෑම් සීපත් කරමින් මෙම පනත ඔහුගේ නමින් නම් කර තිබෙනවා. ඒ ලින්සි ග්‍රෑම් පනත යනුවෙන් ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට
5: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: වෙලාව 11 විනාඩි 7යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සම්පත් නතරයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077777374.
5: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19,600.
6: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මේ මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
9: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. Satyaga, La Khanda.

11 විනාඩි 10යි දැන් වෙලාව. සතිය ගලක් කඩාගෙන ඉන්නේ. ඉතින් ඔයාලා පුළුවන් මේ පැත්තට මෙසේජ් එකක් කියවන්න 0703 93 5 94 මෙසේජස් ගොඩක් කට් ඉවලා තියෙනවා. අපි යාලා මේ සින්දුවෙන් පස්සේ මතක් කරනවා. හරි. ඊට කලින් තියෙනවා පොඩි කතාවක් කියන්න. මොකක්ද දන්නවද මේ? දවසක් මේ යාළු දෙන්නෙක් යනවලු ගමනක්. යාළු දෙන්නෙක් ගමනක් යද්දි මේ එක යාළුවෙක් කියනවලු මේ මචං මේ මට මේ හරියට මතක් වෙනවා එදා වෙච්ච දේ මෙහෙමයි මෙහෙම කියලා. එයා පරණ දේවල් ගොඩාක් ගොඩාක් මතක් කරනවලු. හරි. ඔහොම මතක් කරගෙන යද්දි මේ අර අනිත් යාළුවා කියනවලු මචං මේ පරණ දේවල් මේ මතක් කරන්න එපා. ඔය වැඩක් නැහැ නේ. පරණ දේවල් අපිට වැඩක් නැහැ. මේ ඉන්න වෙලාවේ අපි ෆුල් ෆන් එකේ අපි සතුටෙන් ඉමු. අපි දැන් මේ යන ගමන යමු කියලා. හරි. ඊට පස්සේ මේ ටික වෙලාවක් යද්දි ඔය නිකන් ඇඩ්වයිසබල් එක්කන ඇඩ්වයිස් එක දුන්න යාළුවා ටික දුරක් යද්දි කියනවලු මේ මේ මචං මට මේ බයයිත් වගේ නිකන් දැන් අපි මේ ගමන ආවට ඉස්සරහට මේ මොකද කරන්න තියෙන්නේ කියලා අපි දන්නේ නැහනේ. මෙහෙම මෙහෙම මොනවා වෙයිද දන්නේ නැහැ. ඉස්සරහට පාර අපි හරියට දන්නේත් නැහැ. මෙහෙම කියලා කියනවලු. ඊට පස්සේ අර යාළුවා කියනවලු අයියෝ මචං ඔයා මට කිව්වට මගේ මේ කලින් දේවල් ගැන දුක් වෙන්නවා බය වෙන්න එපා කිව්වට ඔයා මේ ඉස්සරහ තියෙන දේ ගැනත් බය වෙනවානේ. මොකද්ද මචං මේ කියලා කියනවා. දැක්කද? ඔන්න කොහොම හරි අන්තිමට යාළු දෙන්නට තේරුණාලු. ආ අපි ඕනම වැඩකදී ඕනම ගමනක් යද්දී උනත් මොන තැනකදී උනත් අපි ඉන්න ඕනේ මේ වෙලාවේ. අපි ඉන්න ඕනේ ප්‍රසන්ට් එකේ. ප්‍රසන්ට් ටෙන්ස් එකේ තමයි ඉන්න ඕනේ. ප්‍රසන්ට් ටයිම් එකේ තමයි ඉන්න ඕනේ. එහෙම නැතුව අපි පරණ දේවල් ගැන හිත හිත දුක් වෙන්නවත් නැත්නම් ඉස්සරහට තියෙන දේවල් ගැන හිත හිත බය වෙන්නවත් තැති ගැනීමක් ඇති කරගන්නවත් ඕන වෙන්නේ නැහැ. අපි සතුටින් ඉන්න නම් කරන්න ඕනේ හරිම පොඩි දෙයයි. මොකක්ද දන්නවද? ඒ තමයි මේ වෙලාවේ ඔයා ඉන්න තැන ඔයාට කරන්න පුළුවන් දේ උපරිමෙන් කරන ගමන් බොහොම සතුටින් සෑහලුවෙන් ඉන්න එක. 11:00 විනාඩි 12.

ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

11 විනාඩි 17යි වෙලාව. මෙසේජ් එකක් දාපු කට්ටිය දැන් මතක් කරන්න හදන්නේ පොරොන්දුවක් දුන්නනම් ඒක ඉෂ්ට කරන්නත් වෙයි. ගුඩ් මෝර්නින් සතියක ලක්කඩ අපිත් අහනවා ලස්සන සින්දුවක් දෙන්න. ත්‍රිකුණාමලෙන් පහේ කණුවෙන් පුංචි බණ්ඩා ඇතුළු ෆැමිලිගේ කට්ටිය තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. තව කවුද එකතු කරගන්න කියලා තියෙනවා. ඉරන්දිකා, මදුෂා, සසන්‍යා, සුපුන්දිලංග ඇතුළු මේ කට්ටිය එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. තව කවුද මේ? හායි හායි, මම පින්නවල චන්දි. ගුඩ් මෝර්නින් සෝන් එකකට එයාගේ පුතාලයි හස්බන්ඩ් මතුගම ගෙදර හැමෝමයි අක්කා අයියා දරුවෝ දෙන්න ඔයාලට ජය කියලා දාලා තියෙනවා. හරි ආදරේ ලක්කට කියලා දාලා තියෙනවා. හරි අපි ඔයාලට හැමදාම ආදරෙයි සතුටින් ඉන්න කියලා දාලා තියෙනවා. හරි එහෙනම් ඔයාවත් එකතු කරගන්නවා. තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? තව මෙසේජ් එකක් දාලා තියෙනවා. හායි කොහොමද කියලා දාලා තියෙනවා. තරු දැරණියගලින් තව මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි ඉතින් අපි ඔයාවත් එකතු කරගන්නවා. තව කවුද? තව දාලා තිනවා අපිත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. අපි සුමිත්, පුතා දිල්ෂිත, ඊට පස්සේ දුව ශියාරා, ලොකු දුව නවීෂා, නංගි බබි කියලා නංගි කෙනෙකුත් තියෙනවා. හරි කවන්න කොහොම හරි චතුරංග මල්ලි මෙසේජ් එක ගෙවලා තියෙන්නේ. ඇල්ල වැල්ල වයින් දිලානි තමයි මෙසේජ් එක ගෙවලා තියෙන්නේ. හරි ඉතින් ඔය කට්ටිය එකතු කරගෙන මේ වෙලාවේ මෙසේජ් එකක් දාලා තිනවා. අනිත් හැමෝමත් එකතු කරගෙන අපි හැම සින්දුවක් ඉලව 11යි විනාඩි 18යි.

0: වෙලාව 11:25 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: සතියක ලක්හඳ

එකොලහ විනාඩි 26යි දැන් වෙලාව සතිය කලක් හඳහගෙන ඉන්නේ. ඔය අහගෙන ඉන්න ගමන් මේ පැතර මෙසේජ් එකකුත් එවන්න 0703 93 5 97 7ට. හරි. අද කවද්ද? අද සැප්තැම්බර් මාසේ 19. බුක් ෆෙයාත් පටන් ගන්න ඕන වෙන්න තියෙන්නේ. බුක් ෆෙයා නෙවෙයි. දැන් අද මම කියන්න හදන්නේ අද මොකද්ද තියෙන අපිට ස්පෙෂල් ඉවෙන්ට් එක කියලා. හරි, මොකක්ද දන්නවද? ඒ තමයි 20 වෙනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේදී තමයි නිල් වශයෙන් ආරම්භ වෙන්න තියෙන්නේ. මේ දැන් ඒකන ඔක්තෝබර් 4 වෙනකන් තියනවලු. ඒ කියන්නේ දැන් බලන්න මේකේ තියෙන ක්‍රීඩා ඉසව ප්‍රමාණය. හරි, දැන් අපි කොච්චර ක්‍රීඩා කළත් අපි දන්නේ හරිම පොඩ්ඩයි වගේ නේ. කියන්නේ අපි නිතරම මේ දකින හින පෙන ක්‍රීඩා ටික තමයි අපි සාමාන්‍ය ජනතාව විදිහට දකින්නේ. මොනවද? ක්‍රිකට් කියයි, රග්බි කියයි, ඒ වගේ. නැත්තම් මේ දවස්වල අපේ රුමේෂ් තරංග ඉන්නවා, ඊට පස්සේ හෙල්ල විසි කිරීම දන්නවා, දැන් ඊට පස්සේ ජෙවලින් ත්‍රෝ කියයි. එක එක මේ වගේ පොඩි පොඩි සාමාන්‍ය අපි නිතරම ඇහැ ගැටෙන දේවල්, කනට ඇහෙන දේවල් විතරනේ දන්නේ. හැබැයි ඔයා දන්නවද මේ පාර ආසියානු ක්‍රීඩා උළෙලේ මේ අලුත්ම ක්‍රීඩා ඉසව් කීපයක් තියෙනවා. මේ ඒ තමයි ඔයාලා නිකන් සමහර වෙලාවට පුදුමත් වෙන්න පුළුවන්. මේ අලුතෙන් එකක් තියෙනවා, මේ වර්චුවල් ටයිකොන්ඩෝ කියලා එකක්. වර්චුවල් ටයිකොන්ඩෝ කියලා පොඩි ඉසව්වකුත් තියෙනවා. ඔන්න කැමති කට්ටියට පුළුවන් මේකේ ක්‍රීඩා උත්සවය බලන කට්ටියට channel එක හොයාගෙන බලන්න පුළුවන්. channel එකේ මම ඔයාලට කියන්නම්, තව මට හමුණු මාත ඔයාලට කියන්නම්. බලන්න පුළුවන්, දැන් අලුත්ම එකක්. මමත් කවදාවත් දැකලා නැහැ වර්චුවල් ටයිකොන්ඩෝ කියන එක කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. තව තියෙනවා එක එක අලුත්ම ක්‍රීඩා ඉසව්. ඒ තමයි මේ ෆ්‍රී ස්ටයිල් BMX. ඊට පස්සේ මිශ්‍ර සටන් කලා, අපි කියනවානේ මාෂල් ආර්ට්ස්, ඒ කියන්නේ මිශ්‍ර ඒවා, අපි කියන්නේ MMA කියලා. අන්නේ සටන් කලා ඒවා තරඟක් තියනාලු. හොඳ ත්‍රිල් ක්‍රීඩා උත්සවයක් වෙයි. හරි, ක්‍රීඩාව කොහොමත් අපි ජීවිතේට වැදගත්නේ. ඒ හින්දා ක්‍රීඩාව අමතක කරන්න එපා. ඔන්න ස්පෝර්ට්ස් ෆෑන්ස්ලට තමයි ඒ ඩේරටික මම ඔයාලට කිව්වේ. හරි, එහෙනම් ඉතින් සිඳුවක් අහමු. වෙලාව 11:28.

0: වෙලා එකොළහ විනාඩි 32යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයේට මතක තබා ගන්න.

0: අපරිමිතා.
1: ලස්සන්ට මල් පිපිලා තියෙන ගහක කුල හැලිලා කනාටුවෙන් ආයෙත් ඒ ගහ ලස්සන්ට දළු දළු මල් පිපෙන. තමුසගේ ජීවිතයටත් ආයෙ ලොයෙත් නැති වෙන මල් පිපෙනවා.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. සත්‍යයක ලක්හඬ.

වෙලාව 11 විනාඩි 35යි දැන් සතිය ගලක් හඳහගෙන ඉන්නේ. මේ දවසක් මිනිස්සෙක් මේ එයාගේ පරණ ගුරුවරයෙක් ගාවට යනවලු. මේ ඉස්කෝලේ ගන්නපු පරණ ගුරුවරයෙක් ගාවට, ගුරුතුමෙක් ගාවට ගිහිල්ලා මේ යනවලු මේ ප්‍රශ්නයක් ඇතිලා. ඒ කියන්නේ යාට එයාගේ දැන් ඔන්න ඉස්කෝලේ ඉවරලා දැන් ජොබ් එකක් එහෙමත් කරනවා. දැන් ඔන්න පෞල් ජීවිතේ අරගෙන යනවා. ඊට පස්සේ ජොබ් එක කරනවා, හම්බ කරනවා. මේ දේවල් කරගෙන යද්දී මෙයාට ආවලු ප්‍රශ්නයක්. ටිකක් අමාරු ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒ කියන්නේ තමන්ගේ පරණ ගුරුතුමෙක්ව මතක් කළා හොයාගෙන යන තරම් දෙයක් වෙනවා කියන්නේ. ඒක ටිකක් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ බෑ. කොහොම හරි මෙයා ගියාලු මේ මෙයාගේ ටීචර් හරි මේ සර් හරි ගාවට. ගියාට පස්සේ මේ පුතා කොහොමද කාලෙකින් නේද කියලා එහෙම කතා අහ කරලා ආවට පස්සේ මේ කිව්වලු මෙහෙමයි මේ ටීචර් අපි හිතමුකෝ ටීචර් කෙනෙක් කියලා. ටීචර් මේ මට ප්‍රශ්නයක් තියෙනවා. මේ හරි ලොකු ප්‍රශ්නයක්, මේක විසඳගන්න හරි අමාරුයි. මෙහෙම මෙහෙම කියලා කිව්වලු. කොහොම හරි දැන් ප්‍රශ්නේ මේ මොකක් වුණත් මේ ගුරුතුමිය අපි හිතමුකෝ මේ ටීචර් කෙනෙක් කියලා. එතකොට මේ ගුරුතුමිය කිව්වලු මේ පුතා මේ හරි මේ මොකද්ද දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ මොකක් වුණත් මේ මම ඔයාලට දෙයක් කියන්නම් හොඳට අහගන්න. සමහර විට මේක කියලා ඉවර වෙද්දී ඔයාට ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්න පුළුවන් කියලා. එතකොට මේ ඔන්න ටීචර් කතාව පටන් ගත්තලු. ටීචර් කියනවා පුතා මෙහෙමයි, හරිද? දැන් ඔයා ආවනේ මේ අපේ ගෙදරට ආවා. ඔය ලොකු ගේට්ටුවක් අරගෙන තමයි ආවේ. ගේට්ටුව ලොකු වුණාට ඔයා ගේට්ටුව අන්ලොක් කරගත්තේ ඔයා ගේට්ටුව අරගෙන ආවේ හරිම පොඩි ලොක් එකකින් නේද? ගේට්ටුවට වඩා ඉතාම කුඩා ලොක් එකක් අන්ලොක් කරගෙන තමයි ගේට්ටුවෙන් ඇතුළට ආවේ. හරි, ඒකත් පැත්තකින් දයන්නකෝ. ඔන්න ගේට්ටුව එක තමයි ඉවරයි. ඒ කියනවා හරි දැන් මේ දැන් ඔයා ගෙදර ඇවිල්ලා දොරට තට්ටු කළා, කතා කළාට පස්සේ මම මේ පැත්තේ දැන් දොර ඇරියේ කොහොමද දන්නවද? මේ දොර මෙච්චර ලොකු වුණාට, ඔයාට පේන දොර ඔච්චර ලොකු වුණාට මේ දොරේ ලොක් එක හරිම මේ පොඩි පුතා. හරි, ඒ ලොක් එක කරකවල තමයි මම මේ දොර ඇරියේ. අපිට තිබ්බ ප්‍රශ්නේ මොකද්ද? අන්න බලන්න අපිට තිබ්බ ප්‍රශ්නේ මොකද්ද? අපිට තිබ්බ ප්‍රශ්නේ පුතා දොර. මම දොර හැබැයි අරගත්තේ හරිම පොඩි ලොක් එකක්. දොරට වඩා ගොඩාක් පොඩි ලොක් එක අනිවාර්යෙන්ම එහෙම සාමාන්‍යයෙන් තියෙනවා. සමහර ටිකක් සාපේක්ෂ මට්ටමේ ලොකු ලොක් එක ලොක් තියෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන්ම ඕනම ගෙදරක තියෙන දොරක ලොක් එක පොඩිනේ. හරි, ඊට පස්සේ කියනවා මේ එතකොට මම මේ ලොක් එක කොහොමද ලොක් එකක් සාමාර තියෙනවනේ අන්ලොක් කරගන්න. එතකොට මේක අපි කොහොමද අන්ලොක් කරගත්තේ? මේ අගුල කොහොමද අන්ලොක් කරගත්තේ කියලා වාට කියන්න. කොහොමද පුතා මම මේක අන්ලොක් කරගත්තේ? මේ ලොක් එකටත් වැඩිය හරිම පොඩි අතුරකින් තමයි මේ අගුල ඇරගත්තේ. බලන්න අපිට ඉස්සරහට යද්දී, ජීවිතේ ඉස්සරහට යද්දී හම්බෙනවා පුතා මෙන්න මෙහෙමයි මේ වගේ ලොකු ලොකු ප්‍රශ්න. දැන් ඔයාට ආව ප්‍රශ්නේ ගේට්ටුව නම් ඔයා ගේට්ටුව අර පොඩි ලොක් එකකින් අරගෙන ආවා. ඔයාට ආව ප්‍රශ්නේ දොර නම් ඔයා ඒ දොර අගුල කරකවල ඇතුළට ආවා. ඔයාට ප්‍රශ්නේ අගුල මේ කියන්නේ ලොක් එක අන්ලොක් කරගන්න එක නම් ඔයා පුංචි අතුරක් කරන් ඒක අන්ලොක් කරගත්තා. හරි, ඔන්න පුතා මතක තියාගන්න අපේ ජීවිතයේ එන ප්‍රශ්නවල ප්‍රශ්න කොච්චර ලොකු වුණත් ගොඩාක් වෙලාවට බහුතරය ප්‍රශ්නවල තියෙන විසඳුම ඒ ප්‍රශ්න තරම්වත් දෙයක් නැහැ. හරිම පුංචි විසඳුමක් තමයි තියෙන්නේ. ඔන්නම තමයි කතාව. හරි, ඒ හින්දා මොකද්ද අපිට ගන්න තියෙන්නේ? අපිට ගන්න තියෙන්නේ අපේ ජීවිතේ කොච්චර ප්‍රශ්න ආවත් අපි මතක තියාගන්න ඕනේ සමහර වෙලාවට, සමහර නෙමෙයි ගොඩාක් වෙලාවට අපිට හම්බෙන ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ ගොඩක් වෙලාවට හරිම පොඩි දෙයක්. ඒ හින්දා අපිට කරන්න තියෙන්නේ බොහොම කල්පනාවෙන්, හරි බොහොම සැහැල්ලුවෙන්, හොඳට නිදහස් මනසින් හිතන්න විතරයි. වෙලාව 11:39.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සතියක ලකන.

වෙලාව 11:47. ඒ කියන්නේ දවල් 12ටත් දැන් ලංවිගෙන එන්නේ. කොහොමරි මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න තමයි දැන් හදන්නේ. කවුද මේ මෙසේජ් එකක් දාලා තියෙන කට්ටිය? සුබ දවසක් ඒවා මල්ලි. මට දෙන්න මිල්ටන් මල්ලවරච්චි මහත්තයාගේ සින්දුවක් කියලා දාලා. අපි දුන්න සින්දුවක්. හරි. අහන්න දෙන්නේ. මෙසේජ් එක දාලා තියෙන්නේ වාද්දුවෙන් රූපසේන තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. තව මෙසේජ් එකක් කියලා තියෙනවා. කවුද මේ? මට ලස්සන සින්දුවක් දෙන්න මම මලිති පබසරා මත්තේ ගොඩින්. හරි මලිති අපි වාටත් දෙන ලස්සන සින්දුවක්. තව කවුද මේ ලස්සන සින්දුව ටික ගොඩක් මොකද කියලා තියෙන්නේ? ගොඩක් සතුටින් ඉන්නේ කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. චම්පි තමයි මෙසේජ් එක ඉවලා තියෙන්නේ. කවුද චම්පි නෙමෙයි අනේ මන්ද. කවුද මේ? නාවුලින්. නාවුලින් විනෝද තමයි මෙසේජ් එකක් ඉවලා තියෙන්නේ. හරි. තව කවුද මේ? තව මෙසේජ් එකක් ඉවලා තියෙනවා. අපි හැමෝම අහගෙන ඉන්නේ ගෙදර, අපි හැමෝම මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? සදා වාසනාවන ලක්කඩ කියලා දාලා තියෙනවා. හරි. ඉතින් ඔයාලත් වාසනාව ලැබෙන්න ඕනේ. හරි. මෙසේජ් එක ඉවලා තියෙන්නේ රත්නපුරෙන් තමරා කුමාරි තමයි මෙසේජ් එකක් ඉවලා තියෙන්නේ. තව මෙසේජ් එකක් ඉවලා තියෙනවා. අපිටත් සින්දුවක් දෙන්නකෝ. අපි අලුත් ගමින් නිලන්ත තමයි මෙසේජ් එක කියලා තියෙන්නේ. හරි. ඉතින් මේ කට්ටිය එකතු කරගෙන අපි එනං අහමු සින්දුවක්. වෙලාව 11:48.

0: FM 93.7 Lakhana Radio ITN.
1: වෙලා 11:52 සතියක ලක්හඩාගෙන ඉන්නේ.

0: FM 93.5, FM 93.7, La Kana Radio ITN.
1: වෙලා 11 විනාඩි 57යි දැන්. ඒ කියන්නේ 12ට ළඟයිනේ. එහෙනම් ගයිස් අපි නිවුස් අහලම හම්බෙමු.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපික වාර්තා කබලේ කෝටි 8 NLB ධනනිධානයේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ප්‍රවෘත්ති සිරස්තල.
5: බෙංගාල බොක්කේ අඩු පීඩනය පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීම. අද සිට අනිවාර්ය වුණු අධිවේගී ආසන පාටි. තවත් 203 දෙනෙකුට ඊශ්‍රායල් රැකියා. ජාතියර මාපිය නිවහන දිවයින පුරා සාර්ථකව. විල්පත්තුවේ කුඹුක්ගස් ගිනි තැබීම ගැන විශේෂ විමර්ශනයක්. පාකිස්තානයේ සිදු බෝම්බ ප්‍රහාරයකින් 21 දෙනෙකු ජීවිතක්ෂයට. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියනාරච්චි. දෙවයිනේ නිරතදිග කොටසේ වැසි තත්ත්වය වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බෙංගාල බුක්කේ අන්දමන් දූපත ආශ්‍රිතව අඩුපීඩන තත්ත්වයන් නිර්මාණය වීමයි ඊට හේතුව. සුළඟේ වේගයේද ඉදිරි දින කිහිපය තුළ වැඩි විය හැකි බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මේ අතර අද දිනේදී බස්නාහිර, සබරගමු සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වෙටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. සබරගමු පළාතේත්, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි හටගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඌව පළාතේ මෙන්ම මුලතෙව්, මඩකලපුව සාම්පාර යන දිස්ත්‍රික්කවල පසුරු දෙකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. වැසි සමග ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දැනුවත් කෙරෙන්නේ. පවතින එල්නිනෝ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහොමයක් ප්‍රදේශවලට දැඩි වියලි කාලගුණ තත්ත්වයක් පවතිනවා. මොනරාගල දිස්ත්‍රික්කයට පවතින වියලි කාලගුණය හේතුවෙන් ප්‍රදේශයේ පොල්ගස් 500කට පමණ හානි සිදුව තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ගම්මාන රැසක වෙසෙන ජනතාවට මෙන්ම සතුන්ටද බලපෑම් මෙල්ලව තිබෙනවා. උතුරු පළාතට බලපා ඇති දැඩි වියලි කාලගුණය හේතුවෙන් කුඩා වැව් රැසක් සිඳී ගොස් තිබෙනවා. පසුගියදා යම් වර්ෂාපතනයක් පතිත වුවත් පවතින වියලි කාලගුණ තත්ත්වය පහව යාමට තරම් එය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වියලි කාලගුණයෙන් තවදුරටත් බලපෑම් මෙල්ලව තිබෙනවා. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල සිටින අයට ආසන පාටි පැළඳීම මේවන විට අනිවාර්ය කර තිබෙනවා. රියදුරු මෙන්ම අනෙකුත් ආසනවල සිටින අය අනිවාර්යෙන්ම ආසන පාටි පැළඳ සිටිය යුතු බැවින් එසේ නොකරන අයට දඩ නිකුත් කිරීමට සිදුවනවා. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළ රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති WP ජේසේනාධීර මහතා.
6: මේ නීතිය ක්‍රියාත්මක කරන බව අධිවේගී මාර්ග ඇතුළත ස්ථානව අත්පත්‍රිකා බෙදා හරිමින්, මාධ්‍ය මගින් දැනුවත් කරමින් සහ ප්‍රධාන මාර්ගවල අත්පත්‍රිකා දෙමින් ජනතාව සහ සියලු දිරියුතුරන් දැනුවත් කිරීම කරා. දැන් ඒක නිසා ප්‍රමාණවත් වැඩි කාලයක් ලබා දීලා තියෙන එක නිසා අධිවේගී මාර්ග ආසන පාටි නීතිය 100%ක්ම ක්‍රියාත්මක කරනවා. අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කරලා ආසන පාටි පැළඳගෙන හිටිය නැත්තම් යම් මගියෙක් ගැසට් නිවේදනයේ තියෙන රෙගුලාසිය අනුව ඒ නීතිය 100%ක්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
5: ආසන පාටි පැළඳීම පිළිබඳ නීතිය ගැන රියදුරන් දැනුවත් කිරීම සෑම අධිවේගී මාර්ග පිවිසුමකදීම සිදු වුණා. මේ සඳහා සහන කාලයක්ද ලබා දීමෙන් අනතුරුවයි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුණි. මේ අතර ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින ආරක්ෂිත හා අනතුරුදායක ස්ථාන ආරක්ෂිතව සකස් කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළ සැකසීම වෙනුවෙන් පැවති වැඩසටහනක අමාත්‍ය බිමල් රත්නායක මහතාද ආසන පාටි පැළඳීමේ නීතිය පිළිබඳව අදහස් ප්‍රකාශ කළා.
7: අපි අත්‍යවශ්‍ය නීති ප්‍රමාණයක් හඳුන්වා දීලා තිබෙනවා මාර්ග ආරක්ෂාවෙන්. හඳුන්වා දෙමිනුත් ඉන්නවා. එහෙන් එකක් තමයි අධිවේගී මාර්ගවල සෑම කෙනාම සීට් බෙල්ට් පළඳින්න ඕන කියන නීතිය. ඒ නීතිය දැන් අපි ගෙනල්ලා අවුරුද්දක් වෙනවා. ඒක අලුත් නීතියක් නෙමෙයි. අධිවේගී මාර්ගවල යන වාහනවල සමහර වාහන තියෙනවා නිෂ්පාදකයා විසින් සීට් බෙල්ට් සවි කළා එවපු නැති ඒවා. විශේෂයෙන් පරණ වාහන. අපි අවස්ථා හතරකදී ගැසට් දික් කර කර අපි අවස්ථා දුන්නා වාහනය සීට් බෙල්ට් හයි කරලා නැතිව එන වාහනවල අයිතිකරුවන්ට සීට් බෙල්ට් හයි කරගන්න. එහෙම හයිකර ගත්තාට පමණයි අධිවේගී මාර්ගවල නීත්‍යානුකූලව ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි නීතිය කවාලගෙන ආවේ නෑ.
5: වත්මන් රජයේ වංචා දූෂණ 90% පමණ මේ වන විට වළක්වා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිකරගත් ශ්‍රී ලාංකික වෙගමනික ශ්‍රමිකයන් 203 දෙනෙකුට ගුවන් ටිකට් පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් එහි සභාපති කෝසල වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. හෝටල් ආපන ශාලා සහ කර්මාන්ත සඳහා රැකියාවට පිටත් යන පිරිසක් සඳහායි මෙසේ ගුවන් ටිකට් පත් හිමිව තිබෙන්නේ. 2024 වසරේදී බිලියන 7ක ප්‍රේෂණ වෙගමනික සේවකයන් මෙරට ගෙන්වා ඇති අතර 2026 වසරේදී එය බිලියන 6 ඉක්මවා යනු ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා කියා සිටියේ.
8: 2024 දී බිලියන 7ක් වෙච්ච එක 2025 දී බිලියන 8ක් වුණා එක 2026 දී බිලියන 9ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙනවා කියන අදහස තමයි අපිට තියෙන්නේ. මුල් මාස 4 වෙනකොට බිලියන 4.5ක් වගේ අගයක් වර්තා කරා. අපි අල්ලස දූෂණේ වංචාව වෙන්න පුළුවන් ක්‍රම වළක්වන්න උත්සාහ කරනවා. රැකියා නියෝජිත ඉදිරි ආයතන හරහා වෙන්න පුළුවන් දූෂිත ක්‍රම වළක්වන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි මෙයාට නිලධාරී යම් ප්‍රමාණයක දූෂණ ගැවන් මැදිහත් වෙනවා නම් අල්ලස ඉල්ලනවා නම් පිය වළක්වන්න සෑම උපරිම උත්සාහයක්ම ගන්නවා. 90%ක් 95%ක් වගේ අපි ආයතනය නිවැරදි කිරීමකට මේ නව රජය යටතේ ක්‍රියාත්මක වෙන දක්ෂතාවය නිපුණතාවය සහිත තරුණයන්ට අවස්ථාව ලබා දීමේ ක්‍රමවේදය තව විශාල ලෙස ප්‍රොමෝට් කරලා තියෙනවා. යම් ප්‍රමාණයකට ඒ සාර්ථකත්වයක් අපි දකිනවා. සමහර කාලවල දේශපාලක මේකට මැදට පැනලා අවුල් කරලපු ස්වභාවයක් තියෙනවා. නීතමහර කරපු වැඩහඳා ඉස්රායලයේ කුසිකාර්මික අංශය රැකියාව වෙළඳපොළකට අහිමි වෙලා තියෙනවා. මේ වෙනකොට වසරකට 12000ක් වගේ රැකියාව ලැබිච්ච එක රස්සාව 2000ක් වෙනකොට නතර කරන සිද්ධ වුණා.
5: රුපියල් මිලියන 28ක ආයෝජනයේ නිදි කළ මුලතිවුල් තැපැල් කාර්යාලය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. ප්‍රදේශයේ පවුල් 12231කට මෙන්ම රාජ්‍ය පෞද්ගලික ආයතන රසකට මෙමගින් සෙත සැලසෙනවා. නවීන පහසුකම් වලින් සමන්විත වන ලෙසටයි මේ ඉදි කර තිබෙන්නේ. මුලතිවුල් දිස්ත්‍රික්කයේ තුල තැපැල් කාර්යාල 5ක් සහ උපතැපැල් කාර්යාල 17ක් ක්‍රියාත්මකයි. වසර 10කට පමණ පසුයි නව තැපැල් කාර්යාලය ඉදිකිරීමට ප්‍රතිපාදන වෙන් කර තිබෙන්නේ. 2025 අයවැය මගින් නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමට රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කෙරුණා. ජනතාව භාණ්ඩාගාරයට ලබා දෙන ආදායම නැවත ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා යෙදවීම රජයේ අරමුණ බවයි අමාත්‍යරයා මෙහිදී කියා සිටියේ.
9: ඔබේ ප්‍රදේශ සඳහා රුපියල් මිලියන 28ක් වියදම් කරමින් මේ අලුත් තැපැල් කාර්යාලය ලබා දෙනවා. මේ ප්‍රදේශයේ පවතින සපෝස්ට් ඔෆිස් හයිකුත් එක්ක සාමාන්‍යයෙන් පවුල් 12000කට පමණ මේ කාර්යාලය මගින් සේවාව සැපයනවා. සාමාන්‍ය තැපැල් දෙපාර්තමේන්තුව තිබුණේ අපි ඉන්නදාරින් දන්නවා ටිකක් නොසලකාගත තත්ත්වයක. ඔබ රජයෙන් ලබා දුන්නු බදු භාවිතා කරලා අපි තැපැල් දෙපාර්තමේන්තුව ශක්තිමත් කරමින් ඉන්නවා. එනුව 2025 වසරේ ඉඳලා අපි රුපියල් මිලියන 600ක් වෙන් කළා. අලුත් තැපැල් කාර්යාලය විවෘත කරන්න අපි විවෘත කරන දොළොස්වෙනි තැපැල් කාර්යාලය මේක. තවරු ගියන් මිලියන 600ක් වියදම් කරලා අපි තැපැල් කාර්යාලය සහ උපතැපැල් කාර්යාලය 209ක් නවීකරණය කළා. තවත් මිලියන 580ක් යොදලා අපි තැපැල්ට අවශ්‍ය වාහන ලබා දුන්නා. මේ මිලියන 580 වියදම් කළා අපි අලුත් ලෝගන් 10ක් ගත්තා. රෝගියක් 20ක් ගත්තා. ඒකෙන් බාද වෞනියාව ඉදලා මුලතිව දක්වා යනවා. අනිත් එක වෞනියාව ඉදලා මන්නාරම තලයි මන්නාරම දක්වා යනවා. ඊට අමතරව මිලියන 175ක් වියදම් කරලා අපි ටැප් පරිකරක 1500 ගොඩ ඩෙස්ක්ටොප් පරිකරක 225ක් ලබා දීලා තියෙනවා. මෙන්න තැපැල් කාර්යාලය මේ රටේ ආර්ථිකයේ ගමේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක්.
5: සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් දරුවන් සසුනට පූජා කළ දැනට ස්ථිර නිවසක් නොමැති දෙමව්පියන් සඳහා නිවාසිමිකම් ප්‍රදානය බදුල්ලෙන් ආරම්භ කෙරුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන යතිවර මාපිය නිවහන යනුවෙන් නම් කර තිබෙනවා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙන්ම නිවාස ඉදිකිරීම හා ජල සම්පාදන අමාත්‍යාංශයයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. පළමු අදියරේදී නිවාස 270ක් ඉදිකිරීමට නියමිතයි. සමස්ත ව්‍යාපෘති අර්ථයේ නිවාස 1000ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරනවා. එක් නිවසක් වෙනුවෙන් රුපියල් 115ක ආධාරයක් ලබා දෙන අතර නිවසක් නොමැති අඩු ආදායම් ලාභී මාපියන්ට නිවාස පහසුකම් සලසා දීම වැඩසටහනේ මූලික අරමුණයි. නිවාස හිමිකම් ප්‍රධානය සිදු කරන්නේ හිනිදුම සුනිල් සෙනවි සහ සමන්ත විද්‍යාරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අතර යතිවර මාපිය නිවහන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්ද නිවාස 8ක් ඉදිකිරීම අද ආරම්භ කෙරුණා. එය අනුව මැදිරිගිරිය පළුවද්දන ගම්මානයේ ප්‍රථම නිවස ඉදිකිරීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. යතිවර මාපිය නිවාස වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිකෙරෙන ප්‍රථම නිවාස සඳහා මුල්ගල තැබීම අතුරුගිරිය ගල්වරුසාව ප්‍රදේශයේදී අද සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආසිත නිරෝෂණ, කඩුවෙල මහනගර සභාවේ සභාපති රංජන් ජයලාල් මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. පුනර්ජනනීය බලශක්ති කළමනාකරණය කිරීම තුළින් අනාගතයේදී පාරිභෝගිකයන්ට විදුලි බිලින් අඩුවීමක් ඇතිවී හැකි බව ආචාර්ය ප්‍රදීප් පෙරේරා මහතා පවසනවා. ඒ ස්වාධීන රූපවාහිනී විකාශය වන වීකෙන් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින්.
10: මේක ඇත්තටම අපේ විදුලි බල ශේෂ්ත්‍රයේ හැරවුම් ලක්ෂ්‍ය පුනර්ජනනීය බලය කළමනාකරණය කරලා අපිට අවශ්‍ය වෙලාවට ඒක ලබා ගැනීම සඳහා අපිට මේ වෙනකන් හැකියාවක් තිබුණේ නැහැ. එම ප්‍රශ්නයට මම හිතන්නේ ඊයේ අපිට විසඳුමක් හම්බ වුණා. ඒ සඳහා අපි ප්‍රවේශයක් ගත්තා ඊයේ මේ ගරු ජනාධිපතිතුමා විසින් විවෘත කරන ලද ලංකාවේ පළවෙනි බැටරි පද්ධතිය මගින්. අපි මේ වගේ බැටරි පද්ධති විශාල වශයෙන් ඉදිරි අවුරුදු දෙක තුළදී ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළතදී විදුලි මිලේ සාධනීය වශයෙන් යම්කිසි අඩුකිරීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම උද්ධමනය පාලනය කරන්න අපිට බෑ. උද්ධමනයට වඩා අඩු ගණනකින් රුපියල් වලින් ගෙවන ගාන හරි අඩු කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළතදී. ඊට අමතරව විදුලිය ලබා දීමේ කාර්යක්ෂමතාවය, කියන්නේ ඒකේ ක්වොලිටි එක, කියන්නේ දැනට තියෙන අපි ඒකට කියනවා රිලයබිලිටි කියලා. ඒ කියන්නේ හැම වෙලේම විදුලිය හම්බ වීම, ඒ සඳහා අවශ්‍ය වෙන අපේ වෙදාහරිම් සමාජ සඳහා වෙන වගකීම තියෙන ඒගොල්ලෝ ඒක කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒකම ඩිජිටල් කරණයම කිරීම මගින් අර වගේ ස්මාර්ට් මීටර්ස් දාලා මේක මීට වඩා පාරිභෝගිකයනොත් අපේ මේ විදුලි පද්ධතියට මීට වඩා සාධනීය වශයෙන් සම්බන්ධ කරගන්න. එතකොට ඒගොල්ලන්ටත් යම් කිසි දායකත්වයක් දැනට ගොඩක් අය දායකත්වය දෙනවා. 150,000 140,000 විතර පහළ මත සවිකන් සූර්ය බලාගාර වගේ. ඒවත් අපේ පද්ධතියට මීට වඩා සූරු ලෙස සම්බන්ධ කරගෙන ඒගොල්ලෝ අපේ අවශ්‍යතාවයන් අපිට අවශ්‍ය විදිහටත් අපිට ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ඒගොල්ලන්ට අවශ්‍ය විදිහටත් මේක සහ සම්බන්ධයකින් කරගෙන යන්න හම්බෙයි කියලා බලා.
5: මව්පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සමගි ජනසන්ධානය යටතේ ඉදිරියේදී ඕනෑම් මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පවසනවා. තානම් සංවිධාන ප්‍රවර්ධනය කරන ඕනෑම පිරිසකට සමගි ජනබලවේගයේ විරුද්ධ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
11: අපේ රටේ තහනම් කරපු සංවිධානයක් ඒ නම් කියලා පාවිච්චි කරලා රජයට සහ පුරවැසියාට නොයෙකුත් දේවල් කියනවා නම් මේ රටේ ප්‍රධාන විපක්ෂයේ විදිහට සමග ජනබලවේගයේ පක්ෂයේ විදිහට තරයේ හෙලා දකින්නවා. මොකද තහනම් කරපු සංවිධානයක් නම් ඒ තහනම් කරපු සංවිධානයේ නමක්වත් කියන්න බෑ. ඉතින් ඒ නිසා අපි දිගින් දිගටම මේවා ගැන කතා කරලා තියෙනවා. මේ අපි විපක්ෂයක් විදිහට සමග ජනබලවේගයේ පක්ෂයේ විදිහට අපි මේ ආණ්ඩුවේ කකුලෙන් ඇදලා නැහැ. කිසිම වෙලාවක මේ රටේ දූෂිතයන් අපේ පක්ෂයට එකතු කරගන්නවත්, සන්ධානයට එකතු කරගන්නවත් ඒ කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ සමගි ජනබලවේගයේ සමගි ජනසන්ධානයේ විදියට තමයි අපි ඉදිරියට පැවැත්වෙන ඕනම් මැතිවරණයකට කටයුතු කරන්නේ. දැන් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපි සාකච්ඡා ගණනාවක් පවත්වලා තියෙනවා. ඉතින් සුබවාදී විදියට අපි එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපේ මව් පක්ෂේ, අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා මේ එක්සත් ජාතික පාක්ෂිකයොත් අපි එකතු කරගෙන අපි අනිවාර්යයෙන්ම ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී අපි කටයුතු කරනවා සමගි ජනසන්ධානයක් විදියට.
5: විල්පත්තුව මායිමේ පීටි පරණ එළුවන් කුළඹ නෙළුම් වැවේ කුඹුක්ගස් ගිනි තැබීම සම්බන්ධයෙන් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා විමර්ශනයක් සිදු කරන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. අතිශය සංවේදී පරිසර පද්ධතියක පීටි ජලමූලාශ්‍ර රැකදෙන මෙවැනි ස්වභාවික වෘක්ෂලතා විනාශ වීම සමස්ත පරිසර පද්ධතියට මෙල්ලවන බරපතල තර්ජනයක්. එබැවින් මෙම සිදුවීම කිසිදු පාර්ශ්වයක් සිතාමතා සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ පරිසර සංහාරයක් බවට අනාවරණය වුවොත් ඒ සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කර උපරිම දඬුවම් පැනවීමට නියමිතයි. මෙරට සංවේදී පරිසර කලාපය සහ ජලපෝෂක ප්‍රදේශ විනාශ කරන ඕනෑම ක්‍රියාවකට එරිව පරිසර අමාත්‍යාංශයේ කිසිදු පැකිලීමකින් තොරව කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. දිප්පා සුලි කුණාටුව හේතුවෙන් විනාශ වූ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම බොහෝ ප්‍රදේශවල මේ වන විට සිදුවනවා. තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නව නිවාස ඉදිකිරීම මේ වන විට අවසන් අදියරේ පවතිනවා. පූජාපිටියේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වැල්ගාල ග්‍රාම සේවා නිලධාරී වසමේ නිවාස 15ක් මේ වන විට ඉදිවෙමින් පවතිනවා. තාත් මාස 3කින් පමණ ඒවා ඉදිකිරීම අවසන් කළ හැකි මට්ටමකයි පවතින්නේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ගලෙන් බිඳුනු වැව වෙම්බු වැව ප්‍රදේශයේ නිවාස 22ක් ඉදිකිරීම අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ජාතික නිවාස වැඩසටහන යටතේ මෙම නිවාස ඉදිකෙරෙන්නේ මෙවැනි නිවාස 819ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකරනවා. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන්න තේමා කරගනිමින් වැඩසටහන ක්‍රියාත්මකයි. පාකිස්තානයේ ඉස්ලාම් පල්ලියක් ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයඹදිග පාකිස්තානයේ ඉස්ලාම් පල්ලියක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ලව තිබෙන්නේ. බෝම්බයට වූ මෝටර් රථයක් යොදා ගනිමින් ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ පල්ලිය තුල යාඥා මෙහෙය පැවැත්වෙමින් තිබූ බවයි වාර්තා වන්නේ. පසුව සිදු වෙඩි හොමාරුවෙන් ප්‍රහාරයට පැමිණි ත්‍රස්තීන් 6 දෙනෙකුද ජීවිතක්ෂයට පත් වුණා. කයිබ පක්තුන්කාවා පළාතේ කොහටේ නගරයේ පොලිස් ස්ථානයකට තුවක්කුකරුවන් සිදු කළ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් අතරට පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සහ කුඩා දරුවෙකුද ඇතුළත්. පාකිස්තාන තලයිබාන් ලෙස හැඳින්වෙන තෙහාරික් තලයිබාන් පාකිස්තාන කණ්ඩායම මෙම ප්‍රහාරය සිදු කර ඇති බවට විදේශ මාධ්‍ය සඳහන් කළා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වන අවසන් පන්දු ආරවිස ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. ඒ මැන්චෙස්ටර් හිදී. තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් රාත්‍රී 7:00. පළමු තරග දෙකම ජයගෙන එංගලන්ත කණ්ඩායම මේ වනිට තරගාවලිය 2-0 ලෙස ජයගෙන අවසන්. මේ අතර එංගලන්තය සමග පන්දු ආරවිස තරගාවලියට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා එක්දින සහ 20-20 නීති නායක කුසල් මෙන්ඩිස් ඊයේ එංගලන්තයේ බලාපිටත්ව ගොස් තිබෙනවා. ඔහු සමග ආසිත ප්‍රනාන්දු ද එංගලන්තයේ බලාපිටත්ව ගොස් ඇති අතර ඔවුන් ඉදිරි එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි. බෙංගාල බොක්කේ අඩුපීඩනය පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීම. අද සිට අනිවාර්ය වුණු අධිවේගී ආසන පටි. තවත් 203 දෙනෙකුට ඊශ්‍රායල් රැකියා. ජාතිවර මාපිය නිවහන දිවයින පුරා සාර්ථකව. වෙල්පත්තුවේ කුඹුක්ගස් ගිනි තැබීම ගැන විශේෂ විමර්ශනයක්. පාකිස්තානයේ සිදු බෝම්බ ප්‍රහාරයකින් 21 දෙනෙකු ජීවිතක්ෂයට. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පසුරු එකට.
4: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
5: Then be the change විශේෂාංගය.
12: Be the change වෙනස ඔබ වෙන්න.
13: උදෑසනේ ගමකේ පාරක් දිගේ යන විට කහපෑති මල්වලින් පිරුණු දෙවන්ත ගසක් දක්නට ලැබුණොත් අපේ අවධානය නිතින්ම ඒ දෙසට යොමු වෙනවා. සුළඟට සෙලවෙන මල්, ඒ වටා ගැවසෙන කෘමීන් සහ ඈතට විහිදෙන සුවඳ නිසා එය සුන්දර දසුනක් බවට පත්වෙනවා. ඇකේෂියා කියන්නේ ශ්‍රී ලංකාවට විදේශිකයන් විසින් ගෙනත් දාපු ගසක් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ඇති සියලුම ඇකේෂියා ගස් එකම විශේෂයකට අයත් වෙන්නේ නැහැ. ඇකේෂියා යනු විශාල ශාක කුලයකට භාවිත කරන නාමයක්. ශ්‍රී ලංකාවේ ස්වභාවික හමුවනේ ඇකේෂියා වර්ගමින්ම විදේශිකයන් හඳුන්වා දුන් විශේෂද තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ඇකේෂියා විශේෂ කිහිපයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳ ලේඛනගත සාක්ෂි තිබෙනවා. ශ්‍රී ලංකාව පිළිබඳ වන සම්පත් වාර්තාව අනුව ඔස්මින් ප්‍රදේශවල ඇකේෂියා මිලෙනොක් සෙලොන් සහ ඇකේෂියා ඩිකරෙන්ස් වැනි විශේෂ 1870 දශකයේ අගභාගයේදී හඳුන්වා දී තිබෙනවා. ඒ වාසුලන් බහ දෙක ඉන්දන දැව සහ අලංකාර ගස් ලෙස භාවිත කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. එම නිසා ඇකේෂියා ශ්‍රී ලංකාවට විදේශිකයන් හඳුන්වා දුන් ගසක් යන ප්‍රකාශයේ කොටසක් නිවරදී. ඇකේෂියා විශේෂ හඳුන්වා දීමට හේතු කිහිපයක් තිබුණා. යටත් විජිත සමයේදී ලෝකයේ බොහෝ බ්‍රිතාන්‍ය යටත් විජිතවලට විවිධ විදේශීය ශාක හඳුන්වා දීම සිදු වුණා. ඉන්දන දැව, පස් ආරක්ෂණය, සිවන, සුළන් බහ දෙක සහ වනාන්තර වගා වැනි අරමුණු ඒ අතර වනපා. පරීක්ෂණ මූලාශ්‍ර පෙන්වා දෙන්නේ 19 සියවසේ සිට දකුණු ආසියාවේ සහ අනිකුත් බ්‍රිතාන්‍ය යටත් විජිත ප්‍රදේශවල විවිධ ඇකේෂියා වර්ගෙ බගා කර තිබූ බවයි. ශ්‍රී ලංකාවේ ඇකේෂියා වර්ග විශේෂයෙන්ම උඩරට ප්‍රදේශවල තේවතු සඳහා අවශ්‍ය ඉන්ධන දැවසැපීම වැනි අරමුණු සඳහා භාවිත කර තිබෙනවා. පසුව වෙනත් විශේෂ වගා පරීක්ෂණ සඳහා නැවත වගා කිරීමේ වැඩසටහන සඳහාද යොදාගෙන තිබෙනවා. ඒ අනුව ඇකේෂියා හඳුන්වා දීම පිටුපස ආර්ථික හා වනාන්තර කළමනාකරණ අරමුණු තිබූ බවට සාක්ෂි තිබෙනවා. ඇතැම් ඇකේෂියා පද්ධතිවලට මේ මැස්සන් ඇතුළු කෘමීන් පරාගගෙන යාමට සහභාගි වෙනවා. පරාගණිය කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්. අඹ, පොල්, පළතුරු, එළවලු සහ විවිධ වගා අස්වැන්න සඳහා කෘමීන්, පක්ෂීන්, සුළන් සහ වෙනත් ස්වභාවික ක්‍රියාවලීන් දායක වෙනවා. විශේෂෙන් මීමස්සන් වැනි පරාගකාරක සතුන්ගේ ගහනය අඩුවීම ෘෂිකර්මාන්තයට සැබෑ ගැටලුවක් විය හැකි. ඒත් පරාගකාරක සතුන් අඩුවීම එකම හේතුවක් ලෙස ඇකේෂියා ගස පින්වාදීම විද්‍යාත්මක නිවැරදි නොවේ. විදේශ ශාකයක් යනු ස්වභාවිකම නරක ශාකයක් නොවේ. නමුත් යම් විදේශීය ශාක පරිසරයට වේගින් පැතිරීම දේශීය ශාක සමග තරඟ කර ස්වභාවික පරිසර පද්ධතිය වෙනස් කරන්නේ නම් ඒ පරිසරයට ගැටලුවක් විය හැකි.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාව දවල් 12 විනාඩි 25යි.
1: වෙලාව ඔබ වෙත ගෙනා.
2: හැංගි හැංගි බැඳගෙන වෙසනත මුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙකමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථනාංක 011-286-1331, 011-286-1011, ක්ෂණික ඇමතුම් 19,600.
0: වෙලාව දවල් 12 විනාඩි 26යි. දැන් සතියක ලක්හඬ අහගෙන ඉන්නේ අපි අන්තිම පැයේ ඉන්නේ. මෙසේජ් එකක් එවන්න මතක් කරලා

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: Vilava daval dolahai vinadi tis tunai.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපින් පෙන්නා.
1: ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා හෙවනේ. දැන් ඉතින් හැමෝම දැනගනි ඇත්ත බොරුව මොකද්ද කියලා. ඇත්තට මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? ඔන්න බස් එකකින් එහෙම පණින්න හිතන්න එපා.
2: ඒක ආගන්තුක බවක්ද, ආදරයක්ද, සැකයක්ද, බයක්ද, හැම දෙයකටම උත්තර හම්බෙන දවසක් අද. මාත් හරි උනන්දුවෙන් යන ගමනක් අද. අපිට තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර හම්බෙන දවසක් අද.
0: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7. සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Satyagar, Lakhanda.

පෙළව දවල් 12යි විනාඩි 38යි දැන් සතියක ලක්හඬ අහගෙන ඉන්න ගම දැන් අපි අන්තිම පැයේ අන්තිම විනාඩි 20 වගේ ඉන්නේ හරි එහින්දා ඔයා තාමත් මට මෙසේජ් එකක් දැම්මේ නැත්නම් මෙසේජ් එකක් දාන්න මතක් කරලා 0703 93 5 93 4 හරි මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්නත් ඕනේ ඊට කලින් කියන්න තියෙන පොඩි දෙයක් ඒ තමයි මේ දැන් අපි දවල් 12යිනේ වෙලාව දවල් 12යි දවල් 12 මාර ඔහු වෙන පහුවේ කියන යද්දී සමහර වෙලාවල සමහර පැතිවලට වහින්න පුළුවන් සමහර පැතිවලට හොඳටම පායලා තියෙන්න පුළුවන් ඉර මුදුන් වෙන වෙලාවනේ එතකොට කට්ටියට හිතෙනවා අයියෝ ඉන්න බෑ එළියන මං එලා ඇතුළට මේ හරි රස්නේ දාගන්න ඕනේ ෆෑන් එක එහෙම කියලා හරි හැබැයි ඔයා දන්නවද මේ එක මිනිස්සෙක් හිටියලු මේ ඇමරිකාවේ මේ මිනිස්සයා මේ මං එයාගේ නම කියන්න මේ මිනිස්සයා මේ හරිම මේ ටෆ් විදිහට තමන්ගේ ඇඟ ට්‍රේනින් කරපු පුහුණුවීම් කරපු මිනිස්සෙක් ඒ තමයි කවුද මේ ඩේවිඩ් ගොගින්ස් හරි කිව්වහමත් දන්නව ඇති ඒ කියන්නේ මේ මෙයා ලෝක ශූර මැරතන් දාවකෙක් ඉතින් මෙයාගේ දැන් ගොඩාක් තියෙන ෆිසිකල් ෆිට්නෙසස් ගත්තට පස්සේ මේ දේවල් වෙන්න බැහැලු ඒ කියන්නේ එයාගේ කකුලේ ඉන්ජරිස් වෙලා තියෙනවලු හැබැයි එයා ආයිත් ඒවෙන් රිකව වෙලා මෙන්න එයා ආයිත් මැරතන් එකක් දුවලා ඒගේ පළවෙනියා වෙනවලු හරි ඔහොම කප්ස් ගහනවලු ඔහොම හරි දැන් ඒ වගේ මිනිස්සු දිහා බලද්දී ඔයාලට හිතෙන්නේ නැද්ද මම මොකද කරන්නේ මේ මම මොකද්ද මේ කරන්නේ ඔයා ඔයාගේ සමහර 30s වල 40s වල 50s වල මොන හරි වගේ වයස 30 40 50 වෙන්න පුළුවන් ඔයා කල්පනා කරලා බලන්න ඔයා කවද්ද අන්තිමට ඔයාගේ ඇඟට ඔයාගේ ශරීරයට හොඳ ව්‍යායාමයක් දුන්නේ ඔයාගේ ශරීරයට කවද්ද හොඳ ෆිට්නස් ට්‍රේනින්ග් එකක් දුන්නේ කියලා එහෙම නැත්නම් ඔයාට නිකන් හිතනවාද පොඩ්ඩක් නිකන් පයින් යදී අයියෝ පයින් යන්න පයින් යන්න ඕනේ මං යනවා පික්මී එකක් දාගන්න මං ඌබ් එකක් දාගන්න මං ත්‍රිවිල් එක යනවා එහෙමයි කියලා හැබැයි මතක තියාගන්න සමහර වෙලාවට අවුරුදු 24 25 දී කරන්න ඕන දේවල් ඔයාට කරන්න සිද්ධ වෙයි අවුරුදු 60 70 යද්දී මොකද ඔයා මේ ඔයාගේ අවුරුදු 24 25 වයසේදී ඔය වගේ එක්සර්සයිස් කරන එක ව්‍යායාම කරගෙන මේ දේවල් කරේ නැත්නම් ඔයාට ඔය ඊළඟ ටික ටික වයසට යද්දී මේ දේවල් කරන්න අමාරුයි ඔයාගේ සන්ධි ඔයාගේ ඇඟේ තියෙන සන්ධි අස්ථි මේ මාංශ පේශී හොඳට නිරෝගීව තියාගන්න පුළුවන් තරම් ඔයා තරුණ වයසේදී ඔයාට ඔයාට අවුරුදු 40ක් වෙන්න පුළුවන්. තාමත් පරක්කුනේ. ඔයා දැන් ඉඳන්ම පටන් ගන්න. උදේට පොඩ්ඩක් කැවිදලා කරලා හරි. ඔයාට පයින් යන්න තියෙනවා නම් දුරක් ඔෆිස් එකට වෙන්න පුළුවන්. බබාව ඉස්කෝලේට දාන්න වෙන්න පුළුවන්. ඒ වගේ තැනකට යන්න තියෙනවා නම් ගිහිල්ලා චුට්ට පයින් යන්න. පයින්

ඊටසේ පැත්තකින් තව තරුණ වයසේ පිරිවළමෙන් කනලු අවුරුදු 24ක් 25ක් විතරනලු මේ අපේ ජෝකින් පාත්තිගේ මීරපු පුතා තාත්තගෙන් අහනවලු මේ තාත්තේ මේ ඇයි අර මේ අයියා කෙනෙක් දුවගෙන යන්නේ කියලා මේ සීයේ පුතා හිතලා තියෙන මේ ඉතින් හැමදාම හවස ටිකක් වයස කට්ටි තමයි ජෝකින් කරන්න ඉන්නේ කියලා එයා දැක්කට පස්සේ අහලා එහෙනම් තාත්තා කිව්වලු මොකක්ද දන්නවද අර ඒ සීයට අවුරුදු 60 දි තේරිච්ච දේ අර අයියට පුතේ එයාගේ අවුරුදු 24 දි එයාගේ තරුණ වයසේදී තේරලා තියෙනවා කියලා. හරි. ඉතින් ඔයත් ඒක පොඩ්ඩක් හිතන්න. ඔයා මොකද කරන්නේ කියලා. කලව දවල් 12:00 විනාඩි 41යි.

0: FM 93.7 Lakhana Radio ITN.
1: වෙලාව දවල් 12:49යි. සතියක ලක්කඩ හගෙන ඉන්නේ.

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ

වෙලාව දවල් 12 විනාඩි 55යි. ඒ කියන්නේ ඉතින් මට ගිහිල්ලා එන්න වෙලාව හරි. එහෙනම් ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. මං ගිහිල්ලා එන්න. අදට ගිහිල්ලා එන්න. හැමෝටම ජය වේවා. සතුටින් ඉන්න ඕනේ.

0: 105.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව 5:01යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලකඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංක ලියනාරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.

0: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩ්‍රූ පැට්‍රික් මහතා අතර හමුවක් පැවැත්තුණා. එහිදී විවිධ අභියෝග හමුවේ ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා සහ රජයේ දරන වෙහෙස මහකොමසාරිස්වරයාගේ ඇගයීමට ලක් වුණා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සෞඛ්‍ය ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් මෙන්ම ආබාධිත සහිත පුද්ගලයන් සඳහා ජාතික මහලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධයෙන් අමාත්‍යරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළා. අවිධිමත් ශ්‍රේෂ්ඨයන්නේ නිරත මිලියන 5.65ක් වන ජනතා වෙනුවෙන් ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් මෙන්ම සමාජ ආරක්ෂණ වැඩසටහන් පිළිබඳව අමාත්‍යරයා කරුණු පැහැදිලි කර තිබෙනවා. ලොව ප්‍රමුඛතම මාධ්‍ය ආයතන තුනකට දවල මන්දිරයට ඇතුළු වීම තහනම් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. CNN, MS සහ පොලිටිකෝ යන ආයතන ඊට ඇතුළත්. තම පාලන සමය පිළිබඳ අදාළ මාධ්‍ය ආයතන අසත්‍ය සහ ප්‍රබන්ධ වාර්තා නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කරන බවට චෝදනා කරමිනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඇමරිකානු ජනාධිපතිවරයා ආසියා ට්‍රුත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මෙම තීරණය නිවේදනය කර තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘති පස්සරු දෙකට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
3: වෙලාව පස්සරුවකයි විනාඩී 3යි.

දවසන අවන්ත සුන්දර දවසක් ප්‍රාර්ථනය කරනවා. අද සැප්තැම්බර් මාසේ 19 වෙනිදා සෙනසුරාදා දවස. මේ දවසේදී වඩාත්ම සතුටු වන වේලාව විදිහට තමයි මේ වේලාව හඳුනාගන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ප්‍රාසංගික වේදිකාවට ආදරය කරන, ප්‍රාසංගික වේදිකාවත් එක්ක නිරන්තරයෙන් රැඳෙන ආදරණීය මිතුරන් මිතුරියන් ගොඩාක් එකතු වෙලා ඉන්නවා මේ වේලාව වෙනකොටත්. ඒ නිසා අර වෙනදට අපි කියන්නේ සාමාන්‍යයෙන් දෙන්න බලන ලස්සන අත්ප්‍රසන්නාදය කියලා. හැබැයි ඉල්ලන්නේ 0.7 0.3 0.5 0.7 WhatsApp මැසේජ් එකක් දාන්න කියලා තමයි මේ වේදිකාව ඉඳලා ඔබට ආදරයෙන් කතා කරන්නේ. අපි ආරාධනා කරන්න සූදානම් වෙනවා, සංගීත කණ්ඩායම සූදානම්ින් ඉන්නවා කියලා ඔබ හිතේ මවා ගන්නවා නම්, ඒ මවා ගන්න රූපය තුල ප්‍රාසංගික වේදිකාව දැන් මේ වන විට නවතම ආරක් අරගෙන තිබෙනවා. එදා මීට පෙර තිබුණු ප්‍රසංග වේදිකාව නෙමෙයි අද තියෙන්නේ. ඒ නිසා එදා මෙදාතුර ලොකු වෙනසකට බඳුන් වෙලා තියෙනවා. සෑම තප්පරයකම ලෝකේ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන නිමේෂය තුල බොහෝ දේවල් වෙනස් වෙලා. හැබැයි ප්‍රාසංගික වේදිකාවේ රසය නොනසා අපි පුරා දශක දෙකකට ආසන්න කාලයක් තුල හෙළ කලාකිත අස්වැද්දු ආදරණීය කලාකරුවන්ගේ මතකයන් යලි යලිත් ඔබේ හදවතේ සනිටුවන් කරන්න සූදානම් වෙන වෙලාව. එහෙමනම් රෝහණ විජේසිංහ ආදරණීය මිතුරාවත් මතක කරනවා, එදා ප්‍රසංග වේදිකාව තුළ නිදිවර්ජිත වරැඳී සිට ප්‍රාසංගික අත්දැකීම් ඔබට තිල්ල කරද්දී ලබා දෙන දායකත්වය වෙනුවෙන්. එහෙමනම් ප්‍රසංගය ඔබට තිල්ල කරන මම නලින් විරාජ්, ලස්සන සුන්දර ගී රශ්මි ප්‍රසංගය අපි ආරම්භ කරනවා මෙසේ.

0: වෙලාව පසරු එකයි විනාඩි 22යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර 5ට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 0111 286 1031 0111 286 1011 ශනිගමතුම් 19:06.
4: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
7: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට.
8: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
10: ලකන්ඩ රේඩියෝ ITN.

0: විසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
2: ළමුන් සඳහා ඇතුළු වීම නොමිලේ. සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය. ත්‍යාග සඳහා අනුග්‍රහය ජාත්‍යන්තර සිංහ සමාජය 306D2 සිංහ දිස්ත්‍රික්කය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්. දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම 5:00 සිට 4:00 දක්වා

0: වෙලාව ගොඩක් සතුටින් රැඳෙන වෙලාවක් කියලා මම විශ්වාස කරනවා. දැන් ඒ විශ්වාසයත් එක්ක වාහනය පදවන ඔබ බොහොම කල්පනාවෙන් යන්න ඕනේ. මොකද මේ දවස්වල වරුසාව දැන් අද උදෑසනම වාර්තා කරද්දී වේගය පාලනය කරගත නොහැකිව දමුල්ල කොළඹ මාර්ගයේ ආපු වාහනය කාර් රථය ගැටුණා. කාර් රථයේ හිටියේ විදුහල්පතිවරයෙක්, කිසිදු වරදක් නැති විදුහල්පතිවරයා මියැදුණා. එනිසා ජීවිතයේ අහිමි වෙන්න හේතුවක් වෙනවා සමහර වෙලාවට ඔය මාර්ගයේ ගමන් ගන්න අහිංසක මගියෙක් වෙන්න පුළුවන්. නැත්තම් තවත් වාහනයක ගමන් කරන කීප දෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ ජීවිත ගොඩක් වටිනවා. ඒ වටිනාකම තේරුම් අරගෙන ඔබේ වාහනය පදවන්න ඕනේ කියන එකයි මතක් කරන්නේ. මොකද මේ වෙලාවෙත් අපේ ටේක් කියා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මිසිරිලක අනතුරු අවම කිරීම සඳහා වූ වැඩසටහනක් විදියට ඒ පිළිබඳවත් අපි මතක් කරන්න ඕනේ. මම දැකපු මේ ටිකක් අමානුෂික දෙයක් කියලා තමයි මට නම් හිතුනේ. දැන් මේ මහා වරුසාවක් වෙලාවක කඩපිලට වෙලා ඉන්නවා කීප දෙනෙක්. ඒ ඉන්න ස්ථානයේ වතුර බහින කානුව මේ සාමාන්‍යයෙන් අවහිර වෙලා, ඉතින් මේ මාර්ගයේ තමයි වතුර පාර ගලාගෙන යන්නේ. ඒ ගලාගෙන යන වතුර පාර උඩින් ලක්ෂවලින් කිව්වොත් මම හිතන්නේ ලක්ෂ 100 ඉක්මවපු වාහන වටිනාකම ගොඩක් වැඩි. හැබැයි ඒක ඇතුළේ යන කෙනා ගොඩක් වටින්නේ නැහැ කියලා තීරුම් යනවා. වේගයෙන් ධාවනය කරා අර කඩපිලේ හිටපු සියලුම දෙනා මඩ වතුරෙන් නැහැ වුණා. ඒ නිසා ඉතින් ඒ මඩ වතුරෙන් නැහැ වෙන හැම කෙනෙක්ම කල්පනා කළා ඒ වාහනේ නම් ඉන්නේ ඉගෙනගත්ත මිනිස්සෙක් නම් නෙමෙයි කියලා. හැබැයි ඉගෙන ගත්තේ නැත්නම් ඒ තරම් දුර එන්නේ කොහොමද? වාහනයක් ගන්න තැනකට ඒ තරම් මුදලක් දායාද උනේ දෙමව්පියෝ හොයලා තියපු දේවල්ද, එහෙම නැත්නම් තමන් හොයාගත්ත එකක්ද කියලා කල්පනා කරන්න මේ මිනිසුන්ට අවස්ථාවක් හදන්න එපා කියලා මතක් කරනවා. මොකද වරුසාව දවස් මේ. ඒ නිසා වරුසාව යනකොට මාර්ගයේ ගමන් කරන අහිංසක මිනිස්සු කුඩයක් ඉහළගෙන බොහොම පරිස්සමට වතුරේ බැහැගෙන දුක විඳගෙන යනවා. ඔයා යන්නේ AC දාපු වාහනයක සින්දුවක් දාගෙන හොඳට රස විඳිමින්, ගීතේ රස විඳිමින් ගමන් කරන අතරතුරේදී අර මගිය ගැනත් හිතන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. මොකද මේක දැකපු සිදුවීමක්. ඒ දකිද්දි මට ඇති වුණු හැඟීමත් එක්ක අද කියන්න ඕනේ කියලා කල්පනා කළා. සමහර වෙලාවට හොඳ වැඩකට, එහෙම නැත්නම් වැදගත් කටයුත්තකට යන අය අතර ඉන්න පුළුවන්. සමහරවිට සම්මුඛ පරීක්ෂණයකට යනවා කියලා හිතමුකෝ. සම්මුඛ පරීක්ෂණයට යන්න වෙන්නේ නැහැ. සමහරවිට සම්මුඛ පරීක්ෂණයට ඒ විදිහට ගියොත් එහෙම කොහොමඩවත් තේරෙන්නේ නැහැ. එනිසා ඉතින් ජීවිතේම සමහර අවස්ථාවල අහිමි වෙලා යන්න පුළුවන් වෙන අවස්ථාවක් විදිහට ඒ අවස්ථාව ගන්න. මොකද ගෙදර ගිහිල්ලා ආපහු ඇඳගෙන ඉන්න වෙලාවක් නැහැ. එහෙම වුණොත් වෙලාව පරක් වෙනවා. වෙලාව පරක් වුණොත් අස්සාවට ගන්න නැහැ මේ ඉන්ටර්විව් එකේ. ඒකින්ද ඉතින් මේ කල්පනා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා එහෙම කල්පනා කරලා වාහනය පදවන්න කියලා මතක් කරනවා වරුසාව දවස්. එල්නිනෝ තත්ත්වය සමහර ප්‍රදේශවලට බලපානකොට සමහර ප්‍රදේශවලට ධාරානි පහත වරුසාව ඇදහැලෙනවා. කොමුණත් අපි එල්නිනෝ තත්ත්වයටත් සූදානම් වෙලා ඉන්න ඕනේ. නිවහනේ නිකම්ම ඉන්න එපා. පැලයක් හරි වවන්න උත්සාහ කරන්න. අද උදේ පත්‍ර කියද්දී දුක හිතෙන හිත රිදෙන කතාවක් තමයි අර කුඹුග්ගස් 500 විතර ගිනි තියලා තිබුණ එක. ඉතින් ගහක තියෙන වටිනාකම්, ඇලක දොලක බැහැලා නාන්න තියෙන මේ ඉඩකඩ අහිමි කරන්න එපා කියන ඉල්ලීමත් මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් පරිසරය රකින්න කියන පණිවිඩය ලබා දෙන්නේ ඔබ මාත් එක්ක ඉන්න නිසා. බොහොම ආදරෙන් ඉන්න ඔබට 07.03.93.5.93.7 මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ මතක් කිරීමත් එක්ක ආදරයෙන් හමු වෙන වෙලාවක එදා ජාතික තරුණ සේවා සභාවෙන් පෙරට වීත් මුළු මහත් රටක් වසඟ කළ හඬක් උරුම කරගෙන ගායන ශිල්පිනියට වේදිකාවට ආරාධනා කරන්න ඉඩ ප්‍රස්ථාව හදලා දෙන වෙලාව 5:01 විනාඩි 30යි.
1: ඔබ වෙත ගෙනා

0: එම්නම් ප්‍රසංග වේදිකාව තුළ බලාගෙන ඉන්නවා කියලා හිතමු. එහෙම හිතලා කල්පනා කරන්න, එදා කවුද මේ ජාතික තරුණ සභාවෙන් පෙරට ආපු ගායන ශිල්පිනිය? මුළු මහත ආදරය දිනාගෙන ආදරය ගැන ගයන ගී සමුදායක් දැයට දායාද කළ ඇය ආරාධනා ලබන වෙලාව.
1: සනිදප සමග ඒ රශ්මි සමග සුභානිටයි අපි ආරාධනය කරන්නේ. සනිදප සමග සුභානි හර්ෂණී වේදිකාවේ සනිදප සමග.

சனிதப சமக ராஷ்மி சமக யாலியாலி துவேதிகாவே சுபானே ஹர்ஷனி.

0: වෙලාව පසුරුවේ කයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112123813081.

0: ඉන්දිරා පසුරුවකයි විනාඩි 52යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: ලකාණ්ඩ රේඩියෝ ITN සත්‍යයක ලකාණ්ඩ
2: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
0: ප්‍රසංග වේදිකාවත් එක්ක ඉන්න හැම දෙනාම කල්පනා කරනවා දැන් ඉතින් අපිව කියන්නේ නැද්ද පොඩි වෙලාවක් දෙන්න මොකද ප්‍රසංගයේ රස විඳිනවානේ සාමාන්‍යයෙන් ප්‍රසංගයක ආරම්භයේදීම සංගීත කණ්ඩායම ටික වෙලාවක් ගන්නවා එහෙම අරගෙන තමයි ප්‍රසංගය අතරට එකතු වෙන්නේ ඉතින් 0.7 0.3 0.5 0.7 මේ ප්‍රසංග වේදිකාවට මැසේජ් එකක් දාන්න පුළුවන්කමක් තියෙනවා දැන් වෙන ප්‍රසංග වේදිකාවන් වලදී අත්පලසන්නාදේ ඉල්ලන වගේ අපි ඉල්ලන්නේ 0.7 0.3 0.5 0.7 මැසේජ් එකක් දාන්න කියන එක විතරයි. ඔයා කාත් එක්කද මේ ප්‍රසංගයේ රස විඳින්නේ? මේ වෙලාවේ කවුද ඉන්නේ? ඒ සියල්ලත් එක්ක මෙහෙ සිට කියන්න බලාපොරොත්තු වෙනවා. රිද්මය වෙනසක් කළා. විවිධ මාදිලියේ ගීත රස විඳින තැනක් වෙනවා නම් නටන පයට වාරු ගින්න ගී පෙළ දක්වා ඔබ පෙළගස්වන ආදරණීය රසවතුන්ගේ හෝරා කීපයේ විදියට තමයි මේ ගී රශ්මි හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා ගොඩක් ආදරයෙන් හමු වෙන අය විනාඩි 6ක් තියෙන නිසා අපි රසවිඳමු ප්‍රසංගය යලි පැයේ ප්‍රවෘත්ති වලට යන්න තියෙනවා පස්වරු දෙකට.

0: වෙලාවපස්සරු දෙකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: නීතිය දැන් සැමට සමානව ක්‍රියාත්මක වන බැවින් දූෂිතයන්ට වෙනත් රටවලද සැඟව සිටීමට හැකියාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල මහතා පවසනවා. රටම එකට ජාතික මෙහෙයුමට අදාළ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙහෙයුම් කමිටු රැස්වීමට එක්වමින් නියෝජ්‍ය අමාත්‍යරයා මේ බව කියා සිටියා. රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කළේ පසුගිය ඔක්තෝබර් 30 වනදායි. මෙම වැඩපිළිවෙල සමග රාජ්‍ය ආයතන රැසක්ම එක්ව සිටිනවා. ඉන්දු නවසලන්ත නිදහස් වෙළඳ ගිවිසුම නව මාවතකට එළඹ ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. නව පනත නවසලන්ත පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබුණා. එය දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා තිබූ වැදගත් පියවරක් ලෙසයි ඉන්දියාව හඳුන්වා දී තිබෙන්නේ. පසුගිය අප්‍රේල් 27 වන දින නවදිල්ලියේදී මෙම නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබුණා. ඊට අදාළ පනතයි පසුගිය දා නවසලන්ත පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණේ. ගෙවිසුම හැකියක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අභ්‍යන්තර නෛතික ක්‍රියාවලීන් සම්පූර්ණ කිරීමට ඉන්දියාව සහ නවසලන්තය මෙවන විට කටයුතු කරමින් සිටිනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පසුරු තුනට
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: වෙලාව පසු දෙකයි විනාඩි 2යි.

0: ஆற்றையே நொமியன ஹட ஆற்றின் ஜோதி இருதா ராத்ரி ஹட்டட ஹிமாலிக்க ஜோதி ராத்ரிய
1: விலாவ பசுரு திகை வினாடி 15
2: විලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
4: ලකන රේඩියෝ ITN
5: නමට ඇත්ත කියන්න සඳා ඉන්නේ ප්‍රශ්නක කියලා මම දන්නවා. මට නොදන්නව නෙමෙයි. මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
6: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙකට.
7: ධනංජය සිරිවර්ධන නිර්මාණයක්. තාපින් පෙන්නා.
5: සඳා බලාගත්තු 100 නේද?
6: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. සාචීසියේ තමස ගුවිතෙන් කරලා මම බලාගත් කැම්පස් යනකම් මගේ මේ අත් දෙකෙන්ම 100වල් දාලා ඉවරලා අද මේනකම්
7: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න

0: වෙලාව පසු දෙකයි විනාඩි 18යි.
1: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ

ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: සතියක ලක්හඳ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: දැන් ඉතින් මං යන්න කල්පනා කළේ හොරණට යනකොට මට මතක් වුණේ එකපාරටම මේ ගීතයක කොටසක්. හැබැයි ඉතින් ගායනා කරන්න බැරි වුණාට ඒක කියන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ අශෝකමල් මාලනේ ලාලා අශෝකමල් මේ උයනට වැදිලා. දැන් මේගොල්ලෝ හැබැයි අශෝකා ඉන්නේ උයනට වැදිලා නෙමෙයි, දැන් මේ වෙලාවේ ගාමන්ට් එකේ වැඩ. අශෝක අහගෙන ඉන්නේ සත්තල ගාමන්ට් එකේ. දැන් නලින් ඔයාට සනීපද කියලා අහන එක දවසක් එන්න බැරි වුණාම ඔයලා බලන එක කුයිතරම් වටිනවද? හැබැයි හැමදාම හදවතේ ඉඳලා ඈතට ගියොත් ඔයාට මොනවා හිතෙයිද? කෙනෙකුට ගොඩක් ළඟින් ඉඳලා ඈතට ගියොත් එක දවසකට මේ විදිහට දැනෙනවා නම් කොයි විදිහට දැනෙවිද? හදවත ආදරෙන් පොහොසත් නම් හැබැයි ඉතින් එහෙම යන්න පුළුවන් කමකුත් නැ නේද? හොරණ සත්තල ගාමන්ට් එකේ කට්ටිය ඉන්නවා මේ වෙලාවේ. අපිට ඔයා එක දවසක් නැති වුණා දැනෙනවා කියලා දාලා තිනවා. මේ ඉතින් ඒක ඉන්නවා නිලු. කොහොමද නිලු? දේවි ඉන්නවා, ඒ වගේම යසන්ති, ඉනෝකා, ප්‍රශාන්ති වෙන්න ඕනේ, මේ නදීකෝ මේ ඉන්නේ, නදී මැනිකේ මම ආයේ ගෙදර එනවා. එයාගේ මේ මහත්තයා එහෙම තමයි කියන්නේ. මේ මැනිකේ අහගෙන දින්නේ මැනිකේ ඉන්න එතන. ඉතින් එයාගේ මහත්තයා විදිහට කියලා තමයි හවසට ගෙදර යන්නේ. හර්ෂ, රමණී ඉන්නෝ, සේපාලී ඉන්නෝ, මුදිතා ඉන්නෝ, සුජීවා ඉන්නෝ, නිරෝෂ පොඩි, ඒ වගේම අක්කා. ඒගොල්ලෝ ඇතුළු කෙල්ලෝ සෙට් එක කියලා ලිව්වට මේගොල්ලෝ ගොඩාක් ලොකු නැන්දලා. හරි නැන්දේ එනම් ඔන්න කිව්වා. හරි නේද? දැන් ඉතින් දැනෙනවා අද ඉන්නවා නේද මේකා කියලා වෙලා තමයි දැන් ඔය කට්ටිය hina වෙන්නේ. මම දන්නවනේ ඉතින් මේ මගේ යාළුවෝ ටික ගැහැටි. ඒගොල්ලන්ට මට ඕන දෙයක් කියන්න පුළුවන්. මාත් එක ගොඩක් ළඟින් ඉන්න පිරිස අතරට එකතු වෙලා ඉන්නවා. මේ කවුද මේ සුන්දර ප්‍රසංගයක් ඔයා අරගෙන ඉන්නේ හැමදාමත් කියලා කියන්නේ ශ්‍රී සංගමිත්ත මාවතේ ඉඳලා මුංගේනේ වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රි මේ ප්‍රසංගයේ ආරම්භක දවසේ ඉඳලා ඉන්න මිත්‍රයා. මං හිතන්නේ වඩාත්ම නිවැරදි එහෙම කිව්වොත්, මොකද ප්‍රසංගය ගේන හැම දවසකම එයා මැසේජ් එකක් දාන්න අමතක කරන්නේ. වැඩි ලස්සනයි මරු කියලා තමයි හැමදාමත් කිව්වේ. මේ කියන්න සූදානම් වෙන්නේ තව කට්ටියක් ඉන්නවා. දැන් අර හොරණ සත්තලේකේ කියන්න බැරි වුණු අනුරාධා, කමනි, යසන්ති, මුදිතා, සේපාලි, ඉනෝකා, සුජීවා, නිරෝෂා, නිලු, ඒගොල්ලෝ මේ එක මැණිකයක ඉන්නවා, ඩයනා ඉන්නවා, රේනු ඉන්නවා, හර්ෂා, ඒගොල්ලෝ එක අර අශෝක කියන්නේ ඉතින් ඕගොල්ලන්ගේ මිස්. ඉතින් එයාට වැඩ ගොඩක් පවර්ලා තියෙනවා. ඉතින් ඒ වැඩ ටික හරියට කරන්න ඕනේ. එහෙම නොකරත් එහෙම එයාත් අමාරුවෙ වැටෙනවා. ඒ නිසා ඕගොල්ලෝ හරියට වැටටි කරන්න ඕනේ. ප්‍රසංගය රස විඳිනවා වගේම. හරි, මෙන්න කියනවා නලින් කොල්ලෝ දෙන්නකෝ එලකිරි වගේ සින්දුවක් කියලා එයා කියන්නේ. ඉතින් ඒ එයාට හිතන විදිය එක එක්කෙනාගේ වචන ටිකක් වෙනස්. අපිට ඒ හැම වචනයක්ම හුරුයි. සුමිත් ඉන්නවා, රමණි, කාව්‍ය, රුසිරු, ඒ වගේම සින්දු ඉන්නවා. මම අලුබෝ මුල්ලේ ජගත්‍රෝහණ, එයා ලියලා තියෙන්නේ අලුබෝ මල්ලේ ජගත්‍රෝහණ කියලා. ඒ නිසා මේක අලුබෝ මුල්ලේ වෙන්න ඕනේ, නැත්තම් ඉතින් ජගත් ඔයා මල්ලේ ඉන්නකොට මට නිකන් මොනව හරි කියන්න මොකක්ද වගේ. ඒක නිසා අලුබෝ මුල්ලේ කියලා ජගත් නිවැරදි කරලා මැසේජ් එක දාන්න ඕනේ ඊළඟ දවසේ දානකොට. මං ඉතින් දන්නේ හින්දා කිව්වා. බුද්ධයයි සමන්ත කුමාර බාලසූරිය, ඒ වගේම පුතා ඉන්නවා, නෙතුල ඉන්නවා, දුව නෙතුලි, අප්සරා සහ සෙවන පිටියෙන් රොෂාන්, ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා යා මැසේජ් එක දාලා බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉන්න අය. ඉතින් මට ඒ බලාපොරොත්තු නැති කරන්න බෑ. පහේ කණු ඉන්න පුංචි බණ්ඩ ඇතුළු පවුලේ සියලු දෙනාව ආදරයෙන් මතක් කරනකොට මං යනවා මෙන්න මේගොල්ලන්ව හම්බෙන්න. බරුදැල් පොළ එස්එල් ප්‍රනාන්දු, ලහිරු, ශිහානි, නතාලි, චෙනාරා, දුමින්ද, සෛරු, ෂෙනෝල්, ෂෙනාල් සහ මිරෝන්, ඒගොල්ල කට්ටිය ඔක්කොම ප්‍රසංගේ රසවිඳින අතරතුරේ මේ විදිහට මතක් කරේ. ඉතින් ප්‍රසංගේ අතරතුරේ 0703935934 තමයි මැසේජ් එක දාන්න ඕනේ. මාත් මේ මග යන ගමන්. හරි, ඔයා හයිවේ එකේ ඉන්නවා නම් මේ වෙලාවේ බොහොම පරිස්සමට යන්න ඕනේ. මේ වන විටත් හයිවේ එකේ ගිය සමහර අය කිසිදු වරදක් නොකර රෝහලේ ඇඳට වෙලා ඉන්නවා. හැබැයි ඉතින් ඒ එහෙම ඉන්නේ කාගේ හරි වරදකින්. ඒ නිසා එහෙම වැරදි නොවන තැනට වැඩ කරන්න ඕනේ කියලා කියන්නේ. රියානතුරු අවම කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. විශාල සංඛ්‍යාවක් මියදෙනවා රියානතුරු වලින්. ඒකයි මේක විටින් විට කියන්නේ. ටේක් කෙයා වැඩසටහන අපි ගෙනෙන්නේ ඒ නිසාමයි. පැල්පොළ මනෝජ් ඔය අහගෙන දින්නේ. මනෝජ් කියලා කියන්නේ සංගීතයට ආදරය කරන කොල්ලෙක්. ඒ නිසා තමයි ප්‍රසංගයේ රස විඳින්නේ. ආරම්භයේ ඉඳලා ඉන්න මනෝජ් ඔයාවත් ආදරයෙන් මතක් කරනවා. ඒත් එක්කම සුබ දවසක් ඔයාට. මම අහගෙන ඉන්නේ. අහගෙන ඉඳලා මට ඉතින් පොඩි පොඩි යෝජනා කරනවා. නාරම්මල ජානක එයා ලස්සන සින්දුවකට එකතු කරගන්නවා. චූටිදු වෙත්මි ඉන්නවා සුදු පුතා තෙව්මින් ආදරණීය බිරිඳව කියලා දිනවා. නැත්තම් ඉතින් ඉඳලා ඉවරයි. දෙල්හානි මැටිගනේ පළවත්ෙන් අම්මා ලීලාවති තාත්තා ආර්යවංශ ඒගොල්ල ඔක්කොම මතක් කරලා තියෙනවා. ඒ නිසා මේ කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න ඉනෝ මහරගමින් ෂම්මා කියලා කිව්වම තමයි ආව දන්නේ. ෂම්මා ගොඩක් ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක මට ප්‍රසංගයට යන්න වෙනවා. මොකද තව ගොඩාක් දෙනා ඉන්නවා. ඒ සියලු දෙනාව ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉක්මන් නොවුනහනම් අපි තාමත් හිතවතිය ඔයා මගේමයි. එහෙම කියපු වී පැදුරෙන් ඉගිල යන්න හිතක් නැ කුරුල්ලෙක් වගේ. එහෙම ආදරෙන් ආරාධනා කරද්දී ආදරේ විරහව හදවතට සෙන්දු කළ ආදරණීය ගායන ශිල්පියාට වේදිකාවට ආරාධනා කරන වෙලාව.
2: වෙන කවුරුත් නෙවෙයි ඔබ ආදරය කරන ආදරණීය ගායන ශිල්පී නාමල් උඩුගම.

0: සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින්. ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 3081.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලඛන මොමනින් ඉස්සල්.
3: සතියක ලඛන.
4: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය. ලක්හඬ ගී රශ්මිය.
5: ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්න සෑම සියලු දෙනාටම ආරාධනා කරනවා 0703935934 තමයි මැසේජ් එක දාන්න ඕනේ. දැන් මේ වෙනකොටත් මැසේජ් දාලා තාමත් කිව්වේ නැහනේ අපිව. එහෙම කියලා හිතාගෙන ඉන්නවා නම් නෑ නෑ, පොඩි වෙලාවක් දෙන්න. නොකිය ඉන්නේ නැහැ. කිසිසේත්ම ඔබ හැම දෙනාවම මතක් කරනවා ගොඩක් ආදරයෙන්. විශාල මැසේජ් ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් කඩින් කඩ, විටින් විට කොහොම හරි කියන තමයි මගේ බලාපොරොත්තුව. ප්‍රසංග වේදිකාවත් එක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ මේ ලක්කඬ ගී රශ්මී.
6: එක්කාස කර දුන්නු පෙර අපරදිග සංගීත පරිචයන් පිළිබඳව නිවැරදි අධ්‍යයනය තුළ අද ඔහු සැබෑ සංගීත වේදිකාවක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. එහෙමනම් රස කල්පනා පාවෙන ගයන්න මේ ෆ්ලෑෂ්බැක් එක්ක සංඛ දිනේ

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Thank you. Thank you so much. Right. Mata F sharp minor ekak denna. Right. Me samanya show ekak gediya mage ek sindu okoma tiya ganna mobile flashlight ekak patthu karaganne eka karaganne.
1: FM 93.5. FM 93.7. Lakhanda Radio ITN. සත්‍යයක ලක්ඛඬ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්ඛඬ ගී රශ්මි
2: අම්බලංගොඩ ඉන්නවා නිලන්ත මේ වෙලාවේ ප්‍රසංගයේ රස විඳින අතරතුරේදී මැසේජ් එක කිව්වේ නැහැනේ කියලා කල්පනා කර කර ඉන්න ඇති නේද නිරන්ත දනංජනි පුෂ්මවාලා යා කොහෙද කියලා නම් සබහන් කළා නෑ කොහොමුණත් ආදරණීය මිතුරියක් ඉතින් එයාවත් අපි එකතු කර ගන්නවා ගොඩක් ආදරෙන් මාපලගමට ගියොත් එහෙම දිනුෂිකා එයා ඉල්ලන්නේ ටිකක් වේග රිද්මේ ගීත ඉතින් නටන්න සූදානමින් ඉන්නවද කියලා මම මේ කල්පනා කරේ. නලින් මල්ලියෝ අපිත් ඔයාව අහගෙන ඉන්නවා කියලා කියන්නේ අලව්වේ සුභාෂිනී සහ ප්‍රභාෂී ගම්පහ රත්නසිරි පතිරාජ යක්කල ප්‍රියන්ත හෙට්ටිආරච්චි මාතලේ ඉන්නවා කුමාරි එරමුදුගොල්ල පල්ලෙවිලි නයනි රදවඩුනේ ගාමිණී වීරසිංහ මාතර කින්ස්ලිද සිල්වා එල්පිටියේ සමන් ගාල්ලගේ ඉන්නවා මුංගේනේ වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රිවත් එයා මතක් කරලා තියෙනවා. ඉතින් මේ එයා කියන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා අපි හැමෝම තප්පරයක් නෑර ලක්ඛඬ සමගයි කියලා යාට දැනෙන්නේ ඒ විදිහට කියලා තමයි කියන්නේ. ඉතින් ගොඩක් ආදරෙන් අදත් ප්‍රසංගයේ රස විඳිනවා කියලා තමයි මේ පිරිසව එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කොහොමද විරාජ් මල්ලි ආහන විදිහට එහෙමයි ඉතින් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා කියනවා මුතුවාඩියේ නේද? රයිට්. ඒගොල්ලෝ මේ සතුන්ට ආදරය කරන සතුත් එක්ක ජීවිතය ජීවත් කරවන්න සතුන්ට උදව් කරන කට්ටියක්. එතන ඉන්නවා මේ වෛද්‍යවරයා ඒ සතුන්ට බෙහෙත් කරන්න නේද සුනිලේ. ඒ වගේම තුෂාරි ඉන්නවා, මාලා ඉන්නවා, අයිරා ඉන්නවා. ඒගොල්ලෝ කොම එක මේ ඇලෙක්ස් කියලා කියන්නේ ඒගොල්ලෝ ආදරය කරන පුංචි සතෙක්. ඉතින් එයාත් ඉන්නවා කියලා කියනවා. ඉතින් එයාට හිටියට ඔය සින්දු අහන්න බෑනේ. හරි ඇහෙනවා තමයි. ඇහුණට ඉතින් එයා මොනවද මේ දන්නේ කියලා දැන් මම මේ කල්පනා කරා. ජයේ මාමා ටිකක් දැන් කට්ටිය වෙනස් කරලා එකතු කරගන්න උත්සාහ කරලා තියෙනවා. දැන් මේ තව එක්කෙනෙක් ජයේ මාමගේ ජාතිය එක්කෙනෙක් ලියුන් ලියන්න පටන් අරන් රයිට් මැසේජ් වලින් වෙනස් වෙලා එයාත් ලියන්න උත්සාහ කරනවා. ගීරශ්මි අහගෙන ඉන්නේ. මොරටු මෝදරින් දෙනෙත් සහිදී ශ්‍රීනාස්තින්නෝ සෙහන්සි යනුල් අශේල වජිර ඒගොල්ලෝ ඔක්කෝම එකතු කරගන්නේ රංග. එයා තමයි මේ රංගනයට බොහෝ දෙනෙක්ව යොමු කරන්න පුළුවන් ගීත ටිකක් දෙනවනම් හොඳයි කියලා කියන්නේ. අනේ මාමේ කොහොමද කියලා ඇහුවොත් මෙයා තමයි ජයේ මාමා. ජයි, ඔයාට ජය වෙලා තියෙන්නේ මෙන්න මේ අය හින්දා. ඔයාගේ ප්‍රධානී අවුපුල්ලේ ඊළඟට උපප්‍රධානියා ඉන්නේ වරුණ නේද? ඕගොල්ලන්ගේ මිස් කෙනෙක් ඉන්නව නේද චම්පා කියලා? අර මාළු පාංකන්නේ. හරි, ධනුෂ්ක ඉන්නවා, මදුසංක ඉන්නවා. ඒගොල්ලෝ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් මේ ලක්ෂ්මි මතක් කරා කියලා කියන්ද? ආයි අහගෙන හිටියේ නැත්තම් එව නේද? අදත් නිවාඩු දන්නේ නැහැ ඔය ජයමාම වැඩද අද? හරි, මම විශ්වාස කරනවා වැඩේ කියලා. ඌරාපුල නීගල්ලි ප්‍රියන්ත, ඒ වගේම ඔවින්න ඉන්නවා සනුලි දුව ඉන්නවා මොවිඳු පුතා. ඒගොල්ලෝ කට්ටිය එකට ඉඳගෙන ප්‍රසංගයේ රස විඳිනවා කියලා තියෙන්නේ. අපිව එකතු කරගන්න නැද්ද? ඇයි අපිව අමතකද කියලා අහනවා. ඉතින් එහෙම අහන ගොඩාක් දෙනා අතරේ මෙයා තමයි රයිගමේ ඉන්නේ. රයිගම කොහෙද මේ? ගාලේ කඩේද? ඩයස් නේද? සරත් චන්ද්‍ර ඩයස් කිව්වම දන්නවා ඉතින් යාව. මොකද ලක්ඛඬම අහන බොහෝ දෙනා ඇවිල්ලා සරත් අයියේ කොහොමද ලක්ඛඬ අහන්නේ නේ එහෙම කියලා අහනවා. ඉතින් එහෙම අහන අය අතර ඔය මමත් ඇවිල්ලා ගියා වෙන්න පුළුවන්. ගොඩක් කාලෙකට පස්සේ තමයි මේ මට මැසේජ් එකක් දාන්න හිතුනේ කියලා ඔයා කියන්නේ නේද? වීදිය බණ්ඩාරමාවතේ මේ බුලත් කඩේ ඉන්න මගේ යාළුවෝ ටික බුලත් කඩේ ටිකට් කඩේ සද්දිටම අහනවා කියලා කියනවා. මනිල් මිනි, තාත්තා චින්තක, මල්ලි දිමෙත්, ලොකු මාමා චාමර, ශ්‍රීයත් ඉන්නවා, චන්ද්‍රසේන, ලියන්සි තමයි මට මැසේජ් එක දාන්නේ. සීයට හොඳට ඇහෙනවද? සීයට මොකද ඇහෙන්නේ නැත්තේ කියලා ඔයා මගෙන් අහයි. තව ටික වෙලාවකින් ආතල මුත්තල රෙගේ අහනවා වෙලේ කියලා ගීතයකුත් තියෙනවා. සුදත් සේනානායක, ඒ වගේම ජයන්ත ඉන්නවා, සුනීතා, මේ ක්‍රිෂානි, ක්‍රිෂානි කියලා කියන්නේ මගේ හොඳ යාළුවෙක්. ක්‍රිෂානි නේද මේ මැසේජ් එක දැම්මේ? ක්‍රිෂානි කොහෙද කියලා නම් දාලා නැහැ නේද?

මොනව කිව්වත් කවුරු කොහොම කිව්වත් ආදරයෙන් තොර ලෝකයක් පවතින්නේ නැහැ. ආදරයත් එක තමයි මුළු ලෝකියම බැඳිලා තියෙන්නේ. හැම දෙයකටම ආදරය කරන්න ඕනේ. ගහට, කොළට, ඇලට, දොළට, සබා දහමට ආදරය කරන මිනිස්සු මිනිස්සුන්ටත් හරි ආදරෙයි. හැබැයි ඉතින් ආදරය කියලා කියන්නේ හැමදාම තියාගන්න පුළුවන් එකක්ද? ඔව්, තියාගන්න පුළුවන් හදවතින්. ආදවත නතර වුණු තැන ආදරය නතර වෙනවලු. හැබැයි ආදරය නැති තැන ආදවත දුවලා යනවයි කියලා කියනවා. මං අහන්නේ ඔයාගේ හදවත තියෙන්නේ කොතනද? එතන ඉඳලා ආදරය දුවන හදවතින්ද නතර වුණු හදවතින්ද? මේ ප්‍රාසංගික වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාව පසුරු 2:55. මේ කියන්නේ සූදානම් වෙන්නේ මගේ ආදරේ.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:03 වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලකන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දෙලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ත්‍රිකුණාමලය පොලිස් අසමේ රටවීමහලකට ඇතුළුවේ මුදල් කොල්ලකෑමක් සිදු කළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ඇති බව පොලිසිය පවසනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමල පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ත්‍රිකුණාමල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම අපරාධය සිදු කළ බවට සැකකරන පුද්ගලින් දෙදෙනෙකු උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි තාවකාලික නවාතැන් පොලකදී අත්තරංගොඩ ගෙන තිබෙනවා. අත්තරංගොඩ ගත් එක සැකකරුවෙකු උප්පුවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව කිලිපුංචිමලේ ප්‍රදේශයේ පිහිටි වෙඩිබෙහෙත් ගබඩාවක රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයෙකුද වනවා. ඔවුන් සන්තකයේ තිබී කොල්ලකන් ලද බවට සැකකරන මුදල් රුපියල් 11,500ක්ද සැකකරුවන් පැමිණි යතුරුපැදිය T-56 වර්ගයේ ගිනි අවිය සහ එම පතරුම් 29ක් අඩංගු පතරුම් ගැබක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අවුරුදු 54 සහ 61 යන වයස්වල පසුවන හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. පැය 24ක් තුළ සෞදි අරාබිය ප්‍රහාර 26 කෙල්ල කළ බව හූති කැරලිකරුවන් පවසනවා. සෞදි ආරක්ෂකංශ සහ හූති කැරලිකරුවන් අතර ගැටුම් ඉහළ යාමත් සමග යෙමනේ යුද තත්ත්වය තීව්‍ර වී තිබෙනවා. දෙපාර්ශ්වය අතර අඛණ්ඩව ගැටුම් සිදුවන බවයි වාර්තා වන්නේ. පසුගිය පැය 24 තුළදී හූති පාලන ප්‍රදේශවලට සෞදි ආරක්ෂකංශ ප්‍රහාර 300ක් පමණ එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. සෞදි අරාබියේ සහාය ඇතිව යෙමන් රජ එල්ල කළ ප්‍රහාරයන්ගෙන් තායිස් පළාතේ හූති කැරලිකරුවන් 30 දෙනෙකු පමණ ඝාතනය කර තිබෙනවා. තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු 4ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: වෙලාව පස්සරු 3:04.

0: රටට වග කියන රේඩියෝ.
1: මෙසේත් කරනවා නම් 0703 93.5 93.7 මේ ලක්කඩගී රශ්මී

0: විනාව පසුරු තුනයි විනාඩි 15යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ ගිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:16
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: සතියක ලක්හඳ
6: අනුරාගති පුල් මිසරමනි
5: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සම්බරය
7: ඉදිරිසිංහ ආරච්චිලාගේ අනුරාධා ඉදිරිසිංහ මොකද සර් මේ පොඩ්ඩක් කිඳුක සර්
8: තමුන්ගේ බොසාගෙන් අහනවා අපිව තනියෙන් හම්බ වෙනවද නැත්නම් මං ඒක පොලිසියත් එක්ක ඇවිල්ලා කරගන්නද කියලා
5: සම්බරය
9: මට තේරෙන්නේ නැහැ මං ඉන්න තත්ත්වේ අද උදේ වම්මිනි ගියා බඩේ අජීර්ණයක් කියලා බේරුනේ හැමදාම ඕක කරන්න බෑනේ අනේ
10: කියන්නේ හරියටම හරිද
9: හරියටම හරි තමයි ආයේ බලන්න දෙයක් නැහැ.
10: වත් මර පොඩක් ඒක. අල්දියා කියන්නේ බෑ.
9: වේල පහ කියන කලින් දැනන් හිටියද?
5: සති අග රාත්‍රී 9:00 ITN බලන්න. සමරය.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. බටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ චෞර්ය උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිටිය.
2: Well, it was just something in the air. The moment Hachirage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
0: Kreeda Pitiya. Ekathu wenna api Kreeda Pitiya samagin. Kreedave hada gasma Kreeda Pitiya. Sama senasura davakama සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය.

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
2: ළමුන් සඳහා ඇතුළු වීම නොමිලේ. සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ත්‍යාග සඳහා අනුග්‍රහය ජාත්‍යන්තර සිංහ සමාජය 206D2 සිංහ දිස්ත්‍රික්කය. සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: Radio ITN Satyaga Lakhana Prasanga Vedikave Radio Karanaya Lakhana G. Rashmi
1: මේ වෙලාව ඉතින් මතක් කරන්න ඕනේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රී වැඩ නේද මත්තෙකුඩ ඉඳලා රුවිනි ලී එයා වැඩ කරන ගමන් ඉන්නේ. ඉතින් එයාවත් මෙසේජ් කළා එකතු කරගන්න ඕනේ යම්කිසි විදියකින් කියන්න බැරි වුණා නම් කල්පනා කරනවා මාව කිව්වේ නෑ නේද කියලා. දිවුරුම් පිටියේ සේවය කරන සුමිත්‍රා පතිරත්න අහගෙන දින්නේ ඔයා කනිෂ්ක මල්ලි ඉන්නවා නදී නංගි මල්කාන්ති නංගි ඒගොල්ලෝ සියලුම දෙනා වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඒ අයව ගොඩක් ආදරෙන් මතක් කරනවා. කෑගල්ලට යන්න සූදානම්. කෑගල්ලේ දුඩුකේවල ඉන්නවා මහේෂ්, සසිත් ඉන්නවා, සම්පත්, ජගත්, චමිලා සහ නිල්මිනි. ඒ සියලු දෙනා මේ වෙලාවේ ප්‍රසංගයේ රස විඳිනවා කියලා තමයි දාන්නේ. ඉහළ ඔට්ටු කුළුම පැත්තේ කොහොමද තත්තේ? කජුවත්තේ කට්ටිය නේද? ඒගොල්ලෝ අහගෙන ඉන්නවා කියලා කියනවා. තරඳු රුක්ෂාන්තයන් අපිට පණිවිඩය දෙන්නේ අහගෙන ඉන්නවා කියලා කජුවත්තේ කට්ටිය. හරි, ඒ සියලු දෙනාවත් ගොඩක් ආදරෙන් මතක් කරද්දී මඩපාත සුබෝධි වැඩිහිටි සමිතියේ ආනන්ද හේමපාල, ඒ වගේම කරුණාදාස, සෝමදාස, රංජිත්, ඉලේපෙරුම, නන්දලාල්, සිරි කුමාර, ජයතිස්ස සමග ලක්ෂ්මන් ඒගොල්ලෝ බොහොම ආදරෙන් රසවිඳින වැඩසටහනක් විදිහට තමයි සඳහන් කරන්නේ. ඒත් එක්කම මැසේජ් දාපු අය ආදරේ ආදරේ කියලා ගොඩාක් අය එවන පණිවිඩ ඒ සියල්ලත් එක්ක ආදරේ කියලා කියන්නේ හැමෝටම බෙදන්න පුළුවන් එකක්ද? ආදරේ කියලා කියන්නේ ආත්මාර්ථකාමී එකක්. ඒ නිසා එක්කෙනෙකුට අයිතිවන ආදරයක් පමණයි. මං එහෙම කිව්වට වෙනස් වූ ආදරයන් ඕනෑ තරම් තියෙනවා. ආදරණීය අම්මගේ තාත්තගේ ආදරය වෙනස්, සහෝදරින්ගේ ආදරය වෙනස්, යාළුවන්ගේ ආදරය වෙනස්, ඒ වගේම ලෝකෙ හැරි වෙනස් තැනක්. ආදරය කියන්නේ වෙනස් එකක්. හැබැයි ආදරය ගැන ගිගෙයු ආදරණීය කලාකරුවෙක් පුංචි කාලේ අපේ මතකය අවදි කරන තැන රැඳෙන කුපර කුපර පිපින්. එහෙම කිව්වොත් එහෙම සවාලන කල්පනා කරයි. ඒ මොකද්ද? පොඩි කාලේ කරපු සෙල්ලම. හරි, ඒ සෙල්ලම ගීතයක් හැටියට එනකොට මේ ගායන ශිල්පියා ඔබේ මතකයට එනවා. කවුරුන් දෙයි අපි ආරාධනා කරමු.
2: ඔබේ සුන්දර බලාපොරොත්තු අතරට ගැල්වෙන සුන්දර මధుර ගී හඬ විශාරද එඩ්වඩ් ජයකොඩි ෆ්ලෑෂ්බැක් කර

කොපර කොපර බෙබෙඤ්ඤා අත් පොලසන් දෙවඤ්ඤා අපුඩිය දෙන්නකෝ මගේ ආදරණීය සංගීත ප්‍රේමී හිතවතුන් හිතවතියා හැමදාම කලාවේ රැඳෙන බැඳෙන ඇයයි වේදිකාවේ හමුවන්නේ ගායන ශිල්පිනිය විශාරද චරිතා ප්‍රියදර්ශිනී

ප්‍රවීණ ගායන ශිල්පිනිය විශාරද චරිතා ප්‍රියදාසනි පීරිස් කලාකරුණියට සමුදෙන නෙවෙයි හදන්නේ. දහවලේ මධ්‍යම රාත්‍රියේ රේඩියෝව සහ සංදර්ශන වේදිකාව එකට එක ගැට ගැසුණු පැදුණු සොඳුරු තැනයි සංදර්ශන පාලමයි. ලක්හඬ ගී ගී ගී රශ්මි මේ වර්ෂා සහිත අහසේ තරුවක් පායන්න විදියක්ම නැහැ. ඒත් ආදරයට එකට එක ජීවිතේ බැඳීමෙන් රැඳීමෙන් ඉන්න කලාකරුවෙක් සහ කලාකාරියෙක් වේදිකාවේ ආයෙත් කැඳවන වෙලාවේ සිකුරු තරු පායාවි අහසේ. මෙන්න ප්‍රසංග වේදිකාවට විශාරද එඩ්වඩ් ජයිකොඩි සමග විශාරද චරිතා

0: වෙලාව 5:03 විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: රිය පැදවීමේදී ඔබ නිවිරිති වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියදුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: සතියක ලකන ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: දැන් මේ දරණියගල ඉඳලා තරු බස්නායක කියනවා අපිට ඔයා කියනව ඇහුනේ නෑනේ ඔව් කියන්නේ පැහෙන්න හරි ඒ අතරෙදී මම ගොඩක් ආදරෙන් මතක් කරන තරු බස්නායක ඔයා අහගෙන ඉන්නව නේද හරි ඒ අතර යනවා මේ සුපිරි සින්දු ටිකක් දුන්නේ නියමයි නියමයි කියලා කියන්නේ කවුද මේ ගොඩක් අය ඉන්නවා හැබැයි ඉතින් ඒ හැමෝම මතක් කරන්න වෙලාව ඇති වෙයිද ආනන්ද රත්නායක මේ මයංගනේ හතේ කණුවෙන් එයා අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඒ අතරෙදී කරුණායක LNG එකේ කට්ටිය මගේ යාළුවෝ ටික ෆැක්ටරි ඉන්නේ දැන් ඒගොල්ලෝ අහන ගමන් ඉන්නවා මම සුනිල් කියලා මැසේජ් එක දාලා තියෙනවා සුනිල් මැසේජ් එක දාලා තියෙන්නේ සුනිල්වත් මතක් කරනකොට ඇල්ලගාව යාය සුමිනන්ද ඒ වගේම දිලානි බබියා දිලා සියාරා චතුවා කියලා කිව්වම තමයි මෙයාව දන්නේ මේගොල්ලෝ ඉතින් ජීවිතේ අවසන් ගමනට අවශ්‍ය දේවල් තමයි සකස් කරන්නේ එහෙම සකස් කරන තැනක වැඩ කරන සෙට් එක තමයි මේ විදිහට මැසේජ් එක දාන්නේ වැඩිහිටි සමිතියේ කට්ටිය මම මතක් කරානේ ඉතින් ආපහු කියන්න බෑ දෙපාරක් කියන්නේ නෑ මොකද ගොඩක් අය ඉන්න නිසා දැන් මේ තව පොඩි වෙලාවක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ ඒ අතරෙදී 07 93 5 93 7 මැසේජ් කරද්දී මේ කට්ටිය මම මතක් කළා. ඉතින් ආපහු වෙන මතක් කරේ නෑ කියලා. සමහර ලාට පොඩ්ඩක් එහාම යහ වුණාම එහෙම වෙන්න පුළුවන්. සුබදහවලක් නලින් අයියේ. අපිවත් මතක් කරන්න. ඔයා වහගෙන ඉන්නේ චමිලා අම්මා. ඒ වගේම තාත්තවත් මතක් කරන්න ඕනේ කියලා තියෙනවා. සුබානි හර්ෂණීගේ සින්දු සෙට් එක මන් දුන්නනේ ඉතින්. ලසන්ත මදුෂාන්. අබේවික්‍රම ස්ටෝර්ස් එකේ ඉන්නේ ඒගොල්ලෝ. ඉරියගොල්ල උඩ තැන්න මාතලේ. මාතලේ හිටියත් කේතලේ ලිපේ තියපු අයත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා තේකක් බොන්න ඒ අතරේ අපේ ඉන්නවා ප්‍රවෘත්ති සංස්කාරක සුපුන් දිලංක එයත් මේ වෙලාවේ අහගෙන ඉන්නේ වැඩ කරන අතරතුරේදී මතක් කළා දැන් ඉතින් ප්‍රසංගයේ අතරට යන්න සූදානම් වෙනකොට මම මේ කියන්න හදන්නේ ඔයාට ආදරයක් ගැන හැබැයි ඒ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ වෙනස් නොවන ආදරයක් තිබුණා නම් ඇය ළඟම පමණයි. ඇය කවුරුන්ද? ඇය වෙන කෙනෙක් නෙමෙයි. ඒ ආදරණීය අම්මා අම්මයි. අම්මා ගැන ආදරෙන් ගැයුවා.

0: ආදරණීය කලාකරුවා අද අපාතර නැහැ. හැබැයි එදා අපිත් එක්ක වේදිකාවේ හිටියා. එදා වේදිකාවේ ඉන්න වෙලාවේදී ලක්කඬ ගැන කිව්ව දේවල් අපි ඉතුරු කළා. කවුරුන්ද මේ ගායන ශිල්පියා මෙලවින් සමුගත්තත් අපිත් එක්ක හැමදාමත් ජීවත් වෙනවා. ආදරයෙන් ආරාධනය කරමු සුරේ.
1: අත්ප්‍රසන්නාදයකට එකතු කරමින් අපි සම්ලව සමගින් ගී ගන්නට ඔහුට ආරාධනා කරමු. මෙන්න ලක්කඬ සමග නිවල් නිවල් නිල්සන්.
2: සුදි සුබ දවසක්. මෙතන ඉඳලා බලපුවාම මේක නැග්ගාම පේනවා එකම හිස් ගොඩක්, කිසිම හිස් තැනක් නැතුව. ඒක තමයි ලක්කඬ ආයතනයෙන් යමක් කරපුවාම ඒ වැඩේ හරියට කරනවා කියලා පේන්න අපිට තියෙන ලොකුම සලකුණ. හොඳයි, එහෙනම් ගමනාසල හැමෝම සන්ෆ්ලවර් වාදක මණ්ඩලයේ වේදිකාවේ තියෙනවා ඉන්ද්‍රසිරි සුරවීර මාව අඳුල්ලා දුන්න ලක්කඬ ආයතනයේ හැම කෙනෙක්ම මේකට උදව් කරලා තියෙනවා. හොඳ අප්පුඩියක් ගහන්න, ලස්සන සින්දුරයක් ගන්න ගෝබන්, ඔක්කොම එකම සැරට ගහන්න ඕන අප්පුඩියක් ගහන්න ගෝබන්. රයිට්, ඔය තෙල්ල එල්ල කිරි වගේ ආරම්භ කරන මුල්ම ගීතය විශේෂල්ලීමක්, මවගුණ ගීතයක්, කරුණා අස්වඳ තවරාලු හදපියුමේ.
0: සමන් රුංගේ ආදරණීය අම්මා නැහැ, ඒත් හදවතේ හැමදාමත් ජීවත් වෙනවා. මටත් එහෙමයි.

0: විශේෂයෙන් සූදානම් දෙන අවසන්ව වාදක මණ්ඩලයට. මොකද එවන් ගීතයක් ගායනා කරනකොට මෙවන් වාදක මණ්ඩලයක් වේදිකාව පිටපස්සේ තියෙන්න ඕන. එතකොට තමයි ඒ ගීතය ලස්සන ගායනා කරන්න පුළුවන් වෙන්නේ වේදිකාව කුඩ. හොඳයි. ලක්කඩ ආයතනයේගෙන ලක්කඩ මහා සංගීත සන්ධ්‍යාවේ ගී රශ්මි තුලින් අහන්නත් පුළුවන් ඕගලන්ට. හෙට මම හිතන්නේ දවල් කාලේ මේ වැඩසටහන මේ විදියටම. හොඳයි. එහෙනම් තමුන්නාස්සලාම මේ ඊළඟ ගීතය මම තෝරගත්ත එකත් විශේෂ ගීතයක්. විශේෂ ගීලිම කේරම කියන්න කියලා කොමාරි. එහෙනම් සන්ත්වා වාදක මණ්ඩලෙත් එක්ක එක්ක වෙලා එපා එපා මස් කන්නට කිරි අම්මාගේ තමුන්නාස්සලාම.
1: මේ වෙලාවේ මැසේජ් කරලා තියෙනවා ගන්නේමුල් ආයතනයේ සේවය කරන ගමන් ඉන්න ජයන්ත අයියා, පුෂ්පේ අයියා, තරින්දු මල්ලි, දිල්ෂාන් මල්ලි, ශාන්ති නැන්දා, ප්‍රියංකා අක්කා, සමන්ති නංගි, වර්ෂා නංගි. එහෙමනම් නිරෝෂ තමයි මැසේජ් එක දාලා තින්නේ. අවසන් මැසේජ් එක විදිහට ඒක තෝරගත්තා. මට යන අවසර දෙන්න. මම නලින් විරාජ්. සුබ සත්‍යන්තයක්.

සන්ප්‍රාව සමග ඔරු පදින්න පහළ ගඟට එන්න යන්න මාලීප.

වෙලාව පස්සරු හතරයි.

0: ලකඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: මෙදිගම පොලිස් අසමේ ගුරුබැබිල ප්‍රදේශයේ මුහුදුවෙරළේ පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඇති බවට මෙදිගම පොලිස් ස්ථානයේ ලැබුණු තොරතුරු මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ. ඔහු වයස අවුරුදු 30-40 අතර උසාඩි 5ක් පමණ වන පපුවේ දකුණු පැත්තේ සත්සිදු සහ වම් පැත්තේ නදුනි ලෙස පච්ච කොටා තිබෙනවා. මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. සංක්‍රමණිකයන් තුන්වන රටකට පිටුවහල් කිරීමේ ඇමරිකා ජනාධිපතිවරයාගේ සැලැස්ම අධිකරණයෙන් අවහිර කර තිබෙනවා. අනවසරයෙන් ඇමරිකාව තුළ රැඳී සිටින සංක්‍රමණිකයන් තුන්වන රටකට පිටුවහල් කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් තිබිය යුතු බවයි ඇමරිකා අධිකරණය සඳහන් කළේ. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: විලාහස 4 විනාඩි 7යි.
1: විලාහව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: විශේෂ පුණ්‍යදම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර 5ට අඩු පුණ්‍යදම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 0111 286 1031 0111 286 1011 ශනිගමතුම් 19:06.
4: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජී සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළු බඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජී නම් වෙජීම තමයි.

0: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: සතියක ලකන

එලව හවස හතරයි විනාඩි 10යි දැන් ඔයා මේ ලක්නට ආගෙන ඉන්නේ හවස වරුව කියලා අපිට කටහැරලා කියන්න පුළුවන් එන්නේ හවස හතර විතර පහුවීගෙන යද්දිනේ ගොඩක් දෙනෙක් කැමති හවස වරුව හැන්දෑව සන්ධ්‍යාව මේක එක නම් වලින් අපි හඳුන්වනවා එතකොට ගොඩක් අය කැමති හවස වරුව බොහොම චිල් එකේ කියන්නේ අපි ෆන් එකේ අපි යමුද යාළුවොත් එක්ක කොහේ හරි සෙට් වෙලා එහෙම කට්ටිය හරි කැමති ඔයා කැමති ඔයාගේ හවස වරුව ඔයාගේ හැන්දෑව ඔයාගේ සන්ධ්‍යා වරුව යාළුවොත් එක්ක ගත කරන්නද නැත්නම් ඔයාගේ ගෙදර අය එක්කද ඔයාගේ නංගි අම්මා තාත්තා අක්කා අයියා එයාලත් එක්කද ඔයාගේ පවුලේත් එක්කද නැත්නම් ඔයාගේ ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය එක්කද ගොඩක් අය තමන්ගේ හවස වරුව මේකේ එකයත් එක්ක ගත කරනවා ඇති හැබැයි ඒ අතරේ තනිකම පාළුවත් එක්ක පොඩ්ඩක් නේද අද නම් මට කවුරුත් නැහැ කියලා කතා කරන්නවත් කවුරුත් නැහැ කියලා හිතනවා නම් එහෙම අතාරින්න එපා. මොකද අද හවස වරුවේ මං ඉන්නවා ඔයත් එක්ක මේ පැත්තෙන් ඔයාලට පුළුවන් ලක්නට අහගෙන ඉන්න. ඉතින් ඒකම මෙසේජ් එකකුත් දාන්න පුළුවන් 07.03.93.5.93.7ට. හරි කවුරුත් නැහැ කියලා දුක් වෙන්න එපා. මං ඉන්නවා මේ පැත්තෙන් 93.5 93.7 ලක්නට අහගෙන ඉන්න. වෙලාව හවස 4:00 විනාඩි 11යි.

0: සෙල්ටි මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
1: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
2: එහෙමයි.
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්.
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන
5: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
6: සේවන ප්‍රදාන අභිමානයයි රයිනෝ.
7: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලිම් ෂීට්.

වෙලාව හවස 4:00 විනාඩි 21යි දැන්. ඔයා මේ ලක්කඩ අහගෙන ඉන්නේ 93.5න් 93.7න්. හවස්වරුව ගැනනේ මං කිව්වේ. හවස්වරුව ඔයා කැමති වගේ යාළුවා එක්ක ගත කරන්න වෙන්න පුළුවන්. ඔයාගේ පවුලේත් එක්ක වෙන්න පුළුවන්. කොහොම වුණත් හවස්වරුව කියන්නේ අපිට ටිකක් අපේ පසුගිය දේවල්. අපේ අතීත මතකයන් එහෙම අපිට ටික ටික මතක් වෙනවා. ඔහේ කල්පනා කර කර ඉද්දි අපි කියනවනේ මනෝපාරක් ගහනවා කියලා. ඒ වගේ මනෝපාරක් ගහගෙන ඉද්දි අපිට මතක් වෙනවා නිකන් එදා මම මෙහෙම කළා නේද? මෙහෙම කළා නේද? මෙහෙම කියලා අපිට පොඩි පොඩි අතීත මතකාවර්ජනයන් වලට අපි හිත යනවා. හරි. හැබැයි ඒ වගේ දෙයකට ගියාට කමක් නැහැ. ඒ වගේ ලාඩ පොඩ්ඩක් සින්දුවක් අහන්න. හරි. මේ පැත්තෙන් මම ඔයාලට දෙන සින්දුව අහන්න පුළුවන්. එතකොට ලක්කඩහගෙන ඉන්න පුළුවන්. නැත්තම් ඔයාට පුළුවන් ඔයා මොන හරි පාවිච්චි කරන YT music වේවා, Spotify වේවා මොන හරි සින්දුවක් අහන්න. ඔයාගේ මනස රිලැක්ස් කරගන්න හොඳ වෙලාව තමයි මේ හවස 4 ඉඳන් පටන් ගන්න රෑ 7:00 විතර වෙනකන් තියෙන වෙලාව කියන්නේ. ඉතින් ඒ ඔයාගේ රිලැක්සේෂන් එක ඔයාගේ මනස අර අපි එක දිගට වැඩ කරලා හරියට නිකන් මැෂින් එකක් වගේ වැඩ කරලා පොඩ්ඩක් නිකන් පොඩි රිලැක්ස් එකක් ගන්න ටයිම් එකක් ආවහම ඒ ටයිම් එක මගේ අරගන්න එපා. ඒ ටයිම් එකෙත් සමහර වෙලාවට මට තව සල්ලි ඕනේ, මට තව හම්බ කරන්න ඕනේ කියලා තව ඒ වගේ කට්ටි ඉන්නවනේ. හැබැයි ඇත්තරම විද්‍යාඥයෝ කියන විදිහට, හරි, විද්‍යාඥයෝ ඒ වගේම මේ ගැන පර්යේෂණ කරලා තියෙන ડોක්ටර්ස්ලා ගොඩක් කියලා තියෙනවා මිනිස්සුන්ගේ කාර්යක්ෂමතාව වැඩි වෙන්නේ එයාලා වැඩ කරන ප්‍රමාණය වැඩි කරන එක අනුව නෙවෙයි, එයාලා වැඩ කරනවා සහයිඩමතරව පොඩි පොඩි ෂෝට් බ්‍රේක්ස් ගන්න එක අනුව කියලා. ඒ හින්දා ඔයාගේ හවස් වරුව ඒ වගේ ෂෝට් බ්‍රේක් එකක් කරගන්න. වෙලාව හවස 4:00 විනාඩි 23යි.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. ලෝකය බතා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ චෞර්ය උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිටිය.
1: Is the first ever hat-trick of the DP World Women's T20 Asia Cup 2026, and Shomari Adabadu gets.
2: Well, there was just something in the air. The moment Patarage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
0: ක්‍රීඩා මිටිය. එකතු වෙන්න අපි ක්‍රීඩා පිටිය සමගින්. ක්‍රීඩාවේ හද ගැස්ම ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා පිටිය ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: හතරයි වෙනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.
3: ලෝකෙ වටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ චෞර්ය උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිටිය.
4: Is the first ever hat trick of the DP World Women's T20 Asia Cup 2026, and Shomari Adabadu gets.
5: Well, there was just something in the air. The moment Patarage released that javelin, you could just tell it was monstrous. The world champion in 91 meter territory. What a year it's been for the Sri Lankan.
3: Krida Midia. Ekatu inna api Krida Pitiya samagin. ක්‍රීඩාවේ හද ගැස්ම ක්‍රීඩා පිටිය
2: සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා පිටිය
3: ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය ක්‍රීඩා පිටිය ලක්හලි
1: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි ක්‍රීඩාපීටියේ උණුසුම අරගෙන අදත් ක්‍රීඩාපීටිය අපි ආරම්භ කරන සූදානම් වන්නේ ක්‍රීඩාපීටියේ ඇහෙන තොරතුරු ඔබ දකින තොරතුරු පසුගිය සතියේ උණුසුම් කළ තොරතුරුත් එක්ක බොහෝ දේවල් කතා බහ කරන සූදානම් අපි ඔබට ආරාධනා කරනවා හැමදාම වගේම සුපුරුදු විදියට 4:30ට සෙනසුරාදා අපි ආරම්භ කරන ක්‍රීඩා වැඩසටහනට ඔබේ ගමේ ප්‍රදේශයේ නගරයේ සංවිධානය කරන පාසලේ සංවිධානය කරන ක්‍රීඩා තොරතුරු අපිත් එක්ක කතා බහ කරන්න පුළුවන් අපිට ලියන්න ඔබේ විස්තර ඔබේ ක්‍රීඩාව පිළිබඳව ඔබ සංවිධානය කරන ක්‍රීඩා තොරතුරු පිළිබඳව ලක්හඳ ක්‍රීඩා පීඨයේ වික්‍රමසිංහපුර බත්තරමුල්ල කියන ලිපිණයට ඔබේ තොරතුරු අපිට එවන්න කියලා අපි මුලින්ම වැඩසටහන ආරම්භේ මතක් කරන්න කැමැතියි. 4:34යි දැන් වෙලාව.

0: 93.5 FM 93.7 La Kana Radio ITN Kridavi Nadi Vatin Ridmaya Kridavidya Lakhani Lakhani
1: අපි සෝදානම් විරාමයෙන් අනතුරුව ක්‍රීඩා වැඩසටහන ආරම්භ කරන්න. ක්‍රීඩා පිටියේ අලුත්ම තොරතුරු ගැන ඔබත් එක්ක කතා බහ කරන්න. පසුගිය සතිය උණුසුම් කරපු ප්‍රධාන තොරතුරු අතරේ අපි දැක්කා ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර T20 තරගාවලියක් පැවැත්වෙනවා මේ දිනවල. අද අවසන් තරගය පැවැත්වෙන්නේ රාත්‍රි 7:00 ශ්‍රී ලංකා වේලාවෙන්. කොමනත් පසුගිය තරඟ දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම වාසනාවන්ත ලෙස පරාජයට පත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම, පන්දු යැවීම සහ පන්දුර පහර දීමේ අංශ තුනම ඉතාම දියාරු ලෙස ක්‍රීඩා කරන ආකාරයක් අපිට දැක ගන්නට හැකියාව ලැබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ගත්තාම. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කරපු කුසල් මෙන්ඩිස් මේ තරඟාවලියට එකතුනේ නැහැ. නමුත් ඔහු අද දවසේ ඊයේ දවසේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා. එක් දින තරඟාවලිය සඳහා එක්වීම සඳහා සිත ප්‍රනාන්දුත් ඒක ගිහිල්ලා තිබෙනවා. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි විවේචන ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙමින් තිබෙනවා මේ පරාජයන් පිළිබඳව. පරාජය වැළඳ ගන්න ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් කැමති, නමුත් පරාජය පරාජයක් විදියට වැළඳ ගන්න තිබුණා නම් හොඳයි කියලා තමයි ක්‍රීඩා ලෝලීන්ගේ මතය වී තිබෙන්නේ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේ ඉතාමත්ම අවාසනාවන්ත ලෙස පරාජයට පත්වන්නේ නොසිතූ පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමට උරුම වන්නේ. එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුර පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව පන්දු අර 20 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට රිව ලකුණු 254ක් ලබා ගන්නවා. කඩුලු 4ක් පමණයි එංගලන්ත කණ්ඩායමේ බිඳ හෙලා ගන්නට හැකියාව ලැබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට. හැරි බ්‍රූක් අපි දැක්කා ලකුණු 114ක් ලබා ගන්නවා නොදැබියෝ ක්‍රීඩා කළා. ඔහුගේ කඩුල්ල දවා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ශතකයකට එහා ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේදී පවා. ඊට පස්සේ ජොස් බට්ලර් ලෝකේ ඉන්න දක්ෂම ක්‍රීඩකයෙක්, ඔහුව දවා ගැනීමට හැකියාවක් ලැබුණෙත් නැහැ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඔහු ලකුණු 80ක් ලබා ගත්තා. කෙසේ නමුත් පන්දු යැවීම ඉතාම දුර්වල තැනක ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පළමු තරගයේදී අපි දැක්කේ පන්දුර පහර දීමේ රටාවත් එලෙසින්මයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 119ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම උරුම කරගත්තේ පළමු තරගයේ. කෙසේ නමුත් අපි බලාපොරොත්තු තබාගෙන හිටියා දෙවැනි තරගයේ කෙසේ ශ්‍රී ලංකා කණ්ඩායම ලොකු තරගයක් ලබා දෙයි තරගාවලිය පරාජයෙන් බේරා ගැනීම සඳහා කියලා. නමුත් දෙවැනි තරගයත් එලෙසින්මයි ශ්‍රී ලංකා කණ්ඩායමට චරිත අසලංක නායකත්වය ලබා දෙන්නේ. දෙවැනි තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙනවා. මුලින්ම පන්දුර පහර දෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. ලකුණු 145ක් ලබා ගන්නවා සියලු දෙනා දැවි පන්දුආර 20 අවසානයේදී. කඩු 9ක් දැවෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ. එහිදී අපි දැක්කේ පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලකුණු 37ක් ලබා ගත්තා. කණ්ඩායමේ නායකයා චරිත අසලංක ලකුණු 31ක් ලබා ගන්නවා. ලියාමි ඩෝසන් ලකුණු 32කට කළු 3ක් බිඳලා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ සමත් වුණායි අවස්ථාවේදී. ශ්‍රී ලංකා පිතිකරුවන් එලෙස සාර්ථකුනේ නැහැ දෙවැනි තරගයේදී. තෝන් මන්දගාමී ලකුණු රටාවකට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම අරගෙන ගියේ. ඒ අනුව ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් එංගලන්ත කණ්ඩායම ලකුණු 146 ලබා ගන්නේ කළු 4ක් පමණ දැවී තිබේදී. පන්දු ආර 12යි පන්දු 1ක් පමණයි ශ්‍රී ලංකා කණ්ඩායමට යැවීමට හැකියාව ලැබුණේ. ඔවුන් ඒ ජයග්‍රහී ඉලක්කය ලබා ගත්තා. මේ අතර මේ තරඟාවලියේ ක්‍රීඩා නොකළ අපිකුව කුසල් මෙන්ඩිස් අද තරඟයට සහභාගී වෙන්නේ. නමුත් ඊයේ දවසේදී ඔහු ලංකාවෙන් පිටත්ව ගියා. අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය දෙකක් වැළඳගෙන තිබෙන අවස්ථාවක අද රාත්‍රී 7:00 යම් ආකාරයක අස්වැසිල්ලක් ලබන්න ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට හෝ අඩුම තරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් දැවැන්ත උත්සාහයක් ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න. ඒකට යම් සාධාරණයක් කරයි කියලා අපි හිතනවා. අද දවසේ හෝ එක තරගයක් හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත බිමේදී ජයග්‍රහණය කරගන්නට හැකියාවක් ලැබුණොත් අඩුම තරමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට යම් අස්වැසිල්ලක් ලැබෙයි. අපි ප්‍රාර්ථනා කරමු චරිත ශ්‍රී ලංකා ප්‍රමුඛ අපේ කණ්ඩායමට යම් වෙනසක් කරන්න එංගලන්ත ක්‍රීඩකයන්ට හැකියාව ලැබෙන්න කියලා එංගලන්ත ඉදිරියේ. අපි දැක්ක එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙක් වන නසා හුසෙන් සඳහන් කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම ඔහු දැක්ක වසර ගණනාවකට කලින් දැක්ක ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ ඈතකට ගිහිල්ලා මේ ඉන්න කණ්ඩායම දෙස බැලුවාම යම් සෑහෙන්න ඈතින් ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඉන්නේ කියලා ඉස්සර කණ්ඩායමත් එක්ක බැලුවාම. ඉතින් ඒක එතරම් හොඳ ප්‍රකාශයක් නොවේ. ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම මේ තරුණ ක්‍රීඩකයන්ට අභියෝගයක් එල්ල කර තිබෙන්නේ මේ තරඟාවලිය තුලදී පවා වෙනසක් කරේ නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ඈතට යයි කියන එක. අපි දැන් මේ තරඟේ අද තරඟයෙන් පස්සේ ඊළඟට ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දෙන්න එක් දින තරඟාවලිය තිබෙනවා එංගලන්ත කණ්ඩායම සමග. ඊළඟට තුන්කොන් තරඟාවලියකට මුහුණ දෙනවා ශ්‍රී ලංකාව එංගලන්තය සහ පාකිස්තාන කණ්ඩෑම. නිසා මේ තරගාවලි ගණනාව ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙනවා. මේ අභියෝගාත්මක තරගාවලි බවට පත් වී තිබෙනවා. මොකද සමාජ මාධ්‍ය ජාලවලින් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි ප්‍රහාර එල්ල වෙනවා මේ මොහොත වන විට අපි දකිනවා. ඉතින් කෙසේ නමුත් අපි ක්‍රීඩා පිටියේ වැඩසටහනින් ප්‍රාර්ථනා කරන්නේ ක්‍රීඩකයන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් යම් වැඩසටහනකට යන්න ඕනේ. කෙසේ නමුත් දක්ෂතාව තියෙන අයට අවස්ථාව ලබා දීමත් සිදු කළ යුතුමයි. ඉතින් ක්‍රීඩා තේරීම් කමිටුව ලොකු උත්සාහයක ඉන්නවා. පරිවර්තන කමිටුවේ සභාපතිවරයා පවා එදා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළට ඔසවා තබන්න දැවැන්ත

කරමින් සිටින්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රී ලංකා පිරිමේ ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව තොරතුරු ලෙස වාර්තා කරන්නේ. අපි ඊළඟට අවධානය යොමු කරන්න ඕනේ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව තොරතුරු වාර්තා කරනවා වගේම ඊළඟට අපිට පුළුවන්කම ලැබෙනවා අපේ හෙල්ල විසිකිරීමේ ශූරයා අපේ රුමේෂ් තරංග පිළිබඳවත් අපි කතා බහ කරන්න සූදානම්. මේ දිනවල ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා ජපානයේ නගෝයාහිදී. ඒ වගේම අයිචි නගරයේදීත් පැවැත්වෙනවා තරඟ. අද රාත්‍රියේ ආරම්භක උත්සවය පැවැත්වෙන බව තමයි තොරතුරු වාර්තාවන්නේ. අපි පිළිබඳව තොරතුරු කතා බහ කරමු මේ විරාමයෙන් අනතුරුව. 4:44

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. ජයග්‍රහණයේ සතුට පරාජයේ අභියෝගය එකට අමුණන ක්‍රීඩා මිටිය.
1: අපේ විරාමයේ අනතුරුවන යමතත් ක්‍රීඩා පිටිය සමගයි සම්බන්ධ වන්නේ අපේ සූදානම් අපි ක්‍රිකට් පිළිබඳව කතා බහ කරපු ඉඳා පසුගිය සතිය තුල උණුසුම් වුණු මාතෘකා කීපයක් දැසට අපි අවධානය යොමු කරමින් ඉන්නේ ක්‍රිකට් යම් තැනකට අරගෙන ඉන්න ලොකු උත්සාහයක් දරන වෙලාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භයේදීම අපි දැක්කා සොනාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගියන තරුව ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව සමග පැවති දස්කම් අතරට ආපු ක්‍රීඩකයා ඔහුට විශේෂයෙන්ම ICC සම්මානයක් හිමි වුණු ප්‍රවෘත්තියත් අපිට පසුගිය සතියේ අහන්න ලැබුණා. තමන්ගේ ටෙස්ට් ක්‍රිකට්

0: විතේ ආරම්භයේදීම ජාත්‍යන්තර ක්‍රිකට් සම්මානයක් ICC සම්මානයක් දිනා ගන්න සොනාල් දිනූෂ සමත් වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගෙවි ගිය අගෝස්තු මාසයේ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කරමින් සොනාල් දිනූෂට සම්මානය පිරිනමා තිබෙන බවට තොරතුරු වාර්තා වන්නේ. ඉන්දියාවට එරෙහිව ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරඟ දෙකකදී ප්‍රමුඛතම ලකුණු ලාභියා වෙමින් ශතක 3ක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 420ක් ලබා ගන්නට සොනාල් එදා සමත් වුණා. මේ දක්ෂතාවයත් එක්ක තමයි ICC මේ සම්මානය ඔහුට පිරිනමන්න තීරණය කර තිබෙන්නේ. ඉතින් අපි සුබ ප්‍රාර්ථනා කරනවා තරුණ ක්‍රීඩකේ, දක්ෂ ක්‍රීඩකේ, ශ්‍රී ලංකාවට නැතුවම බැරි ක්‍රීඩකේ බවට අනාගතයේදී පත් වෙයි කියලා විශ්වාසයක් තිබෙනවා. අපි දැක්කා ඉන්දියා ක්‍රිකට් විචාරකයන්, විශ්ලේෂකයන්, ඒ වගේම ප්‍රවීණයන් සියලු දෙනාම සොනාල්ව අගෙයීමකට ලක් කරලා තිබුණා. පසුගියදා අපි තිබුණු මාධ්‍ය හමුවක දීපවා කුමාර සංගක්කාර පවා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඉදිරිය පිළිබඳ පේන දක්ෂ ක්‍රීඩකේ බවට සොනාල් පත් වෙයි කියලා. අපිත් ක්‍රීඩා පිටියේ ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ආසියානු ක්‍රීඩා උළෙලේදීත් ඉදිරියට අවිලා තිබෙන අර්ධ අවසන් පූර්වාටේ සුසුකම් ලබාගත්. ඒ වගේම දැන් මේ සඳහන් කරන්නේ අපේ ජෝන් ක්‍රීඩිකාව චමුදිගේ නායකත්වයෙන් යුතුව ජෝන් කාන්තා කණ්ඩායම පාකිස්තානයට යනවා තුන්කොන් තරගාවලියක් සඳහා මුහුණ දීම සඳහා. අවුරුදු 19 තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට එක්වන එක්වීම සඳහා ශ්‍රී ලංකා ජෝන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසේ පාකිස්තානයේ බලා අපිටත් යාමට නියමිතයි. ශ්‍රී ලංකාව පාකිස්තානයේ සහ බංග්ලාදේශ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ජෝන් කාන්තා තුන්කොන් 2020 ක්‍රිකට් තරගාවලියක් ලබන මාසේ දෙවනිදා ඉඳලා 14 දක්වා පාකිස්තානයේ පැවැත්වීමට ක්‍රිකට් ආයතනය සංවිධානය කර තිබෙනවා. ක්‍රිකට් තොරතුරු මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. අපි මේ කණ්ඩායමේ නායකත්වය ලැබී තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන 17 චමුදී ප්‍රමෝදා ටීමිය තිබෙනවා. ජපානයේ ආසියානු ක්‍රීඩා උල්ලේ කාන්තා ක්‍රිකට් ඉසව්වට මේ දවස්වල මේ තරුණ ක්‍රීඩිකාව එක්වීසෙන්න. අපි දැක්කා පසුගිය දවසන් වුණු ආසියා කුසලාන තරගාවලියේදී තෑය දස්කම් දක්වන ආකාරය දැඩි තරඟකාරී මානසිකත්වයකින් ක්‍රීඩා කරන ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාව සතු. තාමත් අවුරුදු 17 යැයිට ඉතින් ලොකු අනාගත බලාපොරොත්තුවක් අපිට තබා ගන්න පුළුවන්. කෙසේ නමුත් මේ කණ්ඩායම හොඳ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කර තිබෙනවා. චමුදි වගේම අපි දන්නවා සංජනා කාවින්දි නම් කර තිබෙනවා කණ්ඩායමේ උපනායකත්වයට. ඒ වගේම අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයේ තිලකරත්න දිල්ෂාන්, ඔහුගේ දියණියත් ලිමන් සහ තිලකරත්නත් කණ්ඩායමට එක්වී සිටින ආකාරයක් දැක ගන්නට හැකියාව ලැබෙනවා නම් කර තිබෙනවා සංචිතයට. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ නව යොවුන් අපේ කණ්ඩායමට 19-15 කුසලානේ තුන්කොන් තරගාවලිය රැගෙන එන වාසනාව ලැබෙන්න කියලා. ඊළඟට අපි අපිට ලැබෙන තොරතුරුත් එක්ක ඊළඟට අපි සූදානම් හෙළ විසි කිරීමේ සූර්යා රුමේෂ් තරංග පිළිබඳවත් යමක් කතා බහ කරන්නට ඕනේ. ඔව්, අද දවසේදී විශේෂයෙන්ම නවතම ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ ඉදිරියටම පැමිණ තිබෙනවා. ලෝක ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ රුමේෂ් තරංග ඉදිරියටම ඇවිල්ලා තිබෙන බව තොරතුරුත් අපිට වාර්තා වෙනවා. නවතම යාවත්කාලීන කිරීම අනුව ලෝකයේ සිටින සියලුම මල ක්‍රීඩකයන් ඇතුළත් පොදු කාණ්ඩය තුළ රුමේෂ් 25 ස්ථානයේ ඉඳලා 13 ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වෙලා තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. දැන් අද රුමේෂ් ජපානයේ බලා පිටත් යාමට නියමිතයි. අපේ රන් පදක්කම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා ආසියානු ක්‍රීඩා උළෙලේදී අපිට තිබෙන එකම බලාපොරොත්තුව රන් පදක්කම් සිහිනය රුමේෂ්කෙන් තමයි කියලා තමයි දා අමාත්‍යරයා පවා මාධ්‍ය හමුවේදී සඳහන් කළේ. තාත් ක්‍රීඩකයන් රැසක් තරඟ වදිනවා. නමුත් රුමේෂ්ගේ රන් පදක්කම දෙස අවධානයෙන් සිටිනවා ශ්‍රී ලංකාව. ඒ වගේම ලෝකයෙන් බලා සිටින ක්‍රීඩකයෙක් රුමේෂ් තරඟ කියන්නේ. ජපානයේ නගෝයාහි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ සඳහා අද රාත්‍රියේ ඔහු පිටත් යාමට නියමිතයි. ඒ වගේම ඔහුගේ හෙළ විසි කිරීමේ කට්ටලය ඉක්මනින්ම ජපානයට ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරනවා කියලත් අපි දැක්කා සඳහන් කර තිබෙනවා. අමාත්‍යරයා විශේෂයෙන්ම මැදිහත් වුණා. ඔහුගේ හෙළ පහක් කැඩිලා තිබුණා තුර්කිය ලයින් එකේ පැමිණීමේදී. ඔවුනුත් ඌට හෙළ ලබා දෙනවා කියලා සඳහන් කර තිබුණා. නමුත් ශ්‍රී ලංකාවේ අමාත්‍යාංශය ක්‍රීඩා අමාත්‍යරයා මැදිහත් වෙලා ඒ කටයුතු සිදු කරන බවකුත් තොරතුරු වාර්තා වෙනවා. කොමුණාත් මූලික වටේ තරඟයේ රුමේෂ් සහභාගී වෙන 26 පැවැත්වීමට නියමිතයි. ඔක්තෝබර් 4 දක්වා පැවැත්වෙනවා නගෝයාහි මේ තරඟාවලිය අද ආරම්භ කුට්සයෙන් පස්සේ. ඉතින් කොමුණාත් ක්‍රීඩා 43 යටතේ තරඟ 460 පැවැත්වෙන තරඟාවලියක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 156 දෙනෙක් සහභාගී වෙනවා. පිරිමි ක්‍රීඩකයන් 100ක් සහ 56 දෙනෙක් කාන්තාවන්. තරඟයේ සව 25කට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා සංචිතයක්. ඉතින් තරඟයේ සව 25ක් ක්‍රීඩා කිරීමට අපේ කණ්ඩායම සූදානම් සිටිනවා. අද පැවැත්වෙන මේ තරඟාවලියේ ශ්‍රී ලංකාවේ අභිමානය රැගෙන ජාතික ධජය රැගෙන යාමේ වාසනාව ලබාගෙන තිබෙන්නේ යොවුන් ක්‍රීඩිකාවක් අපේ සුවිශේෂී අවස්ථාවක්. 16 වැනිදී ජිම්නාස්ටික් ක්‍රීඩිකා නොයාරා ප්‍රනාන්දුට ඒ අවස්ථාව හිමිව තිබෙන බවයි ක්‍රීඩා තොරතුරු ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඉතින් ඇයටත් අපි සුබපතනවා. අපි දැක්කයි දා මාධ්‍ය හමුවට ඇවිල්ලා හිටියා. තාමත් කුඩා ක්‍රීඩිකාවක්, නමුත් දක්ෂතාවයේ නිහළම තැනකින් ක්‍රීඩිකාවක් විදියටයි අපි හඳුනාගෙන තිබෙන. අපි දැක්කා පසුගිය තරගාවලි රැසකදීම ඇය දස්කම් අතරින් ඉදිරියටම එන්නට හැකියාවක් ලැබුණු ක්‍රීඩිකාවක් බවට පත් වුණා. පොදුරාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙලේ නියෝජනය කරමින් හොඳ දක්ෂතා පෙන්නුම් කරපු ක්‍රීඩිකාවක්. ආසියානු තරගාවලියේදී, මේ ආසියානු රටවල් මුණගැහෙන තරගාවලියේදී ඇයට ලොකු පිම්මක් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා බොහෝ දෙනෙක් මත පල කරමින් සිටිනවා. ඉතින් ඒ වාසනාවත් ඇයට ලැබෙයි කියන විශ්වාසය තිබෙනවා. එක් ආසියාවක් ගැන සිතන්න තේමා කර ගනිමින් තමයි ආසියානු ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ. අද අපි වාර්තා කරන තොරතුරු එලෙසයි ක්‍රීඩාපීටියේ තොරතුරු අපිට සමුගන්න වෙලාවත් ඇවිල්ලා තිබෙන්නේ. අපි සමුගන්න වෙලාවේ මතක් කරන්නේ ඔබට ඔබ සංවිධානය කරන ක්‍රීඩා තොරතුරු පිළිබඳව කතා බහ කරන්න වැඩි ඉඩ කඩක් ලබා දෙන්න අපි සූදානම්. ලක්කන්න ක්‍රීඩාපීටියේ ඔබේම වැඩසටහන බවට පත් කරන්න අපි ඉදිරියේදී කටයුතු සූදානම් කරනවා. ඒ නිසා ඔබේ ක්‍රීඩා තොරතුරු වලට වැඩි ඉඩ කඩක් ලබා දෙමින් ශ්‍රී ලංකාව වගේම ජාත්‍යන්තරයේ උණුසුම් කළ ක්‍රීඩා තොරතුරු, සතියක් උණුසුම් කළ ක්‍රීඩා තොරතුරුත් එක්ක අපි දෙකටම කතා බහ කරන්න සූදානම් මේ අඩ හෝරාවකට ආසන්න කාලය තුල. ඒ නිසා ඔබත් ලියන්න අපිට ලක්කන්න ක්‍රීඩාපීටියේ වික්‍රමසිංහපුර බත්තර මුල්ල කියන ලිපිනයට. ඒ පණිවිඩයත් එක්ක සමුගන්න සූදානම් අද ක්‍රීඩාපීටියෙන්. ඔබට වාසනාවන්ත සතියන්තයක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නේ මම සමීර කාර්යවසම්.
1: ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ චෞර්ය, උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න.
2: That is the first ever hat-trick of the DP World Women's T20 Asia Cup 2026. And Shomari Agapattu gets
3: Well, it was just something in the air. The moment Pacharage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
1: Creedah Midaya. එකතු වෙන්න අපේ ක්‍රීඩා පිටිය සමගින්. ක්‍රීඩාවේ හද ගැස්ම ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය. FM 93.5, FM 93.7 ලක්හන රේඩියෝ ITN,
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
5: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
6: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
10: වෙලාව 7:04 වෙනාඩි 57යි. ඔයා මේ ලක්කඩ අගෙනින්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පහයි විනාඩි හතයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
4: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කේල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
6: හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
7: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
8: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ළංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
9: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
5: සතියක ලක්හන.

වෙලාව හවස 5යි විනාඩි 10යි දැන් සතිය ගලක් හඳහා ගැනීම 93.5න් 93.7න්. ඔයා දන්නවද මේ මියුසික් කියන එක සංගීතය කියන එක මිනිස්සු කොච්චර ප්‍රමාණයක් කොච්චර ප්‍රතිශතයක් සුවපත් කරනවද කියලා ලෝකේ දිනකට per daily කියලා ගත්තොත් percentage එකක් විදිහට ලෝකේ මිනිස්සු 78% ආසන්න ප්‍රමාණයක් සුවපත් කරනවලු ඔය මියුසික් කියන එකෙන්. ඒතකොට ඉතුරු percentage එකට මොකද උනේ කියලා ඔයා අහන්න පුළුවන්. ඉගෙනේ 78% කියන්නේ අර නිකන් අපි දල වශයෙන් ගන්න percentage එක මේක පොඩි research එකක් ඇසුරෙන් තමයි කරලා තියෙන්නේ. හැබැයි මේ ඇත්ත නේද කතාව. ඔයා මොකද හිතන්නේ මේක ගැන? ඔයා හිතන්නේ මේක ඇත්තද බොරුවක්ද? ඔයා ගැන කල්පනා කරලා බලන්න. ඔයාට පොඩ්ඩක් ඔයාට ඔයාගේ mood එක අවුල් යනවා. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයා කරන්නේ සින්දුවක් අහනවා. හරි. සමහරවිට plane ticket බොනවා. plane ticket බීලා වැඩේ එකක් අම එහෙම කියනවා. නැත්නම් යාළුවෝ වඩ කතා කරනවා. හැබැයි අපි 78% ප්‍රමාණයක් 100 දෙනෙක් ගත්තොත් 78% ආසන්න ප්‍රමාණයක් තමන්ගේ ස්ට්‍රෙස් එක නැත්නම් ડિප්‍රෙෂන් එක මොන හරි තියෙන ප්‍රශ්න මග අරගන්න පාවිච්චි කරන හොඳ අවියක් තමයි මියුසික් කියන එක. ඒක අදාළ වෙන්නේ ඒක ප්‍රංශ සංගීතයද නැත්නම් ශ්‍රී ලංකන් මියුසික්ද නැත්නම් මොකද්ද කියන එක ඉන්දියන් මියුසික්ද ඒක කර්ණාටකද ඒ දේ අදාළ වෙන්නේ. ඒකට අදාළ වෙන්නේ අර මියුසික් කියන විතරයි. ඉගෙන අපිට ඇහෙන නාද කියන එක. හරි. අපිට ඇහෙන නාද මිහිරි නාද කියන එක තමයි එතන බලපාලා තියෙන්නේ. ඒ හින්දා ඔන්න ඔයාගෙත් ඔයා මේ වෙනකන් එහෙම ඔයාගේ මියුසික් කියන එක ඔයාගේ ජීවිතේ මොන හරි ප්‍රශ්නයක් අහම ටිකක් සෙටප් කරගන්න පාවිච්චි කරපු දෙයක් නෙවෙයි. අන්න හොඳ විසඳුමක්. ඔයාට පුළුවන් මියුසික් කියන එක ඔයාගේ ජීවිතේ කැලලක් කරගන්න, ජීවිතේ කොටසක් කරගන්න. මොන හරි ප්‍රශ්නයක් ආවහම අපිට මියුසික් කියන එකට ගිහිල්ලා ඒක කියන්න බෑ. සමහර වෙලාවට මොන හරි ගීතයක් විදිහට වචන වර්ණ පෙරලන්න පුළුවන් වෙනවා. හැබැයි මියුසික් කියන එකට කියන්න බෑ. ඔයාට ගිහින් ප්‍රශ්න ඒනට පුළුවන්. ඔයාට පුළුවන්. එයා වහන්න. එයා වහලා එයාගෙන් ඔයාට හොඳ රිලැක්සේෂන් එකක් හොඳ සහනයක් ලබා ගන්න පුළුවන්. ඉන්ද අදම try කරලා බලන්න. මියුසික් කියන්නේ ඇත්තටම හොඳ ඖෂධයක්. විශ්ව භාෂාවක් එක්ක සංගීතය හොඳ ඖෂධයක් කියලා ඔයා පිළිගන්නවද? වෙලාව හවස 5යි විනාඩි 12යි.

0: වෙලා හවස පහයි විනාඩි 17යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLP ධනනිධානය ලොතරැයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
1: ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
5: FM 93.5 FM 93.7 ලකන Radio ITN
0: වෙලා හවස 5යි විනාඩි 18යි.

0: සිත නිවන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 450

0: විසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
2: ළමුන් සඳහා ඇතුළු වීම නොමිලේ. සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය. ත්‍යාග සඳහා අනුග්‍රහය ජාත්‍යන්තර සිංහ සමාජය 206D2 සිංහ දිස්ත්‍රික්කය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම්. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් FM 93.5, FM 93.7 ලකන්න රේඩියෝ ITN සතියක ලකන්න.

වෙලාව හවස පහයි විනාඩි 31යි දැන්. ඔයාට මතකයි නේද ටයිටැනික් නැව? කාටද ඒක අමතක? ඒක අමතක නම් ඉතින් වැඩකුත් නැහැ නේ ඉඳලා. එහෙම කියනවනේ කට්ටිය. ටයිටැනික් කතාව ඔයා බලලා තියෙනවනේ. එතකොට මේ දැන් මේ ටයිටැනික් නැව ඇත්තම සත්‍ය කතාව ගත්තට පස්සේ ටයිටැනික් නැව ඔය අයිස්බර්ග් එකේ ග්ලැසියර කොටසේ හැප්පුණාට පස්සේ ගොඩාක් මිනිස්සු හිතුවා මේ ටයිටැනික් නැව තමයි මේ වෙදි තියෙන ලොකුම නැව. මේක මාර ශක්තිමත්. හැබැයි මේක මේ කවදාවත් මේ පොඩි අයිස්බර්ග් එකක ගැටුණා කියලා මෙහෙම මේ ගිලෙන්න විදිහක් නැහැ. අපි මේ නැවේම ඉන්නවා. මේක මේ අනතුරු ගෙවුවල දැන්නේ. අපි දන්නවා ටයිටැනික් කියන්නේ මේක මහා පතාක යෝධයෙක්, මේකයි මෙහෙම කියලා කට්ටිය සමහර කට්ටිය ටයිටැනික් නැවේ හැමම හිටියා. අර ඒ පෙන්නනවනේ එක්කෙනෙක් වයලින් එක ගහන අර මේ රෝමයේ ගිනි ගනිද්ද වයලින් එක ගහව වගේ තමයි. එතකොට මෙයත් වයලින් එක ගහලා ඉන්නවා. ඉතින් ඒ වගේ සමහරුනම් කලබල වෙලා වෙලා එහෙම මේ ගිලෙනවා මෙහෙමයි කියලා හිතලා ජීවිත ආරක්ෂක බෝට්ටු බෝට්ටුත් එක්ක ඒවෙන් මේ කරදරෙන් මිදලා ගියා. සමහරු මොහොතට පැනලා පීනගෙනන්න පුළුවන් පීනන්න බැරි තත්ත්වයක් ඇත්තටම තියෙන්නේ නැත්නම්. මොකද ඒ තරම් සීතල වතුර අර මහා සාගරයේ මැද්දේ. සමහරු මුහුදට පනින්නේ නැති, සමහරු ජීවිත ආරක්ෂක බෝට්ටු වලින් යන්නේ නැති. හරි. හැබැයි කට්ටිය හිටියලු මේ අර කලින් කිව්වා වගේ මේ නැව ගිලෙන්නේ නැහැ. මේක තමයි මේ වෙද්දි තියෙන ලොකුම නැව. මම මොකටද මේකෙන් යන්නේ කියලා හිතලා ඒ නැවියම හිටියා. හැබැයි අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔය කොයි මොන නැව වුණත් කවදා හරි ගිලෙනවා. කවදා හරි මොනවා හරි අනතුරක් වුණොත් නැවක් ගිලින්න යන්නේ උපරිම මිනිත්තු 10ක් විතර යන්න අවමම කාලය තමයි මිනිත්තු 10ක් විතර. ඇත්තටම සමහර නැව තියෙනවා විනාඩි 20යි 30යි ටික ටිකනේ නැවක් වුණත් ගිලින්න ටික ටික. ඒ හින්දා මතක තියාගන්න ඕනේ ටයිටැනික් නැව එදා ගිලුණා. ඔයා බලන්න ඔයා මේ විදිහ ගමන් කරන ඔයා මේ විදිහ යාත්‍රා කරන නැව ගිලෙන ගමන්ද තියෙන්නේ කියලා. හරි, මම මේ නැව ගැනම නෙමෙයි කිව්වේ. පොඩ්ඩක් ඒකත් කල්පනා කරලා බලන්න. ඔයා යන නැව ගිලෙන්න යන එකක්ද, නැත්නම් ගිලමින් තියෙන එකක්ද, නැත්නම් දිගටම යන එකක්ද? දිගටම යන්න විදිහක් නැහැ. මං කිව්වනේ ඕනම නැවක් මොනහරි ප්‍රශ්නයක් ආවට පස්සේ ගිලෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ හින්දා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයා ඉන්නේ ගිලෙන නැවකද, එහෙමත් නැත්නම් ගිලමින් තියෙන නැවකද කියලා. එළව හවස 5යි විනාඩි 33යි.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: යතිවර මාපිය නිවහන නිවාස දහසක් ඉදිකිරීම් ඇරඹෙයි. අත්තම දෙවන අදියරේ වැඩ පටන් ගනී. සෞඛ්‍ය කාර්ය සහායකින් අලුතෙන් 350ක්. රොසියානු පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන අදියර අද.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: වරුසාව සෙනසුරාදා රාත්‍රී 7ට ලක්කඩින්.
1: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස හයයි ඔන්න දෙන්නම්. හවස හයයි විනාඩි එකයි. දැන් ඔයාලට හිතෙන්නේ මේ වෙලාවේ කාත් එක්ක හිටියොත් හොඳයි කියලාද? කාත් එක්ක මේ වෙලාවේ කතා කරොත් හොඳයි කියලා හිතනවද? ඔයාලට පාළුද? එහෙම කියලා අහන්න කවුරුත් නැහැ නේද? ඉන්නවනම් කමක් නැහැ කතා කරන්න. ඔයාලට පාළුයි නං, ඔයාලට දුකයි නං. එන්න මේ පැත්තට, මේ ලක්කඩේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න යාම අසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ඔබ මොටර්සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: ශිෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1131 011 286 1111 ශනිගමතුම් 19:16
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

සතියක ලකන FM 93.5 FM 93.7 ලකන

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ප්‍රවෘත්ති සිරස්තල
5: ජතිවර මාපිය නිවහන නිවාස දහසක් ඉදිකිරීම දෙවයින පුරා ඇරඹේ. පවිත්‍ර දේශයක් සඳහා වූ අත්තම දෙවනදියරෙත් වැඩ පටන් ගනී. උතුරේ සෞඛ්‍ය නංවන්න සෞඛ්‍ය කාර්ය සහයකින් අලුතින් 350ක්. අම්පාරේ ආයෝජනයේට ඉන්දීය ව්‍යාපාරිකයන් 40ක් එක්වේ. කන්ටේනර් 323 පරීක්ෂණ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට. රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන අදියර අද. ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම කෑන් දුෂ්යන්ත. ප්‍රවෘත්ති සංස්කරණය සුබුන් දිලංක ලියනාරච්චි. සම්බුදු සසුනේ චිරස්ථිතී වෙනුවෙන් දරුවන් සසුනට පූජා කළ දැනට ස්ථිර නිවසක් නොමැති දෙමාපියන් සඳහා නිවාස හිමිකම් ප්‍රධානය බදුල්ලෙන් ආරම්භ කෙරුණා. ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන යතිවර මාපිය නිවහන යනුවෙන් නම් කර තිබෙනවා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම නිවාස ඉදිකිරීම හා ජලසම්පාදන අමාත්‍යාංශයේක් වයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. පළමු අදියරේදී නිවාස 270ක් ඉදිකිරීමට නියමිතයි. සමස්ත ව්‍යාපෘතිය යටතේ නිවාස දහසක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරනවා. එක් නිවසක් වෙනුවෙන් ₹115ක ආධාරයක් ලබා දෙන අතර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී මාපියන්ට නිවස පහසුකම් සලසා දීම වැඩසටහනේ මූලික අරමුණයි. නිවාස හිමිකම් ප්‍රධානය සිදු කෙරෙන්නේ හිනිදුම සුනිල් සෙනෙවි සහ සමන්ත විද්‍යාරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අතර යතිවර මාපිය නිවහන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්ද නිවාස අටක් ඉදිකිරීම අද ආරම්භ කෙරුණා. යනුව මැදිරිගිරිය පළුවද්දන ගම්මානයේ ප්‍රථම නිවස ඉදිකිරීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. ජතිවර මාපිය නිවාස වැඩසටහන සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිකෙරෙන ප්‍රථම නිවස සඳහා මුල්ගල තැබීම අතුරුගිරිය ගල්වරුසාව ප්‍රදේශයේදී අද සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ, කඩුවෙල මහනගර සභාවේ සභාපති රංජන් ජයලාල් මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. දෙහිඅත්ත කණ්ඩිය මාවනාගම ප්‍රදේශයේදීද තවත් එක් වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. යතිවර මාපිය නිවහන වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන නාගුඩ ගම්මැද්දීගොඩ ග්‍රාමනිලධාරි වසමේදී ආරම්භ කෙරුණා. ව්‍යාපෘතිය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකිරීම ආරම්භ කෙරුණේ ඇහැලියගොඩ බටහිර කලටුවාව ප්‍රදේශයේදී. යතිවර මාපිය නිවහන මාතලේ දිස්ත්‍රික් වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ උකුවෙල ප්‍රාදේශීයලිකම් කොට්ටාශයේදී. එකමුතුව එක්වෙමු පිරිසිදු ශ්‍රී ලංකාව ගොඩනගමු යන තේමාව යටතේ ක්‍රියාත්මක අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර අද දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණා. පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහිම යටතේ තේමා කරගත් ක්ලීන් ශ්‍රී ලංකා අත්තම ජාතික පිරිසිදු කිරීමේ දිනය රටපුරා සාර්ථකව ක්‍රියාත්මකයි. ගම නගරය විරල තීර ඇතුළු මුළු රටම පිරිසිදු කිරීමේ දීප ව්‍යාප්ත ජාතික ව්‍යාපෘතියක් ලෙසයි අත්තම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. ත්‍රිවිධ හමුදාව, පළාත් පාලන ආයතන මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීයලිකම් කාර්යාලවල මැදිහත් වීමෙන් වැඩසටහන ක්‍රියාත්මක වනවා. වැඩසටහනේ සමාරම්භය පසුගිය අගෝස්තු 8 වන දා සිදු කෙරුණා. සෑම මාසකම සෙනසුරාදා දිනකම අත්තම ජාතික පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමයි සැලසුම. උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව තවත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය කාර්ය සහයකින් 350 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබා දුන්නා. ඒ ජාපනයේදී යාපනයේ ශික්ෂණ රෝහල, යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා රේකිය අමාත්‍යංශය යටතේ මෙන්ම උතුරු පළාත් සභාව යටතේ මෙම පිරිස බඳවාගෙන තිබෙනවා. මෑතකදී පැවතුූ ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ වලින් හා කුසලතා මත තේරීපත් වූ පිරිසක් සඳහායි පත්වීම් ලිපි ප්‍රධානය කෙරුණේ. රාජ්‍ය සේවාවට එහා ගිය සේවාවක් සෞඛ්‍ය සේවකයන්ගෙන් අපේක්ෂා කරන බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියේ.
6: ඔබත් ඇතුළුව මෙරටේ ජනතාව ජනාධිපතිතුමාට ජනවරමක් ලබා දුන්නා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදාගන්න. අපි දැන් රට යම් ස්ථාවරත්වයකට ගෙනලා තියෙනවා. මේ ජයග්‍රහණ අපි යත්පත් කරගත්තේ මූල්‍ය විනයක් පවත්වාගෙන යාම ඇතුළේ. ඒ නිසා අපි ඉන්නේ දැන් වෙනස් වෙමින් පවතින රටක. අන්නේ රට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් බවට පත් කරන්නට ඔබ හැම දිනාගේම සහයෝගය අපි අපේක්ෂා කරනවා. යාපනයේ ශික්ෂණ රෝහලේ ස්වේච්ඡාවෙන් වැඩ කරපු 98 දෙනෙක් හිටියා. එයා රාජ්‍යසභාවට ඇතුළත් වීම සඳහා මාව මුණ ගැහෙන්නත් දෙසරයක් විතර කොළඹව බස් අරගෙන. අපි දැන් පළාත් සභාවේ පත්වීම් සහ මධ්‍යම ආණ්ඩුවේ අපේ ශික්ෂණ රෝහලේ පත්වීම් ඔක්කොම දුන්නාම ඒ සේවය කරපු අයකින් සැලකුදු ප්‍රමාණයකට මේ පත්වීම් ලැබිලා තියෙනවා. තවත් 15ක් පමණ ඉතුරුලා ඉන්නවා කියන බව ආරංචියක් තියෙනවා. ඒ අය සාමාන්‍ය පෙළ වැඩ 6-2 සමත් නම් වයස අවුරුදු 45ට වඩා අඩු නම් සුසුකම් සපුරලා තිබෙනවා නම් එයත් රාජ්‍යසභාවට බඳවාගන්න සුදානම්.
5: මෙතර රුපියල් මිලියන 28ක ආයෝජනයේ නිදි කළ මුලතිව් තැපැල් කාර්යාලය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. ප්‍රදේශයේ පවුල් 12231කට මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසකට මෙමගින් සිත සලසනවා. නවීන පහසුකම් වලින් සමන්විත වන ලෙසටයි මෙය ඉදි කර ඇත්තේ. මුලතිව් දිස්ත්‍රික්කය තුල තැපැල් කාර්යාල 5ක් සහ උප තැපැල් කාර්යාල 17ක් ක්‍රියාත්මකයි. වසර 10කට පමණ පසුවයි නව තැපැල් කාර්යාලය ඉදිකිරීමට ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ. 2025 අයවැය මගින් නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීමට රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කෙරුණා. ජනතාව භාණ්ඩාගාරයට ලබා දෙන ආදායම නැවතත් ජනතාවගේ ජීවන තත්ත්වයේ නගස් සිටුවීම සඳහා යෙදවීම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
7: මේ ප්‍රදේශයේ පවතින සපෝස්ට් ඔෆිස් හයිකුත් එක්ක සාමාන්‍යයෙන් පවුල් 12,000කට පමණ මේ කාර්යාල මගින් සේවාව සැපයනවා. සාමාන්‍ය තැපැල් දෙපාර්තමේන්තුව තිබුණේ අපි ඉන්නදාලින් දන්නවා ටිකක් නොසලකාගත තත්ත්වයක. ඔබ රජයෙන් ලබා දුන් බදු භාවිතා කරලා අපි තැපැල් දෙපාර්තමේන්තුව ශක්තිමත් කරමින් ඉන්නවා. ඒ අනුව 2025 වසරේ ඉඳලා අපි රුපියල් මිලියන 600ක් වෙන් කළා. අලුත් තැපැල් කාර්යාල නිරුත්තර කරන්න අපි විරුද්ධ කරන 12 තැපැල් කාර්යාලය මේක. ටැප් පරිකර 1500 කුයි ඩෙස්ක්ටොප් පරිකර 225 කට ලබා දෙලා තියෙනවා. මෙන්න මේ තැපැල් කාර්යාලය මේ රටේ ආර්ථිකයේ ගමේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක්.
5: මන්නාරම් රෝණියේ සහ ඊට පහලින් පිහිටි ලංකා ද්‍රෝණියේ තෙල් නිදි පවතින බවට ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. ඒ වසර 2032 වන විට ගැනීම් කටයුතු ආරම්භ කරන බව පෙන්වා දෙමින් මේ අතර කන්ටේනර් 323 සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණයේ වාර්තාව කඩනබින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළා. ඒ ස්වාධීන රූපවාහිනී රයිට් ටෝක් විශේෂාංගයට එක් වෙමින් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවයේ එක්ව පොදු අරමුණක් වෙනුවෙන් එකට ක්‍රියා කිරීමෙන් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵල කඩනබින් ජනතාවට ලබා දිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ මෝසම් වැසි සමග ඇතිවන ජලගැලීම් පාලනයට පූර්ව සූදානම ඉතා වැදගත් බව පෙන්වා දෙමින් දෙහිවල ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයට අයත් රත්මලාන කඳවල මාර්ගයේ මෙන්ම එහි දෙපස කණුපද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීම වෙනුවෙන් පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා. පසුගිය දසවනදා ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ලබන වසරේ ජුනි 30 වන විට අවසන් කිරීමට නියමිතයි. පළාත්පත මාර්ග සංවර්ධන අධිකාරිය එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. රුපියල් මිලියන 64ක වියදමින් පාලමක් ඉදිකිරීම, රුපියල් මිලියන 930ක වියදමින් කානු පද්ධතියක් සකස් කිරීම වෙන්ම රුපියල් මිලියන 115ක වියදමින් මාර්ග ප්‍රතිසංස්කරණයක්ද සිදු කරනවා. ව්‍යාපෘතියේ කටයුතු ඉතා කඩනමින් හා ප්‍රශංසනීය ලෙස සිදුවන බව මෙහිදී පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය ඊට අදාළ සිළු රාජ්‍ය ආයතන මන සම්බන්ධීකරණයකින් දේශපාලන අධිකාරිය සමග එක්ව කටයුතු කිරීමට බලධාරීන් දක්වන උනන්දුව විශේෂයෙන් අගය කළ යුතු බව කියා සිටියා.
8: මේක හොඳ ආදර්ශයක් වෙනවා. ඇත්තටම සියලුම ආයතන එකතු වෙලා ලස්සනට වැඩක් කරන එකට මම හිතන්නේ දිස්ත්‍රික්කයටම හොඳ ආදර්ශයක් දෙන්න පුළුවන්. ඒ නිසා අපි කරමු කොහොමයි. අපිට සාමාන්‍යයෙන් එන චෝදනානේ එක එක ආයතන සම්බන්ධීකරණයක් හරියට වෙන්නේ නැහැ කියලා මට නම් මේකේ මේ බලන මේ කාර්යයට විශාල ප්‍රගතියක් ඇවිල්ලා තියෙනම විවිධ ආයතන එක්කම හොඳ සම්බන්ධීකරණයක් සිද්ධ වුණ හින්දා මෙහෙම වැඩ කරන්න තමයි පිටාස. සියලු දෙනාගේම ඒ සහයෝගය කැපවීම විශාල වැඩ කොටසක් අපි අන්තිමට මේ රටට පේන්න ඕනේ මෙන්න මෙහෙමයි ආයතන වැඩ කරන්නේ මෙන්න අපේ රාජ්‍ය සේවය කියලා අපිට පෙන්නන්න පුළුවන්.
9: අධිවේගී මාර්ගවල ගමන් කරන රථවාහනවල සිග්නයට ආසන පටිපැලදීම බෙවඩ වෙට අනිවාර්ය කර තිබෙනවා. රියදුරු මෙන්ම අනිකුත් ආසනවල සිග්න අය අනිවාර්යෙන්ම ආසන පටිපැලඳ සිටිය යුතු බැවින් එසේ නොකරන අයට දඩ නිකුත් කිරීමට සිදුවනවා. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළ රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති WPG සේනාධීර මහතා.
10: මේ නීතිය ක්‍රියාත්මක කරන බව අධිවේගී මාර්ග ඇතුළන ස්ථානව අත්පත්‍රිකා බෙදා හරිමින් මාධ්‍ය මගින් දැනුවත් කරමින් සහ ප්‍රධාන මාර්ගවල ඒ අත්පත්‍රිකා බෙදමින් ජනතාව සහ සියලු දිරිඳුරන් දැනුවත් කිරීම කරා. දැන් ඒක නිසා ප්‍රමාණවත් වැඩි කාලයක් ලබා දීලා තියෙන එක නිසා අධිවේගී මාර්ග ආසන පටි නීතිය 100%ක්ම ක්‍රියාත්මක කරනවා. අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කරලා ආසන පටි පැලඳගෙන හිටියේ නැත්නම් යම් මගියෙක් ගැසට් නිවේදනයේ තියෙන රෙගුලාසිය අනුව ඒ නීතිය 100%ක්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
9: ආසන පටි පැලඳීම පිළිබඳ නීතිය ගැන රේදුරන් දැනුවත් කිරීම සෑම අධිවේගී මාර්ග පිවිසුමකදීම සිදුවුණා. මේ සඳහා සහන කාලයක්ද ලබා දීමෙන් අනතුරුවයි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුණේ. මේ අතර ජාතික මාර්ග පද්ධතියට අයත් වන මාර්ගවල පවතින ආරක්ෂිත හා අනතුරුදායක ස්ථාන ආරක්ෂිතව සකස් කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකසීම වෙනුවෙන් පැවති වැඩසටහනට එක් වූ අමාත්‍ය බිමල් රත්නායක මහතාද ආසන පටි පැලඳීමේ නීතිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළා.
11: අපි අත්‍යවශ්‍ය නීති ප්‍රමාණයක් හඳුන්වා දීලා තිබෙනවා මාර්ග ආරක්ෂාවෙන්. හඳුන්වා දෙමිනුත් ඉන්නවා. එහෙන් එකක් තමයි අධිවේගී මාර්ගවල සෑම කෙනාම සීට් බෙල්ට් පලනින්න ඕන කියන නීතිය. ඒ නීතිය දැන් අපි ගෙනල්ලා අවුරුද්දක් වෙනවා. ඒක අලුත් නීතියක් නෙමෙයි. අධිවේගී මාර්ගවල යන වාහනවල සමහර වාහන තියෙනවා නිෂ්පාදකයා විසින් සීට් බෙල්ට් සවි කළා යපු නැති ඒවා. විශේෂයෙන් පරණ වාහන. අපි අවස්ථා හතරකදී ගැසට් දික් කර කර අපි අවස්ථා දුන්නා වාහනයේ සීට් බෙල්ට් හයි කරලා නැතිව එන වාහනවල අයිතිකරුවන්ට සීට් බෙල්ට් හයි කරගන්න. එහෙම හයි කර ගත්තාට පමණයි අධිවේගී මාර්ගවල නීත්‍යානුකූලව ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි නීතිය එකපාරකට නාවේ නෑ.
9: දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බෙංගාල බොක්කේ අන්දමන් දූපත් ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වීමයි ඊට හේතුව. සුළඟේ වේගයේද ඉදිරි දින කිහිපය තුළ වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මේ අතර අද දිනේදී බස්නාහිර සබරගමුව සහ වයඹයන පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි හටගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඌව පළාතේ මෙන්ම මුලතිව් මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්වල පසුරු දෙකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. වැසි සමග ඇතිවිය හැකි අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දැනුවත් කෙරෙන්නේ. පවතින එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් දිවයින

0: මෙන්ම සතුන්ටද බලපෑම් එල්ල වී තිබෙනවා. උතුරු පළාතට බලපා ඇති දැඩි වේලිකාල්ගුණයේ හේතුවෙන් කුඩ වැව් රැසක් සිඳී ගොස් තිබෙනවා. පසුගියදා යම් වර්ෂාපතනයක් පතිත වූවත් පවතින වේලිකාල්ගුණ තත්ත්වය පහව යාමට තරම් එය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වේලිකාල්ගුණයෙන් තවදුරටත් බලපෑම් එල්ල වී තිබෙනවා. මෙරට ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීම සඳහා ඉන්දියාවේද සහය හිමිවන බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පීතිස්ස මහතා පවසනවා. ඉන්දු ශ්‍රී ලංකා නියෝජිත ව්‍යාපාරික සමුළුවක් අම්පාරේදී පැවැත්වුණා. අම්පාර ප්‍රදේශයේ ආයෝජන සිදු කිරීම සඳහා ඉන්දිය ව්‍යාපාරිකයන් 40 දෙනෙකු පමණ එහිදී ඉදිරිපත් වුණා. අම්පාර දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යවසායකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. වත්මන් ශ්‍රී ලංකා රජයේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ඇතිකරගත් සබඳතා මත ඉන්දිය ව්‍යවසායකයන් මෙසේ මෙරට ආයෝජන සඳහා එළඹ සිටිනවා. දින තුනක් පුරා පැවැත්වෙන රුසියා පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ ආරම්භ කෙරුණා. 2022 වසරේදී රුසියාව යුක්‍රේනයේ යුද්ධය ආරම්භ කිරීමෙන් පසු පළමුවරටයි එරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ. ක්‍රෙම්ලිනයේ බලය අතහුරු කර ගැනීම සඳහා මෙම මැතිවරණය පැවැත්වෙන බවට දේශපාලන විශ්ලේෂකයින් මතපල කරනවා. මැතිවරණය සඳහා කිසිදු විපක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් වී නොමැති අතර පාලක පක්ෂයේ දේශපාලන ආධිපත්‍ය මෙවර මැතිවරණයෙන් ඉතා ඉහලින් සුරක්ෂිත වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව මිලියන 111ක්. ඡන්දේ ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉහළ නැංවීමේ අරමුණින් විද්‍යුත් ඡන්ද පත්‍රිකාවට අවසර ලබා දී තිබෙනවා. ඊ සන්ධ්‍යාව වන විට 30%ක පමණ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි රුසියා මධ්‍යම මැතිවරණ කොමිසම සඳහන් කළේ. මෙම මැතිවරණය හරහා යුද්ධයට මහජන සහයෝගය අවධාරණය කිරීම හා එහි ක්‍රියාවන්ට නිත්‍යානුකූල භාවයක් ලබා දීමට ක්‍රෙම්ලිනය උත්සාහ කරන බව විශ්ලේෂකයින් පවසනවා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා මැන්චෙස්ටර් හීදී. තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් රාත්‍රී 7ටයි. පළමු තරග දෙකම ජයගෙන එංගලන්ත කණ්ඩායම මෙවන විට තරගාවලිය 2-0 ලෙස ජයගෙන අවසන්. ජතිවර මාපිය නිවහන නිවාස දහස්සක් ඉදිකිරීම දිවයින පුරා ඇරඹෙයි. පවිත්‍ර දිශයක් සඳහා වූ අත්තම දෙවන අදියරේත් වැඩ පටන් ගනී. උතුරේ සෞඛ්‍ය නංවන්න සෞඛ්‍ය කාර්ය සහායකින් අලුතින් 350ක්. අම්පාරේ ආයෝජනයට ඉන්දිය ව්‍යාපාරිකයන් 40ක් එක්වෙයි. කන්ටේනර් 323 පරීක්ෂණ වාර්තාව කඩිනමින්ම පාර්ලිමේන්තුවට. රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන අදියර අද. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිබාවට පත්වනවා. ජලිත් හමුයමු හෙට පෙරවරු 9ට. 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
2: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

අද හැඟුම් වරසාව රිද්මය අපි ටිකක් වෙනස් කරන්නයි උත්සාහ කරන්නේ. ඒක එහෙම වෙන්නේ මෙන්න මේ ඔබ අහපු ගීතයේ යම් ආකාරයක දායකත්වයකුත් එක්ක. මේ ගීතවලට කියන්නේ යුරෝපීය ඩිස්කෝ, එහෙම නැත්නම් යුරෝ ඩිස්කෝ කියන නමින් තමයි හැඳින්වෙන්නේ. මේ ඔබ ඇහුවේ බොනියම් සංගීත කණ්ඩායමේ අතිශය ජනප්‍රිය ගීතයක්. ජනප්‍රිය ගීතයක් විතරක්ම නෙමෙයි, බොනියම් සංගීත කණ්ඩායම 1976 ජනගත වෙනකොට, නැත්නම් ජාත්‍යන්තර තලයට අරගෙන එනකොට, ජාත්‍යන්තර තලයට ගෙන ආපු ප්‍රථම ගීතය තමයි ඔය ඩැඩි කූල් කියන ගීතය ඔබ මේ පසුබිමින් ඇහුණු. ඇයි අපි අද බොනියම් සංගීත කණ්ඩායම පිළිබඳ මේ සටහන් තබන්නේ? උගක් අපේ රටේ පවා මේ දවස්වල ගීතය සහ ගීතයේ අයිතිය සහ කවර් ගීත ගායනා කිරීම පිළිබඳ විවිධ මතවාද පවතිනවා. හැබැයි ඔබ විශ්වාස කරන්න, 1970 සහ 80 දශකවල ලෝක ප්‍රසිද්ධියට පත් නැත්නම් ඩිස්කෝ සහ පොප් සංගීත ශෛලියන් වලින් ලෝකයේ වසන් කළ බොනියම් සංගීත කණ්ඩායම, ඔවුන් ජර්මානු සහ කැරිබියන් මික්ස් එකක් තියෙන සංගීත කණ්ඩායමක්, ඔවුන් තමන්ගේ ගීත ශ්‍රේෂ්ඨයේ ලෝපුරා ජනප්‍රිය වුණු සුප්‍රකට ගීතවලින් බොහොමයක්ම පෙර වෙනත් ගායන ශිල්පීන් විසින් ගායනා කරන ලද ගීත. එහෙම නැත්නම් බොනියම්ස්ලා ගායනා කළ තියෙන්නේ පෙර ජනප්‍රිය වෙච්ච කවර්ඩ් සොංග්ස්. මේක හරි ලස්සන කතාවක්. මම ඔබව මේ කතාවත් එක්ක ටිකක් දිගට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. බොනියම්ස් කණ්ඩායම් විසින් ගායනා කරන ලද වෙනත් කලාකරුවන් මීට පෙර ගායනා කර තිබුණු කවර් වර්ෂන් හැටියට ප්‍රකට ගී එකතුවක් අපි අද ඔබට අරගෙන එනවා. එහෙම අහගෙන යනකොට ඔබට හිතේවි, ඇත්තරම බොනියම්ස් කියන්නේ බොනියම්ස්ලාද කියලා. ලෝකයේ ජනප්‍රිය පැරණි ගීත තමන්ගේ සුවිශේෂී ඩිස්කෝ සහ රෙගේ රිද්මයන්ට එකතු කරලා අතිශය ජනප්‍රිය කරනු ලැබූ මෙහෙවරක යෙදුණු යම් ආකාරයක සංගීත කණ්ඩායමක් තමයි බොනියම්ස්ලා.

දැන් ඔබට මේ ඇහින්නේ 1978 බොනියම් සංගීත කණ්ඩායම පටිගත කරන ලද රිවර්ස් ඔෆ් බාබිලෝන් කියන ගීතය. මේ ගීතය ඇත්තටම බොනියම්ස්ලාගේ

මේ ගීතය 1978 බොනියම්ස්ලා නතු කර ගත්තත් මේ ගීතේ මුල් අයිතිය හිමිවන්නේ 1970 මේ ගීතය ගායනා කරපු ද මෙලඩියන්ස් කියන සංගීත කණ්ඩායමට. මෙලඩියන් සංගීත කණ්ඩායම විසින් ගැයූ මන්දගාමී රෙගේ ගීතයක් හැටියට තමයි මේ ගීතය හඳුනාගනු ලබන්නේ. 1970 ජමයිකානු රෙගේ සංගීත කණ්ඩායමක් වන මෙලඩියන්ස් විසින් පටිගත කරන ලද සංගීත ඉතිහාසයේ අතිශය වැදගත්කමක් හිමි ප්‍රකට ගීතයක් හැටියට තමයි මේ ගීතය හඳුන්වනු ලබන්නේ. ඒකට හේතු වන්නේ ශුද්ධ වූ බයිබලයේ පද මේ ගීතයට අඩංගු වෙලා තිබීම. මෙම ගීතයේ පදමාලාව ඍජුවම ශුද්ධ වූ බයිබලයේ සමගින් සම්බන්ධයි. ගීතාවලියේ 137 1-3 සහ 4 ගීතාවලියේ 19-14 කියන පසම් ඇසුරින් මේ ගීතය සකසලා තියෙනවා. මේ 1970 බොනියම්ස් මේ ගීතය අයිති කරගන්න ඉස්සෙල්ලා මෙලඩියන්ස්ලා ගායනා

ගීතේ අඩංගුවෙලා තිබෙන පද සංකල්පනාවන් කිස්සුපුර 6 වෙනි සියවසේදී බැබිලෝනියානුවන් විසින් ජෙරුසලම්ව විනාශ කරලා යුදෙව් ජාතිකයන්ව බැබිලෝනියාවට වහලුන් ලෙස ගෙන යන කතන්දරය හා සහ සම්බන්ධ වෙනවා. බැබිලෝනියේ ගංගා කේමයන් අසල හිඳමින් තමන්ට නැති වුණු මාතෘභූමිය මතක් කරමින් ඔවුන් හඬන්න පටන් ගන්නවා. ඔවුන් හඬන මොහොතේ සතුරන් මේ මිනිස්සුන්ගෙන් සන්තෝෂ වෙන්න ගීතයක් ඉල්ලා සිටිනවා. අන්න එහෙම සන්තෝෂ වෙන්න ගීතයක් ඉල්ලා හිටිනකොට මේ කණ්ඩායම කිව්වේ පරදේශයක ඉඳලා තමන්ගේ ස්වාමීන්ගේ ගීත ගායනා කරන්නේ කොහොමද කියලා ගීතයකින්. ඒ අනුව ඔවුන් ගීතයක් ගායනා කරන්න පටන් ගන්නවා. ඒකෙ තිබුණේ පරමාකාරයෙන්ම සත්‍ය. බැබිලෝනියාවේ ගංගා අසල අපි හිඳගත්තෙමු. ශියෝනිය මතක් කරන විට අපි හඬා වැටුනෙමු. මෙන්න මෙහෙම වචන ටිකක් තිබුණේ. යුදෙව් ජාතිකයන් තමන්ගේ නිදහසේ මෞබිම විදියට සැලකුවේ ජෙරුසලම, ශියෝනිය, පස්සේ ඊශ්‍රායලය. මේක අහිමි වෙලා බැබිලෝනියාවේ ගංගා තීරයේ වහලුන් ලෙස සිටියේදී ඔවුන් දැඩි මානසික පීඩාවකට පත් වෙනවා. ඊට පස්සේ ඔවුන් මේ පීඩාව ගීතයකට එකතු කරනවා. නුහුරු පරදේශයක ඉඳලා අපි කොහොමද දෙවියන්ගේ ගීතයක් ගායනා කරන්නේ? මගේ මුවින් පිටවන වචනත් හදවතේ සිතුවිලිත් ඔබ වහන්සේ ඉදිරියේ පිළිගැනීමට ලක් වේවා කියලා ඔවුන් දේව ඇදහිල්ලක් විදිහට මෙය ඉදිරිපත් කරනවා. අන්නේ දේව ඇදහිල්ලේ ආපු රිද්මය සහ රටාව තමයි මෙලඩියන්ස්ලා තමන්ගේ ගීත ගායනයට එකතු කරගන්නේ.

ඇත්තටම මේ රිවර්ස් ඔෆ් බයිබිලෝන් කියන ගීතයට සංකේතාත්මක සහ සංස්කෘතික අර්ථයක් තියෙනවා. කෙටියෙන් කිව්වොත් අර බැබිලෝනියාවට පිටත් කර හැරපු මේ යුදෙව් ජාතිකයන්ගේ පීඩනය, ඔවුන්ට වෙච්ච අසාධාරණය, ඔවුන්ගේ පරාදීනත්වය, ඔවුන් අර මිනිසෙකුට හිමිවිය යුතු නිදහස අහිමි කිරීම කියන කාරණාවන් මේ ගීතය ඇතුලේ සාකච්ඡාවට බඳුන් වෙනවා. ආත්මීය නිදහස, මව්බිම, සාමය, මේ වගේ දේවල් මේක ඇතුලේ හුඟා කැඹුරින් කතා කරනවා. ඒ නිසාම තමයි බයිබලයේ ගීතාවලියේ මේ වචන ටික එහෙම් පිටින්ම අඩංගු වෙලා තියෙන්නේ. කොහොමද මේ ගීතය බොනියම්ස්ලට ආවේ?

මෙන්න මේ යුගයේ 1975 දී තමයි ජර්මානු සංගීත නිෂ්පාදක ෆ්‍රැන්ක් ෆාර්ලියන් විසින් සංගීත කණ්ඩායමක් නිර්මාණය කරන්න හිතන්නේ. ඔහු තරමක උපක්‍රමශීලී සංගීත නිෂ්පාදකවරයෙක්. ඔහුට ඕන වෙනවා ලෝකෙම තමන්ගේ ගීත නිෂ්පාදනය තුළ නතු කරගන්න. ඒ සඳහා ඔහු හොයනවා ලෝකේ ජනප්‍රිය ගීත තියෙන්නේ මොනවද කියලා. ඒ අනුව ෆ්‍රැන්ක් මුලින්ම අත තියන්නේ බයිබලයේ ගැයුණු මෙන්න මේ ගීතිකාවට. මේ කණ්ඩායමේ ඉන්නවා ලිස් මිචෙල්, මාර්ෂියා බැරට්ස්, මේසි විලියම්ස් සහ බොබි ෆැරල් කියන ශිල්පීන් හතර දෙනා. ඔයි බොබි ෆැරල් ප්‍රධාන වශයෙන් මේ කණ්ඩායමේ නර්තන ශිල්පියා වගේම කණ්ඩායමේ කැපී පෙනෙන ස්වරූපයක් බවට පත් වී තියෙනවා. නමුත් ලිස් මිචෙල්ගේ හඬ තමයි හුඟක් වෙලාවට ප්‍රමුඛ උනේ. ඔවුන් උපුටා ගන්නවා මෙලඩියන්ස්ලා ගායනා කරපු මෙන්න මේ ගීතාවලියේ එන

බයිබලයේ කොටසක්. බයිබලයේ ගීතාවලිය පදනම් කරගත් පදමාලාව ඕනෑම සංස්කෘතියක හෝ ආගමක ශ්‍රාවකයෙකුට පහසුවෙන් මතක හිටින වගේම යහපත් ආත්මීය හැඟීමක් දනවන එකක් වීමත් මේ තෝරාගන්න හේතු වුණා. බොනියම් සංගීත කණ්ඩායමේ සමාජිකයන් සියලු දෙනාම ජමයිකාව සහ කැරබියන් දූපත් පසුබිම් කරගත් අය වූ බැවින් ජමයිකානු මුලක් ඇති මෙම ගීතයට ඔවුන්ගේ හඬ සහ පෙනුම ඉතාම සහජයෙන් ගැලපුණා. ඒ නිසා ෆ්‍රෑන්ක් ගත්ත මේ තීරණය අතිශයින්ම සාර්ථක වුණා. 1978 නිකුත් කළ බොනියම් ස්ටැටියට ඔවුන් මේ ගීතය ඇතුල් කළා. විශ්වාස කරන්න මේ ගීතටි මිලියන ගණනින් අලවිවෙමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක සංගීත දර්ශකවල අංක 1 ස්ථානයට පත්වන්න මේ ගීතයට හැකියාව ලැබුණා.

හැබැයි මේ ගීතයට ලංකාව වගේම තහනමකට ලක් වෙන්න හේතු වුණා. Rivers of Babylon මේ ගීතය ජමේකානු රජය විසින් ගුවන් විදුලි තහනමකට ලක් කරනවා. ඒකට හේතුව බයිබලයේ පදවැල් රස්තෆාරියානු ආගමික හා දේශපාලන කැරලිකාරී අදහස් ඉස්මතු වන බව ප්‍රකාශ කරලා මේ ගීතයට සටනක් එකතු කිරීම. රස්තෆාරියානු කියන සංස්කෘතියත් බයිබලයේ අඩංගු සංස්කෘතියත් අතර තියෙන පුංචි පුංචි ගැටීම් මේ ගීතයේ යම් යම් තහනම් කිරීම වලට හේතු වෙනවා. Rivers of Babylon මේ ගීතය ඩිස්කෝ රිද්මයට ගැව්වේ බොනියම් සංගීත කණ්ඩායම. ඔවුන් මේ ගීතයට ඩිස්කෝ එකතු කළාන් පස්සේ ඒක බයිබලයේ ගීතයක් බවට මිනිසුන්ට අමතක වෙනවා. මේ ගීතය ගයමින් මිනිස්සු නටන්න පටන් ගන්නවා. මේ ගීතය දේශපාලනික වශයෙන් බාධාවකින් තොරව ලොව පුරා ගයන්න පටන් ගන්නවා. ආගම් මතවාද අතර තිබුණු සටහන් මේ ගීතේ ජනප්‍රියත්වයත් සමගම ශුන්‍ය වෙලා යනවා. ලෝකේ කවුරුත් Rivers of Babylon ගීතයට ආදරය කරන්න පටන් ගන්නවා.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
1: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 September 25 දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට
11: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

රිවර්ස් ඔෆ් බැබිලෝන් මේ අපි බොනියම්ස්ලගේ සංගීත කණ්ඩායමේ ජාත්‍යන්තරයෙන් පිටපත් කළ නැත්නම් ජාත්‍යන්තරයෙන් කොපි කළ එක ගීතයක් පමණයි. ඔබ විශ්වාස කරන්න මේ ගීත ඇටිය බ්‍රිතාන්‍යයේ පමණක් පිටපත් මිලියන 2කට වඩා අලෙවි වෙමින් සර්වකාලීන වාර්තාවක් තමා තිබෙනවා. කවුරුත් හොයන්න ගියේ නැහැ මේකේ මුල් පිටපත කාගේද, මේක මුලින් ගායනා කළේ කවුද කියලා. මිනිසුන් දන්නේ මේ ගීතය ගායනා කරන්නේ බොනියම්ස් කියලා විතරයි. ඒකට උදාහරණ සපයන්න පුළුවන් තවත් එක් ලස්සන ගීතයක් තමයි මේ ගීතය සනි. සනි ගීතය 1976 බොනියම්ස් ලේබලයට එකතු වෙන්නේ.

0: මොලිම්ස්ලට ආදරය කරන උගාක් රසිකීන් අතර අතිශය ජනාදරයට පත්වෙච්ච ගීයක්. නමුත් ඔබ විශ්වාස කරන්න, මේ ගීතය 1976 මොනියම් සංගීත කණ්ඩායම ගායනා කරන්නේ තවත් කොපියක් විදිහට. මේ මුල් පිටපත අපිට හම්බෙන්නේ 1966. බොබි හර්බ් විසින් ගායනා කරන ලද ලෝක ඉතිහාසයේ අතිශය ජනප්‍රිය වෙච්ච ගීයක් හැටියටයි මේ සනී ගීතය හඳුනා ගනු ලබන්නේ. ඇයි බොබි හර්බ් මේ ගීතය ගායනා කරන්නේ? මොකක්ද මේ සනී? මොකක්ද මේ හිරු එළිය? මේක එක්තරා විදිහක ඛේදවාචකයක්.
1: Sonny, yesterday my life was filled with rain. Sonny,

0: I love you.
1: මොකක්ද මේ සනී ගීතය? මොකක්ද මේ සනී කියලා ගායනා කළේ? මේ ගීතේ පිටුපස තියෙන්නේ තනිකරම ශෝකජනක ඛේදවාචකයක්. ඒකට කාරණා බොබි හර්බ් තමගේ ජීවිතය තුළ විස්තර කරනවා. මේ ගීතය නිර්මාණය කරන්න එක හේතුවක් වන්නේ 1963 නොවැම්බර් 22 ඇමරිකානු ජනාධිපති ජෝන් F. කෙනඩි වෙඩි තබා ඝාතනය කිරීම. එදා මුළු ඇමරිකාවම දැඩි ශෝකයකට සහ අඳුරට වැටුණු දවසක්. ඊළඟ කාරණාව, කෙනඩි ඝාතනය කරන්න යෙදුණු දිනයට පසුදා, ඒ කියන්නේ නොවැම්බර් 23 1963 බොබි හර්බ්ගේ වැඩිමහල් සහෝදරයා රාත්‍රී සමාජ ශාලාවකදී සිදු වුණු පිහි ඇනුමකින් සෝචනීය ලෙස මිය යනවා. මෙන්න මේ සිදුවීම් දෙක බොබි හර්බ්ගේ හදවතට දැනෙනවා. ඔහුට ඕන වෙනවා මේ අඳුරෙන් එළියට යෑමේ උත්සාහයක් තමන් තුළම ඇති කරගන්න. ඒ සඳහා ඔහු දැඩි මානසික කැළඹීමක් ඇතුළේ ජීවත් වෙනවා. පවතින දුක සහ අඳුර හමුවේ තැවෙනවා වෙනුවට යහපත් හෙට දිනක් සහ ආලෝකයක් වෙනුවෙන් බලාපොරොත්තු තබා ගන්න ඔහුට ඕන වෙනවා. ඒ නිසා ඔහු ලියනවා ගීතයක්, අඳුරු දිනවලට පසු නැවත නැගී එන හිරු එළිය යන සංකේතාත්මක නාමයෙන්. සනී සයිඩ් ඔෆ් ලයිෆ් ඔහු සඳහන් කරලා තිබුණේ එහෙම. ඇත්තටම මේ සනී කියන්නේ කවුද? මේක නිශ්චිත වශයෙන් කාන්තාවකගේ නමක්ද? එහෙම නැත්නම් අඳුරු කාලවලදී අපිට බලාපොරොත්තු ශක්තිය ආලෝකය ගෙන එන සංකේතයක්ද? හරි අපූරු පද සංකල්පනාවක් මේ ගීතයට එකතු වෙනවා.

මොකක්ද මේ ගීතය ඇතුළ කතා කරන්නේ? සනි යෙස්ටඩේ, ඊයේ කතාව. ඊයේ මගේ ජීවිතේ වැස්සෙන් සහ දුකින් පිරීලා තිබුණා. නමුත් නුඹ මට සිනාසේ මගේ වේදනාව නැති කරලා දැම්මා. මේ ආදී වශයෙන් රචනා කරන මේ ගීතේ බලපෑම ඔව් ඉතාම අපූර්වට රචනා කරනවා. ජීවිතයේ පැවති දැඩි මානසික කැළඹීම සහ වේදනාව, නැවත ජීවිතයට සැනසීම සහ සිනහව පැමිණි ආකාරය මේ ගීතය ඇතුලේ නිරූපණය වෙනවා. The dark days are gone. අඳුරු දින ගෙවි ගොස් තිබෙනවා. Bright days are here. ආලෝකමත් දින උදා වෙලා තියෙනවා. My sunny, ඉත අවංකෝ බැබලි. මගේ හිරු, ඉත අවංකෝ මැබලි. මා වෙත හෙළූ ඒ සිනහවට ස්තුතියි. ජීවිතයට අරුතක් සහ ආලෝකයක් දුන්නාට ස්තුතියි. අඳුරු මොහොතකට තමන්ට ශක්තියක් වුණු, ජීවිතේ නැවත බලාපොරොත්තුවක් දීලා නැගිටින්න උදව් කරපු, මිනිසුන්ට දක්වන කෘතඥතාවය, ආදරය මේ ගීතය ඇතුලේ අඩංගු වෙලා තියෙනවා.

මොනීම් සතර පත්වෙන් ඉස්සල්ල 1966 වෙනකොට මේ ගීතය ඇමරිකාවේ බිල්බෝඩ් හොට් දර්ශකයේ දෙවන ස්ථානයට ඇවිල්ලා තිබුණා. ඒත් ඇයි මෙච්චර ජනප්‍රිය ගීතයක් මොනීම්ස්ලා හොරකම් කරන්නේ? මේක හොරකමක්ද? නෑ. බොබී හර්බ්ගේ මුල් ගීතයේ තිබුණේ සෝල් ජෑස් කියන මේ මන්දගාමී ස්වරූපයක්. නමුත් ෆ්‍රැන්ක් ෆේලියන් බොනියම් සංගීත කණ්ඩායම සඳහා 1970 මේ ගීතය අතිශයින් ජනප්‍රිය වුණු යුරෝ ඩිස්කෝ රිද්මය එකතු කරනවා. ඔහු මේකට එකතු කරන්නේ අප්බීට් ටෙම්පෝ එකක්. ගීතයේ පසුබිමෙන් දිවෙන ඩිස්කෝ බේස් ලයින් එකක් වගේම අපි කියන බ්‍රාස් එහෙම නැත්නම් පිත්තල වාද්‍ය වාහන මේකට ඇතුළත් කිරීමෙන් ගීතයට යම් ආකාරයක නර්තනශීලී ජීව ගුණයක් එකතු කරනවා. මෙහිදී ලිට්ස් මිචෙල්ගේ හඬ ඒ සමග එකතු වෙන අනිකුත් කාන්තා නියෝජනයන්ගේ සුසංයෝගය ප්‍රධාන ගායනයට අමතරව හරි අපූරු අලංකාරයක් ගීතයට එකතු කරනවා. ඔබ විශ්වාස කරන්න බොනියම්ස්ලගේ ගීත ඇතුළේ ඇහෙන පිරිමි හඬ කාගේද? ඒක හුඟ දෙනෙක් සඳහන් කරන්නේ බොබීගේ කියලා. නමුත් නැහැ. මේ සංගීත කණ්ඩායමේ නිෂ්පාදකයා වුණු ෆ්‍රැන්ක් ෆ්‍රේරියන්ගේ හඬ තමයි නිතරම මේ ගීතවල පසුබිමෙන් දිවෙන බෙරිටෝන් හඬ. ඔහුගේ හඬත් මේ ගීතෙට ඇතුළු කරලා මේකට අමුතු ජීව ගුණයක් එකතු කරන්න බොනියම් සංගීත කණ්ඩායම සමත් වෙනවා. ඒ අනුව 1966 අපි අහපු ගීතය 1976 අවුරුදු 10කට පස්සේ බොනියම්ස්ලා ටේක් ද හාර්ට් ඔෆ් මී කියන ප්‍රථම ඇල්බමයට මේ ගීතය එකතු කරනවා. ඔබ විශ්වාස කරන්න මේ ගීතය ජර්මනිය, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානී මුළු යුරෝපයේම ටොප් චාර්ට් වල ප්‍රථම ස්ථානවලට පැමිණෙනවා. 66 අපිට ඇහුණු සනී ගීතය නූතන පරම්පරාව වැළඳගත්තේ ටිකක් අඩුවේ. හැබැයි බොනියම්ස් ගායනා කරපු සනී ගීතය අදටත් තරුණ පරපුර අතර නැවත වරක් අතිශය ජනප්‍රිය වෙච්ච ගීයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. රාත්‍රී සමාජශාලා, ඩිස්කෝ සාදවල බහුලම වාදනය වන සදාතනික ජනප්‍රිය එවගින් හිට් එකක් හැටියට තමයි මේ ගීතය අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. බොනියම් සංගීත කණ්ඩායමටත් ඉස්සෙල්ලාම අලුතෙන් සමාජගත වෙනකොට බයක් තිබුණා. මොකක්ද මේ බය? සම්පූර්ණයෙන්ම අලුත් ගීත පමණක් ඇතුළු කිරීමෙන් තමන්ගේ ජනප්‍රියත්වයට හානියක් වෙයි කියන බය. ඒ නිසාම ලෝකේ පුරා මිනිසුන්ගේ මතකයේ තිබුණු ජනප්‍රිය පැරණි ගීත අරගෙන ඒවා ඩිස්කෝ සහ ඩාන්ස් ශෛලීන් වලට නැවත හඩගස්වන්න නැත්නම් කවර්ඩ් වර්ෂන් නිර්මාණය කරන්න මේ නිෂ්පාදකයෝ කටයුතු කළා. සනී ගීතය එහෙම සංගීතමය හැකියාවක් තිබුණු ගීයක්. මේ ගීතේ ප්‍රධාන අරුත බොනියම් සංගීත කණ්ඩායම තව තවත් ස්මතු කරමින් ඉදිරියට අරගෙන ගියා. දැඩි අඳුර, වේදනාව සහ ශෝකය අභිභවා පැමිණෙන බලාපොරොත්තුව ආලෝකයේ සහ පවතින දේට කෘතඥතාව පළ කරගමින් ජීවිතේ සතුටෙන් ගෙවන්න කියන ආරාධනය ඔවුන් මුළු ලෝකයටම ප්‍රකාශ කළා. ඒකට වඩාත්ම හොඳින් ගැලපුණේ බොනියම්ස් නිර්මාණය කරපු යුරෝ ඩිස්කෝ ශෛලිය.

ඔබ හැලින් බරුසාව සමගින් එකතුව සිරෙන්නේ. ඉතින් මමත් ප්‍රේමසිරිත් අපි මේ පීරමින් හොයමින් පවතින්නේ බොනියම් සංගීත ගණ්ඩායම. තමන්ගේ ජනප්‍රියතාවයේ උදෙසා ලෝකයේ අන්තැන් වලින් උකහා ගත්ත නැත්නම් කවර් හැටියට නිර්මාණය කරපු ගීත මොනවද කියන එක පිළිබඳ ඔබට හඳුන්වා දෙන්න. මොකද ලංකාවේ එක්තරා යුගයක් අපි කතා කළොත් එහෙම 70 දශකයේ 80 දශකයේ 90 දශකයේ සහ අදටත් මේ බොනියම් සංගීත කණ්ඩායමේ වේගරිත්මීය ගීතවලට තිබෙන ඉල්ලුමේ කිසිම අඩුවක් නැහැ. බොනියම් සංගීත කණ්ඩායම තමන්ගේ ජනප්‍රියත්වයේ උදෙසා තවදුරටත් පාවිච්චි කරපු ලොව ජනප්‍රිය ගීත දර්ශකවල වැජමුණු එක් ගීතයක් තමයි මෙන්න මේ ගීතය. No Woman No Cry. ගීත ගායනා කළේ

නෝමන් නෝක්‍රයි ගීතය අයිති වෙන්නේ 1974 කියන යුගයට. අපේ ලෝප්‍රකට රෙගේ සංගීතයේ රජු ලෙස සැලකෙන බොබ් මාලිගේ සර්වකාලීන ජනප්‍රිය ගීතයක් ලෙස මේ ගීතය හඳුනාගෙන තිබෙන බව ඔබට මතක ඇති. නෝමන් නෝක්‍රයි බොබ් මාලි ගායනා කරපු මේ ගීතය ඇතුලේ කතා කරන්නේ එයාගේ ජීවිතයේ මුල් ළමාවිය පිළිබඳ. එයා දුප්පත්කමේ අතිශය ගිරිලා ජීවිතය ගත කරපු ආකාරය පිළිබඳ. බොබ් මාලි මේ ගීතය ලියනකොට මුල් පද පෙළ යොදාගන්නේ නෝමන් නෝක්‍රයි කියලා. කෙටියෙන්ම කිව්වොත් ලඳුනි හඬන්න එපා කියලා තමයි කියන්නේ. කාන්තාවනි හඬන්න එපා කියලා එයා කියනවා. අම්මා වරුණි ඔබ හඬන්න එපා කියලා එයා ගායනා කරනවා. තමන්ට ආදරය කරන කාන්තාවන්ට අම්මා වරුන්ට අනාගතය ගැන බලාපොරොත්තුවක් දෙමින් දුක් වෙන්න එපා සියල්ලම හරියාවි කියන කාරණාව පවසන්න ඔහු මේ ගීතය නිර්මාණය කරනවා.

බොක්මාලි තමන්ගේ ජීවිතයේ එක කාල සමීපයක් ජමයිකාවේ කින්ස්ටන් නුවර ට්‍රේන්ච් ටවුන් කියන ප්‍රදේශයේ දුප්පත් මුඩුක්කු ප්‍රදේශයක තමන්ගේ ජීවිතය ගත කරනවා. තමන්ගේ ජීවිතයේ ලබපු මේ කටුක අත්දැකීම් සහ ජීවිත සත්‍ය පාදක කරගැනීමෙන් ඔහු මේ ගීතය රචනා කරනවා. ඇත්තටම බොබ් මාලිගේ

දැඩි ලෙස පීඩාවින්ද. අම්මාවරුන් සහ බිරින්දෑවරුන් නේකවිද වේදනාවන් අත්වින්ද. බොප්පාලි ඇතුළු මේ තරුණ කණ්ඩායමට මෙහිදී උදව් කරන පිරිසක් ඉන්නවා. කන්න කිසිවක් නැති ජීවිතයේ ඊළඟ මොහොත මොකක්දයි කල්පනා කරන මොහොතක ඔවුන්ට ඉරිඟු පිටි කැඳ අදාගෙන බෙදලා දුන්නු පිරිසක් මේ පරිසරයේ හිටියා. ඒ හැබැයි අත්දැකීම බොප්මාලි මෙනෙහි කරනවා. බොප්මාලි මේ ගීතය රචනා කරනකොට හුඟක් දේවල් වෙනස් වෙලා. ඔව් මේ ගීතය ඇතුළට ගේනවා Good friends we have, oh good friends we are lost. බොප්මාලි මිතුරන් අහිමි වීම පිළිබඳ මේ ගීතය සඳහන් කරනවා. මුඩුක්කු වීදිවල තිබුණු දේශපාලන ප්‍රචණ්ඩත්වය, පොලිස් මර්ධනය, දුප්පත්කම නිසා උන්ට අහිමි වූ සැබෑ ළමා කාලයේ මිතුරන් පිළිබඳ ඔහු මෙනෙහි කරනවා. එතකොට බොප්මාලි ඇයි මේ ගීතය ගායනා කරන්නේ? ඒකේ මොකක්ද ඇතිවෙච්ච ප්‍රතිඵලය? ලෝකයේ බොප්මාලි ගායනා කරපු No Man No Cry ගීතය සොයලා බැලුවොත් මෙහි සැබෑ ගීත රචකයා ලෙස නම් කරලා තියෙන්නේ බොප්මාලිගේ සැබෑ කිට්ටු මිතුරෙකු වුණු වින්සන්ට් ටාටා ෆෝඩ් කියන නම. එතකොට මේ වින්සන්ට් ටාටා ෆෝඩ් කියන්නේ බොප්මාලිගේ පුංචි කාලේ හොඳම මිතුරෙක්. ඔහු තමයි ට්‍රෙන්ච් ටවුන් වල දුප්පත් ළමයින්ට ආහාර හදලා දෙන්න ප්‍රජා කුස්සියක් පවත්වාගෙන ගියේ. බොප්මාලිට කුඩා කාලේ සංගීතයට ගිටාර් වාදනය කරන්න විතරක් නෙමෙයි කන්න ටික පවා දුන්නේ මේ වින්සන් ටාටා ෆෝඩ් කියන තමන්ගේ මිත්‍රයා. ඒ නිසා බොප්මාලි මේ ගීතේ ලියනවා පස්සේ කාලෙක. ලියලා මේ ගීතේ ගීත රචකයාගේ නම ලෙස ඔහු නම් කරනවා වින්සන් ටාටා ෆෝඩ් කියන නම. ලෝකයේ මේ ගීතේ ජනප්‍රිය වෙනවා. ඒ ජනප්‍රිය වෙනකොට රොයල්ටි එක නැත්නම් කර්තෘභාගය කියන කාරණාව ඉස්මතු වෙනවා. එහිදී ගී පද රචකයාට හිමි කර්තෘභාගය හිමිවන්නේ වින්සන් ෆෝඩ්ට. ඒ නිසාම තමන් කරගෙන යන ආහාර නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙල වඩාත් හොඳින් කරගෙන යන්න වින්සන්ට හැකියාව ලැබෙනවා බොප්මාලිගේ මේ උපක්‍රමය නිසා. බොප්මාලි උපක්‍රමශීලීව සහ ත්‍යාගශීලීව කැමැත්තෙන්ම මේ ගීතයේ අයිතිය වින්සන් ෆෝඩ්ට පවරනවා. ලෝකේ ගීතයක් දුප්පත්කම තුරන් කිරීමට නිර්මාණය වුණා නම් ඒ නිර්මාණය වෙච්ච විශිෂ්ට ගීතයක් හැටියට තමයි බොප්මාලි ගායනා කරපු No Man No Cry ගීතය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කර්තෘභාගයක් ලැබිලා ඒ කර්තෘභාගය එහෙම් පිටින්ම දුප්පත් ළමයින්ගේ ආහාර වේල සඳහා වෙන් කරපු ගීතයක් වේ නම් ඒ බොප්මාලිගේ මේ No Man No Cry ගීතය හඳුනා ගන්න පුළුවන්.

නෝමන් නෝටයි. අම්මල කවුරුවක්වත් හනන්න එපා. මම මේ කරන ආදරණීය ඉල්ලීම සියලු බිරින්දෑවරුන්ගෙන් සහ සහෝදරයන්ගෙන් සහ අම්මාවරුන්ගෙන්. ට්‍රෙන්ච් ටවුන්නේ රජේ වතුයායේ අපි එකට හිඳගත් කාලය මට තාම මතකයි. අතිශය දිලිඳු පරිසරයක වුවත් අතීතේ එකට එකතු වී බෙදා හදාගත් සරල ජීවිතය මට තාම මතකයි. සමාජයේ සිටින වංචනිකයින්, දේශපාලඥයින්, හොඳ මිනිසුන් එකට ගැවසෙන තැන් කුඩා කල සිටම නිරීක්ෂණය කළ හැකි අය ගන්නවා. සමාජයේ සිටි වංචනිකයින්, දේශපාලඥයින් මට තාම මතකයි. බොප්පාලි මේ ගීතයේ අවසානයේ ගායනා කරනවා. Everything's gonna be all right. Everything's gonna be all right. සියල්ල යහපත් වේවි. සියලු අභියෝග විසඳේවි කියලා. බොප්පාලිට එහෙම කඳුළු අතරින් මතුවන ශක්තියක් තිබුණා. ගෙවි ගියා නැති වූ මිතුරන් උදෙසා ඔහු මේ ගීතය උපහාර කරගෙන ගායනා කළා. අපේ අතීතය සතුටින් ගෙවුණා. අද දවසත් අපි මුහුණ දෙමු. හෙට දිනය අනිවාර්යයෙන්ම යහපත් වේවි කියන පණිවිඩය බොම්මාලි මේ ගීතය තුළින් අරගෙන

0: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
6: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණීය කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
8: වාර්තා පිට වාර්තා තමනි කෝටියේ NLV දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනිය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: ලොවක් සනසන ඕ

0: හඬ ආතරින්ගේ ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
2: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජලයිට් සමාජ ගවේෂණය
2: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

1977 Take the Heart of Me කියන බොනියම්ස් ලගේ පළමු ඇල්බමයට ෆ්‍රෑන්ක් ෆ්‍රාලින් මේ ගීතය ඇතුළත් කරා. විශ්වාස කරන්න මේ ගීතයේ තිබුණු සංවේදී මන්දගාමී ස්වභාවය වෙනුවට වේගවත් ඩ්‍රම්ස් රිදම් අඩංගු වෙලා තිබෙන, ඉලෙක්ට්‍රොනික ඕගන්ස් පාවිච්චි වෙන, වයලීන් පාවිච්චි වෙන, ආවේනික ඩිස්කෝ බේස් ලයින් එකක් ඇතිලා තිබුණු අර ලිස් මිචෙල්ගේ ප්‍රධාන ගායනයට අනෙක් අයගේ හාමිනීස් එකතු කරලා හරි අපූරු ගීතයක් ලෝකයට එකතු කළා. පොප් ඩිස්කෝ හැඩයක් මේ ගීතයට එකතු කරලා තිබුණා. බොබ් මාලිගේ නෝ වුමන් නෝ ක්‍රයි ගීතයට වඩා හුඟක් ජනප්‍රිය වෙන්න මේ ඉහත සාධක හේතු වුණා. ඇත්තටම බොනියම් සංගීතය මේ ගීතය ගායනා කිරීම නිසා බොබ් මාලිගේ ගීතයට නීත්‍යානුකූලව ලැබිලා තිබුණු අයිතියට තව තවත් ආදායම වැඩි වුණා. බොනියම් කණ්ඩායම මේ ගීතය ගායනා කිරීම නිසා වැඩි වැඩියෙන් කර්තෘභාග මේ අයට ලැබෙන්න පටන් ගත්තා. ඒ නිසාම වඩාත් ඉහළ ජාත්‍යන්තර ආදායම් ලැබූ ගීතයක් හැටියටයි මේ ගීතය ප්‍රසිද්ධියට පත්වන්නේ. අදටත් මේ ගීතයේ ගී පද රචකයාට හිමි කර්තෘභාගය හිමිවන්නේ අර පුංචි මුඩුක්කු පේලියේ කැඳ බෙදපු කුස්සිය පාලනය කරපු වින්සන්ට් පෝර්ටර්.

දැන් ඔබ මේ වැඩසටහන ඇතුළේ කල්පනා කරනවා වෙන්න පුළුවන් කොහොමද බොනියම්ස්ලා මේ දේවල් කොපි කරලා මෙහෙම ගායනා කරනකොට කොපිරයිට්ස් න්‍යායන් වලට මෙයා යටත් වුණාද කියන කාරණාව. ඇත්තටම ලෝකයේ තිබෙනවා ගීතයක තිබෙන අයිතිය පිළිබඳ විවිධ රූල්ස්. අපි ඒ සියල්ල ගැන හොයන්න කල්පනා කරන්නේ. නමුත් කවර්ඩ් වර්ෂන් එකක් ගායනා කරනකොට ඒ කවර්ඩ් වර්ෂන් එකකට සංගීත ශිෂ්ටයේ පවතින නීත්‍යානුකූල අවසරය යටතේ වෙනස් ශිල්පියෙකුගේ ගීතයක් නැවත ගායනා කිරීමට ඕනෑම කෙනෙකුට හැකියාව තිබෙනවා. ඒ ගායනා කළත් ඒ ගීතෙ කොයිතරම් ජනප්‍රිය වුණත් රොයල්ටිස් ගැන සඳහන් කරද්දී බොනියම්ස්ලා ගීත ඇල්බමයක් තුලින්ම මේ වාලවි කරලා ලැබුණු මුදල්, ඒ වගේම ප්‍රසංගවල ගායනා කිරීමෙන් ලබාගත් විශාල මුදල, ඒ වගේම අනිකුත් අවස්ථාවලදී මේ ගීත ගායනා කරලා යම් මුදලක් ඉපයුවේද, අන්න එවන් අවස්ථාවලදී විශේෂයෙන් ගීත රචකයාට සහ නිර්මාණශීලී දායකත්වයක් එකතු කරපු සියලු දෙනාට නීත්‍යානුකූලව විශාල මුදල් ප්‍රමාණයක් හිමි වුණා. ඒ අනුව බොබ් මාලිගේ පාර්ශ්වයට සහ වින්සන් ෆෝඩ්ටත් මේ නෝමන් නෝක්‍රයි ගීතේ ගැයීම නිසා මහා මුදල් සම්භාරයක් ලැබුණා. ඒවා බොනියම් සංගීත කණ්ඩායමේ මැදිහත් වීම නිසාම දුප්පත්කම තුරන් කරන්න පුළුවන් වෙච්ච

මොනිම් ගායනා කරන මේ පේන්ටමෑන් ගීතය 1979 තමයි ඔවුන් ගායනා කළේ. හැබැයි ඒ ගීතයත් මුල් හිමිකරු හොයාගෙන යනකොට හුඟක් ඈතට යන්න සිද්ධ වෙනවා. ක්‍රියේෂන් කියන සංගීත කණ්ඩායම තමයි මේ 1966 මේ පේන්ටමෑන් කියන ගීතය ගායනා කළේ. ඔවුන්ගේ කණ්ඩායම කොයි තරම් ජනප්‍රිය වූවාද කිව්වොත් එහෙම ඔවුන්ගේ කණ්ඩායම 66 වෙනකොට ලෝකයේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් බවට පත් වුණා. ඒක විශේෂත්වයක් තිබුණා. සමහර BBC පටිගත කිරීම් වල හැම පවා තාමත් අන්තර්ජාලයේ මේ දර්ශන අපිට නරඹන්න පුළුවන්. ඔබ විශ්වාස කරන්න මේ ක්‍රියේෂන් සංගීත කණ්ඩායමේ ඉලෙක්ට්‍රික් ගිටාරය වාදනය කරපු එඩි පිල්ප්ස් කියන ගිටාර වාදකයා තමගේ ගිටාරය වාදනය කළේ වයලින් බෝයෙකින්. ලීඩ් ගිටාරයක් වයලින් බෝයෙකින් වාදනය කරපු අවස්ථාවක් ලෝක ඉතිහාසයේ මං හිතන්නේ පළමු හෝ දෙවන අවස්ථාව මේ විදිහට දකින්න ලැබුණා. ඒ විදිහට නිර්මාණය කරපු ගීතයක් හැටියට තමයි පේන්ටමෑන් ගීතය අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සංගීත කණ්ඩායමක් විදිහට ටිකක් රැඩිකල් ගතියක් පෙන්වුම් කරපු සංගීත කණ්ඩායමක් තමයි මේ ක්‍රියේෂන් සංගීත කණ්ඩායම. ඔවුන් ගායනා කරපු අතිශය ජනප්‍රිය ගීතය තමයි පේන්ටමෑන් ගීතය. ඇත්තටම මේ ගීතයේ තේමාව ගොඩනැගිලා තියෙන්නේ මොකක් මතද? අපි හැමදාම කතා කරනවා කලාව කාටද? කලාව මිනිසාටද? නැත්නම් කලාව කලාව වෙනුවෙන්ද? කලාවේ මාක්ස්වාදී දර්ශනයන් පිළිබඳ අපි කතා කරනවා. හැබැයි බටහිර මේ නිර්මාණ ඇතුලේ ඉතාම අපූර්වට මේ ගීතය ගැන සටහන් තබලා තියෙනවා. පේන්ටමෑන් මේ ගීතය ඇතුලේ තියෙන්නේ කලාව, පරමාදර්ශී සීන සහ මුදල්, ඒ වගේම ජීවන අරගලයත් එක්ක පවතින ගැටුම්.

මම අධ්‍යාපනයට විශ්වවිද්‍යාලයට ගියා. කලාව හැදෑරුවා. සමහර ඉතාම කිලුටු කාමරවල මම නිදාගත්තා. මගේ හදවත කඩාගෙන වැටුණා. මම උත්සාහ කළේ කලා උපාධියක් ලබා ගැනීම සඳහා බරපතල වෙහෙසක්. සැබෑ කලාකරුවෙකු වීමට දැරූ වෙහෙස කැපකිරීම නිසා මගේ දුප්පත්කම තව තවත් වැඩි වෙන්න පටන් ගත්තා. දුෂ්කරතා වැඩි වුණා. ඒ වුණාට මම ගොඩක් මහන්සි වුණා. මට නිදිය ගන්නවත් බැරි වුණා. මගේ නිර්මාණවල ප්‍රමිතිය රැකගන්න මම උත්සාහ කළා. To find a standard I could keep. මුදල් පසුපස නොගොස් උසස් ගුණාත්මක කලා නිර්මාණයක් බිහි කරන්න මේ තරුණයා අවංක උත්සාහයක යෙදුණා. මේ ගීතය ඇතුළේ පැහැදිලි කරන්නේ අන්නේ කාරණාව. සම්ප්‍රදායික අරුත්බර අභෞතික සහ පොප් ආට් මට සැබෑවටම දැනුණු දේ ඇඳීමට මම උත්සාහ කළා. මට මතක් වෙන්නේ මහගම සේකරගේ ප්‍රබුද්ධ. ඒත් මේ එකම කතාව නෙමෙයිද? විවිධ කලා ශෛලීන් ඔස්සේ තමන්ගේ සැබෑ අභ්‍යන්තර හැඟීම ප්‍රකාශ කරන්න ඔහු අත්හදා බැලීම් ගොඩක යෙදෙනවා. අවසානයේ ඔහු උපාධිධාරියෙක් බවට පත් වෙනවා. මෙන්න මම දැන් චිත්‍රශිල්පියෙක්. මට පුළුවන් උපරිමයෙන් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගන්නවා. දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවරයි. කලාකරුවෙක් නිර්මාණය වෙලා. හැබැයි මට දැන් ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙන්න නම් මුදල් අවශ්‍යයි. දැන් මම කාටුන් අඳිනවා. වෙළඳාම සඳහා චිත්‍ර අඳිනවා. ඊදි හැරවුම් ලක්ෂ්‍ය තියෙන්නේ මෙතන. අවසානයේ සැබෑ උසස් කලාකරුවා උසස් කලාවෙන් බඩගින්න නිවා ගන්න නොහැකි වුණාම ජීවත් වීම සඳහා තමන්ගේ පරමාදර්ශ පසකලා කාටුන් වෙළඳැන්වීම් ඇඩ්වර්ටයිස්මන්ට් කමර්ෂල් ආර්ට් වැනි ව්‍යාපාරික අවශ්‍යතාවලට මූලික වශයෙන් මැදිහත් වෙනවා. මෙන්න මේ ලෝකයේ පවතින යථාර්ථවාදී පෙළ ගැස්ම ධනවාදී ආර්ථික රටාවන් ඇතුලේ මේ සමාජවාදී චින්තනයන් හිරවීමට ලක්වීම මේ ගීතය ඇතුළින් සමාජගත කරනවා. කලාව හැදෑරීම සහ විඳි දුෂ්කරතා පිළිබඳ මේ සංගීත කණ්ඩායම දැඩි ලෙස කතා කළා. උසස් ලෙස කලාව හැදෑරීමට විශ්වවිද්‍යාලයට ගියත් සැබෑ කලාකරුවෙකු වීමේ මාවතේදී අතිශය දුප්පත්කමට මුහුණ දෙන්න ඔහුට සිද්ධ වෙනවා. ඔහුට දැඩි හෘදයාංගම කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. තුම්මංහන්දී මහගම සේකරත් අවසාන වශයෙන් තීරණය කරන්නේ ඔන්න ඔය කාරණාවට ප්‍රතිපක්ෂ වුණු කාරණාව. ගම්පා ඉංග්‍රීසි කොලේජියට යනවද, එහෙම නැත්නම් චිත්‍රාඳින්න කොළඹ යනවද, ආපහු ගමට ගිහිල්ලා ගැමි ජීවිතයට හුරු වෙනවද? මේ ප්‍රශ්නාර්ථයම තමයි උපාධියක් ලබාගත් ප්‍රබුද්ධ ඇවිල්ලා සඳළුතලයේ ගෙදර ඉඳලා පියානෝ වාදනය කරමින් ගීතයක් වාදනය කරන්නේ. එතකොට තමන් වටේ හිටපු මිනිස්සු ඔහුගෙන් ඉල්ලා සිටින්නේ අපිට ඕනේ ඕක නෙමේ හොඳ බයිලා එකක් කියලා. ජගන් මෝහිනී වාදනය කරපු ප්‍රබුද්ධ ඉන්පස්සේ බයිලා එකක් වාදනය කරනවා. ජලයලෙන් එළිය බලපුවාම ඔහුට දුප්පතුන්ගේ ලෝකය හොයාගන්න සිද්ධ වෙනවා. ඔහු ඒ දුප්පතුන්ගේ ලෝකය හොයාගෙන යනවා. මුදල් ගැන නොසිතා තමන්ගේ චිත්‍ර නිර්මාණ ඇතුලේ උසස් ගුණාත්මක භාවයක් රැකගැනීමට උත්සාහ කරපු මිනිසෙකුගේ ආත්ම ප්‍රකාශනය ද පේන්ටමෑන් ගීතය ඇතුලේ අඩංගු කරලා තියෙනවා. ක්‍රියේෂන් සංගීත ගන්නෑම මෙය එදා ගායනා.

මේ යථාර්ථය මේ විදිහටම ජනප්‍රිය වෙනකොට බොනියම්ස්ලා නිකන් හිටියේ නැහැ. ඔවුන්ටත් ඌමනා වුණා මේ පරමාදර්ශ සහ යථාර්ථයත් එක්ක යම් ගැටුමක් ඇති කරගන්න. අන්න ඒ නිසයි බොනියම් සංගීත කණ්ඩායම 1978 දෙසැම්බර් 31 වෙනිදා ජර්මානු නාලිකාවකදී මේක රූපමාධ්‍යයෙන් එළි දැක්වුවේ. අන්න ඒ නිසයි 1978 දෙසැම්බර් 31 වෙනිදා ජර්මානු රූපවාහිනී නාලිකාවකදී මේ ගීතය සැමරුම් වැඩසටහනක් විදිහට සමාජගත කළේ. එතනදී චිත්‍ර ශිල්පියෙක්ගේ දර්ශනයත් මෙයට ඔවුන් එකතු කරගත්තා. ක්‍රියේෂන් සංගීත කණ්ඩායම මුල් ගීතයේ අර්ථයම අන්තර්ගත වුණත් බොනියම් සංගීත කණ්ඩායම 1978 මේ ගීතය ගායනා කිරීමත් එක්ක එහි තේමාව වඩාත් උපහාසාත්මක, මනරම් සහ විනෝදකාමී මුහුණුවරක් බවට පත් වුණා. සැබෑ කලාකරුවෙකු වීමට සිහිනමවා අවසානයේ ජීවත් වීම සඳහා වෙළඳ ප්‍රචාරණ සහ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයට යටත් වීමට සිද්ධ වෙච්ච චිත්‍ර ශිල්පියෙක්ගේ කතාව බොනියම්ස්ලා රගෙන ඉන්නේ.

වරසාාවට බොනියම්ස්ල ගායනා කරපු ඊළඟ කවර්ඩ් වර්ෂණ එක හැටියට අපි දැක්ක තව ගීතයක් මේ එකතු කරන්නේ. එක තමයි 1981 බොනියම් සංගීත කණ්ඩායම ගායනා කරපු King of the Road කියන ගීතය. මේ ගීතේ මුල් හිමිකරුවා වුණේ රොජර් මිලර්. හැබැයි ඔවුන් ගායනා කළේ කන්ට්‍රි සයිඩ් සංගීතයක් විදිහට 1964 දී මෙන්න මේ ආකාරයෙන් King of the Road.

కింగ్ ఆఫ్ ద రోడ్ అమెరికాను కంట్రి సంగీతజ్ఞ రోజర్ మిల్లర్కి అపూర్వ నిర్మాణయ ఓమేట కంట్రి సహ పాప్ సంగీతే అమరణీయ సలకును ఎకతు కరణం విశ్వాస కరన్న 1965 ది మే గీతే గ్రామీ సమ్మానులలే సమ్మాన పహక్ హిమి కరగన్న మొనాది మే సమ్మాన హొందమ కంట్రి గీతే හොඳම කන්ට්‍රි පිරිමි ගායනය, හොඳම කන්ට්‍රි ගීත් ඇටිය, හොඳම සමකාලීන පොප් ගායනය, ඒ වගේම හොඳම සමකාලීන පොප් ගීත් ඇටිය. මේ ආදි වශයෙන් සම්මාන ගොඩක් කිං ඔෆ් ද රෝඩ් ගීතය හිමි කරගන්නවා. මේ ගීත නිර්මාණය වෙන්න රොජර් මිලර්ට ලිවීමට අදහස එකතු වෙන්නේ හරි පුදුමාකාරයට. ඔහු 1964 ඇමරිකාවේ මිඩ්වෙස් ප්‍රදේශයේ සංගීත සංචාරයක යෙදෙමින් ඉන්නකොට මහමාර්ගය අසල තිබුණු කුලියට දෙන ට්‍රේලර් නිවාසයක දැන්වීම් පූර්වක් ඔහු දුටුවා. ඔහුට දුම්රිය මාර්ගයක් අසල කිසිදු ස්ථීර නිවාසයක් නැති, මුදලක් අතේ නැති, නමුත් සම්පූර්ණ නිදහසින් ජීවත් වුණු හෝබෝගිනෙක්, එම නැත්තං දුම්රිය පෙට්ටිවල හොරෙන් ගමන් කරමින් රටවටා යන නිවසක් නැති සංචාරකයෙක් මුණගැහෙනවා. මේ සිදුවීම් දෙක එකට එකතු කරමින් කිසිවක් නැති නමුත් තමන්ගේ නිදහස නිසා තමන්ව මාර්ගයේ රජු ලෙස සිතන මිනිසෙක්ගේ කතාව ඔහු පදමාලාවකට එකතු කරනවා. කිං ඔෆ් ද රෝඩ්. අතේ සතයක් නැති වුණත් ඔහු තමයි මාර්ගයේ රජු.

0: to rent, rooms to let 50 cents. No phone, no pool, no pets. I ain't got no cigarettes, but
1: කුලියට ඇති පුංචි කාමර 150යි. ටෙලිෆෝන් නැහැ, පීනුම් තටාක නැහැ, සොරතලු නැහැ, සිගරට් පවා නැහැ. Taman ළඟ කිසිදු සුපෝක භෝගී දෙයක් නැති බවත්, සතයක්වත් අතේ නැති තරම් දුප්පත් බවත් මේ ගීතේ කියවෙනවා. හැබැයි මම කිසිසේත්ම ධනවත් මිනිසෙක් නෙමෙයි. ඒත් මම මේ පාරේ රජුරෝ. මේ ගීතය 1965 නිකුත් වෙලා 66 දී ග්‍රැමි සම්මානවලලේ සම්මාන පහක් හිමි කරගන්නවා. විශ්වාස කරන්න බොනියම්ස්ලා මේ ගීතය අතාරින්නේ නැහැ. ඔවුන් 1978 Night Flies to Venus කියන ඇල්බමයට King of the Road ගීතය එකතු කරගන්නවා. ෆ්‍රැන්ක් රාලින්ගේ මේ සාර්ථක උපක්‍රමය අතිශයින් සාර්ථක වෙනවා. 65 කන්ට්‍රි පොප් ශ්‍රාවකයන් අතර ජනප්‍රිය වුණු මේ ගීය 78 බොනියම් සරහා නැවතු උපත ලබනවා. 70 දශකයේ ඩිස්කෝ ෆ්ලෝස් වල තරුණ පරම්පරාව අතිශය ආදරෙන් වැළඳගත් ගීතයක් බවට King of the Road

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් ලයින්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයින් සමාජ ගවේෂණය
0: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

බොනිම්සි නිෂ්පාදක නැත්තම් බොනිම් සංගීත කණ්ඩායමේ කළමනාකරුව විදියට කටයුතු කරපු ෆ්‍රෑන්ක් ෆ්‍රාරින් හැම වෙලාවෙම කළේ ලෝකේ පුරා අතිශය ජනප්‍රිය වුණු ක්ලාසික ගීත. මේ දැන් අපි කතා කළා වගේ ඒවා තෝරාගෙන තමන්ගේ යුරෝ ඩිස්කෝ රිද්මේට සකසා ගැනීම. ඉතින් මේ හැම ගීතයක් ඇතුළෙම ඒ පැරණි ගීත නව්‍යකරණයට ලක්වීම සිදු වුණා. ඔයිට වඩා වෙනස් අර්ථකථනයක් තමයි මේ ගීතේ පිළිබඳ අපිට කියන්න තියෙන්නේ. හැඟුම් වර්ෂාව අහන ඔබ හොඳින්ම දන්නවා 1978 බොනියම්ස් ගායනා කරපු බ්‍රවුන් ගර්ල් ඉන් ද රින් කියන ගීතය. මේ ගීතය කැරබියන් දූපත්වල විශේෂයෙන් ජමයිකාවේ කුඩා ළමුන් ක්‍රීඩා කරමින් ගායනා කරන සාම්ප්‍රදායික ජන කවි නැත්නම් ළමා කවි. හරියට අපේ රටේ කොප්පර කොප්පර විභිඤ්ඤා ගීතය ගායනා කරනවා වගේ. හැබැයි මේ ගීතය මේ ගෝලීය වශයෙන් ජනප්‍රිය කිරීමට බෙහෙවින් පෙර අතුව කැරබියන් දූපත් සමූහයේ සියවස් ගණනාවක් මේ ගීතේ මුමුණමින් පුංචි දරුවෝ ලොකු වුණා. එහෙම ලොකු වෙච්ච දරුවෙක් තමයි මේ සංගීත කණ්ඩායමේ රැඳුණු ලිට්ස් මිචෙල් කියන ප්‍රධාන ගායිකාව. ඇය යෝජනා කරනවා, හරි කවර් ගායනා කරනවා නම් අපි මේ වගේ ජන ගීතයකුත් ගායනා කරමු, මං ඒ ගීතේ ගායනා කරන්නම් කියලා. එහෙම තමයි බ්‍රවුන් ගර්ල් ඉන් ද රින් බොනියම් සංගීත කණ්ඩායමට

ඇත්තට මේක හරි ලස්සන ක්‍රීඩාවක්. ළමයි පිරිසක් අත්තල්ලාගෙන රවුමක් හදාගෙන ගෑනු ළමයෙක්ගේ රවුම මැද්දට ගිහිල්ලා අර ට්‍රාලාලාලා කියලා ගීතේ ගායනා කරලා, ඉතින් ෂෝ මී යුව මෝචන් කියලා එවෙල්ල කොටසක් කියද්දී රවුම මැද සිටින ළමයා තමන්ට ආවේනික වූ නර්තනයක් ඩාන්සි මූව් එකක් ඉදිරිපත් කරනවා. මේක හරි ලස්සන වැඩක්. ඉතින් මේක අයිතිය කාටද කියන ප්‍රශ්නයක් පස්සේ කාලෙක ගොඩනැගෙනවා. බ්‍රවුන් ගර්ල් ගීතය කැරබියන් දූපත්වල වෙසෙන කළු දරුවන්ගේ සංකේතාත්මක ගායනයක්. මේක ජනගීතයක් නිසා බොනියම්ස්ලා හිතනවා, බොනියම්ස්ලා තමයි මේක මුලින්ම තැටිගත කළේ, ඒක නිසා මේකේ කතෘභාගය අපිට ගන්න පුළුවන් කියලා ඔවුන් මේක කතෘභාගය ඉල්ලීම සඳහා ඉදිරිපත් කරනවා. නමුත් සිද්ධිය ආරම්භෙන්නේ එතනින්. බොනියම්ස්ලා මේ ගීතය ජනප්‍රිය කරන්න ඉස්සෙල්ලා 1950 දශකයේ, කියන්නේ ග්‍රැමෝෆෝන් යුගයේදී, ලෝඩ් ඉන්වර්ඩර් කියන කැලිප්සෝ සංගීතඥයා මේ ගීතය පටිගත කරලා තියෙනවා. බොනියම්ස් නිෂ්පාදක ෆ්‍රැන්ක් ෆ්‍රේලින් මේ ගීතයේ අයිතිය තමන්ගේ නමට දාගන්න උත්සාහ කරනකොට අර ලෝඩ් ඉන්වර්ඩර්ගේ බිරිඳ පවුලේ අය ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ඔවුන් මුල් තැටිය ඉදිරිපත් කරනවා. මේ ලෝඩ් ඉන්වර්ඩර් මේ ගීතය 50 ගායනා කරලා තියෙනවා. ඒ නිසා මේ ගීතයේ කතෘභාගය අපිට හිමි වෙන්න ඕනේ කියලා. ඒ අනුව බොනියම්ස්ලා ගායනා කරපු ජනගීතයේ කතෘභාගයත් හිමිවන්නේ ලෝඩ් ඉන්වර්ඩර්ට. නමුත් බ්‍රවුන් ගර්ල් ඉන් ද රින්ග් කැරබියන් දූපත්වල මේ අහිංසක දරුවන්ගේ රවුම් ක්‍රීඩාව බොනියම් සරහා ලොව පුරා අතිශය ජනප්‍රිය ඩිස්කෝ පොප් ජනගීයක් බවට පත් වෙනවා.

කතාවේ අදට අවසානයක් දකින්න ඕන කියලා මම විශ්වාස කරනවා. මේ හැඟුම් වරුසාව ඔබ අහලා තියෙනවද? හැරි බෙලෆොන්ටේ ගායනා කරන මලයිකා ගීතය ඔබ අහලා තියෙනවද? සොහාලි කියන්නේ නැගෙනහිර අප්‍රිකාවේ භාෂාවක්. ඔබ අහලා තියෙනවද ටැන්සානියාවේ මෙරියම් මකබා ශිල්පිනිය මේ ගීතය ගායනා කරනවා. හැබැයි ඔබ විශ්වාස කරන්න, මලයිකා ගීතයත් බොනියම්ස්ලා ගායනා කළා. 1981 දී බොනියම්ස් කණ්ඩායම ඩිස්කෝ පොප් ශෛලියෙන් මේ ගීතය නිකුත් කළා. හැබැයි විශ්වාස කරන්න, 1960 දශකයේදී මේ ගීතය මෙරියම් මකබා හරි ලස්සනට ගායනා කළා තියෙනවා. මේ මලයිකා කියන්නේ ඒන්ජල් කියන වචනේ, නැත්තම් සුරංගනාවිය. මේ එදා ඇගේ හනින් මේ ගීතය හිච්ච ආකාරය.

ඊට පස්සේ මේ ගීතය 1965 විතර වෙනකොට ජනප්‍රියත්වය තවදුරටත් වැඩි වෙන්නේ කැලිප්සෝ කිං හැරි බෙලෆොන්ටේ මේ ගීතය ගායනා කිරීමත් එක්ක. මකබාගේ හඬත් හැරි බෙලෆොන්ටේගේ හඬත් එකට එකතු වෙමින් ගැඹුරු පිරිමි සහ මధుර කාන්තා හඬේ මුසු වීමෙන් මලේකා ගීතය අතිශය ලෝපුරා ජනප්‍රිය වෙනවා.

ඉතින් 1945 ගණන්වල ටැන්සානියානු කෙන්යානු ශිල්පීන් විසින් ස්වහලි භාෂාවෙන් ගායනා කරපු නැගෙනහිර අප්‍රිකානු ජනප්‍රිය ප්‍රේම ගීතයක් විදිහට මේ ගීතය 1981 දී බොනියම් සිතින් යලි ගායනා කරනවා. විවිධ රටවල ජනමූලයන් ආශ්‍රය කරගනිමින් නිර්මාණය වුණු බොනියම්ස් ගීත කලාවට මෙය විශේෂ ආභරණයක් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් හැරි බෙලෆොන්ටේ හෝ මෙකබලා විසින් 1965 ඉතා නිශ්ශබ්දව හදවතට දැනෙන ජනගීතයක් ආකාරයෙන් ලෝකයට හඳුන්වා දුන්නු මලේකා ගීතය බොනියම්ස් 1981 දී නටන්න පුළුවන් ඩිස්කෝ හිට් එකක් බවට පරිවර්තනය කරනවා. ඒ අනුව ඒ ගීතය අතිශය ජනප්‍රිය වෙනවා.

අද හැඟුම් වර්ෂාවෙන් අපි මේ මතු කරපු බොනියම්ස් ලගේ හැම ගීතයක්ම ඔබ ඉතාම හොඳින් රස විඳලා තියෙනවා. බොනියම් සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ අමතක නොවන ඉතාම සමීප ඓතිහාසික බැඳියාවක්. එකට එක හේතුවක් වුණේ බොනියම් සංගීත කණ්ඩායම ලංකාවට පැමිණ සජීව ප්‍රසංග පවත්වා තිබීම. ඉන් වඩාත්ම සුවිශේෂී වන්නේ 1980 ඔවුන් මෙරටට පැමිණි අවස්ථාව. විශේෂයෙන්ම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයත් CRNFC ක්‍රීඩාංගණයේ පැවති ප්‍රසංග නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයෝ රොද බැඳුණා. බටහිර සුපිරි සංගීත කණ්ඩායමක් ලංකාවට පැමිණි මුල් අවස්ථාවේම මෙලෙස මෙරට විශාල පෙරළියක් කර ප්‍රසංග පවත්වන්න බොනියම් සංගීත කණ්ඩායමට හැකි වුණා. ඒකට හේතු වුණේ විවෘත ආර්ථිකයත් එක්ක ලංකාවෙන් එළියට ගිය හුඟක් ලාංකීය ශ්‍රමිකයින් තමන් මිලදීගත් 2-in-1, 3-in-1 කැසට් ඩෙක් සහ ගී තැටි අරගෙන 80 දශකයේ වෙනකොට ආපසු ශ්‍රී ලංකාවට පැමිණ සිටීම. ඔවුන්ට ඔවුන්ගේ කැසට් යන්ත්‍රවල ධාවනය කරන්න හිතට අල්ලන සින්දු ලංකාවේ නිෂ්පාදනය වෙලා තිබුණේ නැහැ. ඒ නිසා බටහිර සිට ගෙන මේ බොනියම්ස් එබාවැනි සංගීත කණ්ඩායම්වල ගී තැටි සහ කැසට් පට ඔවුන් ඉතාම ලොල් විදිහට මෙරට පරිහරණය කරන්න පටන් ගත්තා. ඒ අනුව ලංකා ගුවන්විදුලියත් ලංකා ගුවන්විදුලි ඉංග්‍රීසි සේවාවත් මේ ගීත අතිශය භාවිතයට ගත්තා. ලංකාවේ බයිලා සංගීතයට පවා ඉන් ආභාෂයක් ලැබුණා. ඩැඩි කූල්, රිවර්ස් ඔෆ් බැබිලෝන්, රස්පුටින්, බ්‍රවුන් ගර්ල් ඉන් ද රින් වැනි ගීත අතර වේගවත් සරල ඩිස්කෝ රිද්ම රටාව ලංකාවේ බයිලා ශෛලියට බොහෝ සෙයින් හේතු සාධක වුණා. ලංකාවේ ජිප්සි සංගීත කණ්ඩායම් පවා මේ බටහිර ගීත යම් ආකාරයක කවර්ඩ් වර්ෂන් හැටියට පමණක් නෙවෙයි, ඒ තනු රටාවන් යොදාගෙන අලුත් වචන යොදමින් ගීත ගායනට පෙළඹුණා. ජිප්සි සංගීත කණ්ඩායමේ බොහෝ ගීත එලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. වේදිකාව මත දැක්කපු අද්විතීය නර්තනයත්, ඒ වගේ වීඩියෝපට VHS සරහා ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමත්, ලංකාවේ රූපවාහිනී මාධ්‍ය යම් යම් ෆිලර්ස් වෙනුවෙන් බොනියම් සංගීත කණ්ඩායම යොදා ගැනීමත්, බොනියම්ස්ලගේ ගීත ඇත්තටම ශ්‍රී ලාංකිකයින් හඳුනාගත්තේ වැඩිමනත් ITN එකෙන්. ඒ කාලේ ස්වාධීන රූපවාහිනියේ හුඟක් වැඩසටහන් ඉංග්‍රීසි වැඩසටහන්.

කරන ලද බලපෑම සුළුපටු නැහැ. අදටත් මේ ගීත ඇහෙනකොට අපේ අවධානය මේ ගීතවලට යොමු වන්නේ අපේ බාල කාල සිහිපත් කරමින්. අපි හරි ආසයි ඒ යුගයන් වලට යන්න. ඉතින් අද හැඟුම් වරුසාවේ ප්‍රේමසිරිගම් මුදවත්තත් මමත් උත්සාහ කළේ අපිට නිතර හමුවන අපි අහන ගීත සමුච්චයක වටිනාකම් ටික ඔබට කියන්න. බොනියම් සංගීත කණ්ඩායම කොහොමද ලෝකයේ ගීත කොපි කළේ? තව දවසක හමුවෙමු.

0: සිත නිවන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: වෙලාව රාත්‍රී 9:00.
1: ධර්ම ශ්‍රවණ අභිලාෂේ සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කඩ සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදැරිව තැන්පත්ව සූදානම් වෙමු. අද ලක්කඩ සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපහන්තුනේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සදහසිතින් ආරාධනා කර සිටිනවා මේ සීලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමදු

ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් මේ රාත්‍රියේ ඔබ හැම දෙනාම බලාපොරොත්තු වන්නේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් වන ධර්ම පර්යායක් ඔබේ ජීවිතයට එකතු කරගන්නටයි. බුදුරජාණන් වහන්සේ වදාළ මූලික බුද්ධ වචනය, මූලික බුද්ධ දේශනාව පුද්ගල චිත්තසංතානය නිවා ගැනීම පිණිසමයි මතුවලා තියෙන්නේ. ඒ නිසා අපිට දක්ෂතාවයක් තියෙන්න ඕන, අපේ ජීවිතේ සුවපත් කර ගැනීම පිණිස, අපේ ජීවිතේ නිවා ගැනීම පිණිස ක්‍රමානුකූලව මේ ධර්මය පාවිච්චි කරන්න, පරිහරණය කරන්න. ඒ පරිහරණයේ පදනම හැටියට බුදුදහම පෙන්වන්නේ සම්මා දිට්ඨිය. අද ලංකාවේ ඉන්න බොහෝ දෙනෙකුට නැති දෙයක් ඒකම තමයි. ඒ කියන්නේ සම්මා දිට්ඨිය නැහැ. ඒ අයගේ වත්පිළිවෙත් වල අඩුවක් නැහැ, පුද පූජාවල අඩුවක් නැහැ. ගැටලුව තියෙන්නේ සම්මා දිට්ඨිකත්වයේ පවතින අඩුපාඩුවයි. එනිසා බුදුරජාණන් වහන්සේ අපට ඉතාම කරුණාවෙන් අනුදෙනවා දාලා මූලික පදනමට අයිති යම් කාරණයක් විදියට සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙන්න කියලා. සම්මා දිට්ඨිය තුල ක්‍රමානුකූලව අපි ශක්තිමත් වෙනකොට ඒ සම්මා දිට්ඨිය මත ගොඩනැගිච්ච ශ්‍රාවකයෙකුට ලැබෙන ආධ්‍යාත්මික ප්‍රතිලාභය තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුදෙනවා දාලා මේ ජීවිතයේ තුලදීම ලෝකේ නිවැරදි දැක්මක් සහිතව අභ්‍යන්තර සංසිඳීමකට ඒ පුද්ගලයාට එකතු වෙන්න පුළුවන් කියලා. මොකද අපි පවතින අපේ ජීවන චර්යාව සත්‍ය වශයෙන්ම සම්මාදිට්ඨික ස්වභාවයක නොපවතින නිසා අපි තුල අත්දැකීම පදනම්ව මුලාවක් පවතිනවා. ඒකට අපි මෝහය කියලාත් කියනවා. ඒ මුලාවෙන් අපි ලෝකේ පරිහරණය කරනකොට, මුලාවෙන් පරිහරණය කරන ලෝකය අභිනන්දනය කරනකොට තවදුරටත් තවදුරටත් මිත්‍යා දෘෂ්ටියම වැඩෙන්න පටන් ගන්නවා. සම්මාදිට්ඨිකත්වයට පැමිණුණහම අපට පුළුවන් ලෝකයේ ඉතා නිවැරදිව දකින්න, අපි තුල ඇති අර්බුදය තේරුම් ගන්න පුළුවන්. මේ වෙනකොට අපි අර්බුදය තියෙන බවවත් සමහර අය දන්නේ නැහැ. ඒ අර්බුදය ගැනත් අවිනිශ්චිත බවක් තියෙන්නේ. අර්බුදයක් තිබුණත් කමක් නැහැ, මේ වෙලාවේ පංචකාමයන් එක්කනම් එකතු වෙන එක නතර කරන්න බෑ වගේ අදහසක ඉන්න බහුතර පිරිසකුත් ඉන්නවා. ඔවුන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය හරහා තමන්ව අලුතෙන් කියව ගන්න පටන් ගන්න ඕන කියලයි මම කියන්නේ. නව කියවා ගැනීමකට ඔබ එකතු විය යුතුයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ විදියට අපි තුල යම් සිරවීමක්, අපි යම් ගැටලුකාරී තැනක නතර වෙලා ඉන්න බවක් තියෙනවා. අවිද්‍යාව නැමැති සිරමැදිරිය තුල, තණ්හාව නැමැති දන්වලින් බැඳලා, විඥානී නැමැති මායාකාරයාට බැලමෙහෙවරකම් කරමින් යන ජීවන චර්යාවට කියනවා සත්ව පුද්ගල භාවය කියලා. නැවතත් මම ඔබට කියන්න. අවිද්‍යාව නැමැති සිරමැදිරිය තුල, තණ්හාව නැමැති යදමින් බැඳලා දන්වලකින් ගැට ගහලා, විඥානී කියන මායාකරුට, විඥානී නැමැති මායාකරුට බැලමෙහෙවරකම් කරන එක, වහල්කම් කරන එක තමයි සත්ව පුද්ගල භාවය කියලා කියන්නේ. අපිට තියෙනන්නේ ඒ වගේ සත්ව පුද්ගල භාවයක්. එතකොට මේ සත්ව පුද්ගල භාවයෙන් අයින් වෙලා සදාතනික නිවීමකට අපට එකතු වෙන්නට බුදුදහම ඉතා පැහැදිලි මඟ පෙන්වීමක් කරනවා. දැන් අපිට තියෙන්නේ මේ මඟ පෙන්වීම ඔස්සේ ඉදිරියට ගිහින් බලන්න යථාර්ථවාදී චින්තනයක් Taman තුල මතුවෙනවද කියලා. ඒ යථාර්ථවාදී චින්තනය මතුවෙනවද නැද්ද කියලා ප්‍රවේශමෙන් පරීක්ෂා කරන්න තියෙන්නේ ඔබටම තමයි. එතකොට මේ යථාර්ථවාදී චින්තනයට එකතු වීම තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුත්, එවැගේම මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙනුත් කරන්න පුළුවන් ලොකුම දේ. මොකද මිහිඳු මහරහතන් වහන්සේනේ ලංකාවට බුද්ධ ශාසනය රැගෙන එන්නේ. එතකොට උන්වහන්සේ වෙනුවෙනුත්, භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙනුත් ලක්වාසීන් හැටියට අපට කරන්න පුළුවන් ඉහළම සංග්‍රහය තමයි
ඉහළම අනුග්‍රහය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ආකාරයට ලෝකේ යථාර්ථවාදී චින්තනයක් සමග සංයෝග වෙන එක. ඒකට කාල නිර්ණයක් නැහැ. ඒකට ස්ථාන නිර්ණයක් නැහැ. පුද්ගල නිර්ණයක් නැහැ. ගිහි පැවිදි විභේදනයක් නැහැ. තමා තුළ කුසලතා සහිත විය යුතුයි. කුසලතාවේ කියලා මෙතන කියන්නේ තමා තුළ සම්මා වායාමයේ තුළ ශක්තිමත් වීමයි උත්සාහවත් වීමයි ඉතා වැදගත් වෙන්නේ. ඒකට බුදුදහමේ පොදු වචනයක් පාවිච්චි කරනවා අප්‍රමාදය කියලා. දෙතුලී අප්‍රමාදයේ තියනවා නම් පුරාණ ජීවන චර්යාව කොහොම වුණත් කමක් නැහැ. මේ මොහොත තුළ නැගී සිටින කුසලතාවයයි ඔබට තියෙන්න ඕන. ඒකට බොහොම ලස්සන දේශනාවක් තියෙනවා පිංගිය සූත්‍රය කියලා. ඒ පිංගිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරියට බොහොම වයස්ගත බොහොම දුර්වල වෙච්ච පිංගිය පැමිණෙනවා. පිංගිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඉතාම කාරුණිකව ආයාචනාවක් කරනවා. එයාගේ ජීවිතේ සන්ධ්‍යාවට පැමිණිලා සන්ධ්‍යාව තුලත් අතෘප්තිකර ජීවිතයක් සත්‍ය හොයාගන්න බැරි වීමේ අපේක්ෂා බංගත්වයකට පත්වෙච්ච පුද්ගලයෙක් බව පේනවා පිංගියගේ ප්‍රකාශනයෙන්. ඔහු කියනවා ජින්නෝ හමස්මින් අබලෝ වීතවන්නෝ, මම අබලෝ කියන්නේ මම දුර්වල වෙලා වයසට ගිහින් ඉන්න කෙනෙක්. නෙත්තාන සුද්දා සවනාන පාසු, මගේ දැන් ඇස් දෙක පේන එකත් අඩුයි. සවනානු පාසු ඒ කියන්නේ මට ඇහෙන එකත් දැන් අඩුයි. මාහං නස්ස මෝමූහෝ අන්තරාව, මගේ අදහසක් තියෙනවා ශ්‍රමණයන් වහන්ස, කවදාවත් මම සිහිමුලා වෙලා නම් මැරෙන්න එපා. මම වයසක කෙනෙක්, ඇස් පේන එක මට දැන් අඩුයි, ඇහෙන එකත් මට අඩුයි, මගේ අදහසක් තියෙනවා මම සිහිමුලා වෙලා මිය යන්න එපා කියලා. සිහිමුලා වෙලා මිය යන්න එපා කියන අදහස මට තියෙන නිසයි මම ඔබ වහන්සේගෙන් මේ විදියට විමසන්නේ. මොකද්ද මම ඔබ වහන්සේගෙන් විමසන්නේ? මම ගොඩාක් වයසට යනකම් මට ජීවිතයේ සත්‍යයක් හම්බුන්නේ නැහැ. ඇස්පේනක අඩු වෙනකම් මම ලෝකයේ දිහා බලාගෙන හිටිය මොනවාරි හම්බවෙයි කියලා මට එහෙම මුකුත් හම්බ වුණේ නැහැ. මේ තාක් කාලයක් කන් ඇහෙන එක අඩු වෙන තාක් කල් මම ලෝකයේ විවිධ ඉගැන්වීම් ඔස්සේ ශ්‍රවණයට එකතු වුණා. ලෝකයට ඇහුම්කන් දුන්නා. ලෝකයට කන් දීගෙන හිටිය. නමුත් මාව නිවන සිහිමුලා නොවී මිය යන ධර්මයක් මට හම්බුන්නේ නැහැ. දැන් මට සැකයි මම සිහිමුලා වෙලා මිය යයි කියලා. ඒ නිසා මගේ අදහසක් තියෙනවා මාහං නස්ස මෝමූහෝ අන්තරාව, මම මූලාවලටපත් වෙලා, මෝහයෙන් මුලාවටපත් වෙලා මම මිය යන්න එපා. මුලා වෙලා නම් මිය යන්න එපා. ඒ කියන්නේ එයා දන්නවා මුලා වෙලා මිය ගියොත් සසර අවදානම් සහගතයි කියලා, එයා දන්න කෙනෙක්. ඒ නිසා එයාගේ අදහසක් තියෙනවා මොකද්ද, මම සිහි මුලා වෙලා නම් මිය යන්න එපා කියලා. ඒ නිසා මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ සිහි මුලා වෙලා මිය නොයාම පිණිස මට ඔබ වහන්සේ පැහැදිලි පිරිසිදු ධර්මයක් කියන්න. එහෙම එකක් ඔබ වහන්සේ දන්නවා නම් මට කියන්න. දැන් එයා එතකොට වයසක පුද්ගලයෙක් විදිහටයි බුදුහාමුදුරුව මුණ ගැහෙන්න ඉන්නේ. එයාට කාලාන්තරයක් ධර්මය හම්බෙලා තිබ්බේ නෑ. වයසට ගියපු කෙනෙක් විදිහට විවිධ ශ්‍රමණ කණ්ඩායම් ළඟට ගිහින් අපේක්ෂා බංගත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේව අභිමුඛ වුණු පුද්ගලයෙක් බව ඉතාම පැහැදිලි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දිස්වාන රූපේසු විහඤ්ඤමානී රුප්පන්ති රූපේසු ජනා සමත්තා තස්මා ත්වං පිංගිය අප්පමත්තෝ ජහස්සු රූපං අපුනබ්බවාය. ඒ කියන්නේ මේ හරි ලස්සන කාරණයක් මතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ජීවිතේ සන්ධ්‍යාවේ ඉන්න කෙනෙකුට සිහිමුලා වෙලා මිය නොයාම පිණිස විධිමත් පටිපාටිය. දැන් ධර්මයේ දන්නේ නැති කෙනෙකුට පවා මේක උදව්වක්. අදත් මේ දේශනාව ලෙඩඇඳකට වෙලා සිහිමුලා වෙලා අහගෙන ඉන්න කෙනෙක් අහගෙන ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට මේක මහ පුදුම උදව්වක්. මේක දිස්වාන රූපේසු විහඤ්ඤමානි පිංගිය, මේ රූපයම හේතු කරගෙන තමයි පුද්ගලයා පෙළෙන්නේ. දැන් ඕලාරික වශයෙන් පුද්ගලයා තුළ බැම්ම ඇති වෙන්නේ රූපේ පදනම් කරගෙනයි.
දකින දේ පදනම් කරගෙනයි රූපේ පරිහරණය කරනකොට එක එක එක පැතිවලින් කතා කරන්න පුළුවන්. විවිධ පැතිවලින් කතා කරගන්න පුළුවන් මේ රූපේ නිසා පෙළෙනවා කියන එක. දැන් බාහිර රූපේ පදනම් කරගෙනමයි පුද්ගලයා පෙළෙන්නේ ඕලාරික වශයෙන්. රූපේ පමණක් නෙමෙයි. නමුත් ඕලාරික වශයෙන් පුද්ගලයාගේ පෙළීම ආරම්භ වෙන්නේ රූපේ පදනම් කරගෙනයි. යම් වෙලාවක මේ රූපේ පදනම් කරගෙන යම් ශ්‍රාවකෙක් අප්‍රමාදීව රූපේ යථාර්ථය අවබෝධ කර ගැනීමට උත්සාහ කළොත් රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ පදනම් වෙච්ච ස්වභාවයක් පවතිනවා කියන යථාර්ථවාදී චින්තනයේට යම් පුද්ගලයෙකුට එකතු වෙන්න පුළුවන්කමක් තිබ්බොත් අන්න ඒ එකතු වීම පදනම් කරගෙනම එයා තුළ රූපය පිළිබඳ ඇල්ම දුරු වුණොත් තෘෂ්ණාව දුරු වුණොත් තණ්හාවෙන් අයින් වුණොත් නන්දිය අයින් වෙලා ගියොත් රාගය අයින් වෙලා ගියොත් අන්න එතන සිහි මුලා නොවි පිංගිය මිය යන්න පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ පුද්ගලයා මූලික වශයෙන් සිහි මුලා නොවීම පිණිස තමයි සතර සතිපට්ඨාන වැනි භාවනා ක්‍රමවල කායානුපස්සනාව මුලින්ම පැහැදිලි කරන්නේ. මොකද ඕලාරික රූපේ යථාර්ථයේ තේරුම් ගන්නේ නැතුව ඉහළ ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා යන දාර්ශනික කතාවක් එක්ක එකතු වෙනවා කියන එක හිතන්න අමාරු දෙයක්. මොකද දර්ශනයේ පහළ වෙන්නේ ඉතා සියුම් අවධියක් තුළ. ඒකට මූලික සූදානම තමයි ඕලාරික බැම්ම අයින් කරලා දාන එක. දැන් අපිට තියෙනවා ඕලාරික බැම්ම. ඒ ඕලාරික බැම්ම අයින් කරගන්නේ නැතුව අපිට කවදාවත් අවබෝධය කර යන්න බෑ. එනිසා අපි දක්ෂ විය යුතුයි, අපට කුසලතාවයක් තිබිය යුතුයි මේ යථාර්ථයට එකතු වෙන්න. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ රූපයේ දැක්කාම රූපයට මුලා වෙන්නේ නැද්ද? මුලා වෙනවා. රූපේ පදනම් කරගෙන ඇල්මක් හටගන්නේ නැද්ද? හට ගන්නවා. ඒ වගේම රූපේම පදනම් කරගෙන දේශේ හටගන්නේ නැද්ද? හට ගන්නවා. දැන් බාහිර රූපයක් වුණත් පදනම් කරගෙන එක්කෙනෙකුට රාගයක් එක්කෙනෙකුට දේශයක් ඇති වෙන්න පුළුවන්. ඒ බාහිර රූපය තුළ පවතින ලස්සන තමාගේ රූපය තුළ නැත්තම් ද්වේෂයක් හටගන්නත් පුළුවන්. බාහිර රූපේ අතිශයින්ම ලස්සනයි නම් ඒ රූපයේ සම්බන්ධව රාගයක් ඇති වෙන්නත් පුළුවන්. මේ ඔක්කොම ඇති වෙන්නේ රූපේ පදනම් කරගෙන මුලාව නිසා. මෙන්න මේ මුලාවම පුද්ගලයා සිහි මුලා වී මිය යාම පිණිස හේතු වෙනවා. මොකද ඒ පුද්ගලයා මුලාවෙන් අල්ලගත්ත රූපයම මතක් වුණොත් ඒකට අනුව විපාක පිණිස කර්ම හැදෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියන්නේ උපාදාන පච්චය බව කියලා. ඒ විදිහට විපාක පිණිස කර්ම සකස් වුණොත් ඊට අනුව තමයි පින්වත්නි පටිච්ච සමුප්පන්නෝ ජාතිය කියන එක පහළ වෙන්නේ. ඒකට අපි කියනවා භවපච්චය ජාති කියලා. ඒ ජාතියට සාපේක්ෂව තමයි නොයේක් ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් නොයේකුත් දේවල් සාංසාරික වශයෙන් හටගන්නේ. එමනම් අපට තේරෙනවා ඕලාරික වශයෙන් පුද්ගලයා අවබෝධය කරා යනවා නම් මේ රූපේ යථාර්ථයේ තේරුම් අරගෙන මේ රූපය තෘෂ්ණා කරන්න දෙයක් නැහැ. මේ තුල පවතින යථාර්ථය තමයි, මේ රූපේ පවතින යථාර්ථය තමයි අනිත්‍යතාවය, විපරිණාමය, වෙනස් වීම, මේ තුල ඇති වෙච්ච බන්ධනේ පරිමාවට අනුව දුක තමා කරා උරුම වීම කියලා යම් වෙලාවක පිංගිය තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත ශ්‍රාවකයා සිහි මුලා වෙලා මිය යන්නේ නැහැ. එයා රූපය දුරු කරනවා, රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව දුරු කරනවා, අප්‍රමාදීව මේ යථාර්ථය සමග එකතු වුණොත්. රූප නොබලනවා නෙමෙයි, මේ යථාර්ථයේ තේරුම් අරගෙන රූපය දෙස බලනවා. ඒතොර යථාර්ථවාදී චින්තනයක්, සම්මාදිට්ඨික ශ්‍රාවක භාවයක්, ප්‍රඥාගෝචර ශ්‍රාවක භාවයක් සහිතව යාට ලෝකේ පේන. ඒ විදියට යම් ආකාරයකට ලෝකේ දකින්න පුළුවන් නම් අන්න ඒ දැක්ම යම් කෙනෙක් දිනු කරගන්නවා නම් ඒ දැක්ම තුළම යම් ශ්‍රාවකෙක් මේ ත්‍රිලක්ෂණයට අනුව විදර්ශනාත්මක නුවණක් හදා ගන්නවා නම් පිංගිය අන්න ඒක තමයි ලෝකේ සැබෑ සිහි මුලා නොවි මියම් පිණිස උපකාර කරන ප්‍රධාන ධර්මතාවය කියලා මේ පිංගිය සූත්‍රයේ මතක් කළාම එයාට හරි සතුටක් ඇති වුණා. අලුත් පිබිදීමක් ඇති වුණා. ඔහුගේ මූණේ නැවුම් බවක් ඇති වුණා වයෝවෘද්ධ වුණාට. ඔහු බුදුරජාණන් වහන්සේ ඉස්සරහා නැගිටලා කියනවා, සතර දිසාවෙන්ම මම සත්‍ය හොයාගෙන ගියා, කවදාවත් නොඅහපු ධර්මයක් මට අද ස්පර්ශ කරන්න ලැබුණා. ජාති ජරා මරණ දුරු කර ගැනීම පිණිස ඉතා විධිමත් මේ මොහොත තුල සිහිය පවත්වා ගන්න ක්‍රමවේදයක් හම්බුණා කියලා එයා සතුටු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තවදුරටත් වදාලා, පිංගිය, තෘෂ්ණාවින්ම ගැලිලා ඉන්න මිනිස්සු
සාමාන්‍ය ලෝකයේ පුද්ගලයන් ජරා මරණ වලට ප්‍රශංසා කර කර යන්නේ. ජරාවට පත්වෙන දේවල් වලටම ඇලුම් කරනවා. මරණයේ පදනම් කරගත්ත දේවල් වලටම ලිංගතු කම්පානවා. ජරා මරණ පදනම් කරගෙනම ඒ පුද්ගලයා තුල තෘෂ්ණාව හට ගන්නවා. ඒකට අරිය පරිේශණයේ සූත්‍රය කියන්නේ අනාරියා පරිේශනා කියලා. ලෝකේ එකතු වෙලා ඉන්නේ හැමදාමත් අනාරිය පරිේශණයක් සමගයි. වයසට යන ගමන් වයසට යන දේවල් එක්කම ලිංගතුකම හදා ගන්නවා. එතකොට ඒ ලිංගතුකම පදනම් කරගෙනම එයා ලෝකයේ කෙරෙහි තණ්හා කරන්න පටන් ගන්නවා. ඒ තණ්හාව පදනම් කරගෙන නැවත නැවත අනාගතයට දුක මෝරන එයාගේ තෘෂ්ණාවේ දුර්වීමක් දකින්න ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. ඒ නිසා සැබෑ පාරිශුද්ධිය පිණිස අපි තුල මේ මොහොතේ වැඩපිළිවෙලකට එකතු විය යුතුයි. ඒක සම්පූර්ණයෙන්ම ආකල්පමය වශයෙන් වැඩපිළිවෙලක්. ඒ ආකල්පමය වශයෙන් වැඩපිළිවෙල අපි තුල නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකභාවයේ මූලික පදනමවත් ශක්තිමත් වෙන්නේ නැහැ. අද බෞද්ධ ශ්‍රාවකයන්ට වී ඇති බරපතල අර්බුදයක තමයි මූලික වශයෙන්වත් තමාගේ අභ්‍යන්තර අර්බුදයේ සමනය කර ගැනීම පිණිස පාරිශුද්ධියට එකතු වෙලා නැහැ. මිනිසුන්ට පිරිසුදුකම කියනකොට එකපාරම ඔළුවට එන්නේ හොඳට නාලා, හොඳට පිරිසුදු වෙලා, ඒ වගේම ශරීරයේ සුවඳ විලවුන් ගල්වාගෙන ඊටාම පිරිසුදු ඇඳුම් ඇඳගෙන සංයෝග වී සිටීමම පාරිශුද්ධිය කියලා හිතන එක බෞද්ධ පාරිශුද්ධිය නෙමෙයි. ඒ පිරිසුදුකමත් බුදුරජාණන්සේ අගේ කළා. බුදුදහමේ පැහැදිලි වෙන වත්පිළිවෙත්වල ආචාර ධර්මවල ඒ පාරිශුද්ධිය අගේ කළා. හැබැයි ඒ පාරිශුද්ධියට වඩා තමන්ගේ අභ්‍යන්තර චිත්තසංතානීය පිළිබඳ පුද්ගලයා තුළ ගොඩනැගෙන සංවේදීකම ඊටත් වඩා ඉහළින් බුදුරජාණන් වහන්සේ අගය කළා. ඔකට ලස්සන සූත්‍රයක් තියෙනවා, අරිය දෝවන සූත්‍රය කියලා. එතකොට අරිය දෝවන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි මේ දක්ෂින ජනපදයේ දකුණු පැත්තට වෙන්න දෝවන කියලා යම් සැනකෙලියක් තිබ්බ කියනවා. අතිබික්කවේ දක්කිනේසු ජනපදේසු දෝවනං නාම කියලා ඒ සූත්‍රයේ තියෙන. දෝවන කියන නමින් ජනපදයක තිබිලා තියෙනවා එක්තරා සැනකෙලියක්, කානිවල් එකක් වගේ එකක්. එහෙනම් ඒ කාලෙත් ඒවා තිබිලා. එතකොට මේ දක්ෂින ජනපදයේ තිබුණ දෝවන කියන සැනකෙලියට පවුල් පිටින් දරුමල්ලෝ එක්ක දෙමව්පියෝ වැඩිහිටියෝ සහිතව හැමෝම එන්න පටන් ගත්තලු. ඒකේ නම තමයි දෝවන. එතකොට මේ දෝවන කියලා මෙතන කියන්නේ සේදීම කියන එකයි. එතකොට මේ සේ සමහරට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මිනිසු මේ දෝවන කියන සැනකෙලිය බලන්න යනකොට මේක දැකලා වෙන්න ඇති භාගතුනාංශේ මේ විදිහට වදාරන්නත් ඇත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ අයට මඟ හරස් කළෙත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ යථාර්ථය පැහැදිලි කළා. ඒකට යන්න එපා. බුදුරජාණන් වහන්සේගේ චින්තනය ඒකට සම්බන්ධ නැහැ කියලා මේ පාරට බැහැලා මිනිසු නිවැරදි කරන්න ගියේ නැහැ. හැබැයි සැබෑ දෝවනේ කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරන්න ඒක නිමිත්තක් කරගත්තා. ඒක තියෙන්නේ අරිය දෝවන සූත්‍රයේ. එතකොට මේ දෝවන කියන නගරයේ තිබුණ මේ සැනකෙළිය තිබුණු දේවල් ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ කාලේ තිබු සංස්කෘතික වටපිටාව ගැන අපිට මේ වගේ දේශනාවලින් අදහසක් ගන්න පුළුවන්. අත්ති හෝති අන්නම්පි පානම්පි කජ්ජම්පි බොජ්ජම්පි ලෙයියම්පි පෙයියම්පි නච්ඡම්පි ගීතම්පි වාදිතම්පි. මෙන්න මේවා තමයි ඒ සැනකෙළිය තිබ්බේ කියනවා. කෑම බීම, ඒ වගේම නොයේකුත් කන විවිධාකාරය ආහාර වර්ග, පානය කරන විවිධ පාන වර්ග, ඊළඟට බුද්ධ දේශනා කරන කජ්ජම්පි බොජ්ජම්පි ලෙයියම්පි පෙයියම්පි නච්ඡම්පි ගීතම්පි වාදිතම්පි. ඒ වගේම තමයි මිනිස්සු කනබොන දේවල් විතරක් නෙමෙයි නැටුම් ගැයුම් වාදන නොයෙක් දේවල් තිබුණා කියනවා. එතකොට මේක සේදීම කියලාලු ඒ කාලේ හැඳින්නුවේ. ඉතින් ඇත්ත තමයි, එක පාත්තකින් ඒකත් සේදීමක් තමයි. මොකද මිනිසුන්ගේ ගුණධර්ම ඔක්කොම හොදලා දාන්න පුළුවන් ওই ටිකට. දැන් ගුණධර්මයක් තිබ්බට පස්සේ ඒ ගුණධර්ම සම්පූර්ණයෙන් හොදලා දාන්නත් පුළුවන්. නමුත් ලෝකේ බුදුදහමේ චින්තනය ගැන අවධිකම අඩු නිසා ඒක දෝවණේ කියලා ඒ කාලේ සමාජයත් හිතලා තියෙනවා. ඒක තමයි මිනිසුන්ගේ සමහර අය කියන්නේ. මනස සැහැල්ලු කරගන්න පොඩ්ඩක් මෙන්න මේ වගේ දේවල් වලට යන්නේ මනස නිරවුල් කරගන්නයි. මට මේ දවස්වල ප්‍රශ්නේ ඒ නිසයි, මම ටිකක් ගීත අහන්නේ, නටන්නේ, ගයන්නේ, වයන්නේ, ඉතින් එහෙම කියලා කියනවා. ඉතින් ඒවා තුලත් යම් කිසි සුවපත් වීමකට අදාළ මූලික දෙයක් තියෙනවා. හැබැයි සදාතනික සුවපත් වීමක් පිණිස, ස්ථාවර සුවපත් වීමක් පිණිස, යථාර්ථවාදී සුවපත් වීමක් පිණිස බුදුදහමේ පෙන්වන මඟ පෙන්වීම ගීතයක් අහලා ලබන්න අමාරු.
නර්තනයක් රසවින්දලා ලබන්න අමාරුයි. මොකද ඒ රසවින්දනය තුළත් උත්තේජනයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ නෑ. ඒක ආස්වාද ජනකයි. ආස්වාදයක් එබඳු තත්වයන් තුළත් නැතුවා නෙමෙයි ආස්වාදයක් තියෙනවා. හැබැයි එහෙම ආස්වාදයක් තිබුණට ඒ ආස්වාදයේ ස්ථාවර එකක් නෙමෙයි. ඒක ඉතාම පොඩි වේලාවකින්. දැන් නර්තනයක් බලනකොට ඒ බැලීම තුළ ආස්වාදයක් තියෙනවා. මේක බලාගෙන ඉන්නකම් විතරයි ඒ ආස්වාදයේ තියෙන්නේ. මානසිකාරයෙන් වෙන පැත්තකට යනකොට නැවතත් ඒ ආස්වාදයේ යට ගිහින් දුක්ඛ දෝමනස්යන් උපායාසයන් තමා තුළ නැවත නැවත මතුවෙන්න පටන් ගන්නවා. හැබැයි බුදුදහම පෙන්වන මඟ පෙන්වීම ඔස්සේ ආධ්‍යාත්මික දෝවණයකට එකතු වුණොත් ස්ථාවර වෙනවා චිත්තසංතානෙ. එතකොට ස්ථාවර චිත්තසංතානයක් තුළ ඔය කියන කැළඹීම, ඔය කියන අරබුදය, මානසික වශයෙන් ව්‍යසනය නැවත මතුවෙන්නේ නැහැ. ඒක ස්ථාවර, ඒක යථාර්ථවාදී චින්තනයක් තුළින් ගොඩ නැගිච්ච එක්තරා ආධ්‍යාත්මික ප්‍රවේශයක් කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් මේ විදිහට ආර්ය දෝවන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, පින්වත් මහණෙනි, මේ මිනිසු කන බොනේවා, නටන ගායනේවා, වාදනය කරනවා, මේව මොකක්වත් පින්වත් මහණෙනි, නේතං නත්ති වදාමි, පින්වත් මහණෙනි, මේ එකක්වත් ආර්ය වූ දෝවනයක් කියලා මං කියන්නේ නැහැ. ආර්ය වූ පිරිසුදු වීමක් හේදීමක් කියලා මම කියන්නේ නැහැ. හේතුව තමයි පින්වත් මහණෙනි, ඒ කටයුතු මමත් කාලයක් කරලා බලලා තියෙනවා. ඒ නිසා පින්වත් මහණෙනි, දෝවණං හීනං ගම්මං පෝතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතන්න නිබ්බිදායන විරාගායන නිරෝධායන උපසමායන අභිඤ්ඤායන සම්බෝධායන නිබ්බානාය සංවත්තති. ඒක ඒ ඔය මිනිස්සු එකතු වෙලා කරන වැඩපිළිවෙල, ඒක අසුරුතවත් පෘථග්ජන භාවයේ සම්බන්ධ වැඩපිළිවෙලක්. මම ඒව කරලා බලලා තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ පවතින ලෝකයට විරෝධාකල්පයක් නෙමෙයි දැරුවේ. උනාංශෙත් ඒක කරලා බලලා තියෙනවා. ඒක ඒ තුල සදාතනික සැනසීමක් යථාර්ථයක් නෑ. නිකන් සනීපයක් සුඛාස්වාදයක් තියෙනවා වගේ පෙනුනට ඒක ඊටාම පොඩි වෙලාවකින් වෙනස් වෙලා යනවා. ඒ නිසා නොවෙනස්සන ආස්වාද ජනක අධ්‍යාත්මයකට එකතු වෙන්න පුළුවන් නම් ඒක හොඳයි කියලායි බුදුදහම යෝජනා කරන්නේ. කියන්නේ වඩා හොඳ එකක් පැහැදිලි කරන්න. ඒකට ගරහා කරනවම නෙමෙයි. බුදුදහම ඒකට ගරහා කළත් ගරහා කරන්නේ ඒක අද්දැකීමෙන්මයි භාග්‍යතුන් වහන්සේ. මොකද උන්වහන්සේගේ ගිහි කාලේ ලැබපු ආස්වාද ජනක ජීවිතයේ අද ලෝකේ කාටවත් ලබන්න පුළුවන් තත්වයක් නෙමෙයි. තරම් ආස්වාද ජනක ජීවිතයක් උන්වහන්සේ වෙනුවෙන් විහාරය තුළ ගොඩ නැගිලා තිබුණා. ඒතුළු ආස්වාද ජනක ජීවිතයේ තුළ පැවතුණු ඒ ආස්වාදය තමන් බලාපොරොත්තු වෙන එක නෙමෙයි, ඒක ස්ථාවර එකක් නෙමෙයි කියන අදහසින් තමයි උන්වහන්සේ හැමෝටම කියලාම අලිගාවෙන් බැහැලා යන්නේ. කියන උන්වහන්සේ නොකියම ගියා නෙමෙයි. දව ආර්ය පරිසන සූත්‍රය වගේ දේශනාවල තියෙන්නේ දැන් අපි අහලා තියෙන දහම් පාසලේ පැහැදිලි වෙන කතාවට වඩා වෙනස් කතාවක්. දැන් අපිට පුංචි කාලේ ඉඳලා උගන්වලා තියෙන්නේ ගෙදර කාටවත් නොකියා බොහොම හොර රහසෙම වගේ කුමාරයන් දිහත් බලලා යශෝදරාව දිහත් බලලා උන්වහන්සේ මාලිගාවෙන් බැහැලා චන්නත් එක ගියා කියලා. නමුත් ආර්ය පරිසන සූත්‍රය වගේ දේශනා බලනකොට තේරෙනවා හැමෝම අඬද්දි ගියා කියලායි තියෙන්නේ. හැමෝම අඬද්දි හැමෝටම කියලා විනිවිද යන ආකාරයකට තමන්ගේ අදහස පැහැදිලි කරලා තමන් බලාපොරොත්තු වෙන ලෝකෙ මේක නෙමෙයි, මීට වඩා යම් යහපතක් වෙන ආස්වාද ජනක ආධ්‍යාත්මික ප්‍රවේශයක් ලෝකෙ තියෙන්න පුළුවන්, මේක හොද හොද මඩේ දානවා වගේ වැඩක්, මීට වඩා එකක් මම ගවේෂණය කළ යුතුයි කියන අදහසින් උන්වහන්සේ හැමෝටම පැහැදිලි කරලා මාලිගාවෙන් බැහැලා වැඩම කළා කියන අදහස තමයි මූලික දේශනාවල තියෙන්නේ. ඒක කිසිම ගැටලුවක් නෑ ඒක පශ්චාත් කාලිනෝ කියන අදහසට. නමුත් උන්වහන්සේ මේ ආස්වාදයේ ගැන ඉතාම හොඳින් විමසලා බලපු කෙනෙක්. එතකොට ඒ විදිහට ඉතාම හොඳින් විමසලා බැලුවට උන්වහන්සේ දැන් මේ මිනිස්සු එබඳු පැත්තකටම යනකොට උන්වහන්සේ කියනවා මේක සැබෑම හේදීම නෙමෙයි, දෝවණේ නෙමෙයි. ලෝකේ සැබෑම දෝවණේ අයිති වෙන්නේ ලෝකේ එකට අයිති දේශ ස්වභාවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අහංචකෝ භික්කවේ අරියා දෝවණං දේසිස්සාමි. පින්වත් මහණෙනි, මම උඹලාට ආර්ය වූ දෝවණයක් කියන්නම්. ඒක සසර කලකිරීම පිණිස හේතු වෙන එකක්. ඒක නිර්වේදය, නිබ්බිදාව. ඒ කියන්නේ ජීවිතේ කලකිරවන එකක් නෙමෙයි, සසර කලකිරවන. සසර නම් කොතනවත් පැනවෙන්නේ නැත්තම් හොඳයි. විරාගාය, නොඇල්ම පිණිස පවතින එකක්. නිරෝධාය, ඇල්ම නිරුද්ධ වෙන ආකාරයට කල්පනා කරන්න අවශ්‍ය එකක් බුදුදහම පැහැදිලි කරන්නේ. උපසමාය, කෙලෙස් සමනය වන විදියට තමන්ගේ ජීවිතයේ දිහා බලන එකක් බුදුදහම් පැහැදිලි කරන්නේ. අභිඤ්ඤාය,
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරාටම නිමි තමා තුල විශිෂ්ට ඥානින් අවබෝධයේ පිණිසයි ධර්මයේ පැහැදිලි කරන්නේ. සම්බෝධාය මන අවබෝධයේ පිණිස පැහැදිලි කරපු ධර්මයක් තියෙන්නේ. නිබ්බානාය සංවත්තති සම්පූර්ණයෙන්ම නිර්වාණය පිණිස පවතිනවා නම් අන්න ඒක තමයි ආර්ය දෝවණී කියන්නේ. ඒ ආර්ය දෝවණී පදනම තමයි ආර්ය චිත්තස් ආර්ය සිතක් උපදවා ගන්නවා. ඒ ආර්ය සිත කියන කිතාම වැදගත් දෙයක්. ආර්ය චිත්තස්ස කියලා එක ධර්මයේ පැහැදිලි කරන්නේ. ඒ ආර්ය සිත තමයි බුදුදහම පැහැදිලි කරන සැබෑ දෝවණී පිණිස. ඒ කියන්නේ නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන බුදුදහමේ ආభాෂයේ මොන වගේ එකක්ද කියන එකයි මේ වාක්‍යයෙන් පැහැදිලි වෙන්නේ. බුදුදහමේ ඉලක්කය කොයි වගේද කියන එකයි. එතකොට මේකේ ආවසානික ඉලක්කය මොකද්ද? නිබ්බානාය සංවත්තති සදාතනික නිවීමකටපත් කරනවා. කෙටි කාලීන නිවීමකට නෙමෙයි. ඒකයි ධ්‍යානී වුණත් බුදුදහම ධ්‍යානයේ තුල වුණත් නැවතීම විදර්ශනා උපක්ලේශයක් විදිහට පෙන්වන්නේ. හේතුව ධ්‍යානයේ තුලත් ඉතා ඉහළ ආස්වාද ජනක බවක් තියෙනවා. ඒක කාමයන්ගෙන් වෙන්වීම මත මතුවෙන එකක්. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුකං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති කියනකොට මේ පළවෙනි ධ්‍යානය තුල මේ විතර්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා ප්‍රීතිය සුඛය ඔක්කොමත් තියෙනවා. ඒක කාමාස්වාද ජනක ලෝකයට වඩා ඉතා ප්‍රණීත මధుර අත්දැකීමක්. ඒ අත්දැකීම එක්කවත් ඕනෑවට වඩා එකතු වෙන්න එපා. ඒකත් සදාතනික ශාන්තියක් කියලා හිතන්න එපා. ඒක කාමාස්වාදයට වඩා ඉතා ප්‍රණීත බව හැබෑව. හේතුව තමයි ඒ தත්ත්වයේ උනත් යම්කිසි ආධ්‍යාත්මික ප්‍රබල භාවයක් නිසා කෙටි කාලයක් පවතින්නත් පුළුවන්. හැබැයි පළවෙනි ධ්‍යානින් යම් සුඛයක් වින්දානම් ඒක ධ්‍යානින් නැගී හිටිනකොට ඒකත් අන්තරස් දාන වෙලා යනවා. ඒකත් අනිත්‍ය වෙලා යනවා. එහෙනම් සදාතනික සැනසීම එතනත් නැහැ කියලා තමයි උන්වහන්සේ ආලාර කාලා මුද්දකරාම් පුත්ත වගේ අයගෙන් වෙන් වෙලා ස්වකීය ඥානින් සත්‍ය අවබෝධයේ පැත්තට තමන්ගේ අවධානය යොමු කරගන්නේ. ඒක ඊටාම වැදගත් දෙයක්. ඒ නිසා අපට පුළුවන් වුණොත් අපට හැකි වුණොත් පින්වත්නි මේ අවබෝධයත් එක්ක අපට එකතු වෙන්න. ඒ එකතු වීම කුමක් මතද පදනම් වෙන්නේ? ආර්ය චිත්තස්ස ආර්ය ආර්ය වූ සිතක් උපදවා ගැනීම. දැන් ඔබට තියෙනවද ආර්ය සිතක් කියලා ඔබේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. මොකද තමාව විමසන්නයි තියෙන්නේ මේ ධර්මයේ හරහා. ධර්මයේ හරහා තමාව විමසනව හැර මේ ධර්මයේ කියන ස්වාමීන් වහන්සේලා ගැන බාහිර ලෝකයේ ගැන සමාජයේ ගැන විමසලා හරියන්නේ නැහැ. මිනිස්සු බලන්නේ ධර්මයේ කියන කෙනා තුල පවතින දේ. ඒ කෙනා සෝතාපන්නද සකදාගාමීද කියලා ඒ පැත්තට හැරෙනවා. බුදුදහමේ මූලික පදනම ඒක නෙමෙයි. බුදුදහමේ මූලික පදනම තමයි ධර්මය ඇහෙනකොට ඒ ධර්මයේ ඔස්සේ තමන්ව විමසන්න පටන් ගන්න එක. අවාසනාවකට ලංකාවේ තමන්ව විමසන වෙනකොට එළිය ඇහෙන ධර්මයේ කියන කෙනා කොම කෙනෙක්ද? එයාගේ ගුරුවරයා කුමන කෙනෙක්ද? එයා මොන වගේ කෙනෙක්ද? ඒවා හොයන්න පටන් ගන්නවා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පාවිච්චි කරලා නිවෙන්න පරිහරණය කරනවා නම් ඒක ඥානවන්ත ශ්‍රාවකයෙක්ගේ වැඩක්. ඒකෙන් අපට පේනවා ලෝකේ සබුද්ධික මිනිස්සු හිටියට ඥානවන්ත මිනිස්සුන්ගේ විශාල අඩුපාඩුවක් ලංකාවේ පවතිනවා කියලා. ඒක ධර්මතාවයක් විදිහට දැකලා ටික ටික හරි තමාව විමසන්න පටන් ගන්න එක මේ මොහොත තුල ඉතාම වැදගත් සාධකයක්. ඒ නිසා ඔබට පුළුවන් ද තමාව විමසන්න ආර්ය සිතකින්. ඒත් ආර්ය සිතකින් විමසන ශ්‍රාවකෙක් කොහොමද තමන්ගේ චින්තනය හදාගන්න ඕනේ? ඔකට බොහොම අලංකාර දේශනාවක් තියෙනවා සමිද්දි සූත්‍රය කියලා. සමිද්දි කියන ස්වාමීන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර ඇතිවෙන ඉතාම විධිමත් ගැඹුරු සාකච්ඡාවක් මේක තියෙන. හැබැයි ඒක ඔබට මං සරලව ඉතාම කෙටියෙන් පැහැදිලි කරන්නම්. සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග සමිද්දි කියන පැවිදි වී වැඩි කාලයක් නොගිය ස්වාමීන් වහන්සේ අතර යම් සාකච්ඡාවක් ඇති වෙනවා. උන්වහන්සේලා දෙනම අතර ඊටාම ප්‍රියමනාප දහම් සම්භාෂණයක් තමයි ඇති වෙන්නේ. ඒ ධර්ම සාකච්ඡාවේදී සමිද්දි ස්වාමීන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊටාම ආගිය තොරතුරු විමසලා මේ ආදුනික පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ සමිද්දි ස්වාමීන් වහන්සේ ගොඩාක් පැවිදි ජීවිතය තුළ පරිණත කෙනෙක් නෙමෙයි. ඒතුරු මහා ලොකු පරිණත භාවයක් නැති නිසා සමිද්දි ස්වාමීන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තාම ලස්සන ප්‍රශ්නයක් අහන උන්වහන්සේ
මේ බුදුරජාණන්සේගේ ධර්මී ඉතා නිවැරදිව ග්‍රහණය කරගෙන ඉන්නවාද, ඒ ග්‍රහණය කරගත්ත ධර්මිය තුළ ආර්ය සිතක් උපදවාගෙන ඉන්නවද, නැත්නම් ආර්ය සිත උපදවා ගැනීම පිණිස වෑයම් කරනවද, ඒකට ප්‍රාමාණික දහම් දැනුමක් උන්වහන්සේට ලැබිලා තියෙනවද කියලා බලන්නයි මේ ප්‍රශ්න ගොඩනගන්නේ. සාරිපුත්තයන් වහන්සේ කියන්නේ මේ බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ ධර්ම සේනාධිපති කියලායි කතා කරන්නේ. එතකොට උන්වහන්සේ සමග සමිද්දි කියන ආදුනික වැඩි කාලයක් පැවිදි වෙලා නොගිය මේ ස්වාමීන් වහන්සේ සමග කතා බහේදී සාරිපුත්ත හාමුදුරුවෝ පළවෙනියෙන් අහනව ප්‍රශ්නයක්. කිමාරම්මනා සමිද්දී පුරිසස්ස සංකප්ප විතක්කා උප්පජ්ජಂತಿ. ඒක තමයි සාරිපුත්තයන් වහන්සේගේ පළවෙනි ප්‍රශ්නය. එතකොට සාරිපුත්තයන් වහන්සේ අහන්නේ සමිද්දී ලෝකේ පුරුෂයෙක්ගේ සිතුවිලි විතර්ක හටගන්නේ මොනව අරමුණු කරගෙනද? මෙන්න මේක තමයි අපි තුල තියෙන බරපතල අරුබුදය. ඔබ දන්නවා ඔබ තුල සිතුවිලි ගැලීම, සිතුවිලි හට ගැනීම, එහෙමත් නැත්නම් විතර්ක හට ගැනීම තමයි ලෝකේ දුක කියලා කතා කරන්නේ. මේ විතර්ක හට ගැනීම පදනම් කරගෙනමයි දුක සකස් වෙන්නේ. විතර්ක හට ගැනීම කියන්නේ දුක. ඒකට සාරිපුත්තයන් වහන්සේ සමිද්දි ස්වාමින් වහන්සේගෙන් මේ අහන කාරණය අපට ඉතාම වැදගත් කාරණයක්. මේ බුදුරජාණන්සි පැහැදිලි කරන්නේ අභ්‍යන්තර අර්බුදයක් සමනය කර ගැනීමක් ගැන. මේ අභ්‍යන්තර අර්බුදයේ සමනය කර ගැනීමට වදාළ ධර්මය තුළින් අපි අභ්‍යන්තර අර්බුදයේ සමනය කරගන්න මේ මොහොතේ උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් අපි එළිය දේවල් සමනය කරන්න මේක පාවිච්චි කරනවා. ඇත්තටම බාහිර දේවල් වෙනස් කරන්න මේ ධර්මයේ පාවිච්චි කරන එක අපේ න්‍යාය නෙමෙයි, අපේ වැඩපිළිවෙල නෙමෙයි. ඒතර අපේ වැඩපිළිවෙල මොකක්ද? අපේ වැඩපිළිවෙල තමයි අභ්‍යන්තර අර්බුදයේ සමනය කරගන්න මේ ධර්මයේ පාවිච්චි කරන එක. ඒකට තමන් හිටිය විදිය, ඉන්න විදිය, තමන්ගේ තත්වය, උගත්කම, ආර්ථික මට්ටම මේ මොකක්වත් අදාළ නැහැ. මේවා එකක්වත් වැදගත් සාධක නෙමෙයි. එයා කොයිතරම් බුදුන් ඇඳලා තියනවද, කොයිතරම් මල් පූජා කරලා තියනවද, පහන් පූජා කරලා තියනවද, කාලාන්තරයක් ඒවා දිනු කරපු කෙනෙක්ද, එහෙමත් නැත්නම් කාලාන්තරයක් ඒක දිනු නොකරපු කෙනෙක්ද කියලා ඒ බාහිර කරන ක්‍රියාකාරකම් අවැදගත් කියලා මම කියන්නේ නැහැ. ඒවා තුළ වැදගත්කමක් තියෙනවා. හැබැයි ඒ වැදගත්කම තිබුණට ඒවා තමාව සංසිඳුවීම පිණිස ප්‍රබලව උපකාර කරන්නේ නැහැ. ඒවා අතරත් යම් නිමිති තියෙන්න පුළුවන් සංසිඳීමට උදව් වෙන. අද ඒ නිමිත්ත මතු කරගන්න දක්ෂ නැති නිසා ඊට වඩා ඍජු වැඩපිළිවෙලකට අපිට එකතු වෙන්න පුළුවන්. ඒ ටික කොහොම සාම්ප්‍රදායික සංස්කෘතික බෞද්ධයෙක් විදිහට කරන ගමන් අර මූලික වශයෙන් අභ්‍යන්තර කතාවක් එක්ක එකතු වෙන්න ඉතා හොඳ දේශනාවක් මේ සමිද්දි සූත්‍රය කියන්නේ. සාරිපුත්තයන් වහන්සේ අහනවා මේ සමිද්දි මේ පුරුෂයෙක්ගේ සිතුවිලි විතර්ක හටගන්නේ මොනව අරමුණු කරගෙනද? ඇත්තටම ඔබට මෙහෙම එකක් ඔබෙන් ඇහුවොත් එම ඔබට මොකක් හරි උත්තරයක් තියෙනවද? ඇත්තටම ඔබට උත්තරයක් නැහැ. ඒ කියන්නේ ඔබ ඇතුළ විමසන කෙනෙක් නෙමෙයි. ඒතර සමිද්දි ස්වාමීන් වහන්සේ මතක් කරනවා නාම රූපාරම්මනා භන්තේ ස්වාමීනි, මේ නාම රූපාරමුණු කරගෙනයි සිතුවිලි විතර්ක හටගන්නේ. දැන් ඔබ තුල සිතුවිලි විතර්ක හටගන්නකොට ඒවට ඔබ ෂණිකව ප්‍රතිචාර දක්වන්න හදනවා. ඒ ෂණිකව ප්‍රතිචාර දක්වන්න හදනකොට තමයි ලෝකේ ගිනි තියන්න හිතෙන්නේ, ලෝකේ අවුලුවන්න හිතෙන්නේ, ඇවිලෙන ගින්නට පිදුරු දාන්න හිතෙන්නේ, තවත් පුද්ගලයෙකුගේ ද්වේෂයේ පටිගේ අවුස්සන්න හිතෙන්නේ. මොකද ඔබ තුළ ඇතිවෙන සිතුවිලි තමයි ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වීම දක්වා මතුවෙන්නේ. ඒතකොට ප්‍රායෝගික තලයේ ඔබේ සිතුවිලිම නම් ක්‍රියාත්මක වෙන්නේ සිතුවිලි ප්‍රායෝගික තලයට එනකොට. සිතුවිලි ප්‍රායෝගික තලයට එනකොට සම්මාදිට්ඨිය පදනම් කරගෙන තමාගේ අභ්‍යන්තරය තුළ සිතුවිලි ඇතිවන ක්‍රියාවලිය හේතු සහිතව නොදැනුවත් නම් ඒ සිතුවිලි වලට ප්‍රතිචාර දක්වන එක ඉතා අයහපත් වෙන්න පුළුවන්. තුරේ ප්‍රතිචාර දැක්වීම පදනම් කරගෙන තමා තුළින් කයෙන් වචනෙන් මනසින් ගොඩනැගෙන ක්‍රියාත්මක වීම අතිශය අයහපත් වෙන්න පුළුවන්. ඒ ගොඩනැගෙන ක්‍රියාත්මක වීම පදනම් කරගෙන යගේ අභ්‍යන්තරය තුළ විශාල කැළඹීමක් ඇති වෙලා බරපතල අර්බුදයකට යන්න පුළුවන්. ඒක තමයි අද වෙන්නේ. ඒ කියන්නේ ගිහි සමාජය තුලත් පැවිදි සමාජය තුලත් යම්කිසි කෝලහලයක් අර්බුදයක් ගැටුමක් මතුවෙනවා නම් ඒ ගැටුම මතුවෙන්නේ තමාගේ සිතුවිලි ප්‍රායෝගික තලයට එනකොටයි. ඒ තමන්ගේ සිතුවිලි ප්‍රායෝගික තලයට එනකොට සිතුවිලි සකස් වීම පිළිබඳ සංවේදීකමක්, සිතුවිලි සකස් වීම පිළිබඳ අවදිකමක් පුද්ගලයාට තිබ්බොත් එයාට පුළුවන් ඒ සිතුවිලි යම් කලමනාකරණයකට එකතු වෙන්න. හැබැයි කලමනාකරණයකට එකතු වුණාට පස්සේ මූලික වශයෙන් එයා තුළ යම් සංසිඳීමක් හදාගන්න පුළුවන්.
ඒක සමහර කෙටි කාලීන සංසිඳීමක් වෙන්න පුළුවන්. දීර්ඝ කාලීන සංසිඳීමකට හිත බොහෝ කොට භාවිතා කරන්න වෙන්නත් පුළුවන්. ওই භාවනා වගේ දෙක උදව් ගන්න වෙන්නත් පුළුවන්. ඇත්තටම ඒක විය හැකි දෙයක්, ඒක ස්ථාවරව සිද්ධ වෙන දෙයක්, ඕනෑම කෙනෙක් සංසිඳවන්න පුළුවන් දෙයක් මේ බුදුරජාණන්සේ ධර්මයේ. ඒතර මේ සංසිඳීම ඇති වෙන්නේ ආර්ය සිතක් උපදවා ගැනීම මතයි. ඒතර ආර්ය සිත කියන එක සමිද්දි සූත්‍රයේදී පැහැදිලි වෙන විදියට තමා තුල විතර්ක සිතුවිලි හටගන්නේ කුමක් අරමුණු කරගෙනද? එතකොට සාරිපුත්තයන් වහන්සේට ලැබෙන උත්තරය තමයි නාම රූපාරම්මන අභන්තේ. ස්වාමීනි මේ නාම රූප අරමුණු කරගෙන. එතකොට එහෙනම් ඔබ තුල සිතුවිලි වලට ඔබ අනවශ්‍ය වටිනාකමක් දුන්නට ඒක ඇති වෙලා තියෙන්නේ නාම රූප අරමුණු කරගෙනයි. මොකක්ද මේ නාම රූප අරමුණු කරගෙන සිතුවිලි ඇති වෙනවා කියලා කතා කරන්නේ? නාම රූප අරමුණු කරගෙන සිතුවිලි ඇති වෙනවා කියලා කතා කරන්නේ පින්වත්නි, දැන් ඔබ දන්නවා ඔබගේ ආයතනික ලෝකය, ඒ කියන්නේ සලායතන කියලා අපි කතා කරන්නේ, ඇස කන නාසය දිව කය මනස කියලා මේවා සකස් වෙන්නේ නාම රූප ධර්මයන්ගෙන්. ඒ කියන්නේ දිවටම රස දැනෙනවා නව, දිවක් තියෙන්න ඕන, රසයක් තියෙන්න ඕන, වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියලා දිව සම්බන්ධ නාම ධර්ම ටිකුත් පහළ වෙන්න ඕන. ඔන්න ඔය නාම ධර්ම පහළ වෙන්නේ මනසිකාරයේ තියෙනකම්. ඒ කියන්නේ දිවපැත්තේ මානසිකාරය තියෙනකන් විතරයි රස දැනෙන්නේ. බරපතල කල්පනාවක ඉන්නකොට එයා කෑම ටිකක් කාගෙන යනවා, ආහාර ටිකක් අනුභව කරලා ඉවරයි. නමුත් එයාට රස පහසවත් හරියට තේරෙන්නේ නැහැ. සමහර අය කියන්නේ මට මේ ප්‍රශ්න නිසා මේ කෑමකවත් රස දැනෙන්නේ නැහැ කියලා. හේතුව තමයි මානසිකාරය තියෙන ප්‍රශ්නයත් එක්ක ඒ නිසා එයාට රහ දැනෙන්නේ. එහෙනම් රසය කියන්නේ කෑම තුල තියෙන එක මතම අත්දකින අත්දැකීමක් නෙමෙයි. දිව සහ රසය කියන රූප, ඒ ඔක්කොම රූප ධර්ම වලට අයිති දේවල්. නාම ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා නාම ධර්මත් පහළ වෙනු. මේ නාම රූප අරමුණු කරගෙන තමයි හිතට සිතුවිලි ඇති වෙන්නේ. රාග, ද්වේෂ මේවා ඇති වෙන්නේ නාම රූප ධර්මයන් පදනම් කරගෙන. එතකොට මේ තමා අත්දකින හැම අත්දැකීමක් තුලින්ම අත්දැකීම තමාව ගවේෂණය කරන තත්ත්වයට පත් වෙන්නේ නාම රූප ධර්මයන් අරමුණු කරගෙනයි. එතකොට නාම රූප ධර්මයන්ගේ යන් පහළවීමක් ඇති නැත්නම්, නාම රූප ධර්මයන්ගේ පහළවීමක් නැති තැනක එයා තුල සිතුවිලි විතර්ක හටගන්නේ නැහැ. එතකොට මේ නාම රූප ධර්මයන් කියන ඒවා නিত্য දේවල්ද අනිත්‍ය දේවල්ද? ඒ තුල යථාර්ථය ගත්තොත් දැන් ඇස කියන එක නিত্য එකක්ද අනිත්‍ය එකක්ද? ඇස කියන එක අනිත්‍ය එකක්. ඇසේ සුද එනවා කියනවා, ඇස පේන එක අඩු වෙනවා කියනවා, උපැස්සිවලක් පළඳන්න වෙන්න පුළුවන්, ඊට පස්සේ ඇස් පෙනීම සම්පූර්ණයෙන් අඩු වෙනවා, 40 ඇඳිරිය කියනවා, නොයෙකුත් දේවල් ඇහැට වෙන්න පුළුවන්. එහෙනම් මේ ඇස කියන රූපයත් අනිත්‍ය එකක්. ඇසින් අත්දකින ලෝකේ නිසා ඇතිවෙන වින්දනය, හඳුනා ගැනීම, චේතනාව, ස්පර්ශය, මානසිකාර කියන මේ නාම ධර්මත් අනිත්‍ය වෙලා යන ඒවා. ඒත් මේ ඔක්කොම අනිත්‍ය වෙලා යන දේවල් නම්, ඒ කියන්නේ නාම රූප ධර්මයන් අනිත්‍ය නම්, ඒ අනිත්‍ය වෙච්ච ධර්මයේ පදනම් කරගෙන, නාම රූප පදනම් කරගෙන තමන්ගේ හිත තුල විතර්ක සිතුවිලි ඇති වෙන ඒවා නිත්‍යද අනිත්‍යද? ඒවත් අනිත්‍යයි. ඒතකොට අනිත්‍ය වෙලා යන සිතුවිල්ලකට ඕනෑවට වඩා වටිනාකමක් දෙනකොට, ඒ සිතුවිලි ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වෙනකොට, එයා සිතින් කයින් වචනේ ලෝකෙන් ගනුදෙනු කරනවා. ඒක ඉතා යහපත් වෙන්නත් පුළුවන්, යහපත් වෙන්නත් පුළුවන්. එතකොට දැන් බොහෝ විට ඒ සිතුවිලි ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වෙනකොට මානව සංවේදිකම සහ අපි කතා කරන යෝනිසෝ මනසිකාරය, සති සම්පජඤ්ඤය ආදී මූලික බුදුදහම පැහැදිලි කරන ධර්ම මත ශක්තිමත් වීමක් නැති වුණාට පස්සේ, ඒ ශක්තිමත් වීමක් නැති ශ්‍රාවකයා තුල නිරන්තරයෙන් නිරතුරුව මතුවෙන්නේ ඉතාම අයහපත් ප්‍රායෝගික හැසිරීම. ඒ ප්‍රායෝගික හැසිරීම මත මානවීය ගුණධර්ම සමස්ත සමාජය තුල සිද්ධ විය හැකි මානවීය හානිය ඉතාම වැඩි වෙන්න පුළුවන්. සමස්ත වශයෙන් සමාජීය භෞතික දේවල් වලටත් හානියක් වෙන්න පුළුවන්, මානව සම්පත් වලටත් හානියක් වෙන්න පුළුවන්. දැන් පහුගිය කාලේ අපි අත්දැක ඉතාම ම්ලේච්ඡ අත්දැකීමක් තමයි, දැන් කෙනෙක්ගේ භෞතික දේවල් වලට හානියක් කිරීමත් මේ ප්‍රශංසාත්මක නෑ, ඒකත් හානිකරයි, ඒකත් ඉතාම අයහපත් දෙයක්. සිතුවිලි වල ප්‍රායෝගික ක්‍රියාත්මක වීමෙන්ම ප්‍රතිලාභයක් තමයි. දැන් අපිට මතකයි මේ පහුගිය කාලේ එක්තරා පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් පවා ඝාතනය කරන තැනකට මිනිසුන්ගේ සිතුවිලි උඩු දිව්වා, ක්‍රියාත්මක වුණා. හැබැයි ඒ සිතුවිලි ක්‍රියාත්මක වෙච්ච අයටත් කියන්න සාධාරණ කතා ගොඩාක් තියෙනවා කියලා ඔවුන් කියනවා. හැබැයි මේක සිදුවීමක් විදියට ගත්තොත් එහෙම තමන්ගේ සිතුවිලි ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වීම තුළ සිතින් කයෙන් වචනෙන් ගොඩනැගිච්ච ස්වභාවයක් තියෙන. එතකොට ඒක කොයිතරම් ම්ලේච්ඡද? ඒක බෞද්ධ චින්තනයේ කොයිතරම් විරෝධාකල්පයක්ද දරන්නේ?
ගෙවල් ගිනි තැබීම් වාහන ගිනි තැබීම් වගේ දේවල් සාධාරණීකරණය කරනවා නෙමෙයි. නමුත් ඒවත් යම්තාක් දුරට අඩියක් පිටිපස්සට අරගෙන හිතන්න පුළුවන්. ඒකත් සිතුවිලිවල ප්‍රායෝගික අයහපත් ක්‍රියාත්මක වීමක්මයි. හැබැයි මනුෂ්‍යත්වයට පවා අභියෝග කරන මට්ටමට ඉතා ම්ලේච්ඡ ප්‍රචණ්ඩ සිතුවිලි නම් එන්නේ ඒ සිතුවිලි වලට විශාල වටිනාකමක් ඒ පුද්ගලයා දීලා තියෙනවා. ඇත්තට මේ සිතුවිලි එච්චර වටින්නේ නැහැ. සිතුවිලි කියන ඒවා ඇති වෙලා නැති වෙලා යනවා. විතර්ක කියන ඒවා ඇති වෙලා නැති වෙලා යනවා. ඒවා ඇති වෙන්නේ තමා තුළ ගොඩනැගෙන නාම රූප පදනම් කරගෙන. ඒවත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ අනිත්‍ය වෙලා යන නාම රූප පදනම් කරගෙන ඇති වෙන විතර්කයට ඕනෑමට වඩා වටිනාකමක් දුන්නාම ඒක සාරේ විදියට පෙනුනම ඒක ප්‍රායෝගික තලයට ගෙනල්ලා එයා බොහෝ කොට අකුසල් කරගන්නවා. සමහර විට ඒ අකුසල් කරගැනීමේ බරපතලම අවදානම් විදියට කල්ප ගානක් නිරේ විඳවන තැනට පවා ඔබේ ජීවිතේ සකස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ වගකීම ඔබ බාරගන්න ලෑස්ති විය යුතුයි. අවදානමින් මිදීමේ අයිතිය ඔබටයි තියෙන්නේ. ඔබ අවදානමින් මිදිලා නැහැ. මේ අවදානම සාධාරණීකරණය කරගන්න ඔබ ගොඩක් දේවල් කියාවි. ඔබට කියන්න ගොඩක් කතාන්දර ඇති. හැබැයි ලෝකයේ සානුකම්පිත නිර්ණායක නැති බව, ලෝකේ කර්මීය ධර්මීය ස්වභාව ධර්මී ක්‍රියාත්මක වීම තුළ සානුකම්පිත නිර්ණායක නැති බව ඔබ ඉතාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා ඔබ ඒ තේරුම් ගැනීමත් එක්ක තමයි ඔබට බුදුරජාණන් වහන්සේගේ මූලික ධර්මීය හරයාත්මක කාරණා එක්ක ඔබට එකතු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබට මම ඉතාම කෙටි යෝජනාවක් කරන්න. ක්ලේශ ධර්මයන් වලට ප්‍රතිචාර දක්වන එක නවත්තලා දාන්න උත්සාහ කරන්න. කෙලෙස් ධර්ම වලට ප්‍රතිචාර දක්වන එක සාංසාරික සත්වයන්ගේ ස්වභාවයයි. ඉපදෙමින් මැරෙමින් යන ජීවිතයේ තුල සාංසාරික පැවැත්ම තියෙන්නේ කෙලෙස් ධර්ම වලට ප්‍රතිචාර දක්වන තාක්කල් විතරයි. යම් දවසක ඔබ තුල ගොඩ නැගෙන ක්ලේශ ධර්මයන් වලට ඔබ තුල ප්‍රතිචාර දක්වන එක නතර කරලා දැම්මොත්, ඒ ප්‍රතිචාර දක්වන එක නතර කරලා දාපු තැනක පින්වත්නි, සංසාරයේ කියන ස්වභාවයක් නැවත නැවත පැනවෙන්නේ නැහැ. එතකොට සංසාරයේ කියන ස්වභාවයේ නැවත නැවත පැනවෙන්නේ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන තාක්කල් නම්, කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්න එපා කියලා කියන එකම සාධාරණ නැහැ. ඇයි කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන එක සුදුසු නැති කියන එකට හේතු කියන්න ඕන. මේ ක්ලේශ ධර්මයන්ම තමයි ඔබ විටක නිරයට, විටක ප්‍රේත ලෝකෙට, විටක සතර අපායට, විටක නැවත මේ මනුස්ස ලෝකෙට නොයේක් දුක්ඛ ස්කන්ධයන් නැවත නැවත සකස් කරලා දෙමින් මේ ජීවිතයේ ඉදිරියට ඉදිරියට ගලාගෙන ගලාගෙන ගියේ ඔබ කෙලෙස් ධර්ම වලට ප්‍රතිචාර දක්වන නිසයි. යම් දවසක ඔබ තුල ඇතිවෙන රාග දේශ මෝහයන් ඔබ ප්‍රතිචාර දක්වන එක නතර කරලා දැම්මොත්, ඒ කියන්නේ මේ කෙලෙස් දීගය හමාර කළොත් ඔබ සාංසාරික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම නතර කරලා දාලා සදාතනික විමුක්තිය සමග ඔබට එකතු වෙන්න පුළුවන්. දැන් විවාහ ජීවිතයේ ගෙවන දෙන්නෙක් අතර අන්‍යෝන්‍ය ප්‍රතිචාර දැක්වීම මත තමයි විවාහ ජීවිතය ඉදිරියට පවතින්නේ. ඒකෙදර බිරිඳත් ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ස්වාමියාත් ප්‍රතිචාර දක්

ඒ විවාහය වැඩිකල් යන්නේ නැහැ කියලා. විවාහ ජීවිත ඉදිරියට යන්නේ ඔවුනොවුන් අතර එකිනෙකට ඉතා සාමග්‍රී සම්පන්නව දක්වන ප්‍රතිචාරයේ පදනම් කරගෙනයි. ඒ ප්‍රතිචාරය තමයි ඔවුන්ගේ විවාහ ජීවිත ඉදිරියට ගෙනියන්නේ. ඒ වගේ යම් වෙලාවක කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන එක අතහැරලා දැම්මොත් ඒක අතහැරීම පිණිස ආකල්පමේ වශයෙන් වෙනසක් හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් අතිශය සුඳුරු වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාරලා තිනවා. මේ බඳු වැඩපිළිවෙලක් තුලින් අපට ප්‍රතිචාර දක්වන එක අතහැරලා දාන්න පුළුවන් නම් කෙලෙස් වලට රූපය දකින්නකොට රූප නොදැකීම රූප දකින්න මට්ටමටම ප්‍රතිචාර දක්වනවා නෙමෙයි, සබ්ද ඇහෙනකොට කන් දෙක වහ ගන්නවා නෙමෙයි, ඒවා පදනම් කරගෙන තමාගේ චිත්තසංතානය තුළ උද්ගත වන ක්ලේශ ධර්මයන් වලට නැවත නැවත සිතින් කයෙන් වචනින් ප්‍රතිචාර දක්වන එක අතහැරලා දැම්මුත් කෙලෙස් දීගය හමාර වෙනවා. ඒ කෙලෙස් දීගය හමාර වෙච්ච තැනක තමයි අවබෝධය තහවුරු වෙන්නේ. අපි කතා කරන ඉතා ප්‍රබල කාරණයක් වෙච්ච මාර වසඟයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න ලැබෙන්නේ. කප්ප කියලා මානවකෙක් තරුණෙක් බුදුහාමුදුරුව මුණ ගැහෙන්න ඇවිල්ලා ඔහු සමග ඇතිවෙන භාගතුන් වහන්සේ සමග ඔහු තුළ ඇතිවෙන සාකච්ඡාවේදී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ පටිච්ච සමුප්පන් ස්වභාවය හේතුඵල දහම ආකල්පම වශයෙන් තමා තුළ ඇතිවෙන වෙනස්කම මත වගකීම් සහිත පුද්ගලයෙක් විදියට තමාට සංසාරින් එතර වෙන්න පුළුවන් අනාගතයේ ජරා මරණ දුක සකස් වෙන්නේ නැහැ කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඔහු ප්‍රසංසාත්මකව කතා කරනවා. මජ්ජේ සාරස්මින් තිට්ඨිතං ඕගේ ජාතේ මහබ්බයි. යම් වෙලාවක සංසාරයේට වැදිලා සංසාරේ රැඳී සිටීම භයානක වර්ෂාවක් වගේ ජරා මරණ නම් වූ වර්ෂාවෙන් තෙමෙන්න වෙනවා. එතකොට ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ ජරා මරණ නැමැති වර්ෂාවෙන් නොතෙමී ඉන්න වැඩපිළිවෙලක්. එතකොට ඔබ වහන්සේ මේ පැහැදිලි කරන එක ස්වාමිනී ඒක එහෙමමයි. අනාගතයේ ජරා මරණ කියන වර්ෂාවෙන් අපිට තෙමෙන්න වෙනවා. එතකොට ඒක කුමන ජීවිතයක් වුණත් ඒ ජරා මරණ දුකෙන් තෙමීම සාධාරණයි. ජරා මරණ දුක කියන එක හැමෝටම උරුමයි. පීඩිත සත්වයා මේ ජරා මරණ වලින් වෙලිලා හැඬීම් බැලපීම් සෝසසුම් හෙලීම් එකයි ගත වෙන්නේ. එතකොට ඔබ වහන්සේ මේ වයින් පීඩාවටපත් නොවීමේ යම් වැඩපිළිවෙලක් පැහැදිලි කරනවා. ඒක ආකල්පමය වශයෙන් වැඩපිළිවෙලක්. ඒක එහෙමමයි. ස්වාමීනි ඔබ වහන්සේ යමක් කියනවාද ඒක එහෙමමයි කියලා බුදුරජාණන් ප්‍රශංසා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් එක්ක පැහැදිලි කිරීමක් කරනවා. මජ්ජේ සාරස්මින් තිට්ඨතං ඕගේ ජාතේ මහබ්බයි. ජරා මච්චු පරේතානං දීපං බබ්‍රූහි කප්පතේ. කප්ප සංසාරයේ කියන විල මැද යම් පුද්ගලෙක් ඉන්නවා නම් ජල ගැලීම නිසා විශාල ජල ගැලීම ඇති වෙන විලක් නම් ඒ ජල ගැලීම ඇතිවීම කල්හි අප්‍රමාණව පීඩාවට පත් වෙනවා. මේ සංසාරයේ නැමැති විල මැද ඉන්න සත්වයාට පුද්ගලයාට ජරාව මරණය කියන මහා විශාල ජනස්කන්ධෙන් පීඩාවට පත් වෙන්න වෙනවා. ඒ පීඩාව සංසිඳුව ගැනීම පිණිස කප්ප මේ තණ්හාවෙන් නිදහස් වීම කළ යුතු තත්වයක්. ආකින්චනං අනාදානං ඒතං දීපං අනාපරං. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ලෝකය පිළිබඳව රාගයක් නැත්තං තෘෂ්ණාවක් නැත්තං ලෝකේ අත්දකින් ලෝකයේ තුල යථාර්ථවාදී වෙලා නම් ඒ යථාර්ථවාදී ශ්‍රාවකයෙක් තුල රාගය දුරු වෙලා නම් ඇස ඉදිරියට එන රූපය තුල රාගය නැමැති සිතුවිලි ඇති නොවන විදියට රූපය අත්දකින්නවා නම් ඒ අත්දැකීම පිණිස තමයි අර හිත විදර්ශනා කරන වැඩපිළිවෙලකට ශ්‍රාවකයා යොමු විය යුත්තේ. ඒ යොමු වීම පුද්ගලයා තුල තියනවා නම් එයාට කවදාවත් ජරා මරණ නම් වූ ජල ගැල්මට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. අන්නේ ජරා මරණ නම් වූ ජල ගැල්මට මුහුණ නොදීම පිණිස තමා තුළ තෘෂ්ණාව ඉතිරි නැතුව නිරුද්ධ කරනවා නම් හරියට නෙළුම් කොළයකට වතුර දැම්මම රැඳෙන්නේ නැහැ වගේ ඇයින් රූප දැක්කාම රාග ද්වේෂ තෘෂ්ණාව ඡන්දේ නන්දිය උපදින් නැති මට්ටමට යා තුළ ආයතනික පරිහරණයක් තියෙනවා නම් අන්න ඒකට තමයි කප්ප නිර්වාණය කියලා කියන්නේ. අන්න බලන්න නිර්වාණය සම්බන්ධ ඉතා ලස්සන අර්ථ දැක්වීමක්. ඒ වගේම බුදුරජාන් වහන්සේ මතක් කරනවා ඒත දඤ්ඤාය මේ සතා දිට්ඨ ධම්මාබි නිබ්බුතා නතේ මාරාව සානුගා නතේ මාරස්ස පද්දගූති. යම් කෙනෙක් සිහි උපදවාගෙන සති සම්පජඤ්ඤයෙන් තමන්ගේ පැත්තේ සිහිය තියාගෙන
හැම වෙලාවකම

0: සතිමත් ශ්‍රාවකෙක් විදියට තමන්ගේ පැත්තේ සිහිය තියාගන්න. දැන් අපි හැම වෙලාවකම එළියෙනි සිහිය තියාගන්න. කඩේට යනවා කියනකොට කඩේ අපේ සිහිය තියෙන. හැබැයි බුදුදහම කියන්නේ කඩේට යන්න, හැබැයි තමන්ගේ කය පැත්තේ සිහිය තියාගන්න. ගෙදර යනවා කියනකොට ගෙදර සිහිය තියාගන්න එපා, ගෙදර යන්න, හැබැයි තමන්ගේ පැත්තේ සිහිය තියාගෙන යන්න. මොකද තමාවයි පරිස්සම් කරගත යුත්තේ. තමන්ව පරිස්සම් කරගන්න වැඩපිළිවෙලට ඉතාම වැදගත් දෙයක් සතිමත් භාවය, සම්පජඤ්ඤව කටයුතු කරන එක. යම් කෙනෙක් සතිමත්ව තමන්ගේ පැත්තේ සිහිය තියාගෙන මේ යථාර්ථයේ තේරුම් ගන්නවා නම් එයාට කියන්නේ නැතේ මාරාව සානුගා. ඒ කියන්නේ එයා තමයි මාර්යාගේ වසඟයට යන්නේ නැත්තේ. එයා තමයි මාර්යාගේ ශිෂ්‍යභාවයෙන් මිදෙන්නේ. එහෙමනම් මේ මාර්යාගේ ශිෂ්‍යභාවයෙන් මිදීම පිණිස නිර්වාණගාමී ශ්‍රාවකයෙක් තමන්ගේ ආයතනික ලෝකය තුලින් අත්දකින රාග ద్వේස මොහ නම් වූ සිතුවිලි ගැලීම පදනම් කරගෙන ඒවට අනවශ්‍ය වටිනාකමක් දීලා ලෝකයේත් එක පැටලි පැටලි ගියොත් එහෙම අනාගතයට නැවත නැවත භවයේ සකස් වීම පිණිස, ජරා මරණ දුක ඇතිවීම පිණිස, විඥානයේ පිහිටීම පිණිස ක්ෂේත්‍රයක් සකස් කරනවා වෙනවා. ඒ ක්ෂේත්‍රයේ සකස් නොකොට සදාතනික විමුක්තිය සමග එකතු වීම පිණිස ඔබ යථාර්ථවාදී චින්තනයකට එකතු විය යුතුයි. සම්මාදිට්ඨිකත්වයේ තුල පිහිටිය යුතුයි. එබඳු සම්මාදිට්ඨිකත්වයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියන අදිෂ්ඨානෙන් අපි අද දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්කනේ සිතිනිවන පුතුබණේ ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිතනවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454.
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද, සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ලොවක් සනසන ඔහු.

0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Side Light
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Search Light සමාජ කමිෂනය.

0: වලවරා 10යි විනාඩි 3යි දැන් ඔබට ජය නියතයි. දවසේ ලොතරැයි ප්‍රතිඵල වෙතටයි දැන් අපි යන්නේ.
1: රටක වැඩ ඉදිරියට යන්නේ ඔබ නොසිතූ මේ ලොතරැයි නිර්වාගී දායකත්වයෙන් නොවේද? රටක් වැඩ අල්ලන දවසේ මුල්ම ගනුදෙනුව NLB ජීවිතේ සේනේට වාසනාවේ ආශිර්වාදය.
2: අයිබෝන් ඊයේ දවසින් අද දවසට අරගෙන ආව වසනාවේ බලාපොරොත්තු එලෙසින්ම සැබෑ කරන ජයග්‍රහී දිනුම් වාර 8කින් ඔබව දිනවන එන්එල්බී ජාතික ජයවරණේ අපි ආරම්භ කරන්නේ. මේ මතක් කිරීම ලොතරැයි අලවිජාලයේ ඔබ වෙත. ලොතරැයි අලවිජාලයේ අලවි සහායකින්ගේ පාසල් අධ්‍යාපනයේ හදාරන 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ජනාධිපති අරමුදල මගින් මෙවන විට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනවා. මේ සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ දායකත්වය ලබා දෙන බව ඉතාමත් අභිමානයෙන් සහ සතුටින් අපි ඔබට මතක් කරනවා. මෙත් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අදාළ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔබට දැන් ලබා ගන්න පුළුවන්. ඒවා කඩිනමින් සම්පූර්ණ කර මේ වැඩසටහන සඳහා ලියාපදිංචි වන ලෙස එන්එල්බී අපි ඔබට ඔන්න මතක් කර සිටිනවා. හරි, එහෙනම් ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිර්වාර්තාව අද අපිට ලබා දෙනවා නිශාන් ප්‍රියංකර් මහතා. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගයන් කාර්යවසම් මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායකර් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රසේකර බණ්ඩාර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී WAN බොතේජු මහත්මිය. ඔබට එහෙනම් ජය. මුලින්ම දිනුම් අදින්නේ එනර්බිජ් ජය. ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ. එන්එල්බී ජය අද ඉංග්‍රීසි අක්ෂරයේ S වසනවන්ත අංක 7817. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය එන්එල්බී ජය රුපියල් 105 ත්‍යාගලාභින් 352 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභින් 8,850 දෙනෙක් මේ වසරට අපි බිහි කරලා අවසන්. රුපියල් 105ක් අද ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැය පත ඔබට අලිවිකලේ තංගල්ල අලිවි නියෝජිත THS රංජන්. වසනාවන්තයින් 41 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනාගත්තා. සමස්ත ජයග්‍රාහකයින් 77,742 දෙනෙක් අතර රුපියල් 68,37,200ක මුදලක් අපි බෙදා දුන්නා. මිලදී ගන්න ලොතරැයියට මුදල් තෑගි වැඩි වැඩියෙන් හැමදාමත් ඔබට හිමි කර දෙන තවත් තෑගි වැඩි වුණ නියත ධනියෝග හඳහන වසනාවන්ත 1624 වන දිනුම් වාරේ ආරම්භ කරමු. වසනාවන්ත ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. අද ලග්න සංකේතයේ වෘෂභ ජයග්‍රහී අංක 4 ඔබට තෝරා දෙන්න අපි සූදානම් දැන්. හඳහන පළමු ජයග්‍රහී අංකය අංක 44 අපි තෝරන්නේ දෙවන වසනාවන්ත අංකය. ඔන්න බලන්න අතේ තියෙන වසනාවන්ත හඳහන ලොතරැයි පත්වල අංක 60 තියෙනවද කියලා. බලමු අන්තිමේ තෝරා දෙන තුන්වන වසනාවන්ත අංකය කුමක් වෙයිද කියලා. අංක 57 යන්ත්‍රයේ ක්‍රියාත්මකව තියෙන තීරණාත්මක අවසාන අංකය අපිට තෝරා දෙන්න. අංක 34 ශ්‍රී ලංකාවේ නාමයේ ලෝපත්‍ර කරවන ක්‍රීඩා ශිෂ්‍යය අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාර මෙහෙවරකේ දෙනට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් මේ වසරට සුපිරිත්‍යාගලාභින් 12 දෙනෙක් බිහි කළ අවසන් බොහොම ස්තුති. බලමු හඳහන අද වසනාව ගෙනාව හැටි. අද හඳහන 1624 වන දිනුම් වාරෙන් අපි වසනාවන්තයින් 1,32,872 දෙනෙක් අතර රුපියල් 81,04,420ක මුදලක් බෙදා දුන්නා. හෙට හඳහන සුපිරිත්‍යාගය රුපියල් 37,09,128 සතසුවක්. සද්දිටම ජයනියත ගොවිස් සෙත ලොතරැයියෙන් වැය කළ පුංචි රුපියල් 40ට රුපියල් කෝටි 8කට වඩා වැඩි සුපිරිත්‍යාගයක් මේ දැන් දිනා ගන්න පුළුවන් වසනාවන්ත 4557 වන දිනුම් වාරේ. එහෙනම් අපි යමු ගොවිස් සෙත දිනුම් මැදීමට. ගොවිස් සෙත ඉංග්‍රීසි අක්ෂරයේ මුලින් අපි තෝරන්නේ. ඉංග්‍රීසි අක්ෂරයේ W ගොවිස් සෙත වසනාව ඔබේ කරන ජයග්‍රහී අංක 4 තෝරගමු අපි දැන්. ගොවිස් සෙත පළමු ජයග්‍රහී අංකය අංක 3. අද ඉංග්‍රීසි අක්ෂරය W පළමු අංකය අංක 3 අපි තෝරන්නේ දෙවන වසනාවන්ත අංකය. අංක 32 අපි තෝරන්නේ දැන් තුන්වන වසනාවන්ත අංකය. අංක 62 තීරණාත්මක අවසාන අංකයත් අපි තෝරගමු දැන්. අංක 36 ෘෂිකර්මාන්තය නගස් සිට වන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවි සිතලතරයියෙන් මේ වසරට සුපිරිත්‍යාගලාභීන් දෙදෙනෙක් රුපිය ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 80 දෙනෙක් රුපිය 250,000 ත්‍යාගලාභීන් 1045 දෙනෙක් අපි රටට හඳුන්වාදී අවසන් ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංග තුනක් ගලපගෙන රුපිය 250,000 දිනා ගන්න පුළුවන් එකම ලොතරැයිය ගොවි සිත අද වසනාවන්තයින් 4 දෙනෙක් රුපිය 250,000 බැගින් දිනා ගත්තා ඒ ලොතරැප්පත් අලෙවි කලේ මේ අලෙවි නියෝජිතයින් එච් ප්‍රේමසිරි පිටකොටුව ඒ.එම්. පොඩි මහත්තයා යටිගල් ඔළුව ඒ.එස්. ප්‍රේමරත්න හෙට්ටිපොළ සහ එන්. මහේන්ද්‍රන් මන්නාරම අද සමස්ත ජයග්‍රහකයින් 122,738 දෙනෙක් අතර රුපියල් 84,15,400ක මුදලක් ගොවි සිතෙන් බෙදා දුන්නා හෙට ගොවි සිතෙන් ඔබ දින ඔබේ සුපිරිත්‍යාගය රුපියල් 8,41,40,918,76ක් සිහින දිනයි සුබ දවසක් කියන්නේ ඔබ දන්න ඔබ ගන්න ඕනේ ටිකට් එක කියලා සුබ දවසක් ලොතරැයි අලුත් උණු නිසා මුදල් තෑගි බොහොම පහසුවෙන් ඔබට දිනා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදින් රුපියල් 105ක් දිනා ගන්න ගමන් රුපියල් 50,000 තෑගි දිනා ගන්නත් පුළුවන් ඒ විතරක් නෙවෙයි ප්‍රවර්ධන ත්‍යාගාංකය බොහොම පහසුවෙන් ගලපගෙන රුපියල් 25,000කුත් දැන් සුබ දවසක් ලොතරැයියෙන් ඔබට දිනා ගන්න පුළුවන් එහෙනම් ඔබට සුබ වේවා වසනාවන්ත 431 වන දිනුම් වාරය අද සුබ ලග්න සංකේතය අපි මුලින් තෝරන්නේ සුබ දවසක් ලොතරැයි අද සුබ ලග්න සංකේතය වෘෂභ සුබ අංක තුනක් ඔබට තෝරා දෙන්න අපි සූදානම් මේ යන්ත්‍රය ඇසුරෙන් පළමු සුබ අංකය අංක 20 දෙවන සුබ අංකය අංක 21 තුන්වන සුබ අංකය අංක 3 රුපියල් 25,000ක් ඔබට දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකය අපි තෝරන්නේ අද ප්‍රවර්ධන ත්‍යාගාංකයේ 8,993. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයේ අපි රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයින් 334 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 1,711 දෙනෙක් බිහි කළා. ඉලෙක්ට්‍රික් යතුරුපැදිය බැගින් හෝ රුපියල් 105 බැගින් වසනවන්තින් 2 දෙනෙක් දිනා ගත්තා. ඒ ලොතරැප්පත් අලෙවි කලේ මේ අලෙවි නියෝජිතයින් කුසුම් කුමාරි කුලුගම්මන හේෂාන් දෙවුමින කැස්බෑව. රුපියල් 50,000 බැගින් වසනවන්තින් 5 දෙනෙක් දිනා ගත්තාද. ජයග්‍රහකයින් 40 දෙනෙක් රුපියල් 25,000 බැගින් දිනා ගත්තේ ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපගෙන. සුබ දවසක් අද දිනුම් වාරෙන් සමස්ත ජයග්‍රහකයින් 109,023 දෙනෙක් අතර රුපියල් 98,75,540ක මුදලක් බෙදා දුන්නා අපි. හිතේ තියෙන වාසනාවේ බලාපොරොත්තුව සැබෑවක්ම කරන්න මෙතැන් සිට ජානක සමගින් රුෂාන්ත ප්‍රියා සෝදානමින්.
3: මීළඟට මෙගා පවර් අති දැවන්තම සුපිරි ත්‍යාගලාභීන් රටට බිහි කිරීමේ කලාව ඔබට හඳුන්වා දෙමින් එදා රුපියල් කෝටි 23ක් ඒ වගේම මෙදා රුපියල් කෝටි 47ක් විදියට අති දැවන්තම සුපිරි ත්‍යාග ඔබට හිමි කර දුන් මෙගා පව ලොතරැයියෙන් අද ඔබට පුළුවන් රුපියල් කෝටි 30කට වැඩි දැවන්තම සුපිරි ත්‍යාගයක් දිනා ගන්නට. ඔබ දකින ඔබේ මෝටර රථ සිහිනය සැබෑ කර දෙන්නට මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර රථයක් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාග විදිහට ඔබට ලබා දෙන්නටත් අද දවසේදී අපි සූදානම්. ඔබේ හින සැබෑ කරන මෙගා පවර් 2663 වන වාසනාවන්ත දිනු මැදීමට යන්නට දැන් අපි සූදානම්. අද මෙගා පවර් දිනු වාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U. මේ අපි තෝරාගන්නේ අද දවසේ සුපිරි අංකය. වාසනාව ගෙනේන ජයග්‍රහී සුපිරි අංකය අංක 15. අද ඔබේ ජීවිතය වෙනස් වෙන දවසයි. දැන් අපි තෝරගන්නවා මෙකා පව අද දින වාරේ වාසනාවන්ත ජය අංක මේ විදිහට. මෙන්න අද පළමු ජය අංකය අපේ ලබා දුන්නා. ඒ අංක 43. මෙන්න හිතවතුනි දෙවන ජය අංකයක් ලැබුණා. ඒ අංක 20. අංක 79 තුන්වන ජය අංකය බවට පත් වෙන්නේ. තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න අංක 65. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මෙගා පව ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් සමගින් 20 ලක්ෂ ප්‍රතියන් 68 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට හඳුන්වා දී අවසන් අද දවසේදී ඔබ දිනන ඔබේ මෙගා වාසනාව ගැන කියන්නට සූදානම්. අද දිනුම් වාරේ රුපියල් 102 බැගින් ත්‍යාග 4ක් ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මෙයාල විනියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. SG චන්ද්‍රසිරි මහනුවර, සම්පත් ගුණරත්න දෙල්ගොඩ, MA ඉරන්දි ලිඳුල, WAT මංචනායක බුත්පිටිය අද දින භාරයේදී සමස්ත ජයග්‍රාහකයන් 121,798 දෙනෙක් අතර රුපියල් 78,2760ක මුදලක් මේ දැන් ඔබ අතර අපි බෙදා දුන්නා. නිසකවම දිනන ලොකුම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන මෙගා පවර් හෙට මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,69,72,770යි. පවර් සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර් රථයක්. ජාතියේ මහ ධන සම්පත ධන නිධානය 2345 වන දින මැදීමට ආරම්භ කරන්නයි මේ සූදානම. දැන් ගන්න ධන නිධානයේ ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. ධන නිධානයේ අද දින වාර්ය ඔබට වාසනාව ගෙන එන ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරගන්නේ. මෙන්න අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය Y. 8 කෝටියක් ඔබේ වෙන දවස අද දවසයි. දැන් අපි තෝරගන්නවා ධන නිධානයේ වාසනාවන්ත ජය අංක මෙන්න මේ විදිහට. මෙන්න අද පළමු ජය අංකය අංක 41. මේ ලැබෙන්නේ දෙවන ජය අංකයේ විදිහට අංක 40. අංක 13 තුන්වන ජය අංකය. තීරණාත්මක අවසන් ජය අංකය අංක 31. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධතාවය මුදලට ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් සමගින් 20,00,000 43 දෙනෙක් මේ වෙනකොටත් බිහි වෙලා අවසන් අද දවසේදී නිධානයේ වාසනාව ඔබට හිමි වෙලා තිබෙන්නේ කොයි විදිහටද අපි බලමු නිල ප්‍රතිඵලය අසුරෙන්. මෙන්න අද දින වාරෙන් 2,00,000 3 දෙනෙක් බිහි වෙලා සිටිනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකයන් බිහි කර තිබෙන්නේ. JMDM LOCS බෝපිටිය, DHS ගාමිණි රත්මලාන, SN තිලකරත්න තඹුත්තේ ගම. අද දින වාරයේදී සමස්ත ජයග්‍රහකයන් 89,412 දෙනෙක් අතර රුපියල් 55,61,280ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. කෝටි 8, කෝටි 9, කෝටි 12, කෝටි 13 වැනි දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,52,81,720ක දැවැන්ත මුදලක්. ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,315 වන දිනුම් වාරයේ ඔබේ හීන සැබෑ කරන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. දැන් අපි යන්න සූදානම් මහජන සම්පත ඔබේම දිනුම් මැදීමට. අද ඔබේ කෝටිපති සිහිනය සැබෑ කර දෙන්නට මහජන සම්පත ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයත් වාසනාවන්ත ජය අංකයත් දැන් අපි තෝරගන්නේ මෙන්න මේ විදිහට. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය Q ජය අංක 2161221. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධතාවය මුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක් සමගින් 25,285 දෙනෙක් මේ වෙනකොටත් මෙන් අපි රටට හඳුන්වා දී අවසන් අද දවසේදී මහජන සම්පතෙන් ඔබ දිනා ගන්නා වාසනාව ගැන කියන්නට සූදානම්. අද දින භාරයෙන් රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරයා තමයි ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ. WAD දුලාන් දර්ශන ගෝනවල එවැගේම රුපියල් 100,000 බැගින් ජයග්‍රහකින් 19 දිනක අද දවසේදී දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ. සන්ධ්‍යා වීරසිංහ මාතලේ, එල් ප්‍රේමදාස මහරගම, සුසන්ත සිල්වා පලාවත්ත, ප්‍රදීප් ප්‍රේමලාල් තවලම, ලලිත් සුජීව එඬේරමුල්ල, ආර් නවකුමාර්, මර්ධනාර් මඩම්, උපාලි ජයසිංහ මයිඅංගනය, අනෝෂා මංගලේලිය, RANA පෙරේරා ආරච්චිගට්ටුව, විජේසේනගේ රත්නසිරි සීප්පුකුලම, ටී සසිකර නෙල්ලියඩි, TD ඩේන් වැල්ලම්පිටිය, G නිමල්සිරි කහවත්ත, TF ඩේන් කොටිකාවත්ත, S මදන් කල්මුණේ, රසිකා දිල්රුක්ෂ බටුවත්ත, බුද්ධික ලොකුලියන බටපොල, TMP රත්න කුරුවිට, IV සහන් තල්ගස්යාය. අද දින බාරෙන් සමස්ත ජයග්‍රාහකින් 263,370 දෙනෙක් අතර රුපියල් 2,11,22,040ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතින් හෙට ඔබ දිනා ගන්නා දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,48,50,352ක දැවැන්ත මුදලක්.

0: අද වේදමට අද සම්පතේ ජයග්‍රහි නිල ප්‍රතිඵලයේ බවට පත්වන්නේ අද මහජන සම්පත දිරුම් මැදීමේදී තෝරා ගන්න ලද ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත් අද සම්පත 890 වන වාසනාවන්ත පාර්ය ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය Q ජය අංක 6121 අද දිනුම් බාරෙන් රුපියල් 250,000 තියාග දෙකක් ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයි පත් අලෙවි කර තිබෙන්නේ. චන්ද්‍රලාල් ප්‍රනාන්දු මෙලිබන් හන්දිය, MN උපුල් කුමාර් සිංහ රක්වාන. අද දිනුම් බාරේදී සමස්ත ජයග්‍රහකින් අතරේ රුපියල් 1,17,81,441 දැවැන්ත තියාග මුදලක් ඔබට අපි මේ දැන් බෙදා දුන්නා. NLB ජාතික ජයවර්ණේ නද දිවයින පුරාම සමස්ත ජයග්‍රහකින් 943,068 දෙනෙක් අතරේ රුපියල් 7,95,80,000 දැවැන්ත ත්‍යාග මුදලක් බෙදා දීලා අදට අපි ඔබේ නිවසින් සමුගන්නවා. හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය. NLB

ආසම තාලේ දැකම දෙනුවනේ සිතාසම වයි පුසන්ද කියයි මගේ හිතේ ඔයා ට්‍රෙන්ඩින් වන්නේ කොලම් කල ඇත්තක රාගෙන් මතුනු මගේ හිතම දැව්වේ

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

දෙවිසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය අපට සිටින හොඳම මිතුරාණු වේද? අප කැමති දේ බැලීමට, ඇසීමට, විඳීමට, සිතීමට එපමණක්ද ඇවිදින්න, වැඩ කරන්න, මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්.

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ධර්මය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින්

මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තරනිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජා කසූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කෝමඩ රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

ආවේ. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව, දුරින් තුරන්

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතයේ මා තැහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්.

ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සංසුන්, ඉතාම සංසුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා
මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථය

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

ආරක්ෂාව සලසන හේතුද පැමිණෙන අනතුරු වළක්වාලන හේතුද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා